ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: කවදත් අලුත් කාගෙත් නෙත්. මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: Wake up. Saturday hormones. Alpha Studio.
7: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
6: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
7: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
8: Good morning.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook.

0: වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි. මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741. සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබා ගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
1: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: කවදත් අලුත් කාගේ

0: උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවස් ඔබේ නිවහනට මම ගොඩවදින්නේ සමිදානන් වහන්සේ වෙත ඔබ යන ගමනේ අත්‍යවශ්‍ය කාරණාවක් ඔබට සිහිපත් කරන්න. පාපය අපිව වෙන් කරනවා. පාපයයි අපි හඳුන්වන්නේ. දෙවි සමිදානන් හා ඔබ අතර ඇති සබඳතාවයේ ඔබ කඩා බිඳ විසිරුවා ගැනීමයි. ඒකෙන් තව කඩවීමක් සිද්ධ වෙනවා. එනම් දෙවිඳුන් සමග අප විරසක වන හැම වාරයකදීම මගේ ආදරණීය දරුවෙනි අපි ස්වභාව ධර්මය සමග විරසක වෙනවා. ස්වභාව ධර්මය අපට එරෙහි වෙනවා. අප ස්වභාව ධර්මයට විරෝධී වෙනවා. එහි ප්‍රතිඵලයක් ඇටියට තුන්වෙනි අවස්ථාව අපි අතර සහෝදරයා සහෝදරිය අතර එකිනෙකා අතර මානව වර්ගය අතර නොහොද නොහොක්කඩු හට ගන්නවා. මේක පාපය. සමිදානන් වහන්සේ වෙත යන්න ඔය පාපය ඇතුලේ නොහැකි. එබැවින් පාපයෙන් මිදීම යනු නැවත උන්වහන්සේත් නැවත ස්වභාව ධර්මයක් නැවත ඔබේ සහෝදරයා සහෝදරිය සමගත් එකී ආදරණීය සබඳකම වගා කිරීමයි. දෙවිඳුන්ට එරෙහි වුණෙත් ස්වභාව ධර්මයට එරෙහි වුණෙත් ඔබේ සහෝදරයාට එරෙහි වුණෙත් ඔබ ආත්මාර්ථකාමීව ඇහුම්කන් දුන්නු ඔබගේ නපුරු ඥානයයි. එත අපි කියනවා ග්‍රීක භාෂාවෙන් ඩයාබලෝස්, පිට සිට අපේ මනසට නපුර කොඳුරන්නා. නපුර කොඳුරන්නාගෙන් ඉවත් වෙන්න ආත්මයානන්ගෙන් පිරෙන්න. සමිදානන් වහන්සේ ඔබව යහපත් වූ දේශයකට යහපත් වූ දිසාවකට රැගෙන යන බව මට විශ්වාසයි. උන්වහන්සේගේ භාග්‍ය ආත්මය ඔබ මත වේවා. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: ගෞරවනීය සහෝදරවරුනි, මේ සුන්දර උදෑසන අපි සහෝදරත්වය කොහොමද තියාගත්තේ යුත්තේ කියන එක ගැන බලමු. නබිතුමාණන් කිව්වා දවසක් එක් විශ්වාසවන්තයෙකු තවත් විශ්වාසවන්තයෙකුට මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ ජීවත් විය යුතුයි කියලා. ශරීරයේ අවයවයන් රාශියක් තිබෙනවා. ඇහැ, කන, නාසය, අත, පය, මේ හැම දෙයක්ම අවයවයන් හරි එකමුතුයි. කවදාකවත් ගහගන්නේ නැහැ. කවදාකවත් ගහගන්නේ නැහැ. දකුණු අත, වම් අත බලලා නුඹ හොඳ නැහැ කියලා බේත්තලයක් අරන් අත කපන්නේ නැහැ. ඒ වගේම අඬුවක් අරගෙන දත නිකම්ම ගලවලා දාන්නේ නැහැ. හරි එකමුතුයි. එකිනෙකාට උදව් උපකාර කරගන්නවා. දත් කැක්කුමක් ආවොත් මේ අතින් මොනා හරි අරන් ඒ කටේ තියන්න බලනවා. ඒ වගේම මේ කකුල එහෙමහ දුවනවා. ඒ වගේම මේ ඇහැ කඳුළු සල්නවා. මේ කට ගෑ ගහනවා. අම්මෝ මට රිදෙනවා කියලා කෑ ගහනවා. හරි එකමුතුයි මේ අවයවය. මේ අවයවන් වගේ අපි සෑම කෙනෙක්ම ජීවත් විය යුතුයි. ලෝකයේ මේ රට තුල නගරයේ පවුලේ ජීවත් වෙනකොට අපි සෑම කෙනෙක්ම මේ අවයවයන් වගේ එකිනෙකාට උදව් උපකාර කරගනිමින් අපි ජීවත් විය යුතුයි. ඒ බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම්, මැලේ, බර්ග කියන සෑම ජාතින්ම මේ ශරීරයේ තියෙන අවයවයන් වාගේ කවදාකවත් අනිත් අයට හිරියරයක් වන්නට ඉඩ තියන්න නරකයි. හැම කෙනෙක්ම එකිනෙකාට උදව් උපකාර කරගනිමින් මේ අවයවයන්

0: ආගේ ජීවත් වීමට අපි සෑම කෙනෙක්ම වග බලා ගනිමු. අල්ලා දිව්‍යන් වහන්සේ ඒට වාසය ලබා දෙනු මැනව.
1: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්. Hindu ධර්මයෙන් ඔබේ දිවියට

0: හීන දකින ඇස් දහසක් අතරේ ඒ හීන ඇස් පනා පිටම හැබෑ කරලා පෙන්නන එක තරම් ලස්සන කලාවක් මේ ලෝකෙ කොහෙවත්ම නැහැ. Very good morning, Kasuniyaki.
1: Very, very good morning, Lehansa. හරියටම හරි. ඒ කලාව තමයි නේද අපි මේ යන්නේ Lehansa?
0: අනිවාර්යම අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකටන හැමෝම අන්න ඒ වගේ ඒ කලාව උපරිමෙන්ම ප්‍රගුණ කරපු දක්ෂයෝ.
1: ඉතින් ඒ දක්ෂීන්ගේ දවසක් තමයි අද දවසක් ජූලි 7. එහෙමනේ ගොඩක් අය කියන්නේ ජූලි 7 කියලා කියනවා නේද? 2026 ජූලි 7 වෙනිදාද 7/7. ඉතින් අද විශේෂ දවසක්. 7/7 කියලා කියවහම ඇත්තටම මේ විශේෂත්වය අපිට නිකන් අර තේරෙනවනේ නේද? 7/7 ජූලි 7. එහෙම කිව්වම ඉතින් අදේ විශේෂ දවස ඔයා විශේෂම දවසක් කරගන්න. අදේ ලස්සන දවස ඔයා ලස්සනම දවසක් කරගන්න. අදේ දක්ෂතාවලින් පිරිපුන් දවස දක්ෂතාවලින් පිරිපුන්ම දවසක් කරගන්න. එහෙම වුණොත් හොඳ වෙයි නේද?
0: එහෙම වුණොත් හොඳම හොඳ වෙයි.
1: ඒ වගේම ලෙහන්සා දැන් අපි අද විශේෂ දවසක් කියලා කියවනේ. විශේෂ දවස විශේෂ වෙන්න තව ගොඩාක් ලොකු හේතුවක් තියෙනවා. ලෙහන්සා අහලා තියෙනවා නේද චාර් ජෝතිපාල මහත්තයා? ජෝති මහත්තයා
0: අනිවාර්යයෙන්ම
1: හිත හොඳ ජෝති එහෙම කියලනේ අපි කියන්නේ නේද? අපේ ජෝති, මගේ ජෝති, හදවතේ ගායකයා, අනේ ජෝති අයියා, එහෙම කියලා තමයි අපි හැමෝම කියන්නේ. ඉතින් අර ආදරේට ජෝති ජෝති ජෝති කියන අපේ ආදරණීය ජෝතිපාල මහත්තයාගේ 39 වෙනි ගුණානුස්මරණය තමයි අද. අවුරුදු 39ක්. අවුරුදු 51ක් ආයු වළඳලා තමයි එතුමා ජීවිතෙන් සමුගෙන යන්නේ. ඉතින් එහෙම ජීවිතෙන් සමුගෙන ගියත් තාමත් එතුමා අපි අතර ඉන්නව නේද කියලා මම අදත් කල්පනා කරා උදේ නැගිට ගමන්. ලෙහන්සට මං හිතනවා ඒක වෙන විදියකට දැනෙනවා ඇත්තේ ලෙහන්සා මේ අලුත් පරම්පරාවේ කෙනෙක් නිසා. මං ආසයි ඒ අදහස ලෙහන්සගෙන් දැනගන්න.
0: දැන් කසුනියක්ගේ ඔක කියාගෙන යද්දිනේ මම දැනගත්තේ. හැබැයි අර කසුනියක් හිතපු දෙයම මටත් ඒ විදියට හිතුණා. මම අර ජෙන් සී වුණාට කසුනියක්ගේ හිතපු දෙයම මට හිතුණා. ඒ කියන්නේ එතුමා අදට ජීවිතේ සමු අරන්නේ ඒ කියන්නේ මේ වෙදි ජීවිතුන් අතර නැහැනේ. ඒත් අපි එතුමාගේ ඔය මොකක් හරි පාටියක් තියෙද්දි මොකක් හරි ජොලි වැඩක් කරද්දි එතුමාගේ සින්දුවක් නොකිය වෙන තැනක් නැහැ. ඉතින් මනුස්සෙක්ට ඒ තරම්ම තමන්ගේ ජීවිතේ නැති වුණත් ජීවමාන වෙන්න පුළුවන් කියන්නේ ඒ මනුස්සයා ඇතුලින් වගේම පිටතින් හරිම ලස්සන හිතක් තියෙන මනුස්සෙක් වෙන්න ඕනේ.
1: අපි නැති දවසටත් අපි ගැන ගුණ කියනවනම්, අපි නැති දවසටත් අපි ආදරය ගැන කියනවනම්, අපි නැති දවසටත් අපි ජීවමානයි නම් අපි දක්ෂයි ලෙහන්සා. අන්න එහෙම කෙනෙක් තමයි වෙන්න ඕන. නෙතෙෆෙ මල්ෆා ස්ටුඩියෝ එකෙන් ප්‍රාර්ථනා කරන්නේ ඒකම තමයි. ඉතින් ආදරයටත් ජෝති, තනිකමටත් ජෝති, පාළුවටත් ජෝති, ලෙහන්සා කිව්වා වගේ ජොලියටත් ජෝති. එහෙම බැලුවම කාටත් නැතුවම බැරි ජෝති ඔබ හැමදාම අපි ළඟ ආදරණීය ජෝතිපාල මහත්තයෝ.

0: Net FM Alpha Studio with Cosini and Lehansa.
1: Net FM Alpha Studio, the high winner, the high winner. සිහින සිහින අපි හැමෝටම එක එක හේන තේනවා කොච්චර නම් තේනවද අපි නෑ කියලා කිව්වට හිතට තට්ටු කරලා බලන්න ඔයාගේ හිතේ කොච්චර හේන තේනවද කියලා ඒක චූටිද ලොකුද කියලා අදාළ නෑ ආ ඒව අදාළ නෑ යාට යටිහිතට අදාළ වෙන්නේ හීන මොකද්ද කියලා විතරයි ඉතින් ඔයාගේ හීනට යන්න පුළුවන් දවසක් අද ඉතින් ඒ සුපිරි දවස සුපිරිම කරගමු නැත්නම් FM Alpha Studio අහගෙන උදේ 6:45 වෙනකන්
2: ඒ වගේම අපි බර්ත්ඩේ විෂස් කියන බලන් ඉන්නවා 0711 95 95 95ට ඔයාගේ විෂ එකක් දෙවන්න.
1: අද ඉන්නවා දක්ෂ හොඳ ලස්සන හැඩකරු වැටෙක්.
2: ඉතින් මම කියන්නම් ඔයාගේ ඉස්කෝලේ බදුල්ල තල්දෙන නවෝදයා මහාවිද්‍යාලයේ ඉගෙන ගන්න DM මලීෂා රුවන්තිකා අක්කා තමයි අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. එයාගේ මාමයි එයාගේ අයියයිත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.
1: අපි ආදරෙන් පිළිගන්නවා. බදුල්ල තල්දෙන. කොළඹ දැන් මේ අපි ඉන්න තැන බම්බලපිටියනේ නේ අපි ඉන්නේ මුහුද ළඟ නේ බලාගෙන ඔක්කොම කරගෙන ඉන්නේ අපි උඩට වෙලා 11 තට්ටුවේ ඉතින් එහෙම බැලුවම අපි ඉන්න තැනට කිලෝමීටර 290ක් විතර දුර හරි කොහොමද එහෙම බැලුවම මට හිතා ගන්න පුළුවන් කීයේ ඉඳලාද මේ දැන් ගමන් මහන්සිය තියෙන්නේ කියලා හැබැයි මේ මූණ වලින් නම් එහෙම පොඩ්ඩක්වත් පේන්නේ නැහැ යමුද අක්කගේ පැත්තට ලෙහන්සට තමයි අවස්ථාව.
2: ඉතින් අක්කට පුළුවන් ලස්සනට චිත්‍ර අඳින්න. මට කියන්නකෝ ඔය හැකියාව කොහොමද ආවි කියලා.
1: Good morning. හදිසිය හැකියාව අහන්න. Good morning වත් කිව්වේ නෑ නේද අනේ? මමටයි අයටයි Good morning කියලා කියන ආදරෙන් පිළිගන්න. හරි. ඉතින් මලීෂා ඔන්න ලෙහන්සා නංගි අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න බලන්න.
3: මම චූටි කාලේ ඉඳන්ම චිත්‍ර අඳිනවා. ළඟක දැන් තමයි පෙන්සිල් ආර්ට් කරන්න පටන් ගත්තේ.
1: ළඟකද කියන්නේ කොයි කාලේද මලීෂා?
3: මාස දෙකක් විතර.
1: හා, ඇයි ආසෙ හිතෙන පෙන්සිල් ආර්ට් වලට?
3: මම YouTube එකේ වීඩියෝස් බලනවා. ඊට පස්සේ මට හිතෙන ඇඳලා බලන්න කියලා.
1: මේක මේ පොඩි කාලේ ඉඳලාම ආපු හැකියාවක්ද කොහොමද?
3: පොඩි කාලේ ඉඳන්ම මේ ආර්ට් කම්පිටිෂන් වලට ගියා. ඒ වගේ ජයග්‍රහණ ගත්තා.
1: ඒ ජයග්‍රහණ තමයි ඔය ළඟ තියාගෙන තුරුල් කරගෙන ඉන්නේනේ සර්ටිෆිකේට්ස් තියෙනවා නේ ලිහන්සා අපි දෙන්නට සර්ප්‍රයිස් එකකුත් තිබ්බනේ
2: ඔව් අනේ හරිම ලස්සනට කසුණියක් කියලා ඇඳලා තිබ්බා
1: ඒ වගේම අපේ ජනාධිපතිතුමාවත් හරිම ලස්සනට ඒ වගේම ඇඳලා තියෙනවා ඇත්තටම මේ කනුර කුමාර දිසානායක මහත්තයා දැක්කොත් එහෙම අපේ ජනාධිපතිතුමා දැක්කොත් එහෙම පුදුම වෙයි ඇත්තටම ඒ චිත්‍රේ එතුම්ම විද්‍යටම ඇඳලා තියෙනවා මාවත් එහෙමයි ඇඳලා තියෙනවා හරිම ලස්සනයි පෙන්සිල් ආර්ට් එකක් කරලා තියෙන්නේ ඉතින් අපි පොරොන්දු වුණා මේක මේ ජනාධිපතිතුමාට අතටම දෙනවා කියලා මලීෂට සන්තෝසයිද
3: ගොඩක්
1: හරි මලීෂ ටිකක් කතා කරනවා අඩුයි හැබැයි වැඩ වැඩි මේ සාමාන්‍යයෙන් මං අහලා තියෙනවා ටිකක් චිත්‍ර අඳින අය කතාවට හරි අඩුයි කියලා
2: මාත් එහෙම අහලා තියෙනවා
1: ඇත්තද මලීෂ හැබැයි ගෙදර නම් එහෙම නෑ කියලා තමයි අයියා කිව්වේ මට හරි අයියාගේ පැත්තට යමු අයියට නංගි ගැන මොකද හිතෙන්නේ නංගේ පොඩි කාලේ ඉඳන්ම මෙහෙම අඳිනවා අයියා දැක්කද කොහොමද?
4: ඔව් එයා චිත්‍රවල නැෂේ ගොඩක් පොඩි කාලේ.
1: හා හා. අයියා දැන් මොනවද කරන්නේ?
4: මම තාක්ෂණික විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික ෆීල්ඩ් එකේ කෝස් එකක් කරනවා.
1: ඒක තමයි දැන් ආපු ගමන් අපේ මැෂින්ස් අර එහෙම වෙනකොට ටක් ගාලා නැගිටලා මෙහෙමයි මෙහෙමයි කියලා කියනවා මම බලාගෙන හිටියේ. ඒ කියන්නේ පුරුද්ද තියෙනවනේ ඒක ගැන තමයි ඉගෙන ගන්නෙ නේද? දැන් අක්කගේ මල්ලිගේ රණ්ඩු එහෙම තියනවද අක්කගේ මල්ලිගේ නෙමෙයි අයියාගේ නංගිගේ රණ්ඩු එහෙම තියනවද මේ මලීෂා?
3: තියෙනවා.
1: මොන වගේ රණ්ඩුද තියෙන්නේ? පුරතල්ලේව තමා නේද? ඒ වුණාට ආදරේ නිසා බලන්නකෝ රෑ ඉඳලා නැගිටගෙන කොහොමද අයියා නංගිව එක්කගෙන ආපු විදිය නේ ලෙහන්සා?
2: ඔව් බලන්නේ තියෙන ආදරේ ඒ කියන්නේ කසුණියක් කි නංගිගේ හීන තමන්ගේ හීන කරගෙන වගේනේ අයියා ඉන්නේ
1: අයියා ඉතින් නංගිව එක්කගෙන ආව අයියයි මාමයි තමයි නංගිව එක්කගෙන ආවේ අද ඇල්ෆා ස්ටුඩියෝ එකට ඉතින් මේව බලන්න ඕනේ නේද අපේ රටේ අය
2: අනිවාර්යයෙන්ම
1: ඉතින් මොකද කරන්න ඕන?
2: ඒකට කරන්න ඕනේ ඔයාලා කෙලින්ම යන Facebook එකට.
1: Net FM Facebook Live.
2: ඔව් මං කියන්නේ ගියේ Facebook එකට ගිහින් Net FM කියලා search කරන්න ඕනේ. ඊට පස්සේ ඉන්නවා අපි ඔක්කොම අල්ලා live එක ඇවිල්ලා.
1: හා ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරොත් එහෙම මේ චූටි දෝණිම බලා ගන්න පුළුවන් මලීෂා. මලීෂා ස්කෝල ගැන විස්තරයක් කියන්න බලන්න.
3: මම එකපහ දක්වා ගියේ බ මහ කඳුර විද්‍යාලයේ. හය 11 ගියේ බතල් දෙන දෙමහවිද්‍යාලය.
1: බදොල්ල තල් දෙන. කලින් ගියා කිව්වේ කොහෙද බදොල්ල?
3: බ මහ කඳුර විද්‍යාලය.
1: ආ මහ කඳුර විද්‍යාලය. එතකොට දැන් පුංචි කාලේකේ ඉස්කෝලෙන් කොයි වගේ ආලෝකයක්ද ජීවිතේට ලැබුණේ අපේ මලීෂට?
3: ගොඩක් ටීචර්ස්ලා උදව් කරා. කොම්පිටිෂන් වලට එහෙම යද්දී යනවා අපිත් එක්ක
1: ටීචර්ස්ලාත්. ඔය බැච් එක මොකද්ද?
3: ප්‍රිෆෙක්ට් බැච් එක.
1: ප්‍රිෆෙක්ට් කෙනෙක්? කොහොමද ලේහස්සා? ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න පුළුවන්ද ලේසියෙන්?
2: බෑනේ අනේ.
1: ඒකනේ. නායකත්ව ගුණංගත් ඒ කියන්නේ තියනවනේ. තව කොහොමද? තව මොනවටද දක්ෂ? මලේෂියාගෙන් මම ඇහුව චිත්‍රවලට අමතරව
3: ක්‍රීඩාවලට නිහින් තියනවා.
1: මොනවාද ක්‍රීඩා? සටන් කලාව. මාම කියන ඕන්න.
3: තයිකොන්ඩෝ.
1: ආ මේ අපි මෙහෙම හිතුවට අනේ එහෙම මේ සයිලන්ට් නෑ සමාවෙන්න හොඳේ මුටි කන්නක් බෑනේ අප්පා. ඉතින් සටන් කලාව ගැන කියන්න කෑ ඒවට ආස වුනේ. කොහොමද ඒ විස්තර මට කියන්න ටිකක් හයියෙන් කතා කරන්න දැන්.
3: ඉස්කෝලේට අලුතෙන් ආවේ මේ ක්‍රීඩාව. ඊට පස්සේ ටීචර් කිව්වා ඇත්ලටික් වලටත් යනවා. ඒවට දක්ෂ හින්දා මට කිව්වා තයිකොන්ඩ වලටත් එන්න කියලා. පළවෙනි මීට් එකේදී මට බැරි වුණා එක ගන්න. දෙවෙනි මීට් එකෙන් තමයි පුළුවන් වුණේ. පළාත් මට්ටමින් 3rd ප්ලේස් ගත්තා.
1: යේ! ෂෝන්නේ තයිකොන්ඩෝ. අමාරුද කොහොමද ඒක?
3: ෆයිට් කරන්න තමයි තියෙන්නේ.
1: ෆයිට් කරන්න කරමුද කියලා අහන්න බෑනේ. එහෙමනොත් අපි පරදිනවන්නේ නේද? ලැහසට මොනවද අහන්න තියෙන්නේ මලීෂක්කගෙන්?
2: දැන් මලීෂක්කා ඉන්නේ 12 වසරේනේ නේද? එතකොට දැන් ඕලෙවල් කරලා ඉන්නේ. ඉතින් මට දැනගන්න ඕනේ දැන් මලීෂක් හොඳ රිසල්ට් එකත් එක්ක ඕලෙවල් පාස් වෙලා තියෙනවනේ.
1: රිසල්ට් සීට් එකත් අරගෙන ඇවිල්ලා
2: තියෙන්නේ. ඉතින් කියන්නකෝ ඔයා කොහොමද ඒ වෙනුවෙන් වැඩ කළේ කියලා. ඒ කියන්නේ අපි වහන් ඉන්න නංගිල මල්ලිලට මං හිතනවා ඒකෙන් ලොකු මොටිවේෂන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා.
1: මැනික රිසල්ට් එකත් එක්කම කියන්න හොඳේ.
3: මගේ රිසල්ට් එක A5 B2 C2 10 11 දෙකෙන්ම එක්සෑම් එකට මේ ප්‍රශ්න අහනවා. උදේට නැගිටලා පාඩම් කරා. එතකොට ඉස්කෝලේ මේ පේපර්ස් දුන්නා ඒවා කරන් කරා.
1: ඒක තමයි සම් ආහහ අපි මයික් එක ලං කරලා දෙමු මේ මාමට. මාමා හොඳටම දන්නවා දියණිය ගැන.
5: ක්ලාස් ගියේ නෑ මේ වෙනකම්. ඒ කියන්නේ එක්සෑම් කරනකම් සාමාන්‍ය පෙළ කරනකම් ක්ලාස් ගියේ නෑ. තමන්ගේ හැකියාවෙන් තමයි ඒ රිසල්ට් එක ගත්තේ.
1: හහහ
2: එහෙනම් ඒක සුවිශාල ජයග්‍රහණයක් අසුණියක් කි.
1: ලෙහන්ස ඒක ගැන ප්‍රශ්න කරන්න බලන්න මේ මම මයික් එක හදනකම් ප්‍රශ්න කරන්න මේ මාමගේ.
2: දැන් මට දැනගන්න ඕනි මාමා අපේ අක්කගේ ජීවිතයට ගොඩක් සම්බන්ධයිනේ. එතකොට මාමගේ දෝනිගේ වැඳීම මොන වගේද? ඒ වගේම අයියාගේ. ඒ කියන්නේ දැන් මාමා අර තමන්ගෙම දරුව දෙන්නෙක් වගේනේ. ඉතින් ඒ වැඳීම අපි චුට්ටක් කියමුකෝ.
5: කියන්නේ මේ දුව ඇවිල්ලා මගේම දුවෙක් වගේ තමයි. කියන්නේ සෑම දෙයක්ම මට කියනවා. ඒ කියන්නේ ඉස්කෝලේ ගිහලා මොන හරි ගැටලුවක් වුණත් ඊළඟට මේ එන යනකොට මොන හරි ගැටලුවක් වුණත් සෑම දෙයක්ම මම අතින් තමයි විස්තර කියන්නේ.
1: එතකොට මාමා කියලා කියන්නේ ඔය අම්මගේ මල්ලිද?
5: අම්මගේ මල්ලි.
1: හා හා හා. එතකොට දැන් දියණියගේ දක්ෂතා පොඩි කාලේ ඉඳලම මාමා දැක්කද කොහොමද?
5: පොඩි කාලේ ඉඳන්ම කියන්නේ සාමාන්‍යයෙන් ඉඳන් මෙයා ගොඩක් දුර හිටියේ. ඒපාර පස්සේ අපේ මගේ ගෙවල් ළඟටම ආවා මේ ගයක් හදාගෙන. දැන් අපි ගොඩාක් ළඟ ඉන්නේ ජීවත්
1: වෙන්නේ.
5: ඒ නිසා මෙයා ගැන ගොඩාක් විස්තර දන්නවා.
6: කොහොමද මාම ගැන මොකද හිතෙන්නේ මැනිකට?
3: ගොඩක්
6: සතුටුයි නේද? මාම ළඟින්ම ඉන්නවනේ ලොකුම ලොකු ආශිර්වාදය වෙලා. මාමයි අයියයි අම්මයි. අම්මා ගෙදරේ ඉඳලා දැන් රටටම කියන මේ ආඩම්බරකාර ධෝනි ගැන හරි ආඩම්බරෙන් අහගෙන ඉන්නේ. ඒකනේ සීයයාච්චි නෑදෑය ඔක්කොම ඔන්න අහගෙන ඉන්නේ මුළු බදුල්ලම. තල් දෙලට බදුල්ලට ආලෝකයක්ද ආඩම්බරයක්ද ලෙහන්ස?
2: ආලෝකය පිරිච්ච ආඩම්බරයක්.
6: ආලෝකය පිරිච්ච ආඩම්බරයක් වෙන්න කැමතිද ඔයා? එහෙනම් ඇල්ෆා ස්ටුඩියෝ අහගෙන දවස පටන් ගන්න.

0: ബേബി സ്വാഭാവികമായി ആരക്ഷിതായി
1: හැමතේකමොත් එකම වගේ නෙමේ ලාෝජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසූ තේරසය ඔබත් අදම ලාෝජී ගන්න
2: හරිගේ හරිම තැනට ගියහින්ද එල්ලෝල්සයකෙන් නිලෝන්න එකත්ති
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕනේ
4: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ

0: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 076 716 7672.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: ඕකේ සිහිල් කුමාර් කැටිලි කන්ද කරන්නේ ඇඩප් එක මෙච්චර කරන් පස්සේ කාට් එක දැමෙච්චරවා. ඊට පස්සේ පරික්ෂණ පවත්නකොට තමයි මේ යන කට්ටිය බ්ලොක් කැප් වෙනවා කියලා. පස්සේ ආරංචියක් ආවෙද මහත්තයා ගැන. සේවනය ගිහිල්ලා බලනකොට කිහිලි මහත්තයා නාඩි පරීක්ෂා කරලා ගිහුවා. ඒ පරීක්ෂණේ තියෙන විදිහටම පෑය හතරක් බ්ලොක් වෙලා තින්නේ. බෙහෙත් වාර 6ක් දැක්වම මාස 3ක් ගියා. අද දැන් හොඳටම හොඳයි.
1: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
3: FM 95 FM 94.8 Net FM Net FM Alpha Studio with Kasumi and Lehansa Alpha Studio with Kasumi and Lehansa
4: Brought to you by
5: SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවී වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898.
1: නැතිෆිල්ම් අල්ෆා ස්ටුඩියෝ 6:28. අපේ හිත පිරීලා ඉතීරිලා ගිහිල්ලා තියෙන්නේ නේද ලෙහන්සා?
6: ඔවනේ, මේ වයි වර්ණ වෙලා අපේ මුළු ලෝකෙම.
1: ඔය අහලා තියනව නේද, මෝනේ දැලිගා ගන්න නම් එපා දෝනි එහෙම කියලා අහලා තියනවනේ?
6: අහලා තියනවා.
1: මෝනේ දැලිගා ගන්න නම් එපා. හැබැයි දැලිගා ගන්න පුළුවන් වැඩක් මම දැන් මේ දෑහැටම දැක්කා. ලෙහන්සත් දැක්ක නේද?
6: මේ අපි කුතුහලය අවසන්නතු ඉක්මනට කියමු දේ මොකක්ද කියලා.
1: Facebook live එකට ආවනම්ගේ මොකක්ද කියලා හැමෝම මේ වෙනකොට දැක්කා. ලස්සන චිත්‍ර ගොඩක් අපි දකිනවා මේ මලේෂියා අතින්ම හැඩවුණු පෙන්සිල් ආර්ට් ගොඩක් අපි දකිනවා. ඒ අතර අපි විශේෂත්වයක් දැක්කා, මලේෂියා අඟුරු වලින් චිත්‍ර ඇඳලා. අඟුරු වලින්? මම මේ අතගාලත් බැලුව, තාම මගේ අත්වල මේ ඒක තියෙනවා, අඟුරු මේ පාට තියෙනවා. ඒක ආයි පෙන්නන්න මේ මලීෂා ෆේස්බුක් ලයිව් එකට ඔන්න. ඒක මේ වෙලාවේ අහගෙන ඉන්න කෙනෙක් ටග්ගාල මේ වෙලාවේ ඇවිල්ලා බලනවා වෙන්න පුළුවන්. මම අද තමයි ඇත්තට මේක දැක්කේ. ලහස කලින් දැකලා තිබ්බද?
6: නෑ, අඟුරු වලින් නම් කසුණියකින් මම ඇත්තටම දැකලා නැහැ. මම දැකලා තියෙනවා අර පොල් කුඩු වලින්. එහෙම ඒකත් චිත්‍ර කියන්නේ, ඒක චිත්‍රය ඇඳලා ඒකට උඩින් නෙදාන්නේ. අඟුරු වලින් නම් දැකලම නෑ.
1: ඕ, ඊට ඊළඟ එකක් පෙන්වන්න දෝනි. අඟුරු වලින් තමයි මේ කවුද ඇඳලා තියෙන්නේ? නිකන්
6: රූපය,
1: ආච්චි කෙනෙක්. ඊට පස්සේ එකේ කවුද ඉන්නේ අඟුරු වලින් ඇඳල? නෑ, ඊට පස්සේ එක
6: මොකක්ද?
1: දෙකයිද තියෙබ්බේ? හානේ, කොච්චර වෙලාවක් යනවද ඔය අඟුරු වලින් චිත්‍ර අඳින්න?
7: මේකට විනාඩි 15ක් විතර
1: ගියේ. අඟුරු ටිකක් හොයාගත්තනම් විනාඩි 15කින් අපි වැඳ ගන්න පුළුවන් නේද?
6: ඉන්නකෝ, මං අඟුරු ටිකක් ගෙනත් දෙනවා.
1: කොහෙන්ද? අන්න ඒක ප්‍රශ්නයක් මට. දැන් මේ අඟුරු වලින් චිත්‍ර අඳිනකොට හැම තැනම ගෑවිල එහෙම වෙනවද? අම්මා මුකුත් මොනවද කියන්නේ එතකොට?
7: මුකුත් කියන්නේ
1: හැම තැනම ගෑවෙනවා ඇඟේනේ. අනේ, මට ආසයි ඒ වෙලාවට බලන්න. හරි හොරතල් ඇති මලීෂ. හරිම සිරියාවන්ත මැණික් කැටයක්. හරිම සිරියාවන්තයි. ගැමි සිරියාව හරි ලස්සනට තියනවා නේද ලෙහන්ස මේ මලීෂට?
6: ඔව්.
1: කවුද කියලා කියන්නේ ඉස්කෝලෙත් එක්කම?
6: මේ තමයි බදුල්ල තල්දෙන නවෝදය මහාවිද්‍යාලයේ DM මලීෂා රුවන්තිකා අක්කා.
1: මලීෂා දක්ෂ මොනවටද කියලා අපේ කටහඬින්ම කියමු ලෙහන්ස.
6: මලීෂා අක්කට පුළුවන් හරි ලස්සනට චිත්‍ර අඳින්න. ඉතින් අපි හිතුවේ පැන්සලින් විතරක් කියලානේ. දැන් තමයි මෙන්න තව හැකියාවක් එළියට ආවේ. එයාට පුළුවන් අඟුරු වලින් අපිව මෙහෙම බලන් ඉඳි අඳින්න පුළුවන් නේද? ලයිව් කෙනෙක්ව බලාගෙන, එහෙම නැත්තම් මොකක් හරි ෆොටෝ එකක් බලාගෙන. ඉතින් හැකියාව ඒක මේ ප්‍රගුණ කරන්න නම් කසුණියකි. මට හිතුන එකම දේ තමයි ලොකු ඉවසීමක් තියෙන්න ඕන.
1: දැන් මේ ජනාධිපතිතුමාව ඇඳනේ, අනුරු කුමාර දිසානායක ජනාධිපතිතුමාව. ඒක අඳින්න කොච්චර වෙලාවක් ගියාද? අද දැන් මේ මැදිරියට ගෙනාපු එක පැය දෙකක් මාව අඳින්න අර දැන් ගෙනාපු එක කොච්චර වෙලාවක්?
7: ඒකටත්
1: ඒ වෙලාවක්. එතකොට චිත්‍රවලට විතරක් නෙමෙයි, තයිකොන්ඩුනේ කිව්වේ තයිකොන්ඩු. ඒ වගේම තව ක්‍රීඩාවලට ඉගෙන ගන්න හොඳ ඕලෙවල් රිසල්ට් එකක් අරගෙන තියෙනවා. දැන් මොකක්ද ඉදිරි අනාගත බලාපොරොත්තුව මලීෂාගේ?
7: ඩොක්ටර් කෙනෙක් වෙන්න.
1: චිත්‍ර අඳින දොස්තර නෝනා නේද? මාමා මලීෂාගේ මාමා ඉන්නවනේ අද අපිත් එක්ක. ඒ වගේම මලීෂාගේ අයියා ඉන්නවනේ අපිත් එක්ක. ෆේස්බුක් ලයිව් ආවනම් මේ දෙන්නම බලා ගන්න පුළුවන්. මලීෂාව අද ආදරෙන් බදුල්ලේ ඉඳලා කොළඹට එක්කගෙන ආවේ මෙන්න මේ දෙන්න තමයි නේද? වීරයෝ දෙන්න. කීයටද බස් එකට නැග්ගේ මාමා?
8: හත හමාරට තමයි බස් එකට නැග්ගේ.
1: ඒ කියන්නේ ඊයේ. එතකොට දැන් අද මලීෂා මේ ඉන්න තත්ත්ව ගැන, මලීෂාගේ පිටිපස්සෙන්ම හිටපු කෙනෙක් විදිහට, වැඩිහිටියෙක් විදිහට, මලීෂාව ආදරෙන් බලාගන්න වැඩිහිටියෙක් විදිහට මොකද හිතෙන්නේ මලීෂාගේ මාමට?
8: මට ගොඩක් සතුටුයි මෙයාගේ හැකියාව සම්බන්ධව. ඒ කියන්නේ මෙයා එක පැත්තක අධ්‍යාපනයේ පැත්ත විතරක් නෙමෙයි, සටන් කලාව වුණත් ඒ වගේම අනික ගෙදර වැඩ කටයුතු වුණත් ලස්සනට හොඳට වැඩ කටයුතු කරනවා.
1: මලීෂා ගැන මොනවද කියන්න තියෙන්නේ කියලා ඇහුවොත්, එයා ගෙදර හැසිරෙන විදිය, අම්මා එක්ක කටයුතු කරන විදිය ගැන ඇහුවොත්?
8: අම්මා දැන් අම්මා යම් වැඩක් කිව්වත් ඒ දේ ලස්සනට වැඩ කටයුතු හොඳින් අම්මට හිත සන්තෝෂ වෙන විදිහට වැඩ කටයුතු කරලා
1: දෙනවා. මොනවද අම්මා කරන්නේ ගෙදර ඉඳලා?
8: අම්මා ගොවිතැන් තමයි කරන්නේ.
1: මොනවද ගොවිතැන්?
8: කියන්නේ ගම්මිරිස් වගාව, ඊළඟට එළවලු හදනවා.
1: සාමාන්‍යයෙන් ආදායම ගන්නේ ගම්මිරිස් වගා කරලා එළවලු.
8: ගම්මිරිස් වගාව එළවලු වලින් තමයි.
1: අම්මා ගැන චූටි මැනිකට මොකද කියන්න තියෙන්නේ මලීෂා?
7: හැම දෙයකටම පිටිපස්සෙන් ඉන්නේ අම්මා තමයි. ඕනි උදව්වක් කරලා දෙනවා. ඒ වගේම
1: හයියෙන් කියන්න, හයියෙන් කියන්න ඕනේ.
7: ඒ වගේම අයියා මාමි දෙන්නත් ඉන්නවා. අම්මා වගේම.
1: අම්මා වගේම. දැන් ලෙහන්සා මෙහෙම දකිනකොට මලීෂාගේ අනාගතය ගැන අපිට පේනවනේ.
6: අනිවාර්යෙන් අනාගතේ පැහැදිලි.
1: NetFM Alpha Studio කියන්නේ ඒ වගේ ලස්සන තැනක් නේ. I love you all කියන්නේ තේකනේ. ඉතින් අපි ආදරේ හැමදාම ආදරේ. ඒ ආදරය තරගින තමයි අපි උදේ මෙන්නේ හොඳම මෝනින් වයිබ් එක අරගෙන. ඉතින් ඔයාගේ දක්ෂතා තමයි මේ රටට ලෝකෙට අරගෙන යන්නේ. මලීෂා ඉතාම ළඟම දවසක ලෝකෙටම යන කෙනෙක්. මේ චිත්‍ර පැත්තෙන්, තයිකොන්ඩු පැත්තෙන් එක පැහැදිලි අඟුරු වලින් චිත්‍ර අඳින දක්ෂතාවය කියලා නිම කරන්න බැරි තරම්. ඉතින් ඒ දක්ෂතාවය අපි ලෝකෙට අරගෙන යන්න ඕන නැද්ද ලෙහන්ස?
6: අපි ඒක අනිවාර්යෙන්ම ලෝකෙටම අරන් යන්න ඕනේ.

0: Anu Paha FM Anu Hatarai Tashma Ata Net FM. Net FM Alpha Studio with Kasuni and Lehansa.
1: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013336
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
4: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
3: මාරයිනේ
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿದ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪಿಮಿಯನ್ ಟೈಮಿರುವ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭೆ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಮವಕಮಿನ್
1: ಬೈಸಿಕಲ್ ಗಾನ್ನೆ ಕೋವದ ಮೂಲಿಕ ಲೀಸಿಂ ಮೊದಲತ್ ವೆಡಿ ವೇಲಾ
2: ಬಾಯ್ ವೆನ್ನೆ ಪಾ ವೆಡಿ ವನು ಲೀಸಿಂ ಬರ ಸಹಲ್ಲು ಕರನ್ನ ಕೆಡಿ ರೈಸ್ ಅಪಿ ದೆನವ ವಿಶೇಷ ಸಹನೆಯಕ್ ತವ ಕೆಡಿ ರೈಸ್ ಲೀಡರ್ 125 ಬೈಕ್ ಎಕಟ ಡಿಸ್ಕೌಂಟ್ ಎಕ ಲಕ್ಷಯಕ್ ಕಥಾ ಕರನ್ನ 077 46 93 97
3: ವಿಜಯ ನೂಡಲ್ಸ್ ಸಮಗಿನ್ ವರ್ಣಕಃ ಕೃತಿಮ ರಸಕಾರಕ ವಲಿನ್ ತೊರ ವಿಜಯ ಕಿರಿಮಾಲು ತುರ ಪಹ ಮಿಶ್ರಣೇ ದು ಕಿರಿಮಾಲು ವಿಜಯ ಪ್ರೊಡಕ್ಟ್ಸ್ ಅಪೇ ರಸೆ ರಟೇ ಸಮಟ
2: ಐ ಶುಗರ್ ಕೇಳ ಮೂನೆಲ್ಲಗನ ಸೆವನಗಲ ಮಧುಮೇಹ ಹರಣಿ ಕ್ಯಾಪ್ಸೂಲ್ ಅರಗಿನ ಸತಟಿಂಗ್ ಇನ್ನ ಅಪೇ ವಿತಕಮ ಅಪೇ ಉರುಮಯ 40 ವಸರಕ ಅಭಿಮಾನಯ ಸೆವನಗಲ ಆಯುರ್ವೇದ ಪಿಂದೋಯ 47 31 33 540
4: Let the FM Alpha Studio with Kasani and Lehansa.
5: ಆಲ್ಫಾ ಸ್ಟುಡಿಯೋ ಎಕಟ ಆವಿ ಬದುಲ್ ತಾದಿನ ನವೋದಯ ಮಹಾವಿದ್ಯಾಲಯ ಈಗಿನ ಗನ್ನ ಡಿ ಎಂ ಮಲೇಷಾ ರುವಂತಿಕ ಅಕ್ಕ ನೆಹಸ ಬಲನ್ನ ಮಲೇಷಾ ಅಕ್ಕ ಕೊಚ್ಚರ ನಂಗ್ ಸ್ಕೂಲಿಂಗ್ ಪಣ್ಣರೆ ಅರಗಿನ ತೇನವದ ಪಾಸಲ್ ಕಾಲೇ ಕ್ಯಾನ್ನೆ ಕೊಚ್ಚರ ವರ್ಣವತ್ ಕಾಲೆಯಾಕ್ ಕೇಲ ಯಾಟಮ ದೆಂಗ್ ಒಪ್ಪು ಎಲ್ಲ ತೇನವದ ನೇದ ಜೀವಿತ ಹೆಡಕರಗಿನ ತೇನವ ಹೊದ ಪಾಡಂ ವೆಡಕರಲ ಹೊಂದಿನ್ನ ವಿಭಾಗ ಸಮತ್ವೆಲ ದೆಂಗ್ ಉಸಸ್ ಪೆಲಬಲಟ ಲ್ಯಾಸ್ತಿ ವಿನವ ಇಸರಹಾಟ ಡಾಕ್ಟರ್ ಕೆನೆಕ್ ವೆನ್ನ ಹಿತಾಗಿನ ಇನ್ನವ ಚಿತ್ರ ಅಂದಿನವ ವೆಡಕೊಟೈ ಈ ವಗೆ ಅಪಿ ಹೆಮ್ಮ ಕೆನೆಕ್ಮ ಕೆಮತಿ ಹೆಮ್ಮ ದರುವೆಕ್ಮ ಹೊದ ದರುವೆಕ್ ವೆನವಟನೆ ಯಹಪತ್ ದರುವೆಕ್ ವೆನವಟನೆ ಹೊದ ದಾಕ್ಷೇಕ್ ವೆನವಟನೆ ಇತಿಂ ಎಹೆಮ ನಂಗ್ ಇಸ್ಕೋಲ ಕೇನಕ ಗುಡಾಕ್ ವೆದಗತ್ ವೆನವ ಈ ವಗೆ ಇಂಗ್ಲೀಷಿ ಅಧ್ಯಾಪನೆ ದನುಮ ಕೇನಕತ್ ಗುಡಾಕ್ ವೆದಗತ್ ವೆನವ ಬೌದ್ಧ ವಟಿನಾಕಮ್ ಎಕ್ಕಮ ಗುಡನೆಗುಣ ಯಹಪತ್ ಚರಿತೆಯಾಕ್ ವೆನ್ನ ಕೆಮತಿ ಕೆನೆಕ್ ಅಪಿ ಹೆಮೋಮ್ ಏ ನಂಗ್ ಯನ್ನೋನ ಶ್ರೀಲಂಕೆ ಜಾತ್ಯಂತರ ಬೌದ್ಧ ಅಧ್ಯಾಪನ ಆಯತನಯಾಕ್ ಎಸ್ಐಬಿಸಿ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ಬುಡಿಸ್ಟ್ ಕಾಲೇಜ್ ಅಪಿ ಅನಿತ್ ಇಸ್ಕೋಲ ವಗೆ ಮೇ ಎಸ್ಐಬಿಸಿ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ಬುಡಿಸ್ಟ್ ಕಾಲೇಜ್ ಕೇಳ ಕ್ಯಾನೆ ಲಸ್ಸನ ಗಮನಕ್ಯಾನ ಲಸ್ಸನಟ ದರುವಂಟ ಪಾರ ಪೆನ್ನ ಹರಿ ಲಸ್ಸನ ತನಾಗ್ ಲಸ್ಸನ ಅದ್ದಕೀಮ್ ಗುಡಕ್ ಗನ್ನ ಪುಲುವಂಗ್ ಜೀವಿತೆ ಲಸ್ಸನ ಕರ ಗನ್ನ ಪುಲುವಂಗ್ ಪಿಲಿಯಂದಲ ಅವಿಸಾವೇಲ ಬಿಬಿಲ ಕೇನ ತನ್ವಲ ಎಸ್ಐಬಿಸಿ ಡೆಂಗ್ ಶಾಖಾ ತಿಯನವ ಹೊಂದಟ ಪವತ್ವಾಗನ ಯಾನವ ಮೇ ಎಸ್ಐಬಿಸಿ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ಬುಡಿಸ್ಟ್ ಕಾಲೇಜ್ ನವತಮ ಶಾಖಾವ ಹೂ ಮಾ ಗಮಟ ಎವಿಲ್ಲ ತಿಯನವ ಬೌದ್ಧ ಪರಿಸರೇ ಉಪ ರಿಮಾಯ್ ಇಂಗ್ರೀಸಿ ಮಾಧ್ಯ ಅಧ್ಯಾಪನೆ ಉಪ ರಿಮಾಯ್ ಉಸಸ್ ವಿನಯ ಉಪ ರಿಮಾಯ್ ඉතින් මේ හැම දෙයක්ම දරුවන්ට ලං කරන්නේ හරිම ආදරණීය ගුරු මඩොල්ලක් 07 1898 0898 කතා කරන්න බුදු පිළිවෙතින් ලොවක් දිනන්නට වෙර දනන දරුවන්ගේ අනාගතය ගොඩනගන ජාත්‍යන්තර පාසල SIBC International Buddhist College කේක් එක ලෑස්තිද
6: ලෑස්ති ලෑස්ති එහෙනම් මේ පැත්තට එන්නද අපිට එවලා තියෙනවා අද අපේ තාත්තගේ 42 උපන්දිනේ තාත්තගේ නම උපුල් චන්දන කියලා. මමයි නංගි අම්මයි තමයි තාත්තට සුභම සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන්නේ. අද අපේ අම්මගේ 38 බර්ත්ඩේ එක. අපේ පවුල හැමෝම එයාට සුභ පතනවා. මගේ උපන්දිනේ අවුරුදු 14යි මගේ නම සවිනි සංජනා. එයා ඉගෙන ගන්නේ විශාඛා බාලිකා විද්‍යාලයේ කියලා අපිට කියලා තියෙනවා. ඒ වගේම අද 6 උපන්දිනය සමරනවා ජයන්සා විතුනි දිසානායක. අද අපේ මල්ලිගේ බර්ත්ඩේ එක. මගේ මල්ලිට වයස අවුරුදු 10යි. ඒ වගේම අපිට ලස්සන මෙසේජ් එකක් එවලා තියෙනවා අපේ වැඩසටහන හරිම ලස්සනයි හැමදාම අහනවා කියලා. ඒ අයියා අද 6 උපන්දිනය සමරනවා අමාෂා සිහන්සා. එයාටත් සුභම සුභ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
5: එනුතේ දම්සරා අවුරුදු 11යි කියලා මේ දැන් මැසේජ් එකක් ආවා. තාත්තගේ උපන්දිනේ කියලා තියෙනවා. විමල සූර්ය වෙන්න ඕනේ. සුභ උපන්දිනයක් වේවා. ඉතින් අද ජූලි 7 උපන්දිනය සමරන හැමෝටම අපි ප්‍රාර්ථනා කරනවා සුභාසිරි. ඉතින්
6: දැන් අපි සමුදෙන්න ඕනේ අපේ මලීෂට. යන්න කලින් මොනවද ධෝනි කියන්න තියෙන මලීෂා?
7: මේ තව මගේ ෆස්ට් ලයිව් ප්‍රෝග්‍රෑම් එක. මෙතනට එන්න උදව් කරපු අම්මට, එතකොට අයියාට, මාමට වගේම කසුන් නැන්දටත්, ලිහන්සනංගටත් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ලිහන්සනංගටත් ලොකු රිසල්ට් එකක් දාන්න විශ් කරනවා.
6: උදව් කරන්නුනක් හොඳද ලිහන්සනංගට?
7: නයින්ස් ගන්නවනේ.
6: ස්තුති. අනේ ඉතින් අපේ ගැමි සිරියා ළඳ මලීෂා, අපි ආදරේ හැමදාම නෙතෆෙ මල්ෆෝ ස්ටුඩියෝ යත් එක්ක ඉන්නවා මේ ගමන ඉදිරියටම ගෙනියන්න, විශේෂයෙන්ම අඟුරු කලාව. අඟුරු වලින් චිත්‍ර අඳින ධෝනි, මම ඒ කලාවට හරි මාතරේ. ඒක වෙනුවෙන් ඔයාගේ අනාගතය වෙනුවෙන් ඇල්ෆා ස්ටුඩියෝ හැමදාකම ඉන්නවා. යන්න කලින් අපේ මලීෂාගේ මාමට මොනවද කියන්න තියෙන්නේ?
8: අපිට මේ දුවට මෙච්චර වැඩකට කරන්න ගොඩාක් උදව් කරේ මේ මිස් ඊළඟට මේ දුව. ඒ දෙන්නගේ අනාගතයත් සර්වපකාරයෙන්ම සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරන නෙත්තෙප්පෙම සීලූම කාර්ය මණ්ඩලයට සුභම සුභ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
6: බොහොම ස්තුතියි අයියත් ඉන්නවා මේ වෙලාවේ, අපිට වෙලා නැති නිසා කතා කරන්න නැත්තේ. අපි ආදරෙන් සමුදෙනවා. බදුල්ල තල් දිනේ ඉඳලා තමයි කොළඹට ආවේ. අපිව හොයාගෙන ආවේ ඇල්ෆා ස්ටුඩියෝ එකට. ඉතින් අපි දෙන්නට යන්න වෙලාව හරි නේද ලිහන්ස? හොඳම මෝර්නින් වයිබ් එකෙන් හෙට එනවා නේද?
5: එනවා. ඒත් එක්කම කටි අපිට දාලා තියෙනවා අනී යන්න එපා කියලා.
6: යන්න ඕනිනේ, ගියාමනේ ආයෙත් එන්න පුළුවන් වෙන්නේ. දිගටම ඉන්න, දිගටම ඉන්න FM 95.4. ඊළඟට අපි නිවුස් අහනවා, එල්ගු ටවුන් දෙදෙනු මාවත තියෙනවා නේද? හැමදේම තියෙනවා. ඉතින් මම අර කලින් කිව්වා අද ජෝතිපාල මහත්තයාගේ 39 වන ගුණානුස්මරණය. ආදරයටත් ජෝතිනං, තනිකමටත් ජෝතිනං, ජොලියටත් ජෝතිනං, අපිත් වෙන්න ඕන එහෙම නේද? හැම කෙනෙකුටම ආදරයේදිත්, පාළුවේදිත්, තනිකමේදිත්, ජොලියේදිත් එකටම ඉන්න පුළුවන් නම් ඒක නේද හොඳම වයිබ් එක? මම කසනේ.
5: මම ලෙහන්සා.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ
1: ಆಯುಬೋವಾಣ್ ಅದ ದಿನಹಸ್ ವಿಸಿಹಯ ಜೂಲಿ ಹತ್ವಣದ ಅಂಗಹರುವಾದ ದವಸ ಉಣುಸುಂ ಕರಣ ವಡಾತ್ಮ ಬಲಪೇಂಕಾರಿ ಪ್ರವೃತ್ತಿ ಪೆಲೆಹಿ ಸತ್ಯ ಅನಾವರಣೆಯ ನೆತ್ ನ್ಯೂಸ್ ಉದಾಸನ ಹಯೈ ಹತಲಿಸ್ ಪಹ ಪ್ರದಹನ ಪ್ರವೃತ್ತಿ ಪ್ರಕಾಶಯೈ ಮೇ ನೆತ್ ನ್ಯೂಸ್ ಸಜೀವ ಮೆದ್ರಿಯೇ ಸಿಟ ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ ನೆತ್ ನ್ಯೂಸ್ ಸಮಗ ಮಾಮ ಕೇಸರ ಭಂಡಾರ ಎತಿಪೊಲ ಪ್ರವೃತ್ತಿ ಸಂಸ್ಕರಣೆಯ ನಿಶಾಂತ ಸಿಲ್ವಾ
0: ವಾಸಕರಣ ಸತ್ಯ
1: ಸಿರಸ್ಥಳ ಮೀಗಮುವ ಬಂಧನಾಗಾರ ಗೆಟುಮೇ ವಿಮರ್ಶನ ಸಿಐಡಿಯಟ ವಿಮರ್ಶನ ಕಮಿಟುವಕ್ ಪತ್ಕರಣತ್ ಕ್ಯಾಬಿನೆಟ್ ಅನುಮತಿಯ ರೆಂದವಿಯನ್ ಹತ್ಸ್ಯಯಕ್ ವಿನತ್ ಬಂಧನಾಗಾರ ವಲಟ ಮಾರುಕೆರೆ ಸಿಐಕಟ ಆಸನ್ನ ಪಿರಿಸಕ್ ತವಮತ್ ರೋಹಲ್ವಲ ಅಪಂದುಲವ ತವತ್ ವಿಶಿಷ್ಟೇಕ್ ಕ್ರಿಸ್ಟಿಯಾನೋ ರೊನಾಲ್ಡೋಗೆ ಪರಿಚ್ಛೇದಯತ್ ಕಂದುಲಿನ್ ಅವಸಾನ್ ಲೋಕ ಕುಸಲಾನಿನ್ ಪೃತುಗಾಲಯ ಎಲಿಯಟ ವಿಸಿವೆ ರಜಯ ಕಿಯನ ಮಿಲಟ ವೀಗಣ್ಣ ಬ್ಯಾರಿ ಐ ಹೇತು ಹೊಯನ್ನ ಎಮತಿ ಲಾಲ್ ಮೋಲ್ ಹಿಮಿಯನ್ ಸಮಗ ಮುಹುಣಟ ಮುಹುಣ ಹಮುವಕ ಹವತ್ ಎಗ್ದಹಸ್ ದೆಸಿಯಕಟ ಅದ ರಾಜ್ಯ ಸೇವೆಯಟ ಪತ್ವೀಂ
0: ನೆಟ್ ನ್ಯೂಸ್ ದ ಟ್ರೂತ್ ಪೀಪಲ್ ಟ್ರಸ್ಟ್
1: පසුගිය දින දෙකේ නොසන්සුන් වූ මීගමුව බන්ධනාගාරය දැන් සංසුන්. එම ගැටුමින් 26 දෙනෙකුට මේ වන විට ජීවිත අහිමි වෙලා. ඒ අතර නිලධාරීන් 7 දෙනෙකුද වෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇති බවයි පොලිසිය දැන් කියන්නේ. ඒ ඇතුළු දවසේ උණුසුම්ම සත්‍ය අනාවරණය මෙතෙන් සිට. ಮೇಘಮುವ ಬಂಧನಾಗಾರೆ ಅತಿವು ಪ್ರಚಂಡಕಾರಿ ಸಿದ್ವೀಮ ಸಂಬಂಧೀನ್ ಇದಿರಿ ವಿಮರ್ಶನ ಅಪರಾಧ ಪರೀಕ್ಷಣ ದೆಪಾರ್ತಮೇಂತು ಮಗಿನ್ ಸಿದುಕರಣ ಬವ ಪೊಲೀಸಿಯ ಪವಸನವ ಅದಾಲ ಸಿದ್ಧಿಯ ಸಂಬಂಧೀನ್ ಪೊಲೀಸಿಯ ವಿಸಿನ್ ಮೇಘಮುವ ಮಹೇಶ್ರಾತ್ ಅಧಿಕರಣಿಯ ವಿತ್ ಈಯೇ ಕರುಣವಾರ್ತಾ ಕಲಾ ಎಹಿದೇ ಪೊಲೀಸಿಯ ಪವಸಾಯತ್ತೆ ಸಿದ್ಧಿಯ ಸಂಬಂಧೀನ್ ಮೇಘಮುವ ಪೊಲೀಸಿಸ್ತಾನೆ ಹಾ ಕೊಲಂಬ ಅಪರಾಧ ಕೊಟ್ಟಾಸೆಯ ಮಗಿನ್ ವಿಮರ್ಶನ ಸಿದುಕರಣ ಬವಾಯ್ ಕೆಸೇ ವಿತತ್ ಈಟ ಅದಾಲ ಇದಿರಿ ವಿಮರ್ಶನ ಕಟೇತು ಅಪರಾಧ ಪರೀಕ್ಷಣ ದೆಪಾರ್ತಮೇಂತು ಮಗಿನ್ ಸಿದುಕರಣ ಬವದ ಪೊಲೀಸಿಯ ಪೆವಸುವ ಮೇ ಅತ್ರ ಮೀಗಮುವ ಬಂಧನಾಗಾರಿ ಅತಿವು ಪ್ರಚಂಡಕಾರಿ ಸಿದ್ಧಿಯ ಸಂಬಂಧೀನ್ ವಿಧಿಮತ್ತ ಪುಲುಲ್ ವಿಮರ್ಶನೆಯಾಗ ಸಿದುಕರ ಸಿದ್ಧಿಯಟ ಹೇತುವು ಕರುಣು ಎ ಪಿಲಿಬಂದ ಗತಯುತು ಕ್ರಿಯಾಮಾರ್ಗ ಸಹ ಎವೆನಿ ಸಿದುವೀಂ ಯಲಿ ಅತಿವೀಮ ವೆಲಕ್ವೀಮ ಸಂದಹ ಗತಯುತು ನಿರ್ದೇಶ ಅತುಲತ್ ವಾರ್ತಾವಕ್ ಇದಿರಿಪತ್ ಕಿರೀಮ ಸಂದಹ ಕಮಿಟುವಕ್ ಪತ್ ಕಿರೀಮಟ ಈ ರೆಸ್ವು ಅಮಾತ್ಯ ಮಂಡಲೆಯದಿ ಅನುಮತಿಯ ಲಭಿ ತಿಬಿನವ එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨ අධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතායි. විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් මහතා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා. අදාළ කමිටුව විසින් සිද්ධිය පිළිබඳ සියලු කරුණු පුළුල් ලෙස විමර්ශනය කර නිර්දේශ සහිත වාර්තාව රජයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර අදාළ ප්‍රචණ්ඩකාරී සිද්ධියෙන් පුද්ගලයන් 26 දෙනෙකු බිය ගොස් ඇති බවයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ. ඒ අතර රැඳවියන් 19 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු වනවා. තුවාල් ලැබූ තවත් 100ක පමණ පිරිසක් මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 700 දෙනෙකු පමණ ඊයේ දිනේ වෙනත් බන්ධනාගාර වෙත මාරු කෙරුණා. එමෙන්ම මීගමුව බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බව පොලිසිය පැවසුවා.
2: පාපන්දුවේ මහා මංගල්‍යය
3: FIFA World Cup 2026.
1: ලෝක පාපන්දු ඉතිහාසයේ රන් අකුරින් ලියවුණු තවත් විශිෂ්ටතමයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ පරිච්ඡේදය ඊයේ කඳුලින් අවසන් වුණා. ඒ ඔහුගේ ලෝක කුසලාන සිහිනය සදහටම බොඳ කරමින් ස්පාඤ්ඤ හමුවේ පෘතුගාලයේ ලැබූ ඒ පරාජයත් සමගයි අමරිකාවේ ඩලස් නුවර පැවති මෙම තීරණාත්මක තරගයෙන් ස්පාඤ්ඤ ගෝල 1ට බිඳුවක් ලෙස ජයගත්තා. ස්පාඤ්ඤ මෙම ජයග්‍රාහී ගෝලය ලබාගත්තේ තරගයේ අතිරේක කාලයේදී එනම් 91 මිනිත්තුවේදී. ආදේශක ක්‍රීඩක මිකෙල් මෙරිනෝ මෙම ගෝලය වාර්තා කළා. මේ සමග ස්පාඤ්ඤය මෙවර ලෝක කුසලන පාපන්දු තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගන්න අතර පෘතුගාලයට සිදුවන්නේ තරඟාවලියෙන් ඉවත්ව යාමටයි. තරගයේ අවසානයේදී මේ වන විට 41 වන වියේ පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ඉමහත් හැඟීම් බර වුණා. ඔහු පිටියෙන් ඉවත්ව ගියේ කඳුළු සලමින්. මේ තමන්ගේ අවසන් ලෝක කුසලාන තරඟාවලිය බව රොනාල්ඩෝ මීට පෙර ප්‍රකාශ කර තිබුණා. ලෝක කුසලාන තරඟාවලි 6කදී ගෝල ලබාගත් ලොව එකම ක්‍රීඩකයා වන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝයි. ඔහු තම ක්‍රීඩා ජීවිතය තුළ ක්‍රීඩා සමාජ මට්ටමින් සහ ජාතික කණ්ඩායම වෙනුවෙන් රැස් කරගෙන ඇති මුළු ගෝල ගණන 976ක්. එහෙත් පාපන්දු ලෝකයේ ඉහළම කිරුළවන ලෝක කුසලානයේ දිනා ගැනීමට ඔහු නියෝජනය කළ කණ්ඩායමකට හැකි වී නැහැ. මේ අතර පෘතුගාල කණ්ඩායමේ පරාජයත් සමග එහි ප්‍රධාන පුහුණුකරු රොබෝටෝ මාටිනස්ද සිය දුහුරින් ඉල්ලා අස්වන බව තරඟෙන් අනතුරුව නිවේදනය කළා. එසේ තිබියදී ක්‍රීඩා විචාරකින් පවසන්නේ වයසින් මුහුකුරාගිය රොනාල්ඩෝව දිගින් දිගටම කණ්ඩායමේ ආරම්භක සංයුතියට ඇතුළත් කරමින් වෙනත් දක්ෂ තරුණ ක්‍රීඩකින්ට අවස්ථාව ලබා නොදීම නිසා පෘතුගාලයට මෙම ඉරණම අත් වූ බවයි. පුහුණුකරු ඒ පිළිබඳ වගකීම භාරගත යුතු බවද ක්‍රීඩා විචාරකින් පවසනවා. තරඟයේ අවසානයේ ප්‍රතිවාදී ස්පාඤ්ඤ කණ්ඩායමේ 18 හැවිරිදි තරුණ ක්‍රීඩක ලැමින් යමල් හඬාවැටුන් රොනාල්ඩෝව වැළඳගෙන සනසන අයුරුද දක්නට ලැබුණා. මේද ඊයේ තරඟයේ සංවේදීම අවස්ථාවක්. විචාරකින් පවසන්නේ ඒ පාපන්දු ලෝකයේ පැරණි පරම්පරාවෙන් අලුත් පරම්පරාවට නායකත්වය ලබා දීමේ සංකේතවත් ඓතිහාසික මොහොතක් බවයි. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය උණුසුම් කරමින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ හෙවත් ෆීෆා ආයතනය විසින් ගනු ලැබූ ආන්දෝලනාත්මක තීරණයක් පිළිබඳ මේ වන විට ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම ආන්දෝලනය ඇති වී තිබෙන්නේ රතු කාඩ්පතක් ලැබී තරඟ තහනමකට ලක්ව සිටි අමරිකානු සුපිරි ක්‍රීඩක ෆොලරින් බලෝගුන්ට බෙල්ජියම සමග අද පැවති තරඟයේ ක්‍රීඩා කිරීමට ෆීෆා ආයතනය විසින් අවස්ථාව ලබා දීමයි. ඉකුත් බදාදා බොස්නියා කණ්ඩායම සමග පැවති තරගයේදී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ ආබාධයකට වගකිවතයක් කියමින් විනිසුරුවරුන් බලෝගුන්ට රතු කාඩ්පතක් පෙන්වා පිටියෙන් ඉවත් කළා. ෆිෆා නීතිවලට අනුව

0: ප්‍රධාන ජියානි ඉන්ෆැන්ටිනෝ වෙත ඍජුවම දුරකථන ඇමතුමක් ලබා දෙමින් තීරණය නැවත සලකා බලන ලෙස ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉන් අනතුරු FIFA ආයතනය සිය විනය නීති මාලාවේ විශේෂ ප්‍රතිපාදනයක් භාවිතා කරමින් බලවගුන්ගේ තරඟතහනම අත්ිටුවීමට පියවරගෙන ඇත්තේ. දේශපාලන බලපෑම් මත 1962 වසරින් පසු ලෝක කුසලාන තරඟාවලියකදී රතු කාඩ්පතක් මෙලෙස අවලංගු කළ පළමු අවස්ථාව මෙයයි. මෙම තීරණයට එරෙහිව බෙල්ජියම් පාපන්දු සංගමයෙන්ම යුරෝපා පාපන්දු සම්මේලනයේද දැඩි විරෝධය පළ කර සිටිනවා. ඔවුන් පවසන්නේ දේශපාලන මැදිහත්වීම් මත මෙලෙස නීති වෙනස් කිරීම පාපන්දු ක්‍රීඩාවේ සාධාරණත්වයට සහ විශ්වසනීයත්වයට එල්ල වූ දරුණු පහරක් බවයි. මේ සම්බන්ධයෙන් බෙල්ජියම් ඉදිරිපත් කළ අභියාචනයේද FIFA ආයතනයේ විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ වෙතත් අමරිකානු කණ්ඩායමේ පුහුණුකරු මේට පක්ෂව අදහස් දක්වමින් කියා සිටියේ එදා බලෝගුන්ට රතුකාඩ්පතක් දීම අසාධාරණ බවත් ක්‍රීඩාවේ ඇති ප්‍රබලත්වය නිසාම මෙවැනි මැදිහත්වීම් සිදුවන බවයි. ආර්ථිකයට සම්බන්ධ වන සෑම අයකුටම සාධාරණ පංගුවක් ලැබිය යුතු යන ප්‍රතිපත්තිය තවමත් හොඳින් ක්‍රියාවට ලංවා ගැනීමට නොහැකි වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය KD ලාල්කාන්ත මහතා පවසනවා. විමෝල් හිමියන් සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
1: දැන් අපි ආණ්ඩුව විදියට ප්‍රතිපත්තියක ඉන්නවා මෙන්න මෙහෙම. පොදුවේ අපි ඒක ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය කියලාත් පහුගිය අයවැයේදී හැඳුන්වුවා. ඒ කියන්නේ ආර්ථිකයට සම්බන්ධ වෙන හැම කෙනෙකුටම ඒ අයගේ සාධාරණ පංගුව ලැබෙන්න ඕන කියන එක තමයි මේකේ තියෙන අදහස. දැන් මෙතෙන්ට අදාළව අපි ගත්තොත් ගොවියාගේ සාධාරණ පංගුව ගොවියට ලැබෙන්න ඕන. එතනින් එහාට මේ ශේෂ්ත්‍රයේ ඉන්න ඒ කාර්යයන්ට පාරිභෝගිකයා දක්වාම එනකොට ලොකු ජාලයක් අපිට තියෙනවා මේ බිස්නස් එකේ. එහෙම නැත්නම් මේ ව්‍යාපාරේ ඒ සම්බන්ධ වෙන හැම කෙනෙකුටමත් ඒ අයගේ සාධාරණ පංගුව ලැබෙන්න ඕන. ඒක තමයි මූලික ඒ ප්‍රතිපත්තියේ තියෙන අදහස. නමුත් දැන් විවිධ අවස්ථාවල ඒක බිඳ වැටෙනවා යම් යම් හේතු මත. අපිට අර ප්‍රතිපත්තියට අනුව තාම ඒක හොඳින් ක්‍රියාවට නගා ගන්න බැරි වෙලා තියෙනවා විවිධ සාධකත් එක්ක.
0: රජය විසින් ප්‍රකාශ කර ඇති මිලට වීමිලදී ගැනීමට ඇති බාධාවන් මොනවාද? ඒ සඳහා රජයේ පාර්ශවයෙන් කුමන ආකාරයක සහයෝගයක් අවශ්‍යද යන්න පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා. වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. මෙවර යලකන්නේදී වීමිලදී ගැනීම සඳහා රජයේ විසින් රුපියල් මිලියන 6000ක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. කළමනාකරණ සේවා නිලධාරී සේවයේ තුන ශ්‍රේණිය සඳහා නිලධාරීන් 1252 දෙනෙකුට අද පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට නියමිතව තිබෙනවා. ඒ රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අවේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී මෙම තනතුරු සඳහා සුදුසුන් තෝරා ගැනුණේ 2025 වසරේ ඔක්තෝබර් මාස 5 වන දිනට පවත්වන ලද විවෘත තරඟ විභාගයෙන්. ඒ සඳහා අයදුම්කරුවන් 85,000කට ආසන්න ප්‍රමාණයක් පෙනී සිටියා. එහි ප්‍රතිඵල මත පසුගිය මැයි මස 22, 23 සහ 24 යන දිනවල පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණ සහ විභාග ලකුණු පදනම් කරගනිමින් දක්ෂතාවය මත පදනම් මෙම පිරිස තෝරාගෙන තිබෙනවා. පළමු අටේදී මෙම තනතුරු සඳහා මූලික සුදුසුකම් සපුරා ඇත්තේ 1252 දෙනෙකු පමණක් බවයින් ඉතිරි පිරිස දෙවන වටයකදී බඳවා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
2: දේශයේ සිංහ ක්‍රිකට් ආක්‍රමණය.
3: Sri Lanka vs West Indies Cricket Saga 2026.
0: බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිවුන දිනේ නිමාවන විට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිම සඳහා කඩුලු දෙකක් දැවී ලකුණු 92ක් රැස් කළා. ඒ අනුව ශ්‍රී ලංකාව කොදෙව්වන්ට වඩා ලකුණු 142ක් ඉදිරියෙන් පසු වුණා. තරගේ කාසියවාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දෙවි ලකුණු 549ක් ලබා සිටියේදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සියලු දෙනා දෙවි ලකුණු 499ක් රැස් කළා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: වෙත ගෙන ආවේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: අවබෝධයෙන් සියලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
5: FM 95 FM 94.8 Net FM.
6: Good morning. වෙලාව 07:00 දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM. I'll go down.
2: Brought to you by Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
4: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322.
5: රසට ගුණට උයන්න. පිටේ තුන පහ.
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
7: ඇන්කර් උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
8: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
10: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
11: දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

ආදරණීය ජෝති, ඔබ නැතිව ඔබ එක වසර 39ක් අපි ජීවත් වෙනවා.

0: good morning වෙලාව 2:07 විනාඩියටයි සුබම සුබ උදෑසනක් නුවා
1: එසේම වේවා ජෝතිමත් උදෑසනක්
0: ජෝතිමත් උදෑසනක්
1: ඔව් ජෝති කියන මේ සංස්කෘත වචනේ තේරුම මොකක්ද කියලා දන්නවද
0: මොකක්ද
1: ජෝති කියන්නේ ආලෝකය
0: ආලෝකය
1: ආලෝකමත් උදෑසනක්
0: ආලෝකමත් උදෑසනක්
1: සාමාන්‍යයෙන් ජෝතිමත් උදෑසනක් කියලා නෙමෙයි අපි අහලා තින්නේ වැඩිපුර අහලා තින්නේ ජෝති රාත්‍රිය කියලා
0: නේ ඔව්
1: ඒකට හේතු වෙච්ච කාරණය
0: මම
1: හිතන්නේ ලොකු පොඩි කවුරුත් දන්න කාරණයක් ඒ තමයි HR ජෝතිපාල අපි දැන් මේ අපේ වැඩසටහන පටන් ගන්න කලිනුත් සාරා කිව්ව කාරණේ ඒකට අදාළයි පුවත්පත් කලාවේදීන් මේ ජෝතිපාලව හැඳින්වුවේ හදවත රත්තරන් ජෝතිපාල කියලා එච්.ආර්. ජෝතිපාල කියන මම මතක ඉතින් එඩි රංජිත් කුමාර මහත්මයාද කොහෙද තමයි ඒ නම පටබැන්දේ එච් කියන්නේ හෙට්ටියාරච්චිගේ ආර් කියන්නේ රෙජිනෝල්ඩ් ජෝතිපාල පෙරේරා ඉතින් ජෝති ඇත්තටම මේ කොළඹ නාගරික සීමාවේ ජීවත් වෙලා ඔය ආමරවිදිය කොස්ගසන්දිය ප්‍රදේශයේ ජීවත් වෙලා ගායනය පිළිබඳව මේ සංගීතය පිළිබඳව මෙලෝ හසරක් ඉගෙන ගත්තේ නැති හැබැයි ලංකාවේ අදටත් දැන් අවුරුදු 39ක් නේ එතුමා මේ මිය ගිහිල්ලා මං හිතන්නේ ජූලි 7 කිව් හැටිය ලංකාවේ මිනිස්සුන්ට ප්‍රධාන වශයෙන්ම මැරෙන්නේ මේ මේ මැවෙන්නේ අද ජෝතිපාල නැති වෙච්ච දවස කියලා තමයි කියන්නේ ජූලි 7 කිව් හැටිය වැඩිහිටියෝ කවුරුත් කියන්නේ ජෝතිපාල මහත්තයා නැති වෙච්ච දවසනේ අද කියලා ඒ කියන්නේ එච්චරට ගීත වගේම එතුමාගේ සිද්ධියත් හෘදයාබාධින් අවුරුදු 51දී එතුමා මේ මිය යනවා. ඉතින් එතුමාගේ එතුමා ඉපදෙනකොට මේ එතුමාගේ උපන්න සාර්ථකයේ තියෙන්නේ බ්‍රිටිෂ් සිලෝන් කියලා. ඒ කියන්නේ මොකද නිදහසට පෙර 1936 තමයි පෙබරවාරි 12 වෙනිදා එච්.ආර්. ජෝතිපාල උපදින්නේ. ඊට පස්සේ එතුමා තමන්ගේ අර මේ ගීත ගායනයට තියෙන උපන් හැකියාව උරගා බලන්න තැන් තැන් වල යනවා චිත්‍රපට නිෂ්පාදකවරු හම් වෙනවා බොහෝ දෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප වෙනවා ඊළඟට එතුමාට කොහොම හරි චාන්ස් එකක් ලැබෙනවා මේ චිත්‍රපටයක ගී ගයන්න පොඩි පුතා කියලා මේ හැබැයි චිත්‍රපටිය බලන්න ගියාම ඒ ගීතේ නැහැ මේ ආරංචි විදිහට මේ චිත්‍රපටියට ගැලපෙන්නේ නැහැ දෙදරනවා වගේ එකක් කියලා තමයි ඒ චිත්‍රපටයේදී සංස්කරණයේදී ගීතේ මේ ඉවත් වෙලා තියෙන්නේ. ඉතින් කෙසේ හෝ අවසානයේදී එතුමා එඩී ජයමාන්නගෙන රංජන රාමනායක දක්වා මේ නළු නිලියන්ට කෙසේ වෙතත් නළුවන්ට මේ ගීත ගයපු වැඩිම සිනමා ගීත ප්‍රමාණයක් ගයපු ගායකයා බවට පත් වෙනවා. ඉතින් එතුමාගේ තිබිච්ච උත්සාහය සහ ඒකම කැපවීම වැඩේ අතරින් නැතුව මේ වැඩේ කරන්න තිබිච්ච භක්තිය ඔය සියල්ලම කැටි වෙනවත් එක්කම ලංකාවේ සාර මේ ඇත්තටම මේ භාෂා තුනම ඒවකට භාෂා තුනම චතුර ලෙස කතා කරන්න පුළුවන් ගායකයෝ දෙන්නයි හිටියේ. ඒ කියන්නේ සිංහල ඉංග්‍රීසි දෙමළ තුනම චතුර ලෙස කතා කරන්න පුළුවන් දෙන්නයි හිටියේ. එක්කෙනෙක් තමයි ක්ලැරන්ස් විජේවර්ධන. ක්ලැරන්ස් විජේවර්ධනට ඉංග්‍රීසි දෙමළ හොඳට පුළුවන්. ඒකම එච්.ආර්. ජෝතිපාලටත් දෙමළයි ඉංග්‍රීසි සිංහලයි හොඳටම පුළුවන්. ඉතින් ඒ වගේ අසහාය ගායකෙක් අවුරුදු 51ක් වගේ කාලයකදී එතුමා මිය ගියා. හැබැයි දැන් ලංකාවේ එතුමාගේ ගීතයක් වාදනය නොවන දවසක් නැහැ. ඒ කියන්නේ දැන් net fm ගත්තත් දවසකට එක සින්දුවක් හරි යනවනේ. යනවනේ. ඔව්. ඉතින් එච්චරටම අපේ හදවතට කිඳා බැස්ස එච්.ආර්. ජෝතිපාල මහත්මයා අපෙන් සමුවරන් දැන් වසර 39ක් වෙනවා. ඉතින් මං හිතන්නේ සියවස් ගණනාවක් එතුමාගේ ගීතය අපේ හදවත්වල රැවුදෙයි. එතුමා හැම පන්තියකටම සින්දු කිව්වා. ඒ කියන්නේ බජව් සංගීතය ඕන නම් බජව් සංගීතය. ඉතින් ඒකට අඩු වැඩිය දෙන ගීත හින්දි තනුවලට මොහොබ ට්‍රාෆික් හින්දි තනුවලට ගී කියලා ඒ ආරය පවත්වගෙන ගියා. ඒ විතරක් නෙමෙයි ලංකාවේ විශිෂ්ටතම සම්භාව්‍ය මේ සංගීතඥයන් WD අමරදේව මහත්මයාගේ තනුවලට කිව්වා. ඊළඟට කේමදාස මාස්ටර්ගේ තනුවලට කිව්වා. ඉතින් මේ වගේ ලොකු පරාසයක එතුමා ගී කිව්වා. හැමදාමත් හදවත රත්තරන් ජෝතිපාල අපේ හදවතේ ඉන්නවා. ඉතින් එතුමාගේ පළවෙනි ගීතේ සාරා ගැන තමයි කියන්නේ.
0: සාරා ගැන කියන්නේ.
1: ඒකනේ සිරියාමේ සාරා අහන්න නැතුව කොහොමද සාරා?
0: සාරා.

0: Anu Paha FM Anu Hatarai Dashumata Net FM
1: Dehatai Minanida Seai
2: Sri Lanka ve prathama vatavata Rhino Roofing within handunwa dena Rhino Premier Jala Pratirodhi Matupita Arakshane Sahita Roofing Sheet Rhino Roofing within handunwa dena Rhino Premier Roofing Sheet Vedi vistara sandaha 13 96 amatanna
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
4: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13/22
5: SLT Mobitel fiber එක ගෙදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel
6: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
7: දැන් ඕනේ නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
3: SLT Mobitel Pure TV නිල විකාශක
9: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
10: මල්ලි ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
9: කිරි තේ සීනි එක පැක් එකේ නස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ කාලේ හරි වටිනවනේ සර්
10: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
9: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්
8: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරි තේ
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: උදේ 7යි විනාඩි 24යි අල්ගොතාවමේ වෙලාව.
1: හ්ම්.
0: අපි දැන් ඔන්න මම ගැහුණා නේ ඔයාලට. 2-3 වුණා.
1: මම ඉතින් ජ්‍යොති මහත්තයාගේ සින්දුවක් එහෙම ආගෙන ආවා.
0: ආගෙන ආවනේ. අපි ඔයාට අහන්න තමයි දැම්මේ.
1: උදේ පාන්දර
2: නේ අර අනිත් ජ්‍යොතිපාල කියලා තියෙන්නේ පළවෙනියෙන්ම සාරගෙනනේ.
1: සාරගෙනනේ.
2: සීරියාමේ සාරනේ.
1: සාරනේ.
0: මම ඉපදෙන්නත් කලින් ඉඳන් මං ගැන.
2: ඔයා ගැන සින්දු කියලා ජ්‍යොතිපාල නේද?
0: කොච්චර ආදරණීය මිනිස්සේ.
1: අන්න ඒක.
0: ඔය දෙන්නම ආගෙන.
2: ඔය දෙන්නම රත්තරන් ජ්‍යොති කියන්නේ.
0: අන්න ඉංගිනේ. ඔය දෙන්නගේ හදවතේ මොනවද
1: තියෙන්නේ?
2: මගේ එකේ තියෙන ප්ලැටිනම් මං නැටින
1: රත්තරන් වලට වඩා වැඩි.
0: හරි. අපි මේ යන්න හදන්නේ කඩවත පැත්තට. මොකද දන්නවද, මේ දැන් අපේ ආචීට අකර තැබ්බයක් වෙලාද, මේ ගමනාගමන පහසුකම් මදි නිසා.
2: ලංකාවේ ගමනාගමන පහසුකම් මේ ගමනාගමනයේදී අකර තැබ්බ නොවුණු ශ්‍රී ලාංකිකයෙක් කොහෙලා කියන්න
0: පොදු ප්‍රවාහනයේ.
2: පොදු ප්‍රවාහනයේදී
1: ඒ කියන්නේ දැන් හිතන්නකෝ, වැඩට එනවා වෙන්න පුළුවන්, නැත්නම් වාගේ දරුවන්ව පාසල් යවනවා වෙන්න පුළුවන්. මේ පාරට ඔයා වැය කරන කාලේ මම දැන් කල්පනා කරේ අද එන ගමන් මම දැන් බම්බල පිටියට එන්න සාමාන්‍යයෙන් උදේ 5ට විතර බස් එක නගිනවා කියලා හිතමුකෝ. දැන් එතකොට 7යි. පැය 2ක් තිස්සේ
0: පාරේ
1: කිලෝමීටර් 30ක් විතර එනවා. අධිවේගී මාර්ගයකුත් තිබිලා.
0: ඕ
1: අන්න. එතකොට අපිට තේරෙනවා අපේ රටේ මේ ප්‍රවාහනය සම්බන්ධ ගැටලු තියෙනවා කියලා නේ. බස් එක නැග්ගට පස්සේ මේ බස් එක ඉතින් කොට කොට මෙතන ඒ කියන්නේ දැන් අපිට ওই කරුණායක ඉදලා කොළඹට එනවට වඩා වෙලා යනවා මේ කොටුවේ ඉදලා බම්බල පිටියට. හරිද? ඉතින් බස් රියදුරු මහත්තුරු එහෙම බල බල පිටිපස්සෙන් කවුරුත් එනවද බල බල. සමහර තැන් තියෙනවා හිටපු ගමන් පවනට බදු වේගෙන් යනවා.
2: මොකද්ද වෙනව නේ හිටපු ගමන්?
1: හිටපු ගමන් මොකද්ද වෙලා ගියර 2 3 4 5 වැටලා යනවා. හිටපු ගමන් මුකුත් නැහැ.
0: ඒතර ඔයා බස් එකට අඩිය තියෙන වෙලාව වනෝ තමයි. ඒ කියන්නේ අර ඔයාගේ වෙලාව හොඳ වෙන්න ඕන බස් එක.
2: වැඩේ දින්නේ කර්මාන්තේ පවත්වගෙන යන නම් බස් වල සෙනගත් ඕනේ නේ.
1: සෙනගත් ඕනේ නේ. ඉතින් සමහර ලාට නම් දේට සෙනග ඉන්නවනවා. ඒ කියන්නේ තව ඉඩ නැහැ. හැබැයි තව තීරුවක් හදනවා ගොන්දොස්තර මහත්තයෝ. ඔය මැද්දෙන් යන්න. මැද්දෙන් කියන්නේ අර දෙපැත්තේ සීද්දේකුත් තියෙනවා, එහා පැත්තේ සීත් තුනකුත් තියෙනවා, මැද්දේ පේලියකුත් තියෙනවා. ඒක මැද්දෙන් තව පේලියකුත් දාන්න.
2: දැන් බලමු ලංකාවේ මෙට්‍රෝ බස් ව්‍යාපෘතිය එන්න එන්න සාර්ථක වේගෙන එනවා.
1: එනවා. ඉතින්
2: ඒ වුණාම වැඩේ හරියයි කියලා බලාපොරොත්තු වෙනවා මේ. හැබැයි බස් පෞද්ගලික බස් පිළිබඳව කටයුතු කරන මහත්තයා නම් මේ නියන් තුට්ටු දෙකේ කතාවක් කිව්වේ.
1: ඔව් නේ.
2: මේ ඒක මම හිතන්නේ කාන්තාවන්ටත් එක්තරා අපහාසයක්. බස් කැමුණු මහත්තයා කිව්ව කතාව.
1: කතාව. ඔව්.
2: මේ කිව්වේ ජනතාව කැමති මේ ලස්සන කාන්තාවන්ට, පිරිමි කැමති ලස්සන කාන්තාවන්ට මෙට්‍රෝ බස් කියලා කියන්නේ කාන්තාවෝ වගේ
1: ලස්සනයි.
2: හැබැයි ඒජ්ස් කියලා. එතකොට එයාගේ අම්මට, බිරිඳට, දියණියක් ඉන්නව නම් දියණියට, ඒ ඔක්කොටම එහෙමද? ඒ රෝගේ
1: ඒකනේ. ඒ කියන්නේ ගැමුණු මහත්තයෝ නෑ,
2: රෝගේ පිළිබඳව ප්‍රශ්නයක් නෑ. ඒ කතාව රෝගයක් නේ. හැබැයි එයාගේ කිව්ව කතාවේ එයාටත් ආදේශ වෙනවා කියලා එයා හිතුවේ නෑ.
1: හිතුවේ නෑ. ඉතින් කොහොම හරි අපි දැක්ක ඉතින් ගැමුණු මහත්තයා මේ කියලා තියෙනවත් අර එයාගේ ඇජෙක්ටිව් එකට කැමතිත් නෑ කියලා. ඒ කියන්නේ බස් ගැමුණු කියලා
0: කියනවාට
1: නෑ කියලා. ඉතින්
2: ඒවා එයාම තමයි
1: දාගත්තු
2: නම් අපි එච්.ආර්. ජෝතිපාලට මේ හදවත රත්න ජෝතිපාල කියලා බස් ගැමුණුට මේ ඇයි බස් ගැමුණු කියලා කියන්නේ නේද?
1: අන්න ඒවා මේ සංවාදාත්මක කාරණා. කොහොම හරි මේ මෙට්‍රෝ බස් ඔන්න කඩවතක් තියෙනවානේ. කඩවත එන්න පුළුවන් මෙට්‍රෝ බස් එකේ. ඉතින් අපි මේ කියන්නේ කඩවත හැදෙන අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. කඩවත කියලා කියන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි, කොහොමත් වෙනම නගරයක්. අපි ඔය කිව්වනේ හැම වෙලේම කියන දෙයක් තමයි මේ මෙගාපොලිස් නගර සැලසුම් ගැන. ඒ කියන්නේ අනාගතයේදී නගර බිහි වෙන්නේ සාර මේ ඉස්සර වගේ දැන් කොළඹ එක නගරයක්, ගම්පහ එක නගරයක්, මීගමු එක නගරයක්, වැඩිපුර කතා වෙන නගරයක් මේ ටිකේ. එහෙම නෙමෙයි. මේ මුළු පළාතක්ම එක නගරයක් විදියට අරගෙන. මෙගාපොලිස් කියලා කියන්නේ ඕක තමයි. මෙගා සිටීස් කියලා කියන්නේ අපි ඕක තමයි. ඉතින් කඩවත කියලා කියන්නේ අන්න ඒ වගේ දැවැන්ත විදියට සංවර්ධනය වෙන නගරයක්. ඉතින් ඒ වගේ තැනකින් විශේෂයෙන් මතක් කරන්න ඕන මේ දකුණු මධ්‍යම කටුනායක අධිවේගී මාර්ග යාකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3ක දුරකින්. ඒ වගේම තමයි මතක් කරන්න ඕන නුවර පාරට මීටර 300ක දුරකින්. ඕන වෙලාවක බස් තියෙනවා.
0: බස් තියෙනවා.
1: නුවර පාරේ ඕන වෙලාවක බස් තියෙනවා. කොළඹට එනවා නම් ලංකාවේ ඕන තැනකට යනවා නම්. ඒ වගේම තමයි දැන් මෙතනින් ඇතුළට ගියාට පස්සේ මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකක් කියලා කිව්වොත් මේක තනි අපාර්ට්මන්ට් එකක් නෙමෙයි නේ, අපාර්ට්මන්ට් කොම්ප්ලෙක්ස් එකක්. මෙතනින් ඇතුළට ගියාට පස්සේ වට ස්විමින් pool හම්බෙනවා, kids pool තියෙනවා, gym එක තියෙනවා, multi functional hall තියෙනවා, sky garden එක තියෙනවා. පැය 24ම දවස් 7 පුරාවටම CCTV මගින්
0: right
1: අපි කියන්නේ ආවේක්ෂණය කරන ආරක්ෂාව ලැබෙනවා. ඉතින් මේ වගේ වටපිටාවකින් ඔයාට අපාර්ට්මන්ට් එකක් රුපියල් මිලියන 31කට ගන්න පුළුවන් කියලා කියන්නේ සාරා. ඒක අදාහ ගන්න බැරි. දැරිය හැකි මිලකට
0: දැරිය හැකි මිලකට අදාහගන්න
1: අදාහගන්න බැරි හැබැයි දැරිය හැකි වාට මිලක් මේක මිලියන 31ක් කියලා කියන්නේ ලක්ෂ 310ක් නේ 310ක් නිකන් හිතන්න ලක්ෂ 310කින් දැන් වාට කඩවත වගේ පැත්තකින් ඉඩමක් කරන් ගයක් හදන්න පුළුවන් වේද කියලා
0: හිතන්නවත් බෑ
1: කැට දෙයලා කියනවා බෑ
0: බෑ
1: පුළුවන් වෙයි ඉතින් අර ගොඩාක් ඇතුල්ට වෙන්න එහෙම එහෙම නෙමෙයි අපි කියන්නේ
0: මේ එතකොට ඒ හදන කිනුත් වැඩක් නැති වෙනවා
1: වැඩක් නැහැ ඒ කියන්නේ පාරට එන්නම කිලෝමීටර් 3-4ක් තව ඉන්න ඕනේ එහෙම නෙමෙයි මම මේ කියන්නේ හරියටම කඩවත නගරයෙන් බොහොම කොළඹට ආසන්නයෙන් ප්‍රවාහන පහසුකම් හැමදේම තියෙන වටපිටාවකින් ඔයාට ඔයාගේ apartment එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ වගේමයි මතක් කරන්න ඕන දැන් මේකේ වටිනාකම රුපියල් මිලියන 31ක් වුණාට
0: right
1: හරියටම තව වසර කිහිපයකින් අවුරුදු 5ක් කියලා ගමුකෝ මේකේ වටිනාකම රුපියල් මිලියන 51ක් හරියටම මිලියන 20කින් වැඩි වේවි කියලා මේ වෙනකොට ප්‍රයිම් ලා ගණන් බල්ලා තියෙනවා. ඉතින් 13:22 හොට්ලයින් එකෙන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා වට පුළුවන්. මේ ගැන වැඩි විස්තර දැනගන්න. වැඩි විස්තර දැනගෙන ඔයාගේ apartment එක reserve කරගන්න.
0: reserve කරගන්න. ඔන්න පරක්කු වෙලා දැන් apartments නැහැ කියලා අපිට කියන්න එපා.
1: කියන්න එපා.
0: ඔව්.
1: අන්න ඒකයි.
0: ඊකින්ද දැම්ම මේ දැන් කෝල් එකක් දෙන්න.
1: මේ කියපු ගමන් කරන්න
0: ඕනේ දේවල්. එදිනෙදා දේවල් එදිනෙදා කරන්නේ කියලා අම්මා කියලා දීලා තියෙනවා.
1: ඒක තමයි විභාග පාස් වෙන්න
0: උනොත්. ඒක තමයි විභාග පාස් වෙන්න
1: උනොත්. මම එදා වැඩි එදාම කරා.
0: එදාම වැඩි.
1: අම්මතර පන්තියෙම යන්නේ නැහැ. අන්නේ.
0: කොහොම හරි දැන් මේ ඉන්නවනේ අපේ රටේ. ජේෂ්ඨ පුරවැසියන්
1: නේ.
0: රජයේ සේවකයෝ. ජේෂ්ඨ පුරවැසියෝ ඇතුලේ ඉන්නවනේ රජයේ
1: සේවකයෝ.
0: කියන්නේ අවුරුදු ගාණක් වැඩ කළා.
1: ඔව්.
0: නේද? රටට සේවය කරලා.
1: ඔව්.
0: හැබැයි දැන් පෙන්ෂන් ගිහිල්ලා ඉන්නේ.
1: ඔව්.
0: හැබැයි මෙහෙම වැඩ කරපු කට්ටිය ආචි දැන් මේ අවුරුදු ගානක් සම්නේ අවුරුදු 30ක් 40ක් විතර සර්විස් එක දෙනවනේ මේ ඒගොල්ලෝ රිදම් මේකට පුරුදු වෙලා ආනින්නේ.
1: ඒ
0: කියන්නේ නිකන් ඉන්න කැමති නැහැ. මොකක් හරි කරන්න ඕනේ. තව කාට හරි බරක් වෙන්න කැමති
1: නැහැ.
0: ඒගොල්ලන් ඕන අර ස්වාධීනව අර කලින් හිට විදියට ඉන්න.
1: හැබැයි
0: සමහර වෙලාවට ඒ පෙන්ෂන් එක ඒකට මදි වෙන්න පුළුවන්. ඒකින්ද තමයි දැන් යුනියන් බැංක් එකකින් ඔන රජයේ විශ්‍රාමික රජයේ සේවකයන්ට මේ පෙන්ෂන් ලෝන් එකක්
1: දෙන්න. ඉතින් මේ පෙන්ෂන් ලෝන් එක රුපියල් මිලියන 8ක්. ඒ කියන්නේ ලක්ෂ 80ක් දක්වා ඔයාට ලෝන් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ විශ්‍රාම ජීවිතය ඔයා බරක් කරගන්න නැතුව බලයක් කරගන්න. අර මේ සාරා කියපු කතාව හරි. අපි ওই අම්මලා තාත්තලා ඉන්නවා. අපි සියලාච්චිලා ඉන්නවා. මේ විශ්‍රාම ගිය අය රාජ්‍ය සේවයේ කටයුතු කරලා රණවිරුවන් විදියට කටයුතු කළා. සමහර ඒගොල්ලෝ ටිකක් කලින් විශ්‍රාම යනවානේ. ඒ කියන්නේ රණවිරුවන්ගේ විශ්‍රාමය මේ ජීවිතේ පටන් ගන්න ටිකක් කලින්. අවුරුදු මේ කියන්නේ 55-60 වෙනකන් ඉන්නේ නැහැ. ඒගොල්ලෝ නිශ්චිත සේවා කාලය සම්පූර්ණ කරාට පස්සේ ඒගොල්ලන්ට විශ්‍රාම ගන්න
0: පුළුවන්.
1: ඉතින් එහෙම විශ්‍රාම ගියාට පස්සේ ජවය ඒක නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා. මොන හරි දෙයක් කරන්න ඕනේ. කො තමන්ගේ කියලා වගාවක් හරි. නැත්නම් තමන්ගේ කියලා මොන හරි සොයන් රැකියාවක් පටන් ගන්න හිතෙනවා. හැබැයි මේකට ගොඩක් වෙලාවට හරස් වෙන්නේ මේ කැපිටල් එක. ප්‍රාග්ධනය. අතේ සල්ලි නැහැ. හැබැයි එහෙම අතේ සල්ලි නැතුව ගියාම සාර ගිහිල්ලා මේ දරුවන්ට කරදර කරන්නේත් නැහැ අපේ අම්මලා තාත්තලා. එහෙම තමයි. ඒගොල්ලන්ගේ ජීවිතය ඒගොල්ලන්ට ගොඩනගා ගන්න ඉඩ දෙන්න ඕනේ. අපි ඒගොල්ලන්ගේ මැද්දට ගිහිල්ලා ඒගොල්ලන්ට බරක් වෙන්න හොඳ නැහැ කියලා. අනන්තවත් අපේ අම්මලා තාත්තලා හිතනවා. හැබැයි දැන් එහෙම හිතලා තමන්ගේ ජීවිතේ බරක් කරගන්න ඕනේ
0: නැහනේ.
1: නේ. ඒක නිසා තමයි ඔන්න යුනියන් බැංකුව මේ විදිහට රුපියල් මිලියන 8ක් දක්වා ඔයාට ණයක් ලබා දෙන්නේ. ඉතින් දැන් මේක නිකම්ම නිකන් ණයක් නෙමෙයි. මේකත් එක්ක ඔයාට හම්බෙන දේවල් තව ගොඩාක් තියෙනවා. මේ ණය ඔයාට වසර 15ක් දක්වා නැවත ගෙවන්න පුළුවන්.
0: ඕකේ.
1: නැවත ගෙවීමේ කාලය වසර 15ක් හම්බ වෙනවා.
0: රයිට්.
1: ඒ වගේම තමයි ඔයාට විශේෂ වට්ටම් සහිත ඩිස්කවුන්ට් එක ක්‍රෙඩිට් කාඩ් පතකුත් හම්බ වෙනවා.
0: රයිට්.
1: ඒ වගේමයි මේ ණයවට ඉක්මනින් අනුමත කරගන්න පුළුවන්.
0: ඕකේ.
1: ආයේ ණය ගන්න කියලා එහෙම එහෙ දුහන්න ඕනේ නැහැ.
0: ණය ගන්නවා කියන්නේ අර ඔළුවේ කැක්කම හැදෙනවා වගේ වැඩක් නේ නේ.
1: ඒ කියන්නේ ණය ගන්න ගියාට පස්සේ මට ණයක් ඕනේ නැහැ කියලා ඔප්පු කරන්න ඕනේ.
0: මේකේ දිහෙ වොන්නේ නැහැ.
1: එහෙම වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපකරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ.
0: වාඩ
1: බොහොම පහසු වෙන්න අපකරුවන් නැතුව කෙටි වේලාවකින් මේ ණය මේ රුපියල් මිලියන 8ක ණය අනුමත කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේමයි මතක් කරන්න ඕන වසරකට රුපියල් 30,000ක පික්මි හයර් වාට නොමිලේ හම්බ වෙනවා.
0: රයිට්.
1: හදිස්සියක් වුණොත් පික්මි එකක් දාගත්තා
0: ගියා.
1: කාගෙවත් ගණන් බලන්නේ
0: මොකද? බලන්න ඕනේ.
1: පික්මි එක නෝගේ ගාවට දාගත්තා ගියා. වැඩේ ඉවරයි.
0: ෆුල් ඉන්ඩිපෙන්ඩන්ට්
1: එතකොට. අනේ හරි. ඒ වගේම තමයි වසරකට රුපියල් 7,000ක මෙඩිකල් වියදම් නොමිලේ පියවීමේ හැකියාවත් ඔයාට ලැබෙනවා. ඉතින් මේ විතරක් නෙමෙයි. තව ගොඩාක් ඔයාට වරප්‍රසාද දීමනාවන් ලැබෙනවා. ඒක නත්තව දැනගන්න පුළුවන්. කෝල් එකක් දෙන්න. මෙන්න මේ නම්බරයකට 01 81 81 81 81 81 81 81 81.
0: Right. දැන් ඒ කියුවේ මේ රජේ විශ්‍රාමික අපේ මහත්ම මහත්මීන්ට නේ. දැන් මේක මේ රජේ වෙන්න ඕනෙත් නෑ, විශ්‍රාමික වෙන්න ඕනෙත් නෑ,
1: පුද්ගලිකංශයේ වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට,
0: ජේෂ්ඨ වෙන්න ඕනේ, කනිෂ්ඨ වෙන්න ඕනේ, ඕන කෙනෙක්ට මේ වාසිය තියෙනවා. දම්රොයකට යන්න ඕනේ. හැබැයි
1: දම්රොයකට යන්න ඕනේ මේ අපි අර කතා කරන්නේ ඊයර නෝවේ ෆුට්බෝල ගැන, ආලන් ගැන කතා කරන්නේ. එයා සාමාන්‍යයෙන් පැයටක් අනිවාර්යයෙන්ම නිදිය ගන්නවා.
0: රයිට්.
2: පැයට නිදිය ගන්නවා විතරක් නෙමෙයි, එයා කරන හොඳ වැඩක් තියෙනවා. ආ. දන්නවද? එයා නිදිය ගන්න පැය දෙකකට කලින් විශේෂ කන්නඩියක් පළඳිනවා.
1: ආ. බ්ලූ ලයිට් එක.
2: බ්ලූ ලයිට් එක නැති කරගන්න.
1: ඒ කියන්නේ මේ ෆෝන් වලින්.
2: ඔව්. එයා සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ඉන්නේ.
1: ඔව්.
2: එයාට වැඩගත් ෆුට්බෝල් විතරනේ.
1: ඔව්.
2: ෆුට්බෝල් විතරනේ.
1: එයා Facebook එකේ ෆුට්බෝල් ගහන්නේ.
2: ඔව්. Facebook එකේ ෆුට්බෝල් ගහන්න යන්නේ නැහැ. එයාගේ ජීවිත කාලේ මේ නිකන් වෙන කම්පැනි එක ප්‍රචාරණය වෙනුවෙන් ජීවිත කාලේ වැඩි වැට කොටසක් ඒකට වැය කරන්නෙත් නැහැ.
1: අප කරන්නෙත් නැහැ. ඉතින් අහුව අපි කතා කරානේ මේ හාලන් ගැන. දැන් සෑහෙන ඔය වගේ විශේෂතා ගොඩාක් තියෙනවා. ඇත්තටම මේ උස මහත මාර දැක්කම පේනවා. සමහර මේ ජාත්‍යන්තර විචාරකයන් කියලා තිබ්බනවා මේ මිනිස්සයා විද්‍යාගාරයක හැදුවා කියලා අපිට හිතනවා
2: කියලා. ඔව් එච්චරම නේද? ඒ මේ මේ පැරණි මොනවාද වයිකින් ජාන අරගෙන ඒ විතර නෙමෙයි මේ යෝධයා පෑදගත්ත කොහෙද අයිස් කුටීරයක
1: ඉන්නවලු. ඔව් අයිස් කුටීරයක ඉඳලා අර තමන්ගේ සෙල්ස් ටික රීඩිවලොප් කරගෙන එහෙම තමයිලු ගේම් එකකට බහින්නේ. ඉතින් ඒක හින්දා ඇත්තටම බැලුවම පේනවා අපිට මේ ලැබ් එක හදපු કૃතිම මානවයෙක්ද කියලා. ඉතින් කොහොම හරි එහෙම තමයි අපිට ඒක කතා කියන්න පුළුවන් මිනිසුන්ට මේ අපි කතා කරලා තියෙනවා. හැබැයි මේ ඒක ජාත්‍යන්තර මාධ්‍ය ගොඩක් කතා කරලා තිබ්බා. යාගේ පෙනුම, වේගය, ජවය මේ හැමදේම එක්ක. ඉතින් අපි නිින්ද ගැනනේ කතා කරේ. හැමෝටම නිින්ද වැදගත්. හොඳ නිින්දක් ගන්න නම් අනිවාර්යයෙන්ම හොඳ මැට්‍රස් එකක් තියෙන්න ඕන.
0: අනිවාර්යයෙන්.
1: ඒක නිසා තමයි දම්රෝ ෆෝම් මැට්‍රස් ගැන අපි ඔයාලට මතක් කරන්න ඕන. දැන් 115ක වට්ටම් එක්ක ඔයාට ඉහළ ප්‍රමිතියෙන් දිගු කල් පවතින දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ලංකාව පුරාම දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙන 160කට වැඩි ප්‍රමාණයක්. මේ ඕනම ප්‍රදර්ශනාගාරයකින් ඔයාට ගිහිල්ලා මේ විදිහට මිලදී ගන්න පුළුවන් මේ මැට්‍රස් එක. ප්‍රදර්ශනාගාර දැන් අපි කිව්වනේ අර මෙගා ඒවත් තියෙන කියලා වර්ග 50,000. ඒ තැන් වලට ගියොත් කොහොමද ගන්න?
0: කොහොමද ගන්න?
1: කිසි ප්‍රශ්නයක් නෑ. ඔයාට ගිහිල්ලා අරගන්න තමයි තියෙන්නේ. මොකද සුවනින්දක් කියලා කියන්නේ හැම දෙයකටම කලින් අපිට ඕන දෙයක්.
0: අනි අත්‍යවශ්‍ය දෙයක්.
1: නින්ද නැත්තම් මුත් ගන්න බෑ.
0: නින්ද නැත්තම් මුකුත් ගන්න බෑ. හරි. අපි යන්න හදන්නේ කොහෙටද නන්ද?
1: කොහෙද?
0: සින්දුවක් අහන්න. නෑ නෑ ඊට කලින් අද අඟහරු ආදානේ. අද අපි පපඩම් කන දවස.
1: විජේ පපඩම්.
2: ඒකට වෙනම පවන්. නිකන් ඒ රාහු කාලේ බල්ල එහෙමද පපඩම් කන්න?
0: ඔව්. හොඳ නෑ. ඒක
1: කෙමුර දවස්වල ගන්න බෑ එහෙම.
0: මේවා මේ ලේසි පහසු පපඩම් නෙමෙයි. මේවා විජය ප්‍රොඩක්ට්ස් වලින් අර නියම උඩු පිටි දාලා නියම ප්‍රමිතියට හදපු දේවල්. ඒතකොට ඒකට අවශ්‍ය වටිනාකම අපි දෙන්න ඕනි. දෙන්නත් අපි දැන් දවස් මේකට වින් කරලානේ
1: තියෙන්නේ.
0: ඒ නිසා ඔයගොල්ලන්ටත් කියන්නේ අද ඔයගොල්ලෝ මොනවා කෑවත් විජේ පපඩම් එකක් බැදගෙන උඩින් තියාගන්න අමතක කරන්න එපා.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Velava Oba Veta Gena Enne
1: Rapunzel Wage Mannan Inne Mawa Bera Gana Kawuru Tenaka
2: Ape Daruwan Apata Wada Idirien Itin Age Kathawa Liyanna Ayata Ida Harinna Commercial Credit
3: උදේ 7යි විනාඩි 40යි දැන්.
4: වාව්! ඇන්කටින් එකක්?
5: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්කර්. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
6: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: හැමතේකම එක වගේ නෙමේ. Lauji පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම Lauji ගන්න.
9: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මාම තන්න
10: 0112200 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pure TV නිල විකාශක.
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන් මාව තන්න. Prime Group 1322.
13: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
14: මෙල්වා එක ලංකාවේ එක.
15: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
16: දැන් ඕනේ නෑදුව. Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
17: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. Union Bank pension loan.
6: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
18: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
19: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
12: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2787 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්

0: උදේ 7යි විනාඩි 48යි
1: අල්කටාම
0: වෙලාව. හරිද? අපි යනවා.
1: කොයි වෙතරද?
0: නිවසකට වහලක් දාන්න.
1: නිවසකට වහලක්?
0: නිවස සෙවිලි කරනවා කියන්නේ
1: නේද? ඔව් ඔව්.
0: ඕනේ.
1: සෙවිලි කරනවා. ඉස්සර ඕක කරේ එහෙම නෙමෙයිනේ.
0: පොල්ලතු වලින්
1: කරානේ.
2: හූ කියන්නේ. ඔව්. ඉස්සර හූ කියලා තමයි වහල සෙවිලි කළේ.
0: එහෙමද?
2: නෑ ඉස්සර වහලක් මේ පොල්ලතු හොවන්න කියලා කියන්නේ. ඉතින් ගේ හදලා ඉවර වෙලා වහලේ උඩට නැගලා හූ කියන මුළු ගමටම හැන්නේ. එතකොට දන්නවා කොහේ හරි වහලයක් හෙවිලි කරන්න තමයි තියෙන්නේ කියලා. ඉතින් මුළු ගමම ඇවිල්ලා
1: එකතු වෙනවානේ.
2: එකතු වෙලා වහල හෙවිලි කරලා දීලා මේ ඉතින් මුකුත් කුලියක් බලියක් දෙන්නේ නැහැ. කන්න මොණ්ඩ දෙනවා. ඉතින් ඒ විදිහට තමයි මේ අදරත් ඈත ගම්වල ওই සිද්ධි ওই විදිහටම වෙනවා.
1: ඔව්.
2: මත්තම් ක්‍රමයට.
0: හරි.
1: දැන් හැමෝම හූ කියන්න යන්න එපා.
2: ඔව්.
1: උඩට නැගලා ඔයතොල් කවුරුත් එන්නේ
0: නැහැ. දැන් මේ කොළඹවට හූ කිව්වට එන්නේ නැහැ. ඔයා කොහේ හරි වෛරල් එකේ පාර.
2: නෑ ඒක කවුරුහරි වහලයක් උඩ නැගලා හූ කිව්වොත් මොකද කියලා බලයි.
1: ඔව්. ඒ පාරේ සාරගේ වගේ වෛරල් එන්නේ. ඔව්
2: ඒක.
1: එහා පැත්තක නම් වීඩියෝ කරලා දායි.
0: හරි කොමාරි අපි කියන්න හදන්නේ මේ රයිනෝ රූෆින් ෂීට්ස් ගැන. හරිද?
1: ඔව් අනිවාර්යයෙන්ම මේ රයිනෝ ගැන මතක් කරන්න ඕන. මොකද රයිනෝ කියලා කියන්නේ අවුරුදු 60ක් පුරාවට අපිත් එක්ක හිටපු බ්‍රෑන්ඩ් එකක්.
0: ඔව්.
1: ඇත්තට අපි හිතලවත් නෑනේ කවදාවත්. මෙච්චර අපේ හිසට සෙවණ දීගෙන. අපේ ගෙවල් කීයකනම් රයිනෝ මේ සිවිතාඩු ඇද්දනේ. ඉතින් ඒකේ හින්දා රයිනෝ ෂීට්ස් ඇද්ද.
0: ඔව්.
1: හැබැයි අපි දන්නේ අවුරුදු 60ක් රයිනෝ අපිත් එක්ක හිටියා
0: කියලා.
1: ඉතින් දශක 6කට අධික කාලයක් රයිනෝ අපිත් එක්ක හිටලා තියෙනවා. ඉතින් දශක 6ක් පුරාවට පවතිනවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙමෙයි. ඒ කියන්නේ විශ්වාසය කියන දේ ජනතාවගේ දිනාගත්තේ නැත්නම් එච්චර කාලයක් පවතින්නත් බෑ. ඉතින් ওই දශක 6 පුරාවටම රයිනෝල මේ කාලෙන් කාලෙට එක එක රිසර්ච් කරා. ඒ රිසර්ච් වලට අනුකූලව ඩිවලොප්මන්ට් සංවර්ධන කටයුතු කරා. ඒ කියන්නේ හැමදාම එකම විදිහට වහලා පිටේ වුවේ නැහැ. ඒ කාලෙන් කාලෙට හැදෙන ප්‍රශ්නවලට විසඳුම් හෙව්වා. ඉතින් එහෙම අපිට ආපු ප්‍රශ්නයක් තමයි ওই ෂීට් වහලවල දැම්මට පස්සේ මේ ලොකු තාපයක් ගේ ඇතුලේ තියෙනවා. හීට් එක රස්නේ අපිව දැනෙනවා වැඩි කියලා.
2: විශේෂයෙන් බ්ලොග් ගල් වලින් වගේ ගේ හදලා තිබ්බොත් තව ඩබල් වෙනවා.
1: ඩබල් වෙනවා. ලොකු චෝදනාවක් ආවා. කොහොමද ගෙදර ගෙවල් දැන් ගඩොලින් බදින්න යන්නේ නැහෙනි. බ්ලොග් ගල්ම තමයි
0: දාන්නේ.
1: ගේ දම් වැඩි නිසා. ඔව්. ඉතින් ඒකට ඔන්න ඒගොල්ල විසඳුමක් හෙව්වා. ඒ විසඳුම තමයි මේ රයිනෝ ෂීට්ස් වල
0: රයිට්
1: දැන් තියෙනවනේ යටිපැත්ත අපිට පහළට පේන්නේ අපි උඩ බැලුවම පේන්නේ අන්න ඒ පැත්තට ස්වාභාවික මැටි ආලේපනයක් ඇතුල් කරා ඒගොල්ලෝ
0: රයිට්
1: මේක මේ ආලේපනයක් කිව්වට සාර පටල ගන්න එපා මේක මේ ඇප්ලයි කරපු නිකන් උඩින් ගාපු ආටිෆිෂල් තීන්ත එකක් නෙමෙයි මේ ඇත්තටම මැටි ස්වාභාවික මැටි ලේ එකක් තමයි මේ තියෙන්නේ ඉතින් ඒක හොඳට මතක තියාගන්න නැත්නම් කට්ටිය දැක්ක ගමන් හිතනවා මේ පේන්ට් එකක් ගාලා වෙන්නද කියලා. එහෙම නෙමෙයි. මේ ස්වාභාවික මැටි ලේයර් එකක්.
0: ඔයාලා
1: බලන්න පුළුවන් ඒ ඝනකම තේරෙනවර පැත්තෙන් බැලුවට පස්සේ. ඊට පස්සේ එහෙම මැටි ලේයර් එකක් තියෙන සෙවිලි තහඩු දැම්මට පස්සේ ෂීට්ස් දැම්මට පස්සේ ඔයාලට සිසිලස කියන එක ඔන්න ලබා ගන්න පුළුවන්. වෙනදා වගේ ගෙදරට රස්නේ දැනෙන්නේ
0: නැහැ.
1: ඒක දෙයක්. ඒ වගේම තමයි තව ඒගොල්ලෝ ෆීචර් එකක් එකතු කරා. ඒ තමයි මේ හයිඩ්‍රෝෆෝබික් කෝටින් කියලා කියන්නේ.
0: ඕකේ.
1: ඒ කියන්නේ මේ රයිනෝ වහල වතුරට බයයි. වතුර තියාගන්න
0: බැහැ.
1: පොදක් වැටිච්ච ගමන් විසික් කරලා දානවා ඈතට. ඉතින් ඒක නිසා ඔන්න වහල මතුපිට ෂීට්ස් වල DSA වල පාසි ඇල්ගි වර්ග එහෙම මේ බැදෙන්නේ නැහැ. ඉස්සර තිබ්බ ලොකු ප්‍රශ්නයක් නේ වහල දාලා සතිය දෙක යද්දී ওই ටික එනවා. ඊට පස්සේ දැන් අර පරණ පාට පේන්න ගන්නවා.
0: ගෙදර ගොඩක් පරණයි කියලා තමයි එතකොට හිතේ.
1: ඔව්. එතකොට නිකන් වහල අවුරුදු 10කට 15කට කලින් දැම්ම වගේ තමයි බලන මිනිස්සුන්ට
0: පේන්නේ.
1: ඉතින් එහෙම වෙන්නේ නැහැ මේ විදිහට මේ ජල විකර්ෂක තාක්ෂණය කලින්ට වඩා 3 ගුණයක් වැඩි කරලා තියෙනවා මේ ෂීට් එකේ. ඉතින් මේ ඔක්කොම වෙන කොහෙන්වත් නෙමෙයි රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වලින්ම තමයි වට හම්බ වෙන්නේ. ඉතින් කෝල් එකක් දෙන්න තියෙනවා හොට්ලයින් එකක්. ඒක තමයි 1396 කියලා කියන්නේ. 1396ට ඔයාලට පුළුවන් කෝල් එකක් දීලා මේ ගැන වැඩි විස්තර දැනගන්න.
0: රයිට්. 1396ට කෝල් එකක් දෙන්න.
1: දෙන්න. ඒකට ඔයාලා ඒගොල්ලෝ කියයි ළගම කවුද ඉන්නේ කියලා ඔයගොල්ලන්ගේ ඒජන්ට්ස්ලා.
0: ඒජන්ට්ස්ලා ඔයාලට තියෙන ගිහින් විස්තර ටික දැනගෙන එමම අරගෙනත් එන්න රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. රයිට්. ඊට පස්සේ අපි යනවා කසාගල සුපර් මාකට් එක පැත්තට. මොකද දන්නවද? ඔයගොල්ලන්ට අඩුම මිල හොඳ ෆ්‍රෙෂ් දේවල් ගන්න පුළුවන් නම් ඔයාට යන්න තියෙන්නේ කසාකල ග්‍රීන් සුපර් මාකට් එකට.
1: ඔව්.
0: දැන් තියෙනවා කොහෙ තියෙන්නේ
1: නැහැ. දැන් කීපයක තියෙනවා නේ. ඔයා කියනද එක්ක?
0: අතුරුගිරියේ තියෙනවා. මුල්ලේරියාවේ තියෙනවා. ඒ කොළඹවට කට්ටියට. ගම්පහ ගත්තොත් ගණේ මුල්ලේ තියෙනවා. කුරුණෑගල ගත්තොත් නාරම්වල තියෙනවා. නුවරට ගියොත් ගම්පල තියෙනවා. රට මැද මාතලෙත් තියෙනවා.
1: තියෙනවා.
0: ඉතින් මේ හැම තැනම තියෙනවා.
1: ඔව් ඉතින් යන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම තමයි ඔන්න මාළබේට හත්වෙනි ශාඛාව එනවා. එතනින් වැඩේ නවතින්නෙත් නෑ. ශාඛාවන් 100ක විතර ලොකු network එකක් ලංකා පුරාම හදන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එක මේ වෙනකොට සලසුම් කරලා තියෙනවා. ඉතින් කසාගල සුපර් කියලා කියන්නේ අඩුම මිල.
0: රයිට්. අපි යනවා ඊළඟ පැයට මේ සින්දුවත් එක්ක. හැබැයි මතක් කරන්න ඕනේ මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැනත්.
1: එහෙම යමු යමු කිව්වට යන්න වෙන්නෙම නෑ නේ.
0: එහෙම බෑ. පොඩ්ඩක් උගලන්න දෙන්නලා ආයෙපට මේ පැත්තට ඇවිල්ලා
1: යන්නේ. හරි. වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් ගැන කතා කරද්දී අපිට ඉස්සෙල්ලා මතක් වන්නේ මේ මෙල්ව කියන නම තමයි. හේතුව තමයි මේ ලංකාවේ SLS සහතිකයක් එක්කෙන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියලා කියන්නේ.
0: රයිට්.
1: එතකොට ආයෙ කතා වෙන මුකුත් තියාගන්න ඕනේ නෑ. මොකද වෙන ඔයාට හම්බෙන්න ඉලෙක්ට්‍රෝඩ කූරු SLS සහතිකයත් එක්ක. ඒ වගේම තමයි ඔයාගේ අවශ්‍යතාවයට අනුව ජාත්‍යන්තර ප්‍රමිතීන් වලින් ඒ දිග මට්ටම් වලින් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මතක් කරනවා ඔයා කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්, පෑසුම් වැඩ කරන ශිල්පී මහත්මයෙක් මහත්මියක් වෙන්න පුළුවන්. ඔයාට තෝරගන්නව නම් තියෙන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කූර තමයි මෙල්වා කියලා කියන්නේ.
0: රයිට්. මෙල්වා එක ලංකාවේ
1: එක

0: anu paha FM anu hatarai dashama ata net FM
1: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36 36.
2: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
3: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol Paracetamol විශේෂයකි.
6: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට
7: වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිලිඳ සමට හෙළ ඔසු රැකවරණය.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: Leasing පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB Leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම leasing මුදල අඩුම පොලියට. දැන් මම තන්න. 0112200.
9: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
1: බය වෙන්න එපා. වැඩිමන leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774644397.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 13/22.
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel
11: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහත හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
0: FM 95 94.8 Net FM දිවයින පුරා
1: වෙලාවෝ දෙයටයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: net news විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited.
7: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
2: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම Net News.
8: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය නිත් නිවුස් සමග මම කේසර. පරිභෝජනයට නොසුදුසු සීනි ටොන් 4250ක තොගයක් සමග සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ලද තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් සමග පෑලියගොඩ පෙතියගොඩ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එහිදී සිය භාරයට ගත් සීනි තොගේ වටිනාකම රුපියල් මිලියන 850ක් පමණ වන බවයි පොලිසිය පවසන්නේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩුවෙල අංගොඩ පිළියන්දල හා හැටන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිවුදෙනෙක්. සිද්ධිය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මකින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟනෙත් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited
9: අහලා තියෙනවද මැරිලත් ජීවත් වෙන මිනිස්සු ගැන

0: දෙයටයි විනාඩි 8යි ඇල්ගට ආවම වෙලාව මේ
1: මම
0: අලුත් පැයට ආවේ මම දැන් වෙලාව බැලන්ස් කරන්න කොහොමද දන්නවද 7යි 7 8යි 8
1: 9යි 9 අන්න හැකියාව
0: හැකියාව දක්ෂතාවය
1: ටයිමින් කියන්නේ ඒක තමයි
0: ඔව්
1: ඒ වෙලාවට ගන්න පුළුවන් වෙන්න ඕන හරි දැන් මේ ටිකේ අපේ මාතෘකාව තමයි මොකද්ද
0: ෆුට්බෝල්
1: ෆුට්බෝල් උත් එක මාතෘකාවක් දැන් ෆුට්බෝල් වලත් සෑහෙන දේවල් වෙනවා අද මැච් එක යනවා පෝර්චුගල් සහ ස්පේන් අතර මේ වෙනකොට රිසල්ට් එක මට බලන්නත් බැරුව ගියා මේ හරිද දැන් අවු ෆුට්බෝල් එක ප්‍රශ්නය දැන් ලංකාව අපිට තියෙන මේ වෙලාවේ ප්‍රශ්නේ තමයි සිරකරුවෝද මිනිස්සුයෝද
0: මිනිස්සුයෝ
1: කියන පාටේ ඔව් අපිට දැන් ප්‍රශ්නයක් අපි එහෙමද නැත්ද කියලා සාකච්ඡා කරනවා මේ මං අපි ඕවා ගැන නෙමෙයි අපි කතා කරන්න යන්නේ හරිද අපි කතා කරන්න යන්නේ මේ දැන් ඔය වගේ දේවල් ගැන වාට පොඩි නිකන් මේ වගේ කතා බහ ඇති වෙන වෙලාවට අපි සාමාන්‍යයෙන් ඒව එහෙම දේවල් මීට කලින් ලෝකේ ඕනතරම් වෙලා තියෙනවානේ බන්ධනාගාරවල ගැටුම් ඒව ඇති වෙලා තියෙනවා දැන් ඒ අතර ඔයා දන්නවද ඔය ලෝකේ විවිධ රටවල් බලගතු රටවල් මැදිහත් වෙලා දුර්වල රටවල් තමන් යටතට ගත්තනේ ජර්මනි ඇතුළුව හිට්ලර් ඇතුළුව හිට්ලර් කරෙත් ඒකනේ ආසල් වැසි රටවල් වෙන්න පුළුවන් ඒව ආක්‍රමණය කරලානේ ඒ රටවල් වල සිරකරුවෝ අරගෙන ඇවිල්ලා දැවැන්ත සිර කඳවුරු ඇති කරා
0: නේ
1: ඊට පස්සේ ගෑස් සුදුන් ගැන කතා කරනවා විෂ වායු ගැන කතා කරනවා ඔගේ ලොකු කතාබහ ලෝකේ තියෙනවා ඔයාට මේ වෙලාවේ බලන්න පුළුවන් මේ හොඳම මූවි එකක් තමයි මට මේ සිද්ධි දැක්කම මතක් වුණේ මම බලපු මූවි එකක් The Battleship Island කියලා කියන්නේ
0: The Battleship Island. Right.
1: සමහරවිට ඔයා මේ K-dramas වලට, K-movies වලට, K ඇති, ඔය ඇති කොරියාවේ ඔක්කොම ඕනේ.
0: K-beauty.
1: K-pop වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලට කැමති කෙනෙක් නම්. ඒ නැත්තත් මේ ඇත්තටම අපි දැන් ගොඩක් වෙලාවට ඔය කොරියානු සිනමාව ගැන කතා කරද්දි සාරා ටිකක් මේ negative විදිහටනේ අපි කතා කරන්නේ.
0: නේ.
1: ඒකට ගොඩාක් හේතු ඔය ෆෑන් බේස් එක. ලංකාවේ ඉන්න කොරියන් ෆෑන් බේස් එක ටිකක් ටොක්සික් නිසා අපි පොඩ්ඩක් මේ කොරියන් මූවිස් වලට
0: එක්ස්ට්‍රීම්
1: නේද? ඔව් එන්ටර්ටේන්මන්ට් වලට කැමති
0: නැහැ. කැමති නැහැ. හැබැයි ඒතරම් මට එපා කරෙත් ඒගොල්ලන්ට.
1: ඒගොල්ලෝනේ. හැබැයි මේ කොරියන් මූවිස් කියලා කියන්නේ නැත්තම් කොරියන් එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එක කියලා කියන්නේ ලෝකේ වෙන ලෙවල් එක තියෙන තැනක්. The Host වගේ මූවිස්, The Parasite වගේ මූවිස්. ඊට පස්සේ අපි දැන් මේ කියේපු මේ Battleship Island වගේ මූවිස් වල ජීවිතේට ගන්න සෑහෙන කතා
0: තියෙනවා.
1: හරිද? සහ මේ ලෝකේ අපිට පේන යථාර්ථයන් මූවිස් වලින් ඒගොල්ලෝ මාර ලස්සන්ට කියලා දෙනවා. ඉතින් ද බැටල්ෂිප් අයිලන්ඩ් කියලා කියන්නේ ඔය ජපානයේ ඉන්නවනේ. ජපානයේ අධිරාජ්‍යවරු හිටියානේ. ජපානය ලෝකෙට ඔය දැන් හොඳ මූණ පෙන්නගෙන හරි අහිංසකයි වගේ හිටියට ලෝකෙට සෑහෙන්න දේවල් කරා.
0: කරපු රටක්
1: ඔව්. ඔය ජපන්ව පුදුමාකාර විදියට දරුණුයි. චීනයට, කොරියාවට සෑහෙන්න රිදෙන දේවල් කරා. ඉතින් කොරියාව ඒ විදිහට ඒගොල්ලෝ ආක්‍රමණය කරපු එක්තරා අවස්ථාවකදී මේ කොරියාවේ ඉන්න සිවිල් ඇක්ටිවිස්ට්ලා කියලා අපි කියන්නේ ක්‍රියාකාරීන් ඉන්නේ. ඒ කියන්නේ සාමය වෙනුවෙන් කතා බහ කරපු නිදහසේ අරගල කරපු මිනිස්සු. මේ හැමෝම එකතු කරගෙන ගිහිල්ලා එක සිර කඳවුරක මේ හිර කරනවා. හිර කරාට පස්සේ මේ ඉන්න මිනිස්සු එකතු වෙලා මේ ජපන් සිර කඳවුරෙන් කොහොමද පැනලා එන්නේ? සහ මේ ජපන්ු කියලා කියන්නේ හරිම ඔය දැන් ඉන්න නේ මේගොල්ලෝ ගොඩක් වෙලා ටිකක් හැදුනේ ඔය හිරෝෂිමා බෝම්බෙන් පස්සේ. ඊට කලින් ඒගොල්ලෝ හරිම ඒ කියන්නේ කෝර විදිහට මිනිස්සුන්ට සලකපු જાතිය.
2: ඔව් ඕන්න ඇති හැදෙන්න පුළුවන් කියලා හොඳම උදාහරණයකුත් ජපානේ තමයි.
1: ජපානේ තමයි.
2: දැන් ඉතාමත් සදාචාරවත් සහ මේ බොහොම විනයගරුකම જાතියක්නේ ජපානේ කියලා.
1: ඒ කියන්නේ කවුරු මූණට ආවුණත් මේ බව කරනවා.
2: බව කරනවානේ.
1: එහෙම තමයි ඒගොල්ලන්ගේ ආචාර ශීලීත්වය පටන් ගන්න තියෙන්නේ. හැබැයි ඉස්සර එහෙම නෙමෙයි. කවුරු මූණට ආවුණොත් ඔව කර කර ඉන්නේ. ඉතින් බැටල්ෂිප් අයිලන්ඩ් කියන මූවි එකේ තියෙන්නේ එහෙමයි. ඔය මේ කොරියානු සිවිල් ක්‍රියාකාරක මේ ක්‍රියාකාරීන් පිරිසක් එකතු කරගෙන ගිහිල්ලා දූපතක බැටල්ෂිප් අයිලන්ඩ් එකක්
0: කරගෙන.
1: හරිද? ඒ අයිලන්ඩ් එක සිර කරනවා. ඒ නිසා මේ අයිලන්ඩ් එකෙන් මිදිලා ඉන්න මේගොල්ලෝ කරන සටන තමයි මේ චිත්‍රපටයේ පුරාවටම තියෙන්නේ. මේ මේකයි ඊයේ සිද්ධියයි ගලපන්න එපා. ඒ දෙකක්.
0: ඒක දෙකක්.
1: ඒ කියන්නේ මිනිස්සු තමන්ගේ විමුක්තිය වෙනුවෙන් නිදහස වෙනුවෙන් සටන් කරන එක සහ ඊයේ සිද්ධ වෙච්ච එක දෙකක්. හැබැයි මේ දැන් අර මේ ඉන්නේ අපි මේ කන්ටෙක්ස් එක ඇතුළේනේ. මේ සන්දර්භය ඇතුළේනේ ඉන්නේ.
0: ඒකෙන්ද
1: ඒක පොඩ්ඩක් එක්ස්පීරියන්ස් කරන්න ඕන නම් ඔයාලට මේ වෙලාවේ බලන්න හොඳ මූවි එකක් තමයි ද බැටල්ෂිප් අයිලන්ඩ් කියලා කියන්නේ. ඉතින් ගිහිල්ලා බලන්න කියලා අපි මතක් කරනවා. මොකද ටවුමෙන් අපේ ඇල්ගොරිතම් එකට අහුවෙන හැමදේම අපි එහෙම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ දේ වාට ඉෆෙක්ටිව් නැත්තම්.
0: කියන
1: වාට බලපෑමක් කරන්නේ නැත්තම් මේ අපි නිකන් බොරුවට හැම ප්‍රවෘත්තියම අරන් කතා කරන්න ඕනේ නැහැ නේ. හැබැයි ඒ ප්‍රවෘත්තිවල වෙන පැති තියෙනවා. අපිට දේවල් ගන්න පුළුවන්. අන්න ඒ වගේ පැත්තක් තමයි අපි මේ කිව්වේ. අපි හැම වෙලෙම කියනවානේ ඔයාලට පොඩි කල්චරල් ලයිෆ් එකක් තියාගන්න කියලානේ. සංස්කෘතික ජීවිත. අන්න ෆිල්ම් එකක් බලන්න, වේදිකා නාට්‍යයක් බලන්න, සින්දුවක් අහන්න. ඒකෙන්ද බැටල්ෂිප් අයිලන්ඩ් බලන්න. මේක 2007 ආපු මූවි එකක්. ආයෙ මේක හොයන්න අමාරු වෙන්නේ නැහැ. ඔයාලට හොයා ගන්න පුළුවන්. හරිම ලේසි. ඉහිල බලන්න. ලස්සන කතාවක්. කේ ඩ්‍රාමාස් වලට ආස නැතත් කේ පොප් වලට ආස නැතත් කොටින්ම කොරියාවේ අර ලස්සන කොල්ලෝ ටික දැක්කම මලපහින වුණත් කමන්නේ ගිහිල්ලා බලන්න
0: මටද කියුවේ
1: නෑ එහෙම අපි
0: අපිට
1: ඒක ලොකු තර්ජනයක් නේ
0: මෙහෙම ෆිල්ම් එක ක්‍රිටිකලිත් බලන්න නේ
1: බලන්න
0: අනිවාර්යෙන් නිකන් බලන්න එපා
1: ෆිල්ම් එක රීඩ් කරන්න
0: රීඩ් කරන්න
1: බලන්න එපා කියවන්න

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 8:18

0: පොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාකාව හෝමාගම දේ විවෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 898.
1: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
5: වසත් නැති විසත් නැති රසකාරකත් නැති ප්‍රමිතින්ම උසස් අපේම සාම්ප්‍රදායික 3-5 මාත්තුව විජය මස්කරි 3-5 කුඩු
6: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
9: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
10: Cowen Gate 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C, යකඩ, ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
11: Rhino Roofing විදින් හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
12: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. Prime Group 1322.
13: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
14: දැන් ඕනේ නෑ. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
15: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
16: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
17: SLT Mobitel Pure TV නිල විකාශක.
18: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
19: රසට ගුණට උයන්න පිටය 3-5.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
12: කවදත් අලුත් කාගෙත් නේ.

0: උදේ 8 විනාඩි 26යි අල්ගටම වෙලාව. අපි යනවා.
1: කොහෙද යන්නේ?
0: කොහෙද දන්නවද?
1: කියන බලන්න.
0: LB එක පැත්තට.
1: LB එක පැත්තට යන්න ඕන. LB එක පැත්තට යන්න කලින් මතක් කරන්න ඕන.
0: මොකද?
1: ආය අපිට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝව ජාත්‍යන්තර පාපන්දු පිටියේ දකින්න නොලැබේවි කියලා.
0: ඔව්.
2: හරිම
1: දුක හිතන කතාවක් නේක. ඒ කියන්නේ මෑත කාලීන. මේ අපි මෑත කාලිනවා කියලා කතා කරන්නේ මේ ඔයාගේ මගේ කාලේ ගත්තොත් නේ මෑත කාලීන ඉතිහාසයේ ගත්තට පස්සේ බිහි වෙච්ච විශිෂ්ටතම පාපන්දු පුරාවෘතයක් ජීවමාන පුරාවෘතයක් තමයි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ කියලා කියන්නේ. ඒ වගේම තමයි අපි දන්නා මේ ඉන්ස්ටාග්‍රෑම් වල වැඩිම ෆලෝවර්ස් ඉන්න මනුස්සයා.
2: එයාට ඉන්නේ.
1: ඉතින් කොහොම හරි පෘතුගාලේ පාපන්දු ලොක කුසලාන සිහිනය නිමාවටපත් වෙනවා. ස්පාඤ්ඤයත් එක්ක තමයි අද අවසන් 16 දෙනාගේ වටේ තරග පැවැත්තුනේ. ඉතින් මෙතනින් යන්න තිබ්බ ඊළඟට ක්වාටර් ෆයිනල්ස් වලටනේ. ඊට පස්සේ semi finals.
0: ඒ විදිහට
2: ඕන අපිට හොඳ වැඩේ කියන්න පුළුවන් පෘතුගීසින්ට.
1: පෘතු අන්න ඒකයි.
0: පෘතුගීසින්ට
2: දන්තුරේ සටන.
1: අපේ මුතුන් මිත්තන්ට කොච්චර රිදෙනවද අපි මේ විදිහට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන ප්‍රශ්න.
2: හැබැයි දන්තුරේ සටනේදී ඒගොල්ලෝ කෑව නැති වෙන්න.
0: ඔව් අන්න ඒක. දන්තුරේ මුටි කෑවනේ.
1: අපිට ෆුට්බෝල් ගහන්න බැරුව ගියා.
2: ඒකයි
1: ගානවා ගිහිල්ලා. අපිට එහෙම වක්‍රව සතුරු වෙන්න පුළුවන් නේ.
2: නෑ ඇත්තටම මේ ඔය ලෝකේ ක්‍රීඩා ගොඩක් හැදිලා තින්නේ යුද මේ යුද්ධේ පදනම් කරගෙන තමයි. සටන් පදනම් කරගෙන තමයි. ඇත්තටම මේ සටන් සහ දඩයම පදනම් කරගෙන. ගොදුරක් සොයාගෙන යන එක සහ දැන් හොඳම මේ ඒකේ පැතිකඩ තමයි චෙස් කියලා කියන්නේ. ඉතින් ඒ දෙපැත්තක් යුද්ධ කරන ඔක්කොම සේබලු නයිට්වරු රජ්ජුරුවෝ ඒ ඔක්කොමලා ඉන්නවනේ චෙස් බෝඩ් එකේ.
1: ඔව්. ඉතින් යුද සේනාවක
2: ඔය ඉතින් ඒ යුද සැලසුම් හරියට කළොත් චෙස් ක්‍රීඩාවේ මේ දිනන්න පුළුවන්. ඉතින් හරි අපි දන්තුරේ සටනේ දින්නනේ.
1: දින්නනේ.
2: එහෙම කියලාත් හිත හදාගමු පෘතුගාලේ වෙනුවෙන් නේද?
1: හරි. ඉතින් ඇත්තටම මේ පෘතුගාලය කියලා කියන්නේ කාලයක් පුරාවට FIFA ලෝක කුසලානයක් බලාපොරොත්තු වෙන හිටපු රටක්. විශේෂයෙන්ම මේ රොනාල්ඩෝට තමන්ගේ ජීවිතේ අර අපි කියනවානේ කොච්චර ලෙජන්ඩ් වුණත් වර්ල්ඩ් කප් එකක් නැත්තම් ඒක හරි හිස් තැනක්නේ. මෙසීට වර්ල්ඩ් කප් එකක් තිබ්බනේ. එයාගේ සමකාලීන ලෙජන්ඩුනේ මෙසීනේ.
0: ඒක දෙගොල් දෙන්නටනේ පොඩ්ඩක්
1: මේ දෙන්න අතරනේ දෝලණේ වුණේ වැඩි. ඉතින් අන්තිම FIFA වර්ල්ඩ් කප් එක ආජෙන්ටිනාව ජයග්‍රහණය කරා. මෙසි තුරුළු කරගෙන වර්ල්ඩ් කප් එක නිදා ගන්න ඡායාරූපයේ ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණා. ඉතින් ඕක දැක්කම ඉතින් මොනා වුණත් නේ අපේ රොනාල්ඩෝට මොනා හරි හිතෙන්නේ නැතිනේ. නේ මමත් කොහොම හරි මේ වැඩේ කරනවා කියලා. ඉතින් මේ ඒ කියන අවසන් 16 දෙනාගේ වටේ තරගයට කලින් රොනාල්ඩෝ නිල වශයෙන් නිවේදනය කරා තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදෙනවා කියලා. අපි දැන් නැහැ ඉස්සරහට වෙනස් වෙයිද කියලා.
0: තව එකක් ගහලා යනවා කියලා හිතන්නේ.
1: එහෙම කියන්නත් පුළුවන්. කොහොම හරි ඉතින් නිල වශයෙන් එයාගේ ප්‍රකාශයට අනුව මේක තමයි අවසන් අවස්ථාව. ඉතින් මීට කලින් 2010 දී අවසන් 16 දෙනාගේ වටේට ඇවිල්ලා කැපෙන්න සිද්ධ වෙනා පෘතුගාලයට. ඊට පස්සේ 2014 දී ගෲප් ස්ටේජ් එකෙන්ම පළවෙනි වටවලින්ම කැපිලා යන්න සිද්ධ වෙනවා. 2018 දී ඒත් මේ විදිහටම අවසන් 16 දෙනා අතරට ඇවිල්ලා කැපිලා යනවා. ඒ වගේම තමයි 2022 දී ඔන්න ටිකක් ඉස්සරහට එනවා. ක්වාටර් ෆයිනල්ස් වෙනකන් එනවා. අවසන් 8 දෙනා වෙනකන් එනවා. ඒ වගේම තමයි නැවත 2026 දී අවසන් 16 දෙනාගෙන් කැපිලා යන්න පෘතුගාලයට සිද්ධ වෙනවා. ඉතින් නොකවුට් ස්ටේජ් එක තමයි යන්නේ. ස්පාඤ්ඤය ජයග්‍රහණය කරා. බොහෝ විට මේ ස්පාඤ්ඤය ඊළඟට අවසන් 8 දෙනාගේ වටේදී බෙල්ජියමට එරෙහිව තරග වදින්න පුළුවන් කියලා තමයි කියන්නේ.
2: ඔව් මම මේ ඔය වෘත්තීය ක්‍රීඩකයෝ කඳු මුදුනේදී බොහෝ වෙලාවට සමු ගන්නවා. ඉතින් මම ඔය ලංකාවේ එහෙම වෘත්තීය වශයෙන් ක්‍රීඩා කරන කීප දෙනෙක්ගෙන්ම ඇහුවා දැන් ඔය ජාත්‍යන්තර පිටියෙන් සමු ගන්නවා කියන එකේ තේරුම මොකද්ද කියලා. සමහර ලාවට තව කාලයක් ක්‍රීඩා කරන්න පුළුවන්. දැන් අපිට බැලූ බැල්මට පේන්නේ වයස කියලානේ. ඇත්තම කතාව ගත්තොත් වයසට එහා ගිය කාරණයක් තියෙනවා. මොකද දශක සමහර ක්‍රීඩකයෝ දශක දෙකකටත් වැඩි පාසල් කාලේ ඉඳන් ඉතාමත් දුෂ්කර පුහුණු වීමල යෙදෙනවා. ඉතින් ඒකට නිනව්වක් තියෙනවා. හැමදාම උදේ නැගිටිනවා, දුවනවා, ආහාර පාලනය කරනවා, සමාජ ජීවිතයක් නැහැ සමහර වෙලාවට. ඉතින් ඒකෙන් හින්දා ඒකෙන් අත් මිදෙන්න ඕනේ. සමහරලාට වෘත්තීය ක්‍රීඩකෙක් නම් ඒ වෙනකොට තමන්ගේ ජීවිතේ ඉතුරු කාලය ගෙවා ගන්න පුළුවන් ප්‍රමාණය මුදල් සහ දේවල් ලැබිලා
1: තියෙනවා. ලැබිලා ඉවරයි.
2: එතකොට හිතනවලු තව මොකටද උදේට ප්‍රැක්ටිස් යන්නේ? ඇත්තනේ මිනිස්සුනේ නේද?
1: ඔව්.
2: තව මොකටද මෙච්චර නැහෙන්නේ?
1: ඔව් නේ.
2: කියලා ඔවුන්ට හිතනවලු අපි ජීවිතේ වින්දනය කරන්න ඕනේ සහ ප්‍රධාන වශයෙන්ම මේ අර දුෂ්කර පුහුණු වීම තමයි මේ ප්‍රධානම කාරණේ. ඉතින් ඒක හින්දා ඔවුන් ඊට පස්සේ වෙන වෙන දේවල් කරනවා. සමහර අය පුහුණු කරුවෝ විදිහට වැඩ කරනවා. සමහර අය වගා කරන්න
1: යනවා.
2: දැන් අර අපේ අපි කතා කරපු නෝවේ වයිකින් ක්‍රීඩකයත් ඕකේ අවසාන බලාපොරොත්තුව තමයි
1: මේ ගොවිතැනට යන එක.
2: ඔව් ගිහින් උරු පුරුද්දක් දාගන්නේ. ඉතින් එහෙම තමයි. සමහරවිට මේ දැන් මේ ලෝක කුසලාලනුත් ක්‍රීඩකයෝ කීප දෙනෙක් සමුගන්න ඉන්නවනේ.
1: සමුගන්න ඉන්නවා. ඉතින් ඔය විදිහට තමයි දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ලෝක පාපන්දුවේ ජීවමාන පුරාවෘත්තයක් ලිවින් ලෙජන්ඩ් කෙනෙක් විදිහට හිටපු ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ බොහෝ දුරට එයාගේ අවසන් ප්‍රකාශයට අනුව ජාත්‍යන්තර තරගවලට සමුදෙයි කියලා කියනවා. විශේෂයෙන්ම මේ රට වෙනුවෙන් සමහරට ලීග් ක්‍රීඩා කරන්න පුළුවන්.
0: රයිට්.
1: ඔය දන්නවද දැන් මේ විදිහට යද්දි ජාත්‍යන්තර තරග රටාවන්ට සමුදීලා යද්දි මේ මිනිස්සුන්ට අවුරුදු 41ක්නේ.
0: 41.
1: තාම අවුරුදු 41යි. තාම අවුරුදු 41 ඔය දන්නවද වත්කම් ප්‍රමාණය කොච්චරද කියලා?
0: කොච්චරද?
1: ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක්. එල්සික කෝපන් කරන ලංකාවට කාර් ගේන්න
2: තිබ්බා.
1: 1.4ක්. ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක වත්කම් තියෙන මිනිස්සේ. විශ්‍රාම ගිහලා ඉතින් මොනා කරන්න බැරිද නේ?
2: කියන්නේ එයාට ඕනනම් එයාගේ රටින් උදේට කාලා, ඉංගලන්තෙන් දවල්ට කාලා, රැයට කණ්ඩ එක්ක ඇමරිකාවට හරි ශ්‍රී ලංකාවට හරි ඇවිල්ලා මේ එහෙම කරත් තව අවුරුදු 100ක් විතර එහෙම කළත් වියදම් වෙන්නේ නැහැ සල්ලි ටික.
1: ඔව්. ඒ කියන්නේ මේ ඒ තරම් ධනස්කන්ධයක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ව්‍යාපාර ජාලයක් තියෙනවලු. හොටෙල්ස් තියෙනවලු. ඒ වගේම තමයි පෘතුගාලයේ තාක්ෂණික ආයතන ගණනාවක හිමිකරුවෙක්, මාධ්‍ය ආයතනවල කොටස් තියෙනවලු. ඒ වගේම තමයි කන්සියුමර් ගුඩ්ස් පරිභෝජන භාණ්ඩ ගණනාවක් නිෂ්පාදනය කරන බ්‍රෑන්ඩ් එකකුත් මෙයාගේ අයිතිය යටතේ තියෙනවලු.
2: ඉතින් ආයතන මොකටද ෆුට්බෝල් ගහන්නේ?
1: ආයෙ මොනාටද මේ ෆුට්බෝල් ගහන්නේ? ඉතින් ඒ විදිහට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
2: දැන් අපි සාමාන්‍යයෙන් ක්‍රීඩා කරන්නේ අපේ තියෙන මානසික ආතතිය යවා ගන්න හරි එහෙම සැහැල්ලු වෙන්නනේ. ඒගොල්ලෝ ක්‍රීඩාවෙන් සමුගන්නේ එක වෙන්න.
1: ඒක වෙන්න. අනේ එතනින් පස්සේ තමයි ඒගොල්ලන් ජීවිතේ පටන් ගන්න.
2: ජීවිතේ පටන් ගන්නනේ. අපි සෙල්ලම් කරන්නේ අපේ විනෝදයට සැහැල්ලු බව ලබා ගන්න.
1: ඔව්.
2: ක්‍රීඩකයෝ සෙල්ලම අතාරින්නේ සැහැල්ලුව සහ විනෝදය ලබා ගන්න.
1: ඉතින් දැන් සාර කිව්වනේ LB finance එක පැත්තේ යන්න කියලා. අපි යන්නේ මොනාරද ඔය මූල්‍ය නිදහස අදා ගන්නනේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරම් බිලියන 1.4 ඩොලර් වලින් අපිට නැතුව ගියාට අපේ ජීවිත කාලය පුරාවටම විශේෂයෙන්ම අපේ වැඩිහිටියෝ නේ ජේෂ්ඨ පුරවැසියෝ ජීවිත කාලය පුරාවටම උපයගත්තු දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් එහෙම ආවට ගියාට හැමතැනම තැම්පත් කරන්න එපා. ඔයාට හොඳ වටිනාකමක් හොඳ පොලී අනුපාතයක් ලැබෙන තැනක තමයි ඒව තැම්පත් කරන්න ඕන. ඉතින් ඒක නිසා තමයි අපි LB finance ගැන ඔයාලට මතක් කරන්නේ. විශේෂයෙන්ම අපේ ජේෂ්ඨ පුරවැසියන්ට මතක් කරන්න ඕන. ඔන්න මාස 25ක ස්ථාවර තැම්පතුවක් කල්පිරීමේදී ඔයාට 14.5ක පොලි අනුපාතයක් ලැබෙනවා. ඒ වගේම තමයි මාස 13ක ස්ථාවර තැන්පතු කල්පිරීමේදී වාට 13.5 පොලි අනුපාතයක් ලැබෙනවා. මේ අපේ ජේෂ්ඨ පුරවැසියන්ට. ඒ වගේම තමයි ඕනෑම ස්ථාවර තැන්පතුවකට, ඒ කියන්නේ ජේෂ්ඨ නැතත් ප්‍රශ්නයක් නැහැ, වාටත් මේ වගේ FD එකක් පටන් ගන්න පුළුවන්. දින 50කින් කල්පිරෙද්දී 11.12ක පොලියක් ලැබෙනවා. ඒ වගේම තමයි දින 200කින් කල්පිරෙද්දී 11.62ක පොලි අනුපාතයක් ලැබෙනවා. ඉතින් මේ ඔක්කොම වාට දෙන්න වෙන කවුරුත් නෙමෙයි LB finance එක හින්දා LB finance එකට ගිහිල්ලාම ඔයා මතක් කරලා FD එකක් දාන්න.
0: රයිට්.
1: රොනාල්ඩෝ වගේ නැතත් ඒ ලඟින් යන්න ඉන්න පුළුවන්.
0: ලඟින් යන්න ඉන්න.
2: අඩෝ රොනාල්ඩෝ කියන්නේ.
0: හරි, අපි මතක් කරන්න ඕනේ Rhino Premier Roofing Sheets ගැනත්. දැන් අපි මතක් කරන්නේ දිගටම මේකේ වතුර රැඳෙන්නේ නැහැ. මේකේ ආඩ මැටි කෝටින් එකක් තියෙනවා. එතකොට තව මොනවද ෂීට් එකකට තව ඕනේ මොනවද?
1: තව ඕනේ මොනවද නේ? ඉතින් ඕනේ කරන හැම දෙයක්ම තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ hydrophobic coating එක ගැන. කලින් ඕක තිබ්බා Rhino Premier Roofing Sheet වල කලින් ආපු මේ එඩිෂන් වල තිබ්බා. හැබැයි මේ පාර ඔන්න එක 3 ගුණයක් වැඩි කරලා තියෙනවා. 3 times powerful කරලා තමයි මේ coating එක එවලා තියෙන්නේ. ඒක හින්දා අර ස්වාභාවික අර නෙළුම් කොලේ තියෙන එකේ වතුර රැදෙන්නේ නැහැ. අන්න ඒ විදිහටම මේ ෂීට් එකෙත් වතුර රැදෙන්නේ
0: නැහැ.
1: ඉතින් ෂීට් එක මත පිට දියසෙවල, ඊට පස්සේ පාසි වර්ග වෙන්න පුළුවන්, විවිධ ඇල්ගි වර්ග වෙන්න පුළුවන්, මේ වර්ධනය වෙන්න තියෙන අවස්ථාව 0 කරලා තියෙන්නේ. ඉතින් නවීන සහ උසස් තාක්ෂණය භාවිතා කරලා තමයි මේ විදිහට hydrophobic sheet හදන්නේ. ඉතින් ඔයත් ඔය ගෙදර හදනවා නම් අලුතෙන්ම මතක් කරලා Rhino Premier Roofing Sheet ම දාන්න කියලා අපි කියනවා. ඔයාලට කෝල් එක දෙන්න පුළුවන් හොට්ලයින් නම්බර් එකක් තියෙනවා. ඒක තමයි 1396 කියලා කියන්නේ. 1396 කෝල් එකක් දීලා ඔයාලට මේ ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ළඟම තියෙන ඒජන්ට්ස්ලා කවුද Rhino Premier Roofing Sheet ගන්න තියෙන තැන් මොනවද කියලා ඔයාලට දැනගන්න පුළුවන්.
0: ඕකේ. හරි. ඉක්මනට මතක් කරන්න ඕනේ Union Bank වේ රජයේ සේවකයන්ට තියෙන පෙන්ෂන් ලෝන් එක ගැනත්.
1: අන්න ඒකත් එහෙමයි ඉතින්. රොනාල්ඩෝ වගේ ඉන්න. අපි ආයන්නේ එතනට.
0: පෙන්ෂන් ගියත් රොනාල්ඩෝ වගේ ඉන්න පුළුවන් මේ ලෝන් එක ගත්තොත්.
1: ඒ කියන්නේ ගොඩක් අය තමන් ඔය මේ තමන්ගේ ඒ කියන්නේ වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම ගත්තට පස්සේ තමයි තමන් අර කැමති ජීවිතය. තමන් අවුරුදු ගාණක් පුරාට සිහින දෙකපු ජීවිතය විඳින්න පටන්
0: ගන්න.
1: ඕකට ඉතින් ඕන දේ මූල්‍ය ස්වාධීනත්වෙනේ. අතේ සල්ලි නැත්තම් ඔය ටික කරන්න බෑනේ. ඔය අවුරුදු ගාණක් පුරාට වැඩ කරලා ආයතුරු කරගත්තු දේවල් ඔයාලට ආයෝජනය කරන්න පුළුවන් වෙන්න ඕන. ඔයගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඔන්න දැන් යුනියන් බැංකුවත් එක්ක අපේ රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය සේවකයන් කිව්වට පස්සේ මෙතනට රණවිරුවන් පවා ඇතුල් වෙනවා. ඔයගලන්ට පෙන්ෂන් ලෝන් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. රුපියල් මිලියන 8ක් දක්වා. ලක්ෂ 80ක පෙන්ෂන් ලෝන් එකක් ගන්න පුළුවන්. ලෝන් එකක් කිව්වට බය වෙන්න එපා. ආයෙවා ණය වෙන්නේ නැහැ මහ ලොකුවට. දැන් වහිතෙන්න පුළුවන් ආයෙ දැන් වැඩ කරලා. දැන් විශ්‍රාම ගිහිල්ලා. ආයෙත් ණය වෙන්නද මේ කියන්නේ කියලා නෑ. ඔයාට අවුරුදු 15ක් දක්වා මේක ගෙවාගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. බොහොම සාධාරණ පොලි අනුපාතයක් තමයි මේකට තියෙන්නේ. ඉන්ට්‍රස්ට් එකක් තමයි මේකට තියෙන්නේ. ඒ වගේම තමයි ඔයාට රස්තිය ආදු වෙන්නේ නැතුව බොහොම ඉක්මනින් මේක අනුමත කරගන්නත් පුළුවන්. ඒ වගේමයි ඔයාට අපකරුව ඕන වෙන්නේ නැහැ. ආයිතින් එහෙමේ දුවන්න ඕනේ නැහැ. ඉතින් ඊට අමතරව ඔයාට වසරකට රුපියල් 30,000ක පික්මි හයර් නොමිලේම හම්බ වෙනවා. මේකට ඔයාට වැලියු වැඩ් එකක් විදිහට තමයි හම්බ වෙන්නේ. ඒ වගේම තමයි රුපියල් 7,000ක මෙඩිකල් වියදම් නොමිලේ පියවා ගන්න පුළුවන් හැකියාවත් වසරක් පුරාවට ලැබෙනවා. ඉතින් කතා කරන්න වැඩි විස්තර දැනගන්න යුනියන් බැංකුවට මෙන්න මේ නම්බරයෙන් 0117 81 81 81 0117 81 81 81 81 එහෙම නැත්නම් ඔයාට පුළුවන් www.union.com unionb.com කියන වෙබ්සයිට් එකට යන්න.
0: ඕකේ. හරි. මතක් කරන්න ඕනේ දම්රෝ ගැනත්. මේ දවස්වලට දම්රෝ එකට ගිහිල්ලා දම්රෝ වොෂින් මැෂින් එකක් ගත්තොත් ඔන්නාට හම් වෙනවා රුපියල් 8,000කට වඩා වටින ස්ටීම් අයන් එකක්.
1: ස්ටීම් අයන් එකක්.
0: නොමිලේ.
1: ස්ටීම් අයන් එකෙන් අයන් කරද්දි ඒක වෙන එකක් ඈ.
0: ස්ටීම් අයන් එකෙන් අයන් කරාම
1: ඔය සාමාන්‍යයෙන් අපි කියන්නේ අයන් කරද්දිත් මේ සාර ගොඩක් කලකට පොඩ වතුර ටිකක්
0: ඉනවනේ.
1: එහෙම අයන් කරනවනේ දැන් ස්ටීම් අයන් එකක් නම් තියෙන්නේ එහෙම ඕන වෙන්නේ නැහැ.
0: අර ටක් දාලා පොඩි වෙච්ච ඒවා මේව කරන්න පුළුවන්.
1: ඔව්.
0: ඇඳුමට එන ඩැමේජ් එකත් අඩුයි.
1: ඩැමේජ් එකත් අඩුයි. ඉතින් ඒක නිසා ඔන්න මේක වට නිකන් හම්බෙන්නේ රුපියල් 8,000ක් විතර වටින ස්ටීම් අයන් එකක් ඔයාට දම්රෝ එකේ නොමිලේම හම්බෙනවා. ඔයා දම්රෝ වොෂින් මැෂින් එකක් ගත්තොත් ඉතින් රට පුරාම ප්‍රදර්ශනාගාර 160ක් විතර තියෙනවානේ. ඔය ඕන එකකින් ගිහිල්ලා ඔයාලට පුළුවන් දම්රෝ වොෂින් මැෂින් එක ගන්න.
0: ගන්න.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
3: උදේ 8 විනාඩි 42යි
4: ඇංකර් උපරිම ආරක්ෂාව උසස්ම තත්වයේ සහ පෝෂණ ගුණය සහතිකයි
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක
7: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහඳ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22
9: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මිට් බ්ලැක් කරි රසට මස් නුකා මස් ගන්න
10: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
11: දැන් ඕන නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
12: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nandun Vadina Rhino Premier Roofing Sheet Fatimistra Sandha 1396 Amatanna
14: හැමතේකමෝ එක වගේ නෙමේ ලෝජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෝජී ගන්න
15: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක් FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 7 වෙනිදා පානදුර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
16: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
17: SLT Mobitel Pure TV නිල විකාශක
8: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22
18: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%15ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
19: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජී සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි.
20: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
21: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 0112536

0: උදේ 8 විනාඩි 49යි අල්ගොටාම වෙලාව. හරිද අපි ආය යන කඩවත පැත්තට. මොකද දන්නවද? මේ ප්‍රවාහන ගැටලුව කියන්නේ අපි හැමෝම උදේට මුණ දෙන ලොකු ප්‍රශ්නයක්.
1: ප්‍රශ්නයක් අනිවාර්යයෙන්ම.
0: හරිද මමත් එහෙමයි. ඒක ලොකු ස්ට්‍රෙස් එකක්. අද යන්න විදියක් හම්බෙයිද?
1: හම්බෙයිද?
0: අද පරක්කු වෙයිද? ඔය ප්‍රශ්න ඔක්කොටම
1: ඇත්තටම මේ සාරා මම මේ මගේ මතයක් කියන්නේ.
0: හරිද
1: මේ ලංකාවේ මිනිස්සුන්ට තියෙන ගොඩාක් ප්‍රශ්න විසදෙනවා. මේ ප්‍රවාහන ගැටලුව විසදුනා නම්
0: අනිවාර්යෙන්.
1: ඒ කියන්නේ අපි උදේට ඇවිල්ලා අතල්ලල නගින බස් එක. නේ බස් එකක් වුණා නම්. බස් එකක් විදියට අපිට යන්න
0: යන්න පුළුවන් වුණා නම්.
1: අපි මේ කාටවත් චෝදනා කරනව නෙමෙයි. අපි දන්නවා අපේ බස් රථවල ගෙදුරු මහත්තුරු මේ වෙලාවේ අපි වාහගෙන යනවා. ඒ වගේම තමයි කොන්දොස්තර මහත්තුරු අපි වාහනවා. අපේ යාව ජීව ශ්‍රාවකයින් ඉන්නවා. ලෝයල් ලිස්නර්ස්ලා ඉන්නවා. මේ අපිට එහෙම ආරංචිත් වෙනවා ඔයගොල්ලෝ අහනවා කියලා. අපේ බුද්ධයන්ජ රටපුරාම ඉන්නවනේ. ඒගොල්ලෝ කියනවා අහන් ඉන්නේ කියලා FM 94.95. ඒගොල්ලෝ එක්ක එහෙම තරහක් නෙමෙයි. මං කියන්නේ ඒගොල්ලන්ගේ ජීවන මට්ටමත් උසස් වෙන්න ඕන. ඒගොල්ලන්ගේ වෘත්තීය ජීවිතෙත් උසස් වෙන්න ඕන. රියදුරු මහත්තුරුන්ගේත් වෘත්තීය ජීවිතේ උසස් වෙන්න ඕනේ. උදේට ලස්සන යුනිෆෝම් එකක් ඇඳලා. එහෙම එක කාලයක් යුනිෆෝම් එකක් දුන්න එක යුනිෆෝම් එකයි දෙන්නේ. එක ඉතින් දවස් පහ මහතම අඳින්න
0: බෑනේ.
1: එහෙම අපිටත් බෑ. හරිද? ඉතින් හොඳ යුනිෆෝම් එකක් ඇඳලා. මේ ලස්සනට විසදු වෙවිලා. හොඳ වැටුපක් ලැබලා. නේ? ඒ වගේම තමයි අපේ ආදරේ. දැන් අපිටත් ඉන්නවනේ එහෙම. ඔය අපිට ඉස්කෝලේ කාලේ එහෙම ඉන්නවා සමහර මේ බස් රථ මහත්තුරු. අපි ඒ කාලේ මාමේ කියලානේ කියන්නේ. ඒ මාමලා අපිට අදටත් හරි මතකයි. හරි ආදරේ පාරේ දැක්කම එහෙම. ඉතින් ඒ කියන්නේ මේ එහෙම තමයි බැදීම ඇති වෙන්නේ නේ. අපිව පරිස්සමින් එක්කගෙන යනවා ගමනාන්තය වෙනකන්. එහෙම හිතමිත්‍රයෝ ඉන්නවනේ ඕනතරම්. ඔය අපේ තව තියෙනවා මම ගිය බස් එකක් නෙමෙයි. මේ මගේ යාළුවෙක් කියපු කතාව. ඒ බස් එකට ඒ බස් එකේ ඉන්න රියදුරු මහත්මයාටයි කොන්දොස්තර මහත්මයාටයි කට්ටිය එකතු වෙලා බස් එක යන නිතරම රූට් එකේ යන කට්ටියක් ඉන්නවනේ වැඩට යන එහෙම. ඒගොල්ලෝ කට්ටිය එකතු වෙලා අවුරුද්දට නත්තලට සිංහල අවුරුද්දට තෑගි එහෙම දෙනවා. එහෙම තමයි.
2: ඒගොල්ලේ දුරේ ඉඳන් එන බස් වල එහෙම තියෙනවා. සමහර මේ මේ මේ කෝච් ඩ්‍රයිවර් මහත්තුරුන්ටත් මම දැකලා තියෙනවා දෙනවා. ඒක
1: තමයි
2: එකම කෝච්චියේ සැහෙන
1: කාලයක්
2: රියදුරු මහත්තුරු ඉන්නවනේ.
1: අන්න ඒකයි. ඉතින් ඒ වගේ ගෞරවයක් මේ රියදුරු මහත්තුරු කොන්දොස්තර මහත්තුරු ගැන අපිට තියෙනවා. අපි කියන්නේ ඉතින් ඒගොල්ලෝ ඔක්කොටම හොඳයි. මේ සමස්ත ප්‍රවාහන පද්ධතියම තව දියුණු වුණොත් නේ.
0: මීට
1: වඩා හොඳ බස් ටිකක් එහෙම ඇවිල්ලා අර මෙට්‍රෝ බස් වගේ. මෙට්‍රෝ බස් දැක්කම බය වෙනවනේ. ඒකනේ වැඩි වෙලා
0: තියෙන්නේ නේද? මාර ප්‍රශ්නයක්.
1: ඒකනේ. අර මේ ඩැකියුල කුරුස දැක්කා වගේ.
0: හරි කොහොම හරි දැන් ඔය ප්‍රවාහන ගැන අපි කතා කරේ. ඕකට දැන් දැනට තියෙන විසඳුම මේ ළඟපාතකට පදිංචියට එන එකනේ.
1: අන්න හරි.
0: يعني ලේසි තැනකට හබ් එකක් ළඟට එන එක තමයි ලේසි වැඩේ ඔගොල්ලෝ.
1: අපි දැන් මේ නෝ ආනෝයි හිටියේ නෑනේ. අපි දැන් මේ එහෙම අපේ
2: මේ මම මොකද හිටියේ නැත්තේ?
1: මේ සාරව. හරිද පදිංචි කරන්න හිටියේ නෑ කියන්නේ. එහෙම යනවනේ.
2: සරින් සරින් මතුනේ.
1: ඔව් සරින් සරින් මතුනේ. අපි මේ සිද්ධිය කතා වෙන වෙලාවෙ හිටියේ නෑ. මේ මොකක්ද දන්නවද? සාරව එහෙම ගෙන්නලා ආසන්නේ පදිංචි කරන්න කතා බහ වුණා.
2: අන්න ඒක.
1: ඒ කියන්නේ මේ ආසන්නතාවය කියන එක සෑහෙන්න වැදගත්. ඔන්න ඉතින් සාරට මෙතන හරියන්නේ නෑ. නෑ හැබැයි මෙතන හරියනවා. අපි මේ කොයි ගැනද දන්නවද කියන්නේ? නිකන් ඔයාට ඉවත් තියනවද?
0: මට තියෙනවා ඉව. මම දන්නවා. මම බලන්නේ ඕගොල්ලෝ දන්නවද?
1: කඩවත ගැනනේ.
0: කඩවත ගැන.
1: අන්න හරි. ඉතින් කඩවත ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක මේ වෙනකොට ඉදිවෙමින් පවතිනවා. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා මේ අපාර්ට්මන්ට් එකේ ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. මේක ලොකු කම්ප්ලෙක්ස් එකක්. මෙතනින් ඇතුළට ගියාට පස්සේ ස්කයි ගාඩන් තියෙනවා. ඊට පස්සේ කිඩ්ස් පූල් තියෙනවා. ඒ වගේම තමයි පැය 24 පුරාම CCTV මගින් ආරක්ෂාව දෙනවා. මේ හැම දෙයක්ම ඔයාට හම්බ වෙනවා. ඉතින් මේ වගේ වට පිටාවකින් ඔයාට නිකන් හිතන්න රුපියල් මිලියන 31කට ලක්ෂ 310කට අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් කියලා කියන්නේ ඒක මාර වටිනවා. ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන. මොකද මේ ආසන්නතාවය කොළඹට බොහොම ළඟින් අධිවේගී මාර්ග පෙබිසුම් වලට විනාඩි 3ක විතර දුරකින් නුවර පාරට මීටර 300ක විතර දුරකින්
0: ඔයාට
1: ජීවත් වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඔයාගේ තියෙන ප්‍රශ්න ගොඩකට ඒක විසඳුමක් බවට පත් වෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න 1322 හොට්ලයින් එකෙන් කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන්කර ගන්න.
0: ඕකේ. මතක් කරන්න ඕනේ කසාගල ප්ලාන්ටේෂන් ගැනත් ඉක්මනට ඊළඟ පැයට යන්න ඕනේ. මේ දැන් අපි ඉන්වෙස්ට්මන්ට් ගැන කතා කරානේ. ඔයගලන්ට මේ ඉන්වෙස්ට් කරන්න තව හොඳ දෙයක් තමයි මේක. අර මේ රටටත් හොඳයි, පරිසරයටත් හොඳයි, ඔයාටත් හොඳයි මේක ඉන්වෙස්ට් කරන එක. මොකද වගා කරලා තමයි මේකේ සල්ලි. ඔයා ඉන්වෙස්ට් කරන්නේ වගා කරන්න.
1: ඔව්. ඒ කියන්නේ මේ දැන් අපි දන්නවා කසාගල ඇග්‍රි ස්මාර්ට් බිස්නස් එක ගත්තට පස්සේ ඒගොල්ලන්ගේ වගාවන් ලංකාව පුරාම තියෙනවා. ඉතින් අබ තියෙනවා, තේ තියෙනවා, ගම්මිරිස් තියෙනවා, ඒ වගේම තමයි ගම්මිරිස් හැදෙනකොට කුරුදු තියෙනවා, නයිමිරිස් තියෙනවා. මේ වගේ වගාවන් ගණනාවක් තියෙනවා. ඉතින් මේ වගාවන් වල ඔයාලට පුළුවන් වාගේ මූල්‍යමය ආයෝජනය කරන්න. ඉතින් වැඩි විස්තර දැනගන්න කෝල් එක දෙන්න මෙන්න මේ නම්බර් එකෙන් 011 207 77 87 011 207 77 87.
0: රයිට්. ඔයා මොකක් හරි කන්ස්ට්‍රක්ෂන් එකක් කරන ගමන් නම් ඉන්නේ ගෙදර වේවා, ඔයාගේ බිස්නස් එකට අවශ්‍ය ගොඩනැගිල්ලක් වේවා, මෙල්වා ස්ටීල් දාන අමතක කරන්න එපා. මොකද ගොඩක් කල් පවතින නම් ඔයා ශක්තිමත් වානේ දාන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම මෙල්වා ස්ටීල් කියලා කියන්නේ ලංකාවේ අංක 1 ස්ටීල් එක.

0: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
1: Velava oba veta gena enne.
2: Cinderella wage mannan inne mama beela ganna kawuruth tanaka.
3: Ape daruwan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
4: Uday 8 minadi 58 ay.
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: ඩම්රෝ ෆෝම් මිට සඳහා 100ට 15ක වට්ටම්. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්මම තන්න prime group 1322
11: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino roofing within Nadun Vadina. Rhino Premier Roofing Sheet. Fetivistra Sandhal. Dahatunai Anuhaya Amatana.
12: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
9: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 4397
13: Union Bank වේ pension loan එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
14: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් Union Bank pension loan
15: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
16: SLT Mobitel Pure TV නිල විකාශක
17: බින්දෙන්න

0: ආරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන් මවතන්න prime group 1322.
1: ඉබේනේ වැඩිම විශ්වාසයේ දිනු damro washing machine සඳහා රුපියල් 8000ක් වටිනා steam iron එකක් නොමිලේ. සියලුම damro ප්‍රදර්ශනාගාරවලින්.
2: අක්මාවේ තෙල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.
3: FM 95.8 net FM.
4: උදේ 9:00 විනාඩියේ කයිදන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka.
1: බෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්වා එත්නියෝ.
7: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. කන්දෙකෙදර ලෙජර්වත්ත ප්‍රදේශයේ පුරාවස්තු සොයා කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කන්දෙකෙදර පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක් එහි සිදු කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වටගොඩ, හාලියල සහ දෙල්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්. ඔවුන් කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මීළඟනෙත් නිවුස් පෙරවරු 10ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
8: අහලා තියෙනවද මැරිලත් ජීවත් වෙන මිනිස්සු

0: උදේ 9යි විනාඩි 9යි යල්ගටවම වෙලාව. දැන් අපි යනවා ආයේ
1: කොහෙටද? පැයට.
0: අන්තිම පැයට යනවා.
1: අන්තිම පැයට ඇවිල්ලා ඉන්නේ. හරි, මේ ජොස් ඩෙනිස් අවෛරෝ.
0: ජොස් ඩෙනිස් අවෛරෝ. ඕකේ.
1: කියලා මේ මිනිස්සෙක් ඉන්නවා.
0: රයිට්.
1: මේ මිනිස්සයා මේ වීඩියෝ එකක් පටිගත කරනවා. 2004 වගේ වකවානුවකදී.
0: Right.
1: මේ වකවානුවේ 2004 කියන්නේ මීට අවුරුදු කීයකට කලින්? එතකොට
0: අවුරුදු 2004 කියන්නේ
1: 22කට විතර කලින්.
2: ඔව්, 22කට කලින්.
1: අපි පුංචි කාලේ. ඔව්, අපි පුංචි කාලේ. ගොඩක් පුංචි කාලේ. මේ ඇත්තටම අපි දෙන්න පුංචි කාලේ, නුවත් පුංචි කාලේ. පටිගත කරපු වීඩියෝවක්. මේ වීඩියෝ එකේ මේ ඩෙනිස් අවෛරෝ කියන පුද්ගලයා මෙන්න මෙහෙම කියනවා. මොනවද දන්නවද කියන්නේ?
0: කොහමද?
1: එයා, ඒ කියන්නේ ඩෙනිස්, තමන්ගේ පුතා ගැන හරි ආඩම්බරයි. මමගේ පුතා ගැන හරි ආඩම්බරයි. හැබැයි 2004 යුරෝ පාපන්දු ශූරතාවලිය මම ගෙදර ඉඳන් බලන්න වඩාත් කැමති. මට ලිස්බන් වල තියෙන ස්ටේඩියම් එකට ගිහිල්ලා බලන්න හිතක් නැහැ. හිතක් නැහැ කියන්නේ මේ මට එච්චර හයියක් නැහැ. මට ගිහිල්ලා සජීවීව ක්‍රීඩාංගණයේ ඉඳලා ඒක බලන්න තරම් හයියක් නැහැ. මට බයයි. ඒකින්ද මං ගෙදර ඉඳලා මගේ පුතා දිහා බොහොම ආඩම්බරෙන් බලන් ඉන්නවා කියලා. මේ ඩෙනිස් අවෛරෝ කියලා කියන්නේ ක්‍රිස්තියානෝ රොනාල්ඩෝගේ තාත්තා.
0: රයිට්.
1: අවාසනාවකට මේ සිදුවීම සිද්ධ වෙත්. ඒ කියන්නේ මේ වීඩියෝ එක පටිගත කරද්දී රොනාල්ඩෝගේ වයස අවුරුදු 20ක් විතර.
0: හරි.
1: ඒ වෙනකොට එයා මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමට ක්‍රීඩා කරනවා. ලීග් වලදී ඊට අමතරව පෘතුගාල කණ්ඩායමටත් ක්‍රීඩා කරනවා.
0: රයිට්.
1: ඉතින් යුරෝ චැම්පියන්ෂිප් එක බලන්න යන්න මේ තාත්තට බැරි වෙනවා. හේතුව තමයි තමන්ගේ පුතා සජීවීව සෙල්ලම් කරනවා බලාගෙන ඉන්න තරම් බයක්.
0: බයයි, අර අමාරුයි.
1: ඒ කියන්නේ ඒ තරම් ආසාවක්. තමන්ගේ පුතා ලෝකයේ දිනලා ජාත්‍යන්තර වරම් ලබලා තමන්ගේ මව් රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා බලන්න මේ තාත්තට හයියක් නැහැ. ඒකින් දැක් ගෙදර ඉඳන් මේක බලන්න තීරණය කරනවා. එයා කියනවා මම පස්සේ දවසක මගේ හිත ටික ටික ශක්තිමත් වෙද්දි මගේ පුතා ප්ලේ කරනවා බලන්න යන්නම් කියලා. හැබැයි දැනට මම මේක අවාසනාවන්තයි කිව්වේ 2005 මේ තාත්තා තමන්ගේ ජීවිතයට සමුදෙනවා.
0: සමුදෙනවා.
1: ඊට අවුරුද්දකට පස්සේ. ක්‍රිස්තියානෝ රොනාල්ඩෝට අවුරුදු 21ක් විතර. රොනාල්ඩෝගේ ජීවිතයේ තිබ්බ ලොකුම පසුතැවීම තමයි තමන්ගේ තාත්තා ඊට පස්සේ මේ පුතා ලෝකයක් දිනන හැටි බලන්න ජීවත් නොවිච්ච එක. ඒ කියන්නේ මේ රොනාල්ඩෝ ඇත්තටම කියනවා, එයාගේ මේ චරිතාපදානයේ පවා කියනවා, එයාට තාත්ත එක්ක ගත කරන්න කාලයක් තිබ්බේ නැහැ. එයා තාත්ත එක්ක හරි හමන් කන්වර්සේෂන් එකක් කරලා තිබ්බේ
0: නැහැ.
1: හරි කතා බහ කරන්න හම්බෙලා තිබ්බේ නැහැ. ඒ වගේම තමයි තාත්ත කැමතුණා මම ෆුට්බෝල් ගහනවට. තාත්ත කොච්චර කැමතිද වුණාද කියනවනම් එදා යුරෝ කුසලානේ බලන්න එන්නත් බය වුණා.
2: කොහේ හරි කැමති.
1: ඒ තරම් කැමති. හැබැයි තාත්තට මම ලෝකයක් දිනනවා බලන්න බැරුව ගියා කියලා. අද ඉතින් ඒ පුතා ජාත්‍යන්තර තරග දිවියට සමුදෙනවා. ඇමරිකානු ඩොලර් බිලියන 1.4 වත්කම් තියෙන ලෝකේ වඩා ධනවත්ම ක්‍රීඩකෙක්. ඒ විතරක් නෙමෙයි ලෝකේ සමාජ මාධ්‍ය සියලු වේදිකාවන් අතර ගත්තට පස්සේ වැඩිම ෆලෝවර්ස්ලා අනුගාමිකයින් සංඛ්‍යාවක් ඉන්න ක්‍රීඩකෙක්. ඒ වගේම තමයි ලෝකේ සියලු ක්‍රීඩාවන් අතරින් බිහි වෙච්ච සජීවී පුරාවෘත අතර ලිවින් ලෙජන්ඩ්ස්ලා අතර අංක එකේ පුරාවෘත්තයක් විදියට. ඒ කියන්නේ පෘතුගාලයට ලෝක කුසලානයක් දිනා ගන්න බැරුව ගියාට පෘතුගාලය කියන නම, ඒ රටේ නම ලෝකෙට අරන් ගියපු මිනිස්සෙ තමයි ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ කියලා කියන්නේ. රොනාල්ඩෝගේ රට පෘතුගාලය කියලා තමයි ලෝක වැසියෝ කතා
0: කරන්නේ.
1: එහෙම නැත්නම් පෘතුගාලයේ රොනාල්ඩෝ කියලා නෙමෙයි. හරිද? අන්න එහෙම චරිතයක් තමයි ක්‍රිස්තියානෝ රොනාල්ඩෝ කියලා කියන්නේ. ඉතින් රොනාල්ඩෝට අපි සුබපතනවා.
0: සුබපතනවා. දුකයි නේද ඇත්තටම.
1: ඇත්තටම අපිට අපේ කෙනෙක් මේ යනවා වගේ නේ. ඒකනේ. ඉතින් අපි සුබපතනවා.
0: ඔව්.
1: මොනා ගන්නද සුබපතුවට? මොකද අපේ පල්ලෙහැන් ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්නේ.
0: Thank
1: you මල්ලි කියලා.

0: Anu Paha FM Anu Hatarai Dashma Ata Net FM
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: උදේ 9 විනාඩි 17යි දැන්.
4: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට. දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
5: තාත්තේ ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
6: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනෙවි.
5: තාත්තේ කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රිදෙන්නේ නැතිනේ.
6: ඉතින් දුව, එයාවේ රපුන්සල්ව බේරගන්නනේ.
5: මං රපුන්සල් දුනා නම් කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. බේරගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
8: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: වෙනස්ම රසය, වෙනස්ම විදියට. Vijay Instant Noodles. රස හතරකින්.
10: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
11: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 7 වෙනිදා පානදුර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
12: 2026 FIFA උණුසුම ජූනි 12වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
13: SLT Mobitel Pio TV නිල විකාශක.
14: පුද්ගලික ණය, නිවාස ණය, ව්‍යාපාරික ණය, රථ වාහන ණය හෝ ලීසින්ග්. දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco අගයක් පවත්වා ගැනීම මගින් ඔබගේ මූල්‍ය ශක්්‍යතාවය පිළිඹුවන අතර මූල්‍ය ආයතන වලින් වඩා නම්‍යශීලී ණය කුන්දේස යටතේ වැඩි ණය මුදලක් ඉක්මනින් හා පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව. දැන්ම crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. ශ්‍රී ලංකා ණයතරතුරු කාර්යාංශය අමතන්න 0112 113 13 13 කුන්දේස අදාළ වේ.
15: මාතර ෆ්‍රීලැන්ස් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලැන්ඩ් චීස් රසති සොයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
12: 2026 FIFA උණුසුම ජූනි 12වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
13: SLT Mobitel Pio TV නිල විකාශක.
4: දිවයිනේ වැඩිම විශ්වාසය දින ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
16: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
17: කවද

0: හුදේ 9:24 ඇල්ගොටාමේ වෙලාව. ඔගොල්ලෝ බැලුවද අපි කොහෙද ගියේ කියලා?
1: කොහෙද ගියේ කියලා නේ පොඩ්ඩෙන් අපි පොඩි සංවාදයක හිටි.
0: සංවාදයක ඉඳලා පොඩ්ඩක් දිලාස්ති වෙලා ඉපයි ඉන්න ඕනනම් වෙන්න.
1: ඒකනේ ආවට ගියාට මේවා කරන්න බෑ.
0: හරිද?
1: දැන් අපි කතා කර කර හිටියේ මේ රිටයර්මන්ට්ස් ගැන.
0: Yes.
1: ඒ කියන්නේ රොනාල්ඩෝ රිටයර් වුණා.
0: ඔව්.
1: මෙස්සි බොහෝ දුරට මේ වර්ල්ඩ් කප් එකෙන් රිටයර් වෙයි.
0: වෙයි.
1: නේ. ඒ වගේම තමයි දැන් අලුත් තරු එනවා කියලත් අපි කිව්වා.
0: කිව්වා. ඊට පස්සේ ඔව්.
1: නේමාර් මේ රිටයර් වුණා.
0: රිටයර් වුණා.
1: දැන් ඔය ඔක්කොම රිටයර් වුණානේ.
0: ඔව්.
1: එහෙම මේ රිටයර් වෙනවා කියන එකත් මම මේ නිකන් ඉදි කල්පනා කරේ. ඒකත් ඉතින් මාර සැහැල්ලුවක් ජීවිතේටනේ.
0: ඔව්.
1: ඒ කියන්නේ ආයේ දැන් හෙට ඉඳලා වැඩට එන්න ඕනේ නැහැ.
0: උදේ
1: නැගිටින්න ඕනේ නැහැ.
0: ඔව්.
1: කවුරුත් කෝල් කරලා
0: අර්ග කරාද කියලා අහන්නේ.
1: කරාද කියන්නේ. ගෲප් වල නැහැ ඔය. ගෲප් වලින් මැසේජ් එන්නේ නැහැ. WhatsApp කෝල් එන්නේ නැහැ. නිකන් කෝල් එන්නෙත් නැහැ. ඒක හොඳයි ඉතින් නේ. ඒක පොඩි නිදහසක් ජීවිතේටනේ. ඒ කියන්නේ අවුරුදු ගාණක් පුරාවට අවුරුදු 30ක් 35ක් 40ක් තමන්ගේ රැකියාවට කැප කරලා කැප කරලා විශ්‍රාම යනවා කියලා කියන්නේ. තමන්ගේ ආදරණීයන් එක්ක, තමන්ගේ ආදරණීය බිරිඳ එක්ක වෙන්න පුළුවන්, සැමියා එක්ක වෙන්න පුළුවන්, ගත කරන්න. එහෙම යන්න ලැබෙන එකත් ලොකු වරප්‍රසාදයක්.
0: අනිවාර්යෙන්.
1: දැන් එහෙම අපි කිව්වට, ඔය කිව්වට එහෙම විශ්‍රාම ගිහිල්ලා අපේ අම්මලා තාත්තලාට නිකන් ඉන්න බෑ.
0: බෑ.
1: කොහෙත්ම නිකන් ඉන්න
0: බෑ. කොහෙත්ම බෑ.
1: මොකද ජීවිත කාලේ පුරාම වැඩ කරලා කරලා සමහර අයට තියෙනවා කෝල් එකක් එන්නේ නැත්නම් අවුල් ඔෆිස් එකේ.
0: අනිවාර්යෙන් අපේ ගෙදර මට අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි ඒක.
1: පාළුයි. ඒ කියන්නේ කාන්සාව.
0: කෝල් එක කරන් බලනවා. මොනවද වෙන්නේ?
1: මොනවද වෙන්නේ කියලා. ඉතින් එහෙම පාළු හිතුනම මේ FM 94.8 95න් අපි වහගෙන ඉන්නවා දවස පුරාම.
0: පාළු නෑ. අපි වහගෙන ඉන්න පුළුවන්.
1: අපි දෙන්නා වහගෙනදී පාළු හිතන. දැන් මේ ඔෆිස් එකේ මිනිස්සුන්ට.
0: ඒ
1: කියන්නේ අපි එන්න කලින් මෙහෙ එහෙම තිබ්බේ නෑ කිසි හැපනින් එකක්.
0: කිසි හරි පාළුවට.
1: ඔව් මේ වයසක මිනිසු ටිකක් හිටියේ මේ හරි කිසි නෑ එකක්.
0: තන තන බලාගත්තා.
1: කිසිම මේ අපේක්ෂාවක් නැතුව ઈચ્છා බංගත්තෙන්
0: දැන් මේ තරුණ ජවය ඇවිල්ලා
1: මේ තරුණ කොල්ල කෙල්ල ටිකක් ඇවිල්ලා බලන්න මේක කොච්චර එළිය වුණාද. ඒ වගේ තමයි අපි දෙන්නා ආයෙ ගෙදරට එද්දිත් මේක එළිය වෙනවා. අපි අනිත් කොල්ලා ගියා කොයි හරි මොවා කොයි හරි ගියා කොල්ලෝ දෙන්නයි කෙල්ලයි ආ මෙහෙම තමයි. හරි. දැන් ওই විදිහට විශ්‍රාම ගියාට අපි දන්නවා එහෙම නිකන් ගෙදරට වෙලා ඉන්න කැමති නැහැ.
0: හරි.
1: සහ අනිත් පැත්තෙන් ඔයාගේ ආදරණීය දුවට පුතාට නේ නැත්තම් ඉන්නවනේ ඒගොල්ලන්ගේ දුවල පුතාට ඒගොල්ලන්ට කරදර වෙන්න කැමතිත් නැහැ. ඔයා කැමති ඉතාලි ඉස්සර විදිහට නේ අපේ රාජ්‍ය සේවකව එහෙම විශේෂයෙන්ම ගත්තොත් විශ්‍රාම ගියාට පස්සේ අර ඉස්සර හිටපු දැඩි විදිහට ඉන්න කැමති. ආයේ කාටත් අතපාන්න එහෙම යන්න කැමති නැහැ. ඒක නිසා තමයි යුනියන් බැංකුව ඔයාට පෙන්ෂන් ලෝන් එකක් දෙන්නේ රුපියල් මිලියන 8ක් දක්වා.
0: රයිට්.
1: ඔයා හිතාගෙන ඉන්නවා නම් විශ්‍රාම ගියාට පස්සේ දැන් විශ්‍රාම ගිහිල්ලා නම් ඉන්නේ මම මේ විදිහේ ව්‍යාපාරයක් පටන් ගන්නවා මේ විදිහේ සොයන රැකියාවක් පටන් ගන්නවා කියලා ඔයාට යුනියන් බැංකුවෙන් රුපියල් මිලියන 8ක් දක්වා මේ පෙන්ෂන් ලෝන් එක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ලක්ෂ
1: 80ක්.
0: ලක්ෂ 80ක්.
1: ඉතින් අවු වසර 15ක කාලයක් හම්බ වෙනවා ඔයාට මේක ටික ටික හිමීට ගෙවාගෙන යන්න. බොහොම පොඩි ඉන්ට්‍රස්ට් රේට් එකක් තමයි සාමාන්‍ය පොලියක් තමයි මේකට එකතු වෙන්නේ. ඒ වගේම තමයි ඉක්මන් අනුමැතිය ඉක්මනින් මේක අනුමත කරගන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා. ඒ වගේම තමයි ඔයාට අපකරුවන් අවශ්‍ය වෙන්නේත් නැහැ. ඒ වගේමයි මේකට ඔයාට හම්බෙන වැලියු ඇඩඩ් කීපයක් තියෙනවා. ඔයාට වට්ටම් සහිත ක්‍රෙඩිට් කාඩ් පතක් හම්බෙනවා.
0: ඒ
1: වගේම තමයි රුපියල් 30000ක පික්මි හයර් නොමිලේම අවුරුද්ද පුරාවටම හම්බ වෙනවා.
0: 30000ක පික්මි
1: හයර්. 30000ක පික්මි හයර්. හරිද?
0: රයිට්.
1: ඒ වගේම තමයි රුපියල් 7000ක මෙඩිකල් වියදම්.
0: ඔකේ.
1: ඔයාට නොමිලේම පියවා ගැනීමේ හැකියාවත් ලැබෙනවා. ඉතින් මේ හැමදේම ඔයාට දෙන්නේ යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන්. ඉතින් කතා කරන්න වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර එකට 01178 81 81 81.
0: ඕකේ. මට දැන් ඔය ලෝන් එක ගැන කිව්වහම මට පෙන්ෂන් යන්න හිතෙනවා.
1: එහෙම කලබල වෙන්න එපා.
0: අවුරුදු 20 ගානක් වගේ පෙන්ෂන්
1: රාජ්‍ය සේවකෙක් වෙන්න ඕනේ. ඔය ඉස්සර රාජ්‍ය සේවයට ගිහිල්ලා ඊට පස්සේ පෙන්ෂන් යන්න පුළුවන්.
0: ඒ කියන්නේ දැන් ඉත රාජ්‍ය සේවයට ගියහම අවුරුදු ගානක් සර්විස් එක දෙන්න ඕනේ.
1: සර්විස් එක දෙන්න ඕනේ.
0: ඒක සම්පූර්ණාම නේ පෙන්ෂන් යන්න
1: පුළුවන්. පෙන්ෂන් යන්න. ඔව් එහෙම නැතුව බෑ.
0: හරි. එහෙනම් වැඩි හරියන්නේ නැහැ. මම පෙන්ෂන් ගිය රාජ්‍ය සේවකෙක් හොයා ගන්නවා. වැඩි දුර බලන්න
1: ඕනේ. මොකද ඒ කිව්වේ?
0: පෙන්ෂන් ගිය රාජ්‍ය සේවකෙක් හොයා ගන්නවා. ඇයි අර ටික මම කියන්නේ මේ ඔය මේ වාසි ටික ගන්න.
1: ආ එහෙම. හරි හරි. හරි හරි හරි.
0: වැරදි ඉදිරියට
1: යන්න. ඒක අමුතු දේවල් කියන්නේ
0: බා. ඔව්. අපේ ගෙදර එක්කෙනෙක් ඉන්නවා ඒ කියන්නේ.
1: ආ ඔයගෙන් ගෙදර ඉන්නවා.
0: එන්න කියන්නේ.
1: හරි හරි. මේ වගේම තමයි මතක් කරන්න ඕනේ දැන් මේක අපේ මේ රණවිරුවන්ටත් ලැබෙනවා. හරිද?
0: අහහ.
1: ආ ඔව්. ඒගොල්ලෝ විශ්‍රාම යන සීමාව වෙනස්නේ. ඒගොල්ලන්ගේ සේවා කාලය සම්පූර්ණ කරාම විශ්‍රාම යන්න පුළුවන්.
0: ඒගොල්ලෝ ගොඩක් කලින් සමහර වෙලාවට යනවා.
1: යනවා. ඉතින් අපේ රණවිරුවන්ටත් මේ අවස්ථාව තියෙනවා.
0: රයිට්.
1: යුනියන් බැංකුවෙන් රුපියල් මිලියන 8ක් දක්වා පෙන්ෂන් ලෝන් එකක් ලබා ගන්න.
0: ඕකේ හරි දැන් පෙන්ෂන් ගියත් නැතත් ඔගොල්ලෝ ගෙදර ගැන හිතනවනේ නේ කියන්නේ ගෙදර අලුත් වැඩියා කරනවා පෙන්ෂන් යන්න ඕනේ නැ නික ගැන හිතන මේ තරුණ කට්ටිය ගොඩක් වෙලාට අලුතෙන්ම ගියක්
1: හදනවා නේ
0: මේ තිබ්බ ගෙවල් අලුත් වැඩියා කරලා කදින් සියර යනවා
1: නිවාස සිහින තියෙනවනේ
0: ඔව් එක එක જાති නිවාස සිහින තියෙනවා ඔය මොන නිවාස සිහිනයක් තිබ්බත් තට්ටු දෙකේ තට්ටු A තට්ටු තුනේ වඩ දාන්න තියෙන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් මොකද අචි මේක දැන් දැම්මහම අර දාලා සතියකින් දෙකකින් පරණ පාට වෙන්නේ නැහැ. සෙවෙල බැඳෙන්නේ නැහැ. මොකද දන්නවද? ජල බීතිකාව තියෙනවා මේ රූෆින් ෂීට් එකේ.
1: ඒ කියන්නේ මේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වලට ඇත්තටම මේ ජල බීතිකාව තියෙනවා. හයිඩ්‍රෝෆෝබික්. හයිඩ්‍රෝෆෝබියා එක තියෙනවා. මේ හයිඩ්‍රෝෆෝබික් කෝටින් එකක් තමයි එන්නේ.
0: රයිට්.
1: ඒ කියන්නේ මේ සීට් එක මතුපිට නැනෝ තාක්ෂණයෙන් තමයි මේ කෝටින් එක අතුරලා තියෙන්නේ.
0: ඒක නේද නෙළුම් කොලයක් වගේ.
1: අන්න හරියට. ඒකින්ද මේ වතුර රැදෙන්නේ නැහැ. වතුර වැටුණාට පස්සේ වැස්ස වෙලාවට ඒක කෙලින්ම පල්ලහැට ගලාගෙන යනවා.
0: රයිට්.
1: හරිද? ඉතින් එහෙම ගලාගෙන යන නිසා වතුර අවශෝෂණය කරගන්න උරාගන්නේ නැහැ. ඒ නිසා ওই දියසෙවල ඊට පස්සේ පාසි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඊට පස්සේ ඇල්ගී වර්ග ඔය වහල මතුපිට බැදෙන්නේ නැහැ. ඒකින්ද කාලයක් පුරාවට ඔයාලට බොහොම පිරිසිදුව අර නවීන පෙනුමෙන් ආගේ වහල තියාගන්න පුළුවන්.
0: ඔයා දාන්නේ මේ දැන් වහින කාලෙට දැන් මේක අපි කියවන වතුර උරා ගන්න නැහැ කියලා. එතකොට ෂීට් එකේ බර අඩු වෙනවා. ඒ කියන්නේ වැඩි වෙන්නේ නැහැ.
1: අන්න හරියට.
0: ඒන බරම තමයි තියෙන්නේ.
1: අන්න හරියට. අර කියන්නේ ඒ කියන්නේ මෙහෙමනේ ස්පොන්ජ් එකක් තියෙන්නේ. ස්පොන්ජ් එකට වතුර උරා ගත්තම මොකද
0: වෙන්නේ? ඒක
1: බරයිනේ. ඉතින් ඒ වගේ වහල බර වැඩි වෙන්නේ නැහැ. ඊට පස්සේ වහල කැඩෙන්න ඕක ලොකු හේතුවක් වෙනවා පස්සේ වෙලාවට.
0: ආපදාවලට ලොකු හේතුවක් නේද?
1: ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඒ වගේ සිද්ධ වෙන්නේ නැහැ. ඔයා දාන්නේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් නම්. කතා කරන්න හොට්ලයින් එකක් තියෙනවා. හොට්ලයින් එක තමයි හොට්ලයින් එක ඔය තිබ්බ
0: මතකයි.
1: මේ තියෙන්නේ 13996. 13996ට කෝල් එකක් දෙන්න. 13996ට කෝල් එකක් දීලා පුළුවන් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් ගැන වැඩි විස්තර දැනගන්න.
0: ඕකේ. දැන් මං කරන්න කැමතිම වැඩේ මොකද්ද දන්නවද ආචි?
1: මොකද්ද ඔයා කැමතිම වැඩ?
0: නිදාගන්න එක.
1: නිදාගන්න.
0: මං හිතන්නේ ගොඩක් කට්ටියත් කැමති ඒකේ තමයි.
1: ඒ කියන්නේ දැන් ඔය මං දන්නේ නැහැ. ඒ කියන්නේ මම විශ්‍රාම ජීවිතය ගැන මම හිතන්නේම නිදාගන්න.
0: ඇත්තටම.
1: මම විශ්‍රාම ගිහදසර නිදාගන්න.
0: අයි මෙතන ඉන්නේ මේ උදේ 4:00 මාට ඉතර නැගිටින මිනිස්සෙක්. කොහොම හරි අපි මං දන්නේ නැහැ මේ වයස මුහුකුරා ගිහිල්ලා ඉන්නද කියලා. දැන් අර පොඩ එළියට යන්න ඕනෙත් නැහැ නිදාගන්න තමයි ඕන ගෙදර ගිහිල්ලා. එතකොට ඔය නිදාගන්න ආසාව කොච්චර තිබත් වැඩන්නේ. වාට සැපට නිදාගන්න පුළුවන් මෙන්ටයක් නැද්ද?
1: අනිවාර්යයෙන්. මේක නිසා තමයි අපි වාට මතක් කරන්නේ දම්රෝ ෆෝම් මැට්‍රස් ගැන. ඔන්න දැන් 15% ඩිස්කවුන්ට් එකක් එක්ක වාට දම්රෝ ෆෝම් මැට්‍රස් එකක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: රයිට්.
1: දෙවයින පුරාම තියෙනවනේ. ලංකාව පුරාම දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙනවා 160ක් විතර. ඒ වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. මේ ඕනම තැනකින් වාට පුළුවන් දම්රෝ ෆෝම් මැට්‍රස් මිලදී ගන්න 15% වට්ටම එක්ක. දම්රෝ එකට ගියොත් ඉතින් මෙට්ටයක් විතරක් අරන් නම් ඔයා ගෙදර ඉන්නේ
0: නැහැ.
1: තව ගන්න දේවල් ඔයාට ගියාට පස්සේ මතක් වෙයි.
0: Yes මේ ඒගොල්ලෝ අපිට කියන්න කිව්වා මේ ඩිස්කවුන්ට් එක ගොඩක් කල් තියෙන්නේ නැහැ.
1: ආ උනේ.
0: ඒ නිසා ඉක්මනට ඇවිල්ලා ගන්න කියලා.
1: අන්න ඒකයි.
0: ඔයාලා කිව්වා.
1: සුව නිින්ද නැති කරගන්න එපා පරක්කු වෙලා.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. Velava oba veta gena enne.
1: Then Pan Asia Banquet obe stavara tempatu sundaha ihala poliyak laba ganna. Adama obe langama athi Pan Asia Banku shakawata pivisenna. Netinam 01144 662 amatanna.
2: උදේ 9යි විනාඩි 36යි දැන්.
3: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: මන් රපුන්සල් දුනා නම් කොණ්ඩේ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට බහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
9: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
10: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට
11: වැඩිම ලීසින් මුදල අඩුම පොලියට.
12: දැන් මම තන්න
13: 01122200.
14: තිබෙන්නේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
15: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව වහන්නකෝ.
16: මම සූර්යවැව කුමාරි. අවුරුදු 9ක් වගේ වෙනවා. කර්ම රෝග විශේෂඥ ડોක්ටර්ලාටම චැනල් කරලා ඒ විදිහට කරා. සනීප වෙනවා, ආයෙ හැදෙනවා. හම්බෙන් තමයි ඔය ප්‍රේද මහත්තයා ගැන අපිට දැනගන්න ලැබුණේ. මාස දෙකක් වගේ තමයි කරේ. උචාරණයි කියලා ඉතින් ලෙඩේ සුව වුණා. ඉතින් මම ඒ ප්‍රේද මහත්තයට උදේ හවස පින් දෙනවා. ඒ දුව තමයි මේ හැම රෝගයක් හැදිලා සුවපත් උනේ.
15: කතා කරන්න කමල් බඳුල වෛද්‍යතුමාට 0777 300 940.
17: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ අදම කතා කරන්න 011 2 536 636

0: උදේ 9යි විනාඩි 43යි අල්ගොටාමේ වෙලාව මට මා වැහින්නේ
1: නැහැ. එහෙන්නේ.
0: ආ දැන් හරි.
1: අපිට නම් ඇහෙනවා.
0: වැඩිපුරත් එක්ක
2: ඇහෙනවා. ලංකාවටම ඇහෙනවා.
1: වැඩිපුරටම ඇහෙනවා.
0: එහෙමනේ ඒක ප්‍රශ්නයක්. ලංකාවටම ඇහිලා මට මා වැහෙන්නේ නැත්තම්.
1: අන්න.
0: ඒක ප්‍රශ්නයක්.
1: එහෙම වෙන අවස්ථා තියෙනවනේ.
0: ගොඩක් තියෙනවා.
1: ඒ කියන්නේ අපේ ජීවිතෙත් එහෙම දේවල් තියෙනවනේ.
0: නෑ.
1: ඒ කියන්නේ අපි සමහර කරන දේවල් මුළු රටක් ලෝකයක් දකිනවා.
0: ඔව් අපිට පේන්නේ නැහැ.
1: අපි දන්නේ
0: නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්.
1: ඔව් මේ වගේ දේවල් එනවා. ඒක හිතන්න එපා.
0: ඒක නිසා මයින්ඩ්ෆුල් වෙන්න නේද?
1: අන්න හරි. මොකක්ද ඒ කියන්නේ?
0: මයින්ඩ්ෆුල් වෙන්න කියන්නේ ඉතින් තමන් කරන්නේ මොනවද? තමන් හිතන්නේ මොනවද? තමන් කතා කරන්නේ මොනවද කියලා හැමතිස්සෙම අවබෝධයෙන් ඉන්න.
1: යහපත් සතිය.
0: අන්න හරි. නිවැරදි සිහිය.
1: සම්මා සති.
0: හරියට හරි.
1: අන්න හරි.
0: හරි.
1: එනදී අපි යමු.
0: අපි මේ හැමදේම පොඩ පොඩ දන්නවා.
1: දන්න චුට්ට චුට්ට එහෙම තියනවා නේ
0: පොඩි. ධර්මය දන්නවා. ලෝකෙ වෙන දේවල් දන්නවා.
1: ඔව් ඔව්.
0: සාහිත්‍ය දන්නවා.
1: එහෙමයි. නොයක නැවින්නේ.
2: අන්න ඒකයි. තේරුණා නේද?
1: අහුමේ ඒ අනුහස.
0: ඔව්.
1: පැතිරිලා තියෙන්නේ දැන් හැමෝටම. හරි.
2: යා මොන හරි දැනගන්න ඕනේද?
0: අපි 10න් පස්සේ එන්නම් මම.
2: ඔව් 9:44 වෙලාව.
0: කන්සල්ටේෂන් එකකට එන්නම්. අපොයින්ට්මන්ට් එකක් දාගෙන නෝ.
2: අන්න හරි.
0: හරිද මේ ලේසි පහසු කෙනෙක් නෙමෙයි ඉතින්
1: ආ මේ ඔයගලන්ට මතක් කරන්න ඕනේ අපි දැම්ම මේ පෝස්ට් එකක්
0: ඒකනේ
1: ඔයා කැමති ජෝතිගි කමෙන්ට් කරන්න යන්න
0: කියලා කමෙන්ට් එකක් දාන්න
1: ඔව් කමෙන්ට් කරන්න මොකද දැන් අද දවස පුරාවටම එතකොට ඔයාලට කැමති දේවල් අපිට අහන්න දෙන්න පුළුවන්
0: ඔව් අපි එතකොට ඒ කමෙන්ට්ස් බලලා තමයි අපි සින්දු ටික දෙන්නේ ඔයගලට
1: අන්න හරි ඒ කියන්නේ අපි කැමති ජෝතිගීත් තියනවානේ
0: එතකොට
1: ඔයා කැමති ඒවත් තියනවානේ ඔය දෙක අතර ඝට්ටනයක් එනවානේ එතකොට අපි ඉතින් අපේ එක අයින් කරගෙන ඔයගෙකට ඉඩ දෙනවා
0: ඒක
1: තමයි වැඩි වැඩි සිද්ධ වෙන්නේ
0: රයිට් හරි අපි යන්න ඕනේ යන්න කලින් මතක් කරන්න ඕනේ ඔයාලට එල්බී එකට යන්න කියලා.
1: ආහ
0: හරිද? මොකද දන්නවද?
1: මොනවටද?
0: ෆික්ස් ඩිපොසිට් එකක් දා.
1: ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න. හරි. ඉතින් ඔන්න දැන් එල්බී ෆයිනෑන්ස් එකට ගියාට පස්සේ
0: ඔයාට
1: පුළුවන්කම තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න.
0: රයිට්.
1: හැබැයි මේ විශේෂතා කිහිපයක් තියෙනවා.
0: ඒක
1: ගැන මතක් කරන්න ඕනේ. ඒ තමයි දැන් ජේෂ්ඨ පුරවැසියෙක් නම් ඔයා
0: ඔයා
1: දාන ස්ථාවර තැන්පතුවක් මාස 25කින් කල්පිරෙද්දි ඔයාට 14.5ක පොලි අනුපාතයක් ලැබෙනවා.
0: ඒ
1: වගේම තමයි ඔයාගේ FD එක මාස 13කින් කල්පිරෙද්දි ඔයාට 13.5 පොලි අනුපාතයක් ලැබෙනවා. පොලියක් ලැබෙනවා. මේකට ඇඩ් වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් ওই ජේෂ්ඨ පුරවැසියන් ගැන අපි කතා කරේ. ඊට පස්සේ ඉන්නවනේ දැන් ඕනම කෙනෙක්ට දාන්න පුළුවන් අපිට බවල්.
0: ඕනම
1: කෙනෙක්ට. මේකට ජේෂ්ඨ පුරවැසියන්ටත් පුළුවන්, එහෙම නොවන අයටත් පුළුවන්. ඉතින් එහෙම FD එකක් දින 50කින් කල්පිරෙද්දි 111.12 පොලි අනුපාතයක් ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි දින 200 කල්පිරෙද්දි 111.62 පොලි අනුපාතයක්. ඒ කියන්නේ ඇවරේජ් එකක් විදිහට ගත්තම 112ට වැඩි පොලි අනුපාත වාට ලැබෙනවා.
0: වාගිහිල
1: වාගේ FD එකක් දැම්මොත් LB finance එකේ.
0: ඉතින්
1: මෙහෙම දාද්දි ඔයාලට පොඩි හිතනවනේ මේ කියන තරම් දෙන්න පුළුවන්ද කියලා.
0: අවු
1: දෙන්න පුළුවන්.
0: LB
1: finance එක කියලා කියන්නේ අදයි එක නෙමෙයි අවුරුදු 55ක් පුරාවට අපිත් එක්ක ඉන්න ආයතනයක්.
0: ඒ
1: වගේම තමයි මතක් කරන්න ඕන Fitch rating ආයතනයේ gradings වලට අනුව
0: ඒ
1: minor grade එකක් තියෙනවා. ඒ කියන්නේ මූල්‍ය ශ්‍රේෂ්ඨයේ ස්ථාවරත්වය අඛණ්ඩව එක දිගට වසර ගණනාවක් පුරාවට රැකගෙන ආපු නිසා.
0: ඒ
1: වගේම තමයි මතක් කරන්න ඕන රුපියල් බිලියන 400ක වත්කම් සමුදායක් තියෙනවා.
0: රයිට්. ඒ
1: වගේම තමයි මේ වෙනකොටත් පාරිභෝගිකයන් මිලියන 1.5ක් ගනුදෙනු කරන ආයතනයක් තමයි.
0: ඕකේ.
1: මේ විදිහට අපි LB finance කියලා කියන්නේ.
0: ඉතින්
1: එතකොට ආයි හිතන්න ඕනේ නැහැ නේ.
0: බය වෙන්න දෙයක් නැහැ.
1: කල්පනා
0: කරන්න දෙයක් නැහැ. අරහින් මෙහින් අහන්න දෙයක් නැහැ. කෙලින්ම ගිහින් සල්ලි ටික දීලා.
1: ඔව්.
0: ඔයාට ඒක ලැබෙන ප්‍රතිලාභය
1: භුක්ති
0: විඳින්න තියෙන්නේ.
1: මේ භුක්ති විඳින්න තියෙන්නේ. ඉතින් බය නැතුව ගිහලා FD එකක් දාන්න. වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයාට මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න පුළුවන්. LB finance එකට 01212200
0: එහෙම
1: නැත්නම් LB sim map එක ඩවුන්ලෝඩ් කරලා ඔයාට ලංකාවේ ලෝකෙ ඕනම තැනකද ඕනම වෙලාවක ඔයාගේ FD එක ඕපන් කරන්න පුළුවන්.
0: ඕකේ. හරි. දැන් අපි මතක් කරානේ අද කනෝ නම්
1: අත්‍යවශ්‍ය
0: දෙයක් ඕනි කියලා දැන් අහරුවාද දාසේ.
1: නවුනේ.
0: මතකද දෙන්නට මොනවාද මොකද්ද කියලා?
1: පපඩම්.
2: පපඩම්.
0: පපඩම්.
1: නිකම් පපඩන්නේ.
0: නිකම් පපඩම්.
2: මගේ උගුරත් නෑ පපඩමක් කියලා වෙලාවක
1: දැන්.
2: පපඩම් ඩපඩම් ගානවා.
0: පපඩම්. ඔව්. කරස් ගාන චරස් ගාලා හැපෙන
1: හොඳට
0: හපලා කන්න පුළුවන් පපඩමක් තමයි විජේ පපඩම් කියලා කියන්නේ. ඒ කරස් අත් දෙන්නේ මොකද දන්නවද ආචාර්ය? මොකද?
2: මොකද?
0: නියම උඳු පිටි දාලානේ හදන්නේ.
2: මං හිතුවා දිරලා කියලා.
1: කරස් කරස් ගාද්දි.
2: එහෙම මොකක් ප්‍රශ්නයක් නෙමෙයි නේද?
0: මේ අපි වයසට ගියාම තමයි චරස් චරස් ගන්න. කොමාරි
1: හරි
0: පපඩමක් පිපෙන්න ඕනේ. පිපුනහම තමයි චරස් ගාලා හැපෙන්නේ. පිපෙන්න නම් නියම උඳු පිටි වලින් හදන්න ඕනේ. ඉතින් ඔය ඔක්කොම අපිට අමාරුවෙන් හොය හොය අමුතුෙන් ඉන්න දෙයක් නැහැ. ඔයා ගිහින් විජේ පපඩම් එකක් අරගෙන බදලා කන්න.
1: එතකොට
0: ඔය ඔක්කොම වඩ හම්බ වෙනවා.
1: ඔව් ඉතින් විජය කියලා කියන්නේ අපි අවුරුදු 30ක් පුරාවට දන්න නමක් විජය කියවම පබඩම් විතරක් නෙමෙයි
0: නේ ගොඩක් දේවල් තියෙනවා
1: තේ ඕන්නම් තේ කෝපි ඕන්නම් කෝපි කුළුබඩු ඕන්නම් කුළුබඩු මේ ඕන දෙයක් ගන්න පුළුවන් මොකද විජය කියලා කියන්නේ අපේ රටේ රසය රටේ සැමට වගේම ලෝකයටත් අරන් ගියපු බ්‍රෑන්ඩ් එකක් නිසා
0: බ්‍රෑන්ඩ් එකක් නිසා හරි අපි යන්න ඕනේ
1: ආ යන්න ඕනේ මේ යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ DJ අසා ආ
0: ඔකේ
1: මේ වැත්තට මේ මැසේජ් එකක් එවලා තියෙනවා
2: මොකද
1: මීලග
2: සංග්‍රාමයේ
1: අන්න සංග්‍රාමයේ ගැන ආ ඒක ගැනත් මතක් කරන්න ඕනේ ඒක ගැන අපි හිමින්සරේ මතක් කරන්න මේ මේක පොඩි chance එකක් නෝවා ඔන්න අපි වහන් ඉන්න අපේ DJ ආටිස්ලාට
0: රයිට්
1: මීලග රටම දන්න සුපිරි DJ තරුව වෙන්න ඕන වට පුළුවන්කම තියෙනවා
0: ඔකේ
1: ඔයා කරන්න තියෙන ඔයා ලස්සන්ට ප්ලේ කරන
0: අතව
1: ඉවෙන්ට් එක වෙන්න පුළුවන් කොයි හරි DJ වලින් වැඩ ගැලි දානට තියෙන ඩිස්ක් එක එහෙම කරගෙන එහෙම පොඩි දානවනේ ඒක එහෙම වැඩ දාන වීඩියෝ එකක්
0: අපිට
1: එවන්න අපේ නම්බර් එක දන්නවනේ WhatsApp නම්බර් එක 0811
0: 95
1: 95 95ට එවන්න
0: රයිට්
1: එහෙම එව්වට පස්සේ අපි තෝරලා ඔයාට chance එකක් දෙනවා අපේ DJ night එකේ ප්ලේ කරන්න
0: ඔව් හොඳ chance එකක්
1: අපි අසංක මහත්මයාට අපි යොමු කරනවා
0: අපි යොමු කරනවා එයා තෝරලා
2: මේ මහත්මයා විසින් සලකා බලා නේද
1: ඔව්
2: ඔබ අනාගතයේ ශ්‍රී ලාංකික DJ තරුව බවට පත් කරනවා ඇති
1: කරනවා ඇති ඒ මහත්යර සලකන්න ඕනේ නැහැ ඔයගොල්ලෝ එයා ඒක විනිවිදව කරනයි ප්‍රශ්නයක්
2: නැහැ දැන් දැනට ඒ ඇති
1: දැනට ඒ ඇති
0: දැනට වීඩියෝ එකේ එවන්න ඒ ඇති
1: වීඩියෝ එකේ එවන්න ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා
0: රයිට්
1: ඒ බණි වීඩියෝ අපි වහන් ඉන්න අපේ DJ ආටිස්ලාට
0: රයිට් හරි අද තාම අඟහරුවාදා සති
1: ඔව් මොකද වෙන්න ඕනේ වට
0: තව සති දවස් 3ක් තියෙනවා
1: ඔව්
0: හරිද දැන් ඕක කිව්වහම ඔයාට ආව නේද පොඩි ඔලුව දක්වම
1: අනවශ්‍ය ප්‍රශ්නයක් නෑ මේ ඇතුලේ
0: තව දවස් 3ක් වහ උදේ නැගිටින්න
1: ඕනේ
0: හරිද මොනවා කරන්නද
1: අපි මම එනවා මොකදී
0: මොකද
1: මේ අහන් ඉන්න ඔයාට මං ආදරේ නිසා
0: ආ හරි මං අචිට හැදෙන ඔලුව කැක්කුමට අපි විසඳුම් දෙනවනේ ඒක නිසා තමයි අචි ගැම්මට කියන්නේ මම ආදරේ ඔයාට මම එනවා කියලා වෙල් ඩෝල් එකක් ළඟ තියාගන්න කියලා තමයි මතක් කරන්නේ ඔය එන ඔලුව කැක්කු මගේ පතේ අමාරු ඔය ඔක්කොටම වෙල් ඩෝල් එකකින් විසඳුමක් දෙනවා හැබැයි දවස් කීපයක් උණ තියනා නම් විශේෂයෙන්ම මේ දවස්වල අනිවාර්යෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න කියලාත් මතක් කරනවා හැබැයි ඔයාට සතිය රන් කරන්න ඔය එන ඔලුව කැක්කුම මගේ අරගන්න මෙල් ඩෝල් එකක් බොන්න.
1: ඔව් එහෙනම් ඉතින් කට්ටිය මෙල් ඩෝල් එකක් බොන්න.
0: රයිට්.
1: ඊළඟ දවස් තුනත් අපි මේ විදියටම හරියට මුදේ හත වෙද්දී එනවා අපේ ඇල්ගෝ ටවුන් එක අරගෙන.
0: අරගෙන. ඔකේ.
1: එහෙනම් ඉතින් කට්ටිය පරිස්සමෙන් ඉන්න හැමෝටම ජය වේවා. මම ආචි.
0: මම සාරා.
2: මම නුවා.
0: මේ අග්ගල බෝලේ කියලා සින්දුවක් රෙඩි කරගත්තේ.
1: අග්ගල බෝලේ.
0: අපේ ජානීට අග්ගල බෝලේ වගේ.
1: එනවනේ. එහෙනම් අපි බලලා හරි කියලා ප්ලේන් ටැග් ගන්නවා.
2: අග්ගල කහලා.

0: Red FM Algo Town.
1: Brought to you by
2: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleria Naramala Gane Mulla Kampola Kasagala Samuha Vyapari Vetin.
3: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
4: මෙල්වා එක ලංකාවේ එක.
5: සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322.
6: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය instant noodles රස හතරකින්.
7: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB leasing වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන්ම
8: උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
9: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
12: දම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
13: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
15: Opals International, Moragaya Ratnapura Sahabandara Vela, Taylor in Kalave, Niyama Urumak Karuvange, Siya Vasaka Vishishtatvaya, Opals International.
3: Melva Box Barvala Nama, Ganakama, Bimma Gahala Thiyena Nisa, Vishwasayen Ganna Puluwa, Rawattannat Bae,
4: Melva Eka, Lankawa Eka.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
16: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
17: Fit වැඩගනි. කල් පවති. අවලක්ෂණ නොවි.
16: ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
18: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
19: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.
10: යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
12: දම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
20: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම අමතන්න 011 437 1250.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

0: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
1: FM 95 94.8 Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
0: හැමතේකම එකම වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: Good morning. වේලාව උදේ 10:00 විනාඩියකයි.

0: අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
7: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියුස්.
8: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ගම්පහ විජේරාම පාර ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී මද්‍රව්‍ය ජාවාරම්කාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝඩහින කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි. එහිදී සැකකාරිය සන්තකයේ තිබී අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 500ක් හා හෙරොයින් ග්‍රෑම් 156 මිලිග්‍රෑම් 30ක් සොයාගෙන තිබෙනවා. එම මද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 40ක් පමණ වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ පවසන්නේ. අත්අඩංගුවට ගෙනැත්තේ වයස අවුරුදු 33ක් වන කඩවත සූර්යපාලුව ප්‍රදේශයේ පදිංචි කාරණියක්. ඇය වැඩිදුර විමර්ශන සඳහා ගම්පහ පොලිස් ස්ථානයේ වෙත බහර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ පැවසුවේ. ඊළඟට නිවුස් පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total k අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන ආවේ
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited.
9: Ahala tiyenawada? Merilat jeevath wenna minissu gana.

0: Kunu Mavata.
1: Brought to you by
2: Atunulake Namahubabana Ratapuram Rasaganayana. Aule Sama Rasakarakana. Mather Freela Noodles. Taste a Trustika.
3: හදරෝග ස්නායිරෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
0: ජනි එක දේ දුනු මාවතේ

සුබදහවල ලක්වේවා නෙවේ සුබ උදෑසනක් වේවා ගුඩ් මෝනින් අපි පටන් ගන්න හදන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් නහන ඔයාට සුපුරුදු දේදුණු මාවත අද හරියටම ජූලි මාසේ 7 වෙනිදා ජූලි 7යි ඉදිරි ගැල්ල මම කියන්නේ කොහොම හරි අද අඟහරුවාද දවස ඉතින් සතිය දෙවනි දවස වැඩ පටන් අරගෙන තියෙන්නේ උපරිම ජවයෙන් වැඩ කරන වෙලාවක එහෙම නැත්නම් ගෙදරට වෙලා පාඩුවේ ඉන්න වෙලාවක දේදුණු මාවතෙන් ඔයා කැමතිම සින්දු ටික hina වෙවි එක දිගට අහන අවස්ථාව අරගෙන තමයි ඔයාව හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ එහෙනම් ඉතින් මිත්‍රවරුනි මෙතන ඉඳන් දවල් එක වෙනකන් හරියටම පැය 3ක් එක දිගට ඔයත් එක්ක සින්දු බෙදා ගන්න බලාගෙන තමයි දේදුනුවාව තියමම හොයාගෙන ආවේ. ජූලි මාසේ 7 වෙනිදා කිව්ව ගමන් අපිට බොහොම ආදරයෙන් මතක් කරන්න පුළුවන් කෙනෙක් ගැන අනිවාර්යෙන් අපි මතක් කරන්න ඕනේ. වයස ભેදයක් නැතුව ලංකාවේ හැමෝම කියන නමක් තමයි හදවත රත්රන් ජෝති. එහෙම නැත්නම් එච්.ආර්. ජෝතිපාල. අද ජෝතිපාල මහත්මයාගේ 39 වෙනි ගුණානුස්මරණය. හරියටම මීට අවුරුදු 39කට කලින් තමයි හෘදයාබාධයක් හේතුවෙන් අපිට හිටපු රත්තරන් කටහඬක් වුණු ජෝතිපාල මහත්මයා අපි අතරින් සමුගන්නේ. ඉතින් එතුම ගැන මතක් කරගෙන තමයි අද අපි දේදුණු මාවතේ වැඩ කටයුතු ටික මේ විදිහට අපි ආරම්භ කරන්නේ. මේ වතර කෝල් එකක් දෙන්න 0112-5153-63ට WhatsApp message එකක් දාන්න 0711-95-95-95ට. ජෝතිපාල මහත්තයාගේ කටහඬින් අපි සින්දු කීයක් නම් අහලා ඇතිද රේ? ඒ සින්දු අතර මල්වල නම් ගෑවුණු සින්දු ඕනි තරම් තියෙනවා. මේ අපි අහන්න යන්නේ තේ වගේ සින්දුවක්. සමන් මල් පියල්ලේ. ඔයාලට එහෙම සින්දු මතක් වෙනවා නම් යන net fm facebook fan page එකේ මම දාලා තියෙන post එකට පහලින් comment එකක් දාන්න. මං දවල් එකට කලින් ඔයාවත් මතක් කරන්නම් අනිවාර්යෙන්. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් නැති පාටි එකක් ගැනත් හිතන්න අමාරුයිනේ. මොන විදිහේ කට්ටිය එකතු වෙලා කරන පාටි එකක් වුණත් අනිවාර්යෙන් ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් එතන තියෙනව නේද කියලා මට මේ සින්දුව අහනකොට මතක් වුණා. පාටි වලදී හදාගන්න කෑම එක එක රසයෙන් අපි හදාගන්න කැමතිනේ. එහෙම එක එක රසවර්ගවලින් හදන කෑම අතර අනිවාර්යෙන් සැරට මිරිසට කන කෑමවලට ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන කුළුබඩු එකතු කරගන්නවා කියලා අපි දන්නවා. ඔය අපි මස්කරි එකක් හදාගන්නකොට එහෙම අනිවාර්යෙන් ෆ්‍රීලන් මස්කරි 3-5 අපි එකතු කරගන්න. මේ කියන්න හදන්නේ වෙනස්ම රසයක් ඔයාගේ ගෙදර හදන කෑම වේලට අරගන්න පුළුවන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක ගැන. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එකෙන් අපි අර කැමතිනේ ඉන්දියාවේ සින්දු අහන්න වගේම ඉන්දියාවේ අර මසාලා රහට කෑම හදාගෙන කන්න. ඒ අවස්ථාව ඔයාට අරගෙන ඉන්නේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. දැන් ඉන්දියන් රසට කෑම ගන්න කැමති හැමෝටම එළවලු වලට නම් ග්‍රීන් කරි මසාලා, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් දාලා මසාලා රසයත් එක්ක කෑම වේල සර්ප්‍රයිස් එකක් කරගන්න පුළුවන්. ඉන්දියාවේ රස අරගෙන ආවට, පිටරටක රස අරගෙන ආවට ෆ්‍රීලන් නිෂ්පාදන හැම දෙයක්ම නිෂ්පාදනය වෙන්නේ ලංකාවේ අපේම රටේ අමුද්‍රව්‍ය වලින් විතරයි. කිසිම કૃතිම රසකාරකයක් එකතු වෙන්නේ නැති හින්දා කිසිම බයක් නැතුව පවුලේ හැමෝටම බෙදාගෙන කන්න පුළුවන් ෆ්‍රීලන් නිෂ්පාදන එකතු කරලා හදන කෑම වේලක්. WhatsApp එක පැත්තට යන්න ඕනි. කෝල්ස් නම් ඇත්තටම තාම answer කරන්න උනේ නැහැ මට. මං ඉස්සරහදී අනිවාර්යෙන් answer කරන්න. කටි එකතු කරගන්න තමයි හදන්නේ WhatsApp එක පැත්තේ ඇවිල්ලා ඉන්න පොඩ්ඩක් ඉන්නම්මෝ. messages දැනටම ගොඩක් ඇවිල්ලාද. Hi Jani, මම සම්පත්. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට message එක දාලා තියෙන්නේ නෑබඩ කලුගලේ පොල් රොටි කඩේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ සම්පත්. එයාගේ අම්මවයි තාත්තවයි මල්ලිවයි එකතු කරගන්න කියලා තිනවා. නෑබඩ තියෙන්නේ කොයි පැත්තද කියලා මට හරියටම මීටර් නෑ. හැබැයි map එකේ දාලා හරි හොයාගෙන කලුගලේ පොල් රොටියක් කන්න නම් අනිවාර්යෙන් මං එනවා පුතෝ. Hi Jani අයියේ, ඔයාව සද්දට දාගෙන ඉන්නේ. මමලත් ලස්සන සින්දුවක් දෙන්න, බාති සන්තුෂ්ලගේ සින්දුවක් නම් හොඳයි. එහෙම කියලා අපිට මැසේජ් එක දාන්නේ අපේ බලංගඩ ඉන්න උපාද්‍යා. ආ, එයාගේ නම උපාද්‍යා. ඊයේ මං කිව්වනේ මට උපාද්‍යද උපාද්‍යාද කියලා හිතාගන්න බෑ කියලා. එයාගේ අම්මව, ඊට පස්සේ පවුලේ හැමෝම ආච්චි අම්මව එකතු කරගන්න කියලා කියනවා. ඒගොල්ලන්ගේ අම්මගේ තියෙන ඕල්ඩ් ෆැෂන් එක. එතන වැඩ කරන ඔක්කොමත් එකතු කරගන්න කියලා කියනවා. මල්ලි යොකිත්, අම්මා දිනූරා මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නම්.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලංකීය මාවරුන්ගේ හරි තීරණය දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න
3: වේලාව දැන් 10:21

0: COVID se te lo traiga.
1: Excel team mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. Excel team mobitel fiber.
2: අලුතෙන කාටම මෙලා කසාගල green super. ශකා මාදලේ අතුරු ක්‍රිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
4: FIFA World Cup nominee mobile SLT Mobitel within Obata Yama Vastava. FIFA World Cup 2026. Then Pio Mobile App Ecos Mulu Lanka Watama nominee Valanapuluan. Oya Karanoni, Pio Mobile App download Karaganika Vitharai. FIFA World Cup Unusumaragana, Net FM Sa SLT Mobitel Kandayama. Julie Hatvenida, Panadura Nagareta Enava. Eda Dobat, Apite Kaikatuina. Fun Games World Sahabagila, Tagi Godak, Dinagana Puluan. Eda SLT Mobitel Fiber Connections, Mobile Connections, Milidigana Puluan Magiba. Vishesha Dimana Rasak, Oyala. වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
6: SLT Mobitel Pure TV නිල විකාශක
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
8: LOLC Finance හරියන්න හරිම තැන
9: වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න
10: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 31 33 540
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
12: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
2: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
15: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
13: මේ අලුත් ඇපල් CEO ට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
2: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
14: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
16: Brought to you by
2: අලුතෙන කඩම මිලක් කසාගල green super ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
17: රසට ගුණට උයන්න පිටේ තුන පහ
18: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 1322
19: ඩම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
20: net fm algo town
21: මේ හස්බන්ඩ්
22: මොකද වයිෆ්
21: හදන්න ඕන තේද කෝපිද
22: තේදුණු මාවත
21: තම කොණ්ඩි හිතගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
22: තේදුණු මාවත
21: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම තේදුණු මාවතෙන්ම ඉලංකා ගන්න එක

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: රොෂාන් ෆර්නෑන්ඩෝගේ සින්දුව අහන්න යන්න හදන්නේ. සින්දුව අහන්න යන්න කලින් කටි එකතු කරගන්න ඕනි. මං කිව්වනේ අර Facebook fan page එකට ගිහිල්ලා comment කරන්න කියලා. ජෝතිපාල මහත්තයාගේ සින්දු තියෙනවා බරගානක්. ඒ සින්දු අතර තියෙනවා මල්වල නම් ගෑවිච්ච සින්දුත් බරගානක්. අන්නේ සින්දු මොනවද කියලා තමයි මං ඇහුවේ. ඉතින් කට්ටිය comment කරලා තිනවා ඉද්දමල් කතාවේ කුමරි. ඊට පස්සේ තව මොනවද තියෙන්නේ? පොඩ්ඩක් ඉන්න. සමන්මල් පියල්ලි, මල්වැහි සීතල, ඊට පස්සේ සල් සපුනා නිල්මහනිල්, කිඩාරම් මලේ පවා සුවඳ දිගහැරේ. ඔන්න සින්දු. ඔයා දන්නවනම් යන්න අපේ net fm facebook fan page එකේ. මම දාලා තියෙනවා post එකක්. post එකට බහලින් සටපට ගාලා comment කරන්න තමයි තියෙන්නේ. WhatsApp messages දාපු කට්ටිය එකතු කරගන්න. කෝල් කරපු කට්ටිය එකතු කරගන්න ඕනේ. මං කෝල් සාන්ස කරානේ. හරි, මම කට්ටිය එකතු කරගන්නම්. මං යන්නේ ඉමදුව පැත්තට ගිහිල්ලා එන්න. ඉමදුව ඉඳන් අපේ චාන්දනියක් අපිට කතා කරා. හැමදාම කතා කරන්නේ නැත්නම් ඉඳලා හිටලා කෝල් එකක් කරන් දෙනවා නම් ලිස්ට් එක සටපට ගාලා කියන්න කියලා. පියතිලක ඉන්නවා හස්බන්ඩ්. ඊට පස්සේ ඉසංකා දුව, එයාගේ හස්බන්ඩ් මදුෂාන්. මදුමාල් පුතා, එයාගේ වයිෆ් හිරුණි. ඊට පස්සේ මම වගේ තනිකඩ ලස්සන ඉෂාන්. ඊළඟට අපේ ලක්ෂ්මන් අයියා. සිඹලාණ්ඩුව ඉන්නවා අපේ. සිඹලාණ්ඩුව ඒගොල්ලන්ගේ අක්කා සහ අක්කාගේ හස්බන්ඩ් මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. අනුරාධපුර පුල්ලයාර් හන්දි ඉඳන් අපේ රංජිත් ප්‍රියංකර අයියා කතා කරා. එකතු කරගන්න කියලා කිව්ව සුපුරුදු කට්ටියම. හැබැයි WhatsApp message එකකින් හරියටම විස්තරය ඔක්කොම දාන්නම් කියලා කිව්ව. මම WhatsApp message එක දැම්මම විස්තරය හරියටම කියන්න. බලංගොඩ හෙළපන්දිණි ඉඳන් අපේ ජයපාල අත්තනායක අයියා කතා කරා. පොළොන්නරුවේ රමණියක්වත් කතා කරා. දැන් නම් back to normal. කටහඬ ආයෙත් සාමාන්‍ය මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. Good morning Jani. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට message එකක් ඇවිල්ලා තිනවා අපේ ප්‍රියන්ත අයියාගෙන් කුවේට් වල ඉන්න. එකතු කරගන්න කියලා කියනවා වයිෆ් කාන්තිව, ඊට පස්සේ පවුලේ සියලුම දෙනාව. හයි හයි සුදු මහත්තයෝ, ගුඩ් මෝර්නින්. ජූලි 7යි ඈ. එහෙම කියන්නේ ගම්පහ DR ගාමන්ට් එකේ සෙට් එක. දැන් මං හැමදාම මේ ගාමන්ට් ගැන මතක් කරනකොට අනිවාර්යයෙන් මතක් කරන දෙයක් තියෙනවා. ඒ තමයි net fm අපේ කණ්ඩායම සූදානමින් ඉන්න වාගේ ගාමන්ට් එකටත් ඇවිල්ලා බොහොම ලස්සන දවසක් ඔයත් එක්ක ගත කරන්න. කිස් අතින් නෙවෙයි එන්නේ, තෑගි භෝග ගොඩක් ඔයා වෙනුවෙන්ම අරගෙන තමයි net fm අපේ කණ්ඩායම ඔයාව හොයාගෙන ඉන්න සූදානමින් ඉන්නේ. ඔයාගේ ගාමන්ට් එකක් තියෙනවනම් ගාමන්ට් එකේ ටීම් එකත් එක්ක සතුටින් දවසක්ම ගත කරන්න net fm අපේ කණ්ඩායමට කතා කරලා කියන්න. හෙලෝ, අපේ ගාමන්ට් එකටත් එන්න අපි හොයාගෙන කියලා. අපේ අනුරංගට තමයි කෝල් එක දෙන්න ඕනේ. 0777 419 7433. ආයෙත් නම්බර් එක කියන්නම්. 0777 419 7433. අපේ අනුරංගට කෝල් එකක් ගන්න. එයා වැඩි විස්තර කියයි වට. ඊළඟට ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියන්නේ කෑගල්ල ඉඹුල්ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එක. එතන ඉඳන් අපි වහගෙන ඉන්න උදේශිකා නිරූපමාලා. එනවා මට හැමදාම තාලෙට කියන්න හිතරවනේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මහරගම ඉඳන් දුලානි මැසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මැසේජ් 492ක් කියලා දිනවා. කවුද බොලේ මේ? මොරටුවේ ඉඳන් තමයි අපිට මැසේජ් එක ආලා දින්නේ අපේ සුජානි චන්දිමාගෙන්. මං හිතන්නේ ඊයේ අපේ තෑගි අකාටත් එවපු මැසේජස් උත් එක්ක තමයි 492 මං දැකලා තියෙන්නේ. ජනි බොලේ, අපි එවන මැසේජ් ඔයා හැමදාමත් කියවනවට ගොඩාක් ස්තුතියි. එහෙම කියලා කියන්නේ ලස්සන හින්දි සින්දුවකට යාව එකතු කරගන්න කියලා කියන අපේ කඩවත ලක්මාලි. එයා කියනවා එකතු කරගන්න කියලා කුමාරේ මිස්ව, දුල්මීව, ගයාන්ව, දිනිඳු එක්ක ඔෆිස් එකේ ඉන්න සියලුම දෙනාව. Good morning Janith, I am Damit කියලා හැමදාම මැසේජ් දාන අපේ දමිත් අයව ගොඩක් ආදරෙන් අපි මේ හන්න යන සින්දුවට එකතු කරගන්නවා. කෝල් කරන්න, WhatsApp message එවන්න, Facebook post එකට tag ගාලා comment කරන්න.

මේවාට මතක් කරන්න හදන්නේ සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ මේ දවස්වලට ඔයාට ගැළපෙනම තැනක්. මොකද අපි හැමෝම මේ දවස්වල අමතර ආදායමක් ලැබෙන ක්‍රමයක් ගැන හැම වෙලේම හොයනවානේ. හැබැයි ඉතින් මේ දේවල් වලට සෑහෙන වෙලාවක් නාස්ති කරගන්නත් විදිහක් අපිට නැහැ. කොහොමද ජොබ් එක කරන්න ඕනේනේ. හැබැයි ජොබ් එක කරන ගමන් ඔයාලට අමතර වැඩක් කරනවා නම් අනිවාර්යයෙන් මේ වෙනුවෙන් හොඳම වැඩක් තමයි සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකත් එක්ක එකතු වෙන එක. මේක වගාවත් එක්ක සල්ලි හම්බ කරන්න හම්බ වෙන හොඳ අවස්ථාවක්. දැන් ඔයාට සාමාන්‍යයෙන් තියෙනවා නම් ඉඩමක් කාර්ය, ඒ ඉඩමෙන් හරියට සල්ලි හම්බ කරන්න හැම නැත්තම් ඕකෝ තියෙන්නේ යමේ කොල්ලන් ක්‍රිකට් ගහන්න වගේ දීලා නම් ඔය ඉඩමෙන් සල්ලි ටිකක් හම්බ කරන්න. ඒකට කරන්න තියෙන හොඳම වැඩේ තමයි සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරන එක. ඒගොල්ලෝ ඔයාට උපදෙස් ලබා දෙනවා විතරක් නෙවෙයි, ඔයාට අවශ්‍යයි නම් කෘෂි උපකරණ, ඊට පස්සේ පොහොර වර්ග, උසස්ම තත්වයේ පොහොර වර්ග, මේ හැමදේම ඔයාට ලබා දෙන්න සූදානමින් ඉන්නවා සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. සල්ලි ප්‍රශ්නක් තියෙනවා, හැබැයි ඉඩමකුත් නැත්තම් ඒත් ඔයාට හොඳම දැන තමයි සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ. ඔයාට ඉඩමක් තිබුණත් නැතත් ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වගා සැලසුම් සිලොන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම ගාව තියෙනවා. කෝල් එකක් අරගෙන වැඩි විස්තර දැනගන්නකෝ. 0111 437 1250 තමයි නම්බර් එක. කටියත් තග්ගාල එකතු කර ගන්නම් මම. WhatsApp එකේ තමයි ඉන්නේ. හයි හයි, සුබම සුබ උදෑසනක් ජනී පැටෝ. ලස්සනම ලස්සන හින්දි සින්දුවක් දෙන්න. මේ මල් පොකුරම ඔයාට කියලා මට මල් පොකුරක ෆොටෝ එකකුත් එවලා තිනවා අපේ අනුරාධපුරේ ඉන්න නිපුණි. නිපුණි ගොඩක් ආදරෙන් ඔයාව එකතු කර ගන්නවා. කිරිබත් ගොඩින සඳුනි. සඳුනි මෙසේජ් එකක් දාලා තිනවා ජනී අයියේ ගුඩ් මෝර්නින්, මාවත් සින්දුවකට එකතු කර ගන්න. හස්බන්ඩ් නිරංජන්, ඒ වගේම තමයි අම්මා ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කර ගන්න කියලා. හම්බන්තොට කළු දොදොල් කඩේ ඉඳන් අපේ සෙට් එකත් අපි වහගෙන ඉන්නවා. දැන් ඉතින් උදේ 10යි විනාඩි 39යි කියලා කියන්නේ වෙලාව. තේකක් එහෙම බොන්න හොඳ වෙලාවනේ. මට නිකමට හිතෙනවා කළු දොදොල් කඩෙන් කළු දොදොල් කෑල්ලක් එහෙම මට එවලා තිබ්බනම් කොහොමද කියලා. ඉන්නවා අපේ සින්දු අහන්න බලාගෙන ශානක, ආනන්ද, නිලන්ත, මහීමා, සසීමා, රන්දිමා ඇතුළු සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව 10යි විනාඩි 44යි.
3: මුදලාලි
2: අලෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපේ ඉස්කුඩු ග්‍රෑම් 200 කු දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න. මුදලාලි
4: ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත උටාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස්කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
5: විජේ දාන්න ඔක්කොටම.
4: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
3: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්නම් අපිත් අහුවෙමු.
6: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
7: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
9: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 7 වෙනිදා පානදුර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pio TV නිල විකාශක.
12: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 10%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
13: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0-47-31-33-540.
14: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ.
10: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
11: SLT Mobitel Pio TV නිල විකාශක.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
15: මගේ නෝනාගේ නංගි ජෙනරේටර් කොහොම එයාට බඩේ දෙලිය දෙක ඔපරේෂන් කරන්නද? ඉන්පස්සේ සංකරයක් කියලා. මම ඇඩ්මිට් එකේ නැලේවි අපිට වැඩ කරන්නේ. මම ගොඩක් දුර අහනවා net check එකේ මේ වැඩ කරා විශේෂ කරන විදුහත් වගේ. සංගීතං ආවා මේ තුනත් එකවට. ඉතින් දවස් 10 ඉර බෙහෙත් දුන්නා. ඊට පස්සේ මාර්ගම ගින්නින් පස්සේ කිව්වා දැන් report එක හොඳයි කියලා. විශේෂ මහත්තයාගේ බෙහෙත් ටිකෙන් හොඳටම හොඳයි. මහත්තයා ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.
3: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777-300-940.
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
17: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
18: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉදහරින්න. Commercial Credit.
2: වෙලාව දැන් 10:48.
7: මේ හස්බන්ඩ්.
9: මොකද වයිෆ්?
7: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
9: හරි.
7: ඒකට මමයි තව ගෑල් ළමයිකු යනවා.
9: හ්ම්.
7: ඔයා කාටද දැන් උදව් කරන්නේ?
9: වෙන කාටද වයිෆ් ඔයාට?
7: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.
1: මනි මනි මේ
18: පෞල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
2: වෙලාව 10:48. සිංදු අහන්න යන අතරේ වාට මම මතක් කරන්න හදන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්න තියෙනවනම් අපි සෑහෙන්න කැමතියිනි. හැබැයි ඒ සතුටට බාධාවක් වෙන්නේ අපි හිතන්නේවත් නැති වෙලාවල් වල අපිට හැදෙන රෝගාබාධ. ගොඩාක් වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවිදු වේ හැදෙන සමහර රෝගාබාධ වලට ප්‍රතිකාරත් නැතිතරම්. කියන්නෙම මේ බෙහෙත් ටික දිබයි බීලා පොඩ්ඩක් ලෙඩෙත් එක්ක ජීවත් වෙන්න හැබැයි සුවපත් කරන්නේ කමාරුයි වගේ දේවල් නේ. හැබැයි සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහාන්දී තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරේ ඉන්න කමල් වන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා එහෙම කියන්නේ නැහැ. එතුමා ගාව ඕනිම ඔය සුව කරන්න බෑ කියලා කියන රෝගයකට නිට්ටාවටම සුව වෙන විදිහ ප්‍රතිකාර තියෙනවා. කමල් වන්දුල වීරප්පිනෝ වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ඉතින් එතුමාව හම්බ වෙන්න යන්න ඔයාට පුළුවන් සඳුද අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආජුමා ආයුර්වේද වෙදමැදුරට යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා කියන්නේ ලංකාව වටෙන්ම ගොඩ දෙනෙක් එතනට එතුමා හොයාගෙන එන හන්දා. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරොත් ඔයාට වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්නත් අවස්ථාව තියෙනවා. තව කියන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ පැත්තට කෝල් කරපු කට්ටිය, WhatsApp message යවපු කට්ටිය නම් කියනකම් බලාගෙන ඉන්නවා කියලාත් මන් දන්නවා. අද ඉතින් පොඩ්ඩක් ඉවසන්න වෙනවා. නම් ගොඩාක් ඒතරම්ම කියන්න තියෙනවා මට. අනිවාර්යෙන් දවල් එකට කලින් හැමෝගෙම නම් කියනවා. ඊළඟ පැය ආයෙත් හම්බ වෙනකන් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment කරන්න.

0: හදරෝග ස්නායි රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
1: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
2: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 013 36.

0: ಇದ ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿ ಎಸ್ ಎಲ್ ಐ ಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣ ಒಪ್ಪಿಮಿಯನ್ ಟೈಮ್ ಲೆವೆಂತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಎಕ್ದಾಸ್ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯ್ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಮಾವಕಮಿನ್
1: ಮಾತರ ಫ್ರೀಲೆನ್ ಹಾಲ್ ಮೆಸು ರಸ ಸೋಯಾ ಮೀಟ್ ಕನ್ನ ಕನ್ನ ಆಸಹಿತನ ರಸೆಯನ್ ಸಹ ಗುಣೇನ್ ಇಹಲ ಮಾತರ ಫ್ರೀಲೆನ್ ಹಾಲ್ ಮೆಸು ರಸ ಸೋಯಾ ಮೀಟ್ ಒಬ್ಬ ತದಮ ರಸ ಬಲನ್ನ
2: ಬೈಸಿಕಲ್ ಗಾನ್ನೆ ಕೋಮದ ಮೂಲಿಕ ಲೀಸಿ ಮೊದಲತ್ ವೆಡಿ ವೇಲಾ
3: ಬಾಯ್ ವೆನ್ನೆಪ್ಪಾ ವೆಡಿವನು ಲೀಸಿಂ ಬರ ಸಹಲ್ಲು ಕರನ್ನ ಕೆಡಿ ರೈಸ್ ಅಪಿ ದೇನವ ವಿಶೇಷ ಸಹನೆಯಾಕ್ ತವ ಕೆಡಿ ರೈಸ್ ಲೀಡರ್ 125 ಬೈಕ್ ಎಕಟ ಡಿಸ್ಕೌಂಟ್ ಎಕ ಲಕ್ಷ್ಯಾಕ್ ಕತಾ ಕರನ್ನ ಬಿಂದೋಯ 77 406 43 97
4: 2026 FIFA Unusuma Juni 12 වන දා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
5: SLT Mobitel Pure TV නිල විකාශක
6: Box Bar නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර දින Box Bar එකක් ගන්න හොඳම ක්‍රමය බාර එක කිරලා බලන එක. මෙල්වා Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
8: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
9: Wake up. Satutu Hormones Alpha Studio.
10: දවසට මෝන කරන විටමින්ස් Alpha Studio.
9: Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
10: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
11: Good morning.
9: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
12: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
13: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
14: වේලාව දැන් 11:00.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLCකින් ලෝන් එක ගත්ත
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715555 අමතන්න.
4: අම්මා ආදරෙන් අපිට කවපු

0: පුහුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බැයෙන් බැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියුස්.
2: අයිබුවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියුස් සමග මම කේසර. මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් තුවාල් ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු මිය ගොස් තිබෙනවා. ඒ අනුව එම ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගියා. මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකුද වනවා. සිසු පිරිස රැඳවියන්. තවත් පුද්ගලයන් 53 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ. මේ අතර ගැටුමින් තුවාල් ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂ නානායක්කාර මහතා මීගමුව දිස්ත්‍රික් මහරෝහලට පැමිණ තිබෙනවා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අහලා තියෙනවද මැරිලත් ජීවත් වෙන මිනිස්

ಇದರ ನಿಯ ಜ್ಯೋತಿ ಒಬ್ಬ ನತಿವ ಒಬ್ಬ ಎಕ್ಕ ವಸರ 39 ಅಪಿ ಜೀವತ್ ವೆನವಾ.

0: Dunu Mavata.
1: Brought to you by
2: Akunulake Namahubabana Ratapurama Rasa Ganayana. Aulesama Rasa Karakana. Mother Freela Noodles. Taste a drastica.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලාව 11යි විනාඩි 10යි. හරියටම වෙලාව ගත්තොත් ඉන්නේ හැම දැන් 11යි විනාඩි 10ක් වෙනකොට අපි මේ බොහොම සන්තෝෂෙන් අඩිය තියාගෙන යන්නේ සතුටු සිතින් ෆැමිලි පිටින් නහන දේදුණු මාවතේ දෙවෙනි පැයට. දකුණු කකුල පෙරට තියලා තමයි අපි දෙවෙනි පැයේ වැඩ කටයුතු ටික ආරම්භ කරන්නේ. මේ පැය පටන් ගන්නකොටම මට කියන්න තියෙන්නේ තරහ වෙන්න එපා මාත් එක්ක මේ පැතර කෝල් කළා WhatsApp messages ඉවල තාමත් නම කියුනේ නැත්තම්. අනිවාර්යෙන් දවල් එකට කලින් ඔයාගේ නම කියලා මිසක් මම මෙතනින් යන්නේ නැහැ. ඒ පෙරොන්දුව ඡන්ද පොරොන්දුවක් වගේ නෙවෙයි, අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙන පොරොන්දුවක්. හරිද? අපිට කෝල් කරපු කට්ටිය තමයි මතක් කරන්න හදන්නේ. අතරම කොළ ගානක් විරෙන්න මංගාව නම් තියනවා දැන් කට්ටියගේ කියන්න. ගාල්ලේ ගෝණපුරේ ඉඳන් අපේ මල්කිනංගි කතා කරා. මල්කිනංගි කතා කරලා දැන් පැයකට කිට්ටුයි මං හිතන්නේ. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ඊට පස්සේ මාතර ඉඳන් චන්දිමා කතා කරා. පවුලේ සියලුම දෙනා එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපේ වල්පිට මුල්ලේ උපාලි අයියා සුපුරුදු විදිහට මාතත් කතා කරා. කතා කරලා කිව්වා ඉතින් වයිෆ් දම්මි, එතකොට පුතාල දෙන්න තුෂාන් සහ මිහිරංග. ඊට පස්සේ මොරපිටියේ මානෙල්ලක්ක කතා කරා. එයා කතා කරලා කිව්වා බිම්සර පුතාවයි පුතාගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා, ක්‍රිකට් ගහන යාළුවෝ සෙට් එක. ඒ සෙට් එකවත් එකතු කරගන්න කියලා කිව්වා. අම්මව එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මේ පොලේ ගොඩ පැත්තේ ඉන්නවා කියලා කිව්වා. ඒගොල්ලන්ගේ යාළුවෝ කට්ටියක් අපේ මොරපිටියේ මානෙල්ලක්කගේ, ඒ යාළුවෝ කට්ටියවත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ මිල්ලෑව කිඳෙල් පිටියේ ඉඳන් අපේ සරත් අයියා කතා කරා. එකතු කරගන්න කියලා කිව්වා රාණි සහ සංජීව. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දෙමුතු සැලුන් එකේ ඇක්මන් මාමත් කතා කරා. රොෂානි, සුරංජි, ජයමාලි, ඒ වගේම තමයි වයිෆ් චන්ද්‍රා, මේ කට්ටියව එකතු කරගන්න කියලා කිව්වා. බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ ඉඳන් අපේ සමන්තයි අසපුරුදු විදිහටම අදත් කතා කරා. මන් දැන් හිතාගෙන ඉන්නේ කොණ්ඩේ කපා ගන්න යන්න දැන් තැන් කිහිපයකට. කොණ්ඩේ වම් පැත්ත කපනවා අපේ ටයිටැනික් සැලුන් එකේ යටියන් තොටින්. කොණ්ඩේ දකුණු අත පැත්ත කපනවා මම අපේ බදුල්ල කැටවල සමන්ත අයියාගේ සමන්ත සැලුන් එකේ. එවතු කරගන්න කියලා කිව්වා හිරුතරු ස්ටෝස් එකේ ඉන්නවා අද අම්මා විමලාවතී සුපුරුදු විදිහට, වයිෆ් නිසංසලා, ඊට පස්සේ ඉරන්දි සහ තරුන්දි දුවලා දෙන්නව එකතු කරගන්න කියලා කිව්වා. මාවනැල්ල ඉඳන් ප්‍රියංගනී කතා කරන්න කිව්වා. සුරංගනී නෙවෙයි ප්‍රියංගනී, ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. සූර්යවැව ඉඳන් අපේ ලියනාරච්චි අයියා අපිට කතා කරා. දේදුණු මාවතට හරි ලස්සන නමකුත් එයා දැම්මා. ඒ නම මොකද්ද කියලා මම දැන් කියන්නේ නැහැ, ලබන මාසෙදී අපි ඒක දිගටම අහමු. හරි, ඊළඟට ගම්පොලින් ඉඳන් අපේ ප්‍රියදර්ශනී WhatsApp message එකක් දාලා තිනවා ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න කියලා. ඒක ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් තමයි ඕනා කියලා අපිට message එකක් දාලා තිනවා. බලමු කවුද මේ message එක, නමක් නැහැ. කොහොම හරි අපිට message එකක් දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් දාලා තියෙන කෙනා message එක මං කියවපු විදිහෙන් දන්න වෙතින කවුද කියලා. එකතු කරගන්න කියලා අපිට කියලා තිනවා මාකොල ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීර අයියා. එයාගේ යාළුවෝ කට්ටියවත් එකතු කරගන්න කියලා තිනවා මොනරාගල ශාලිනී. අද මොනරාගල ශාලිනීගේ උපන්දිනේලු. Happy birthday ශාලිනි. Net FM team එකේ අපි හැමෝම ඔයාගේ පවුලේ අයත් එක්කවට සුබ පතනවා, සුබ උපන්දිනයක් වෙන්න කියලා. ශාලිනි මන් නම් කියන්නේ උපන්දිනේ තනියම සමරන්න එපා, අපි ඇවිල්ලා කේක් කෑල්ලක් කාලා මෙහි උපන්දිනේ සමරමු. ඊට පස්සේ අපිට කතා කරා මහබාගේ ප්‍රිවිලේජ් එකේ ඉඳන් අපේ සුරාජි ගාමන්ට් එක. අන්න එතෙන්ටත් අපේ Net FM team එක ඔයනම් ගෙන්න ගන්න පුළුවන්. මං ඉස්සරහදී ඒකන විස්තර කියන්න. එකතු කරගන්න කියලා කිව්ව සුරාජි, සුමනා, ලක්ෂී, සාරංග, රමේෂ් සර්, ඊට පස්සේ නිරංජලා මිස්, බෝලේ. බෝලේගේ නමක් කිව්වේ නෑ, බෝලේ විතරයි කිව්වේ. එකතු කරගන්නවා කට්ටියම. ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් තමයි යෝනි කියලා කිව්වේ අපේ ප්‍රිවිලේජ් එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට. ඔයාටත් මේ පැත්තට කෝල් එකක් ගන්න පුළුවන් 0112 55 33 63. WhatsApp message එකක් දාන්න පුළුවන් 0711 95 95 95. WhatsApp message දාලා පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්නත් ඕනි. ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා කියනවනේ. අද ජෝතිපාල මහත්තයා ගැන අපි ටිකක් වැඩිපුර කතා කරනවා. මොකද ජෝතිපාල මහත්තයාගේ 39 වෙනි ගුණානුස්මරණ දිනේ තමයි ජූලි මාසේ 7 වෙනිදා අද දවස කියලා කියන්නේ. ඉතින් ජෝතිපාල මහත්තයාගේ සින්දු අතර තියෙනවා නේද මල්වල නම් ගෑවිච්ච සින්දු, සමන් මල් පියල්ලි වගේ. ඔයාලට මතක් වෙන ඒ සින්දු Net FM Facebook fan page එකේ මම දාලා තියෙන post එකට පහලින් comment එකක් දාන්න. දවල් එකට කලින් ඔයා ගැනත් මම අනිවාර්යෙන් මතක් කරන්නම්.

මේ වෙලාවේ මට කතා කරා බොරපොළ ඉඳන් අපේ ජයන්. මුළු දවසම සතුටින් ඉන්න බලුවල්ලු උදේ 10 ඉඳන් එක වෙනකන් දේදුරමාවත හැවුවට පස්සේ. ඔය ඇඟට දැනෙන ප්‍රබෝධය දිගටම තියාගන්න නම් හොඳම දේ තමයි ලංකාවේ හොඳම කෝපි ඇටවල නිෂ්පාදනය කරන ෆ්‍රීලන් කෝපි එකක් ගෙදර ගෙනල්ලා කෝපි ටිකක් දාලා හදාගෙන දවසේට දෙපාරක් තුන්පාරක් කෝපි එකක් බොනේ. ඔය උදේට දැනෙන නිදිමත ගතිය වුණත් එකපාරට ඇරිලා යන්න නම් ඔයාලට හොඳම දේ තමයි අර කෝපි එකක් හදාගෙන බොනවා කියන එක. අපිට අගයක් නැති වුණාට අපේ රටෙන් පිටට ගියාට පස්සේ ලංකාවේ කෝපි වලට තියෙන අගය ගැන අමුතුවෙන් අපි කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. ලංකාවේ අපේම නිෂ්පාදනයක් විදිහට තමයි ෆ්‍රීලන් නිෂ්පාදන අවුරුදු 40කටත් වැඩි ඉතිහාසයක් තිස්සේ අපිත් එක්ක ඉන්නේ. ඉතින් අපේ පවුලේ කෙනෙක් අපේම කෙනෙක් වගේ අපිට සමීපයි ෆ්‍රීලන් නිෂ්පාදන. ෆ්‍රීලන් නිෂ්පාදන වල තියෙන ෆ්‍රීලන් කෝපි අනිවාර්යයෙන්ම වාගේ gedara කෝපි එක විදිහට එකතු කරගන්න කියලා අපි කියන්නේ. කෝපි එකක් බොනකොට අපිට අර නියම කෝපි රසය දැනෙන්න ඕනේ. ඒකේ තියෙනවනේ රමුතු රසය. ඒ වගේම තමයි නියම සුවඳක් අනිවාර්යයෙන්ම තියෙනවා. නියම සුවඳ නියම රසය තියෙන නියම කෝපි නම් ඒ ෆ්‍රීලන් කෝපිම තමයි. අමුතුවෙන් හොයන්න දෙයක් නැහැ. ඔයාගේ ගෙදර ළඟම තියෙන කඩේට ගිහිල්ලා වෙදලා වෙළඳ මහත්මයාගෙන් වෙළඳ නෝනාගෙන් මුදලාලි නෝනාගෙන් ඉල්ලුවා නම් අනිවාර්යයෙන්ම ෆ්‍රීලන් කෝපි බැකට් එක ඔයාගේ අතේ තියෙනවා කියලා මම 100%ක්ම විශ්වාසයෙන් කියනවා. ෆ්‍රීලන් කෝපි ගැන මේ විදිහට මතක් කරලා මම මතක් කරන්න හදන්නේ අපිට WhatsApp message දාලා තියෙන කට්ටිය ගැන. තාම මේ 10:13ට මට මැසේජ් කරපු කට්ටිය ගැන තමයි මම මේ කියන්නේ. ත්‍රිකුණාමලයේ 5:90 පුංචි බණ්ඩයි අපිට මැසේජ් එකක් දාලා තිනවා පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා. අහංගම පාංචාලියේ ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ දිස්නක් ඇතුළු සෙට් එක. ඉරේෂා, නිලන්ති, හිටපස්සේ බොස්සාමානන්ද අයියා මේ කට්ටියම එකතු කරගෙන ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. බය වෙන්න එපා, මුළු දවසම net fm ඔයාට ජෝතිබාල මහත්තයාගේ සින්දු අහන්න අවස්ථාව ලබා දෙන්න. ජනි මාවත් සින්දුවකට එකතු කරගන්න. බරුදැල් පොළ SL ප්‍රනාන්දු අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ ඇමිලි පිටියේ ගල්වංගු ඉන්දික ටේලර්ස් එකෙන් ඉන්දික අයියා කොහොමද අමතක කරන්නේ? ඔබ දැකුමෙන් මා සිත ලැබුවේ ඇති උපරිම සතුටයි මෙලොවේ කියලා මට දාලා තියෙන්නේ කවුද මේ? ආ මේ දුල්නිත් බේකරිය සෙට් එක. තල්දුවේ තමයි දුල්නිත් බේකරිය තියෙන්නේ. මාලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා සරත්වත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊළඟට යන්න හදන්නේ යටියන්තොටට ගිහිල්ලා ඉන්න. යටියන්තොට ට්‍රීවිල් පාක් එක කියලා කියන්නේ දැන් අපිට නුපුරුදු තැනක් නෙවෙයි. මන් දන්නවා යටියන්තොට පැත්තට ගිහිල්ලා පොඩි රවුමක් ටවුන් එක වටේ දාන්න ඕනි වුණොත් එහෙම ට්‍රීවිල් පාක් එකේ කොල්ලෙක්ට ගිහිල්ලා කිව්වට අයියේ මම තමයි ජනි දේදුරු මාවතේ කියලා අනිවාර්යයෙන්ම නොමිලේම මාව රවුමක් එක්කරගෙන යනවා අපේ සෙට් එක. ලසාව මතක් කරන්න ඕනි අපේ ලසන්ත, ලක්මාල්, ප්‍රියන්ත, ෂෙල්ටන්, ජගත්, ඉන්දික, ඛාන්, ලහිරු, සුමුදු. ඔය ඛාන් කියලා ඉන්න කෙනා නෙවෙයි, සල්මන් ඛාන්, ෂාරුක් ඛාන්, අමීර් ඛාන්ලට එහෙමත් සිනමාව ගැන උගන්වලා තියෙනවා කියන්නේ. ජනියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා බුද්ධික. බුද්ධිකවත් එකතු කරගන්න සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ. ගොඩක් ආදරෙන් බුද්ධික ඔයාව එකතු කරගන්නම්. ඊළඟට අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට මහවිල විදුණි කුකින් සර්විස් එකේ ඉඳන් අපි වහගරින්න මිලින්ද අයියා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අද අපේ ඔෆිස් එකෙත් මිලින්ද අයියා කෙනෙක් ඉන්නවා. ලොකු දෝනි සඳසි, චූටි දෝනි විදුණි, වයිෆ් සුදර්ශනී, මහවිල ගමේ සියලුම දෙනාවත් එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
1: Velao de Nikolahai Vinadi Visipahai.
2: Wow, Ankatin Nekak?
3: Oh, putte, Neum Rasagunaha portion epiri Ankatin Nekak. Freshness lokvi tavat surakshitavaina anchor uparima arakshava usasmatatve saha poshana gune sahatikai
4: SLT Mobitel fiber ekak gedarama fit karanna okkoma devices connect karanna gaming walata low latency fast and stable unlimited thoraganna package rasak SLT Mobitel fiber
5: Then Pan Asia Banquet obe stavara tempatu sundaha ihala poliyak laba ganna adama obe langama athi Pan Asia Banku shakawata pivisenna netinam 01144667222 amathanna
6: engineeru ek vidiyata mudalata wada pramithiya mage wagakimak navina taakshanen apem ratedi 100% pirisidu bilet walinma hadara nisai mama melwa RB500 vishwasen nirdesha karanne
7: melwa ek lankave ek apima ek
8: Upuls International, Modagayata Ratnapura saha Bandaravela, Tailorin Kalave niyama urumakkaruwange siya wasaka visishtatwaya. Upuls International.
9: 2026 FIFA Unusuma, June 12 wenada sita sajeeviva. Pure Mobile app eke nomine balanna.
10: SLT Mobitel Pure TV, Neela Vikashaka.
11: Api hemadaama hewwe amma aadaren apita kawapu. Nishpadana Ammage Atgunaya Serendip Green Plantation Private Limited
12: Black curry ekaka rasa balanna den oyat kemathi athi neida menna maathara freeland black curry rasa soya meat black curry rasata mas nuka mas kanna
13: kavadan alu target net
14: me husband
15: mokada wife
14: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
15: ඩිනර් එක. රෑනේ.
14: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
16: Paul ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 11යි විනාඩි 27යි මේ දවස්වල මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ ලෝකයේම ජනප්‍රියම ක්‍රීඩාව වුණු පාපන්දු ලෝක කුසලාණය වෙනුවෙන් දැන් ඊයේ දවසේ පැවැත්වුණු තරඟත් එක්ක සෑහෙන අවධානයක් ඒ පැත්තට යොමු වුණා මොකද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමන්ගේ අවසාන ලෝක කුසලාණය තමයි මේවර ක්‍රීඩා කරේ හැබැයි පෘතුගාල කණ්ඩායම ස්පාඤ්ඤ කණ්ඩායමත් එක්ක අවසන් සුපිරි 16 දෙනාගේ තරඟ වටේදී සම්බන්ධ වුණු තරඟයෙන් ස්පාඤ්ඤ කණ්ඩායම ජයග්‍රහණය කිරීමත් එක්ක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ලෝක කුසලාණ ගමන එතනින් අවසන් වෙනවා අදත් ඒ විදිහමටම මුළු ලෝකයක්ම බලාගෙන ඉන්න තරඟයක් පැවැත්වෙනවා. ඒ තමයි ආජන්ටිනා කණ්ඩායමක ඊජිප්තු අතර සුපිරි 16 දෙනාගේ වටයේ තරඟය. ආජන්ටිනා කණ්ඩායම කිව්ව ගමන් අපිට මතක් වෙනවා සුපිරි පාපන්දු තරුව ලියනෝල් මෙස්සි. දැන් අදරෑ 9:00 හමාරට තමයි ලංකාව වෙලාවෙන් මේ තරඟය පැවැත්වෙන්නේ. එතකොට ඉතින් ගොඩාක් වෙලාවට අපිට ටීවී එකක් ඉස්සරහට ගිහිල්ලා බලන්න හම්බ වෙන්නේ නැහැනේ. හැබැයි තරඟය මිස් කරගන්නේ නැතුව බලන්න අපිට දැන් Tio Mobile App එකත් එක්ක පුළුවන්. Pio Mobile app එක ගැන විස්තරේ ලංකාව පුරාම කියාගෙන අපේ ඉෂාන් එක්ක SLT Mobitel කණ්ඩායමත් එක්ක Net FM කණ්ඩායම ලංකාව වටේටම යනවා. ඒ යන ගමනේ අද නැවතිලා ඉන්නේ පානදුර නගරේ. ඉතින් ඉෂාන්ව සම්බන්ධ කරගත්තා. ආයුබෝවන් ඉෂාන්.
17: ආයුබෝවන් ආයුබෝවන් තේරි මතක් කළා වගේම ඔන්න පාපද ලෝක කුසලාවේ උණුසුම අරගෙන අපි ඇවිල්ලා තිනා දවසේ පානදුරට ඉතින් හැමදාම දන්නා වගේ නොවෙනස් අධිවේගයක් සුපිරිම සමෙන්දියාවක් ජනි මේ දවස් දෙකේම මමනේ මේ වටිනාකම ගැන පැහැදිලි කරේ
1: අනිවාර්ය
17: විශේෂ කෙනෙක් සම්බන්ධ කරගෙන එන පාරදුර ප්‍රාදේශීය කළමනාකාරතුමීන අපේ ප්‍රියන්ත විශේෂතර මාත්මින්නා එතුමිය අද බොහොම අපූර්වට පැහැදිලි කරන සූදානම දවසේ පානදුර වාස්තවතුම්පල සීමා විදලා මේ වෙන සුන්දර වැඩ කටයුතු ගැන එතුමිය තමයි අද දවසේ බොහොම අපූර්වට පැහැදිලි කරන්නේ ජනි
1: ආහා ආයුබෝවන් සුබතුමා සුබබත් සුබදේශන කබුතුමියට
18: ආයුබෝවන් සුබදේශන
1: අද දවසේ වැඩ කටයුතු ටික කොහොමද සිද්ධ වෙන්නේ
18: ඔව් අද ඇත්තටම පානදුර අවට ඉන්න අපේ පාරිභෝගික භවතුන්ට තමයි සුවිශේෂී දවසක් අපේ SLT මොබිටේ ප්‍රවර්ධන කණ්ඩායම අද දවස පුරාම පානදුර වස්තවතුප්පලේ රැඳී සිටිනවා. ඉතින් අද දවසේ ඔබට පුළුවන් අපේ අන්තර්ජාල සබඳතා SLT 5 මං හිතන්නේ ලංකා වේගවත්ම සහ ස්ථාවරම අන්තර්ජාල සේවා සපයන ඇත්තේ මොබිටෙල්. ඉතින් ඔබට පුළුවන් අද දවසේ අන්තර්ජාල සම්බන්ධතාවයක් ගන්න රුපියල් 12,500ක විශේෂ වට්ටමක් සහිතව අද දවසේ ඔබට දුරකථන සම්බන්ධතාවයක් ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, මං හිතන්නේ මේ සීසන් එක අපි දන්නවා FIFA World Cup සීරීස් එකත් එක්ක ඔබට පුළුවන් ෆුට්බෝල් මැචස් සීරීස් ටික බලන්න පුළුවන් පියෝ ටීවී වෙතින් පමණයි. ඉතින් අද දවසේ ඔබට පුළුවන් රුපියල් 12,500ක් ගෙවලා පියෝ ටීවී සම්බන්ධතාවයක් ලබා ගන්න. මහිත ලංකාවේ HD පොකේට් එක, චැනල් පොකේට් එක වැඩිම තියෙන්නේ අපේ පියෝ ටීවී. ඉතින් මහිත පියෝ ටීවී සම්බන්ධතාවයක් ලබාගෙන ඔබට පුළුවන් මේ විශේෂ අත්දැකීම අත්විඳ ගන්න.
1: අනිවාර්යෙන් බොහොම ස්තුතියි ඔබතුමියට හෙවිලිමද විස්තර කියන්න මේ පැත්තට ආවට. බොහොම ස්තුතියි ඉෂාන්. හරි, මේ මතක් කරන්න හදන්නේ ඉතින් ඔබටත් දැන් පුළුවන් පියෝ මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන හිබිලිබඳව විස්තර දැනගත්තා වගේම මේ පාර FIFA World Cup එකේ කිසිම තරඟයක් මගහැරෙන්නේ නැතුව බලාගන්න. දැන් ඉස්සරහට සුපිරි අට දෙනාගේ වටය ආරම්භ වෙනවා. ඒකත් එක්ක ෆ්‍රාන්සය, මොරොක්කෝව, ස්පාඤ්ඤය, බෙල්ජියම, නෝර්වේ, එංගලන්තය මේ වෙනකොට සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබාගෙන තියෙනවා. ඉදිරිය බොහොම උණුසුම් වෙයි. බෝල්ක කුසලානේ කිසිම තරංගයක් වරද්දන්න නැතුව බලන්න SLT Mobitel Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න.

අතේමිටේ නිතර දෙවේලේ සල්ලි දියනවනං ජීවිතේ මල් වෙන එක කාටවත් නවත්තරන විදිහක් නෑ. හැබැයි ඉතින් එහෙම සල්ලි හොයාගන්න නම් හොඳ ක්‍රමයක් හම්බ වෙන්නම ඕනේ. ගොඩාක් වෙලාවට වෙන්නේ ලේසියට සල්ලි හොයාගන්න ගිහිල්ලා අතේ තියෙන සල්ලි ටිකක් නැති කරගන්න එක. දැන් ඉතින් ඔයා ගාව ඉඩමක් තියෙනවා නම් ඉඩමක් නැති වුණත් වගාව හරහා සල්ලි හොයාගන්න ක්‍රමයක් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ඔයාට කියලා දෙන්න සූදානමින් ඉන්නවා. වගාව කියලා කියන්නේ ඒ කාලින්දම් අපි දන්න කියන රස්සාවක්නේ. දැන් ඉතින් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් ඉන්නිනෝ ඔයාට ඉඩමක් තිබුණත් ඔයාට ඉඩමක් නැති වුණත් ඔයා වෙනුවෙන්ම සකස් කරපු සුවිශේෂී වගා සැලසුම් ඔයා වෙනුවෙන් ඉදිරිපත් කරන්න. කතා කරන්නකො 0111437512 සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට. ඒ විතරක් නෙවෙයි අනික් පළතුරු වගේ නෙවෙයිනේ, පේරෙහෙම වගා කරාට පස්සේ ඒ වගාවේ පළතාව විකුණන එක පොඩි ප්‍රශ්නයක්. හැබැයි ඒ ප්‍රශ්නවලටත් හොඳම උත්තරේ දීලා තිනෝ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන්. ඒගොල්ලෝ සූදානමින් ඉන්න ඔයාගේ පේර වගාවේ පළදාව හොඳම මිලකට මිලදී ගන්න. ඔයාගේ යාළුවෙක් හරි එහෙම නැත්නම් ඔයා හරි අහල පහල හම්බ වෙන කෙනෙක් හරි කමක් නැහැ. පේර වගා කරලා පළදාව විකුණ ගන්න බැරුව ඉන්නව නම් හොඳ මිලකට සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට සම්බන්ධ කරලා දෙන්න. 0111437512. ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ අපේ ශාන්ත අයියා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ශාන්ත අයියා වියංග හෝටලේ සුදු නංගි බබාලා දෙන්න. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. මාත් ඉන්නවෝ අපිවත් එකතු කරගන්න. අම්බාර පරණ ගාමන් ටන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරලයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනියෝ මමත් ඉන්නවා. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ ගන්තුන ඉඳන් කෞශල්‍යා. කෞශල්‍යා ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉඳන් එයා දහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හේලිත ෆැෂන් එකට යන්න හදන්නේ. හේලිත ෆැෂන් එක තියෙන්නේ කහපොළ. එයාගේ කාන්තා බලකායේ ඉන්නවා කියලා චතු අදත් මැසේජ් එකක් දාලා තියෙනවා. සමන්ති, මානෙල්, කුමාරි, අනුපමා, ප්‍රියදර්ශනි, රූපා, ජයසානි, අජන්තා, නිශාන්ති, සුනීතා, නිලූකා මේ කට්ටියම ගොඩාක් ආදරෙන් එකතු කරගන්න අපි මේ හඳ යන සින්දුවට. පූර්ණිමා සෙව්වන්දි සඳ ලංකාවෙන් දැන් මැසේජ් එකක් දාලා තියෙනවා. සුබ උදෑසනක් ජනී මල්ලි. අපි තින්නවා පැය 24ම net fm එක තමයි ඉන්නේ. එහෙම කියන්නේ අපේ බෙලිගස් සන්දියේ ඉඳන් අපි වහගෙන ඉන්නේ හැලියකොඩ බෙලිගස් සන්දියේ ඉඳන් අහගෙන ඉන්න රශ්මික මෝටර්ස් එකේ සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා අපි මේ අහන්න යන සින්දුවට. තාමත් මේ පැත්තට කෝල් එකක් ගත්තේ නැත්නම් කෝල් කරන්න 0111 252 33 63 ට. WhatsApp කරන්න 0711 95 95 95. අද ජ්‍යෝතිබාල මහත්මයාගේ 39 වෙනි ගුණානුස්මරණ දවස. ඔයා දන්නවනම් අර මල් ගැන ගෑවිච්ච ජ්‍යෝතිබාල මහත්තයාගේ සින්දු net fm facebook fan page එකේ මම දාලා තියෙන post එකට පහලින් tag gala comment කරන්න.

0: இயக்க தேதுனு மாவட்ட தேதுனு மாவட்ட எஃப்எம் அனுபா எஃப்எம் அனுஹதராய் தசுமாட்டா நெட் எஃப்எம் වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: වේලාව දෙන්නේ 11:43.
2: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
0: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
3: ඉබයිනේ වැඩිම විශ්වාසය දිනු දම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: අපේ අම්මා ගෙදර ආවද?
5: නැහැ, අම්මා මෙයා වෙනදිත්වා.

0: ఫిఫా వరల్డ్ కప్ నొమిలే మొబైల్ అండ్ ఎస్ఎల్టీ మొబిటెల్ విత్ ఇన్ ఒబటన్ యమా వస్తావా ఫిఫా వరల్డ్ కప్ 2026 దెన్ పియో మొబైల్ యాప్ కోసే ములు లంకా వటమ నొమిలే వలన్న పులువాన్ ఒయా కరన్నోని పియో మొబైల్ యాప్ డౌన్లోడ్ కరగాన్నిక వితరాయి ఫిఫా వరల్డ్ కప్ ఉను సుమారగన నెత్ ఎఫ్ఎం సహా ఎస్ఎల్టీ మొబిటెల్ కండాయమ జూలి హత్ వెనిదా పాన దూర నగరేట ఎనవా ఎదా టోబత్ అఫిత్ ఎక్క ఎకతు వెన్న ఫన్ గేమ్స్ వలట సహభాగి వేలా థ్యాగి గొడక్ దినా గన్నత్ పులువాన్ ఎదాట ఎస్ఎల్టీ మొబిటెల్ ఫైబర్ కనెక్షన్స్ మొబైల్ కనెక్షన్స్ మిలదీ గన్నత్ పులువాన్ వగేమ విశేష దీమనా రసక్ ఒయాల වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
2: SLT Mobitel Pure TV නිල විකාශක
3: අලුත් තැන කඩම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරයේ වෙතින්
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747213540
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming world low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
9: වෙලාව දැන් 11:47
10: මේ හස්බන්ඩ්
9: මොකද වයිෆ්
10: ඔයාගේ අතින් වැරද්දක් වෙනවා ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා කවුද මුලින්ම සමාව ගන්න
9: මම ගන්නවා.
10: හරි එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
9: ඒත් ඉතින් මම සමාව ගන්නවා.
10: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
11: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
12: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
13: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ අදම කතා කරන්න 0112 636 636
9: වෙලාවේ 11:48 වැදගත් කතාවක් කියනවා නම් මේ වෙලාව හොඳම වෙලාවක් කියලා මට හිතුණා. ගොඩාක් වෙලාවට අපේ අම්මලාට තාත්තලාට දනිස්වල අමාරු, අත්වල අමාරු ආවට පස්සේ ඔය හන්දි වේදනාව කියලා කියන්නේ. ඒ දේවල් ආවට පස්සේ ඒගොල්ලන්ට දැනෙන වේදනාව අපි S2ගෙම දැකලා තියෙනවනේ ගොඩාක් වෙලාවට. අම්මලාට තාත්තලාට විතරක් නෙවෙයි. දැන් ඉතින් ගොඩාක් වෙලාවට තරුණ පරම්පරාවේ අපිට උනත් ඒ වගේ අමාරු හැදෙන එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒ දේවල් සාමාන්‍යයි කියලා ඒ අමාරුකම් එක්කම ජීවත් වෙන එකත් කරන්න බැරි දෙයක්නේ. ඒ හින්දා තමයි ඔය හැම සුව නොවන රෝගයකටම හොඳම ප්‍රතිකාර ලබා දෙන තැන වුණු සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන මම ඔයාට මතක් කරන්න. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ඉන්නවා දෙවි කෙනෙක් වගේ වාට එතනට ගියාට පස්සේ ප්‍රතිකාර දෙන්න බලාගෙන. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක්. ප්‍රතිකාර ලබා ගන්නවාට යන්න පුළුවන් සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි ඕනිම දවසක. ලංකාව හතර වටෙන් මෙතනට කට්ටිය එන හන්දා යන්න කලින් වෙලාවක් වෙන් කරගෙන යන්න කියලා වාට මතක් කරන්නේ වාගේ පහසුව හන්දමයි. 0777 300 940 හරි 0773 273 540 හරි කතා කරලා ඔයාට විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ගුඩ් මෝනිං ජනි අයියේ, ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා පයාගල ඉන්න අපේ දිනුවන් මල්ලි. එයා කියනවා ආච්චි අම්මා සුමිත්‍රා, ඊට පස්සේ තාත්තගේ නම ලසිත, අම්මගේ නම ශාමිකා, අයියා සඳරුවන්, මේ කට්ටියම එකතු කරගන්න කියලා. ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා චාමර ස්ටෝස් එකේ සෙට් එක. කළුතර පනාපිටියේන චාමර ස්ටෝස් එකේ ඉතින් තියෙන්නේ. හිතර ඉන්නවා චාමර සහ තනූජා. ගොඩාක් ආදරෙන් මම එකතු කරගන්නවා. විභව විස්කම් එකේ වැඩ කරන අත්තනායක බාමගාඩි ටී ටයිම් එකේ වැඩපලේ ඔක්කොටම තේයි කෑම වේලකෝයි හම්බ වුණා කියලා අපිට මැසේජ් එකක් දාලා කියන්නේ කවුද දන්නවද? කවුද බොලේ මේ මැසේජ් එක දාන්නේ? නමක් දීලා නැහැ නේද? කොහොම හරි විභව විස්කම් එකේ වැඩ කරන සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් ඉතින් ටී ටයිම් එකේ වෙරලා සෑහෙන්න වෙලා වෙන්නේ නැතිනේ. 11යි 50යි නේ වෙලාව. හයි අයියේ, අපිත් වැඩ කරන ගමන් වෙනද වගේම ඔයාව හගෙන ඉන්නේ. කොළඹ ගම, නිවිතිගල කොළඹ ගම, අමිල මල්ලි මේ වෙලාවේ ඉන්නවා. අසංකයියා, ප්‍රබෝධිකා නංගි, ධම්මිකයියා, නැන්දයි, අක්කවයි, නෙතහන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එකක් එවලා තියෙන්නේ. මේ මැසේජ් එක දාලා තියෙන කෙනත් කවුද කියලා නැහැ කොහොම හරි. සුබ උදෑසනක් අයියේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ කෑගල් ඉඳන් පුෂ්පාංගනි අක්කා. එයාගේ මහත්තයා නිමල්, ඊට පස්සේ ඔරික්මා එකේ වැඩ කරන සියලුම දෙනා, ත්‍රිවිල් පාකේ කොල්ල සෙට් එක, මේ හැමෝම එකතු කරගන්න කියනවා. පොඩි අක්කා සුභද්‍රා, ඊට පස්සේ කුමාරිදුව, මේ හැමෝමත් එකතු කරගන්න කියනවා. අම්පාරේ මුවන්ගල ගමේ ඉඳන් අපේ රම්‍ය අක්කත් මැසේජ් කරලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් සරත් කුමාර, පුතා ශාචික, පොඩි පුතා සදෙව්, දුව ඉන්නවා ගාල්ලි ඉහළ කිහිඹිය සමාධි, එයාගේ දුව ෂනුදි, නෙතහන සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්න. මේ සින්දු අහලා, ඊළඟ සින්දුවත් අහලා, ප්‍රවෘත්ති අහලා අපි ආයෙත් හම්බ වෙන්නේ 12න් පස්සේ. එතකම් මේ පැත්තට කෝල් කරන්න 0112 255 33 63, වට්ස්ඇප් කරන්න 0711 95 95 95. මේ වෙනකොටත් ඒ දෙකම කරලා නම් තියෙන්නේ, නම් කිව්වේ නැත්තම් ඉවසා ඉන්න. එකට කලින් අනිවාර්යෙන් කියනවා

0: FM. Divaina Pura. தேது தேது
1: Brought to you by
2: Atunulla ke namahubavanna ratapuram rasagenayana avule savama rasakarakana mather free noodles taste ke trust ka
1: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
3: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
4: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩි වුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනව විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0774604397.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
7: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: මොන රාගල නක්කල ගන්න ඉරියන ආරච්චිගේ සුවඳිලට. ඉස්ලාම් පපිය මාරු හැදුන ඉස්පිතාලේ අරන් ගිහින්දා පරීක්ෂණ වගේක් කරාට පස්සේ මට කිව්වා හાર્ට් ඇටැක් ඇවිල්ලා කියලා. ඉන්ජෙක්ෂන් වගේක් එහෙන් විත්තයි. පස්සේ සෙවණගල වෙද මාත්‍ය හොයාගෙන ගියා. ගාන ගිහින්දා 6 ගමනක් විතර බෙහෙත් ගත්තා. මට හොඳනම හොඳ වුණා. පේෂන්ට් එක්ක යන තිබ්බ ලෙඩක් මේක. වෙද මාත්‍යට ඉතින් ගොඩාක් පිං.
7: කතා කරන්න 0777 300 940.
11: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
12: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
14: සුබ දහවලක්. වෙලාව දවල් 12:00.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ನೆಟ್ ನ್ಯೂಸ್
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසිවලේ
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: අවබෝධයෙන් සීලු පාසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363 0776-716-3872
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
6: ආයිබෝන් අද 2026 ජූලි 7 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරිය සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සචිනි සීලවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: සිරස්තල මීගමුවේ තවත් බන්ධනාගාර නිලධාරියෙක් ජීවිතක්ෂයට මරණ ගණන 20

0: 7ක් දක්වා ඉහළ යයි. මෘතදේහ ඥාතීන්ට බාර දීම ඇරඹෙයි අධිකරණ ඇමතිත් රෝහලට. ගැටුම පෙර සැලසුම් කළ එකක් බවට තොරතුරු. බොඩි ස්කෑනර් සහ CCTVත් කුඩු කරලා. ගැටුම අතරතුර සිදු වූ වෙඩිතැබීම් ගැන මැති සභේදී ප්‍රශ්නයක්. එහෙම කළේ කොහොමද? විපක්ෂය අහයි. දේශපාලන හයිය පෙන්නන්නා ට්‍රම්ප්ට බෙල්ජියම් ක්‍රීඩකින්ගෙන් සැරටම පිළිතුරක්. ඇමරිකාව එළියට විසිකර බෙල්ජියම අර්ධ අවසන් පූර්ව වටේට. තවමත් රටේ උණුසුම්ම මාතෘකාව මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම. අද පාර්ලිමේන්තුවේදීත් ඒ ගැන උණුසුම් සංවාද ඇති වුණා. ලැබෙන සමහර තොරතුරු වලට අනුව මෙම ගැටුම හදිසි ඇතිවුවක් නෙවෙයි, පෙර සැලසුම් කළ එකක්. මේ ගැන සම්පූර්ණ තොරතුරු ඇතුළත් දවසේ උණුසුම්ම සත්‍ය අනාවරණය මෙතැන් සිට. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු අද පෙරවරුවේ මියගොස් තිබෙනවා. ඒ අනුව එම ගැටුමින් මියගිය ගණන 27ක් දක්වා ඉහළ ගියා. මියගිය පිරිස අතර බන්ධනාගාර නිලධාරීන් 8 දෙනෙකුද වනවා. සෙසු පිරිස රැඳවියන්. තවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ සහ රැඳවියන්ගේ මෘතදේහ ඔවුන්ගේ පවුල්වල සමාජිකයන් වෙත බහර දීම අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ මීගමුව දිස්ත්‍රික් මහරෝහලේදී. ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා මෙවන විට මීගමුව දිස්ත්‍රික් මහරෝහලේ රැඳී සිටින net news වාර්තාකරු බෙනට් ෆර්නැන්ඩස් සමගින්. අයිබෝන් බෙනට්.
1: ආයිබන් සතිනි, මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් මියගිය රැඳවියන් හා බන්ධනාගාර නිලධාරීන්ගේ මෘතදේහයන් වල පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම මීගමුව මහරෝහලේදී ආරම්භ කෙරුණා. ඒ වගේම මියගිය අයගේ ඥාති මෙම රෝහලට දැන් පැමිණ තිබෙනවා. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එම මෘතදේහයන් ඔවුන්ගේ ඥාතීන් සඳහා බාර දීම ආරම්භ කෙරුණා. පොලිසිය බන්ධනාගාර නිලධාරී ඒ සියලු දෙනා මෙතන පැමිණ තිබෙනවා. ඔවුන් ඉදිරියේදී ඒ සියලුම නියතමය කටයුතු සිදු කරන බවයි අපිට පෙනී යන්නේ. මම බෙනට් පඩිනැන්ඩ, මීගමුව රෝහලේ සිට net news වෙනුවෙන්.
0: ස්තුතියි බෙනට්. මේ අතර ගැටුමින් තුවල් ලැබූ බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මීගමුව දිස්ත්‍රික් මහරෝහලට පැමිණියා. තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදුකරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමග අමාත්‍යවරයා සාකච්ඡා කර තිබෙනවා. පසුගිය පසනදා පසරු එකට පමණ මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර පළමුව ගැටුම හටගත්තා. එහිදී තුවාල ලැබූ රැඳවියන් 36 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහරෝහල වෙත ඇතුළත් කෙරුණු අතර ඉන් රැඳවියන් 2 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. පැවති කලහකාරී තත්වය එදින රාත්‍රියේ මැඩ පැවැත්වීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළද ඊයේ පෙරවරුවේ යළිත් මීගමුව බන්ධනාගාරයේ ගැටුම් හටගත්තා. පැවති ගැටුම් හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන 27ක්. මීගමුව බන්ධනාගාරයේ පැවති ගැටුම් තත්වය මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර තිබුණද එම බන්ධනාගාරයේ ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා. මීගමුව බන්ධනාගාරයේ ඉක්විතා ඇති වූ කලහයේදී දේපල රැසකටද අලහබ සිදුව තිබෙනවා. කලහකාරී වැහැසිරුණු රැඳවුවන් බන්ධනාගාරයේ බොඩි ස්කෑනර් යන්ත්‍රවලටද හානි සිදු කර ඇති බවයි net news වෙත වාර්තා වුණේ. බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය හෝ වෙනත් තහනම් ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා බොඩි ස්කෑනර් ස්ථාපිත කර තිබෙනවා. තතුදත් ඇතැම් අය පවසන පරිදි මෙම යන්ත්‍රවලට රැඳවුවන් විසින් හානි කර ඇත්තේ අහම්බෙන් නොව සිතාමතා සැලසුම් කරද විය හැකි. කලහකාරී ලෙස හැසිරුණු රැඳවුවන් මීගමුව බන්ධනාගාරයේ CCTV පද්ධතියටද හානි සිදු කර තිබෙනවා. දර්ශන පටිගත කරන ඇතැම් යන්ත්‍ර විනාශ කර ඇති අතර net news වෙත ඒ බව වාර්තා වුණා. කැමරා සමහරක්ද ගලවා විනාශ කර තිබෙනවා. කලහකාරී ලෙස හැසිරුණු රැඳවුවන් CCTV පද්ධතියටද හානි සිදු කර ඇත්තේ සිතාමතා සැලසුම් කර විය හැකි බවටයි තතුදත් අය සැක පළ කරන්නේ. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කලහය විදිස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හෝ කිහිප දෙනෙකු විසින් මෙහෙවා ඇති බවටද තොරතුරු තිබෙනවා. ඩුබාහි සැඟව සිටින බවට විශ්වාස කරන ඩූම් නැමැත්තෙකු සහ අඩ නැමැත්තෙකුගේ කල්ලි අතර ගැටුමක් මෙලෙස පුපුරා ගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ. ඩූම් නැමැත්තාගේ සමීපතමයෙකු මීගමුව බන්ධනාගාරයේ රදවුණු ලැබ සිට ඇතැයිද ඔහු ඇතුළු කණ්ඩායමක් බන්ධනාගාරයේ සිටම මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙවා ඇතැයිද කියවෙනවා. නෙට් නිවුස් වෙත ලැබුණු තවත් තොරතුරුකට අනුව සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන කටුවැල්ලේගොඩ සුරේෂ් නැමැත්තෙකුද මීගමුව බන්ධනාගාරයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙවා ඇති බවයි කියවෙන්නේ. බන්ධනාගාරයේ සිට කලක්තිස්සේ සිදුවන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ප්‍රතිකණ්ඩායම්වලට සහාය දක්වන රැඳවුවන් කිහිප දෙනෙකු බන්ධනාගාර නිලධාරීන්ට තොරතුරු ලබා දී ඇතැයිද ඒ පිළිබඳ දැනගෙන ඔවුන්ගෙන් පළගැනීම සඳහා ජාවාරමේ යෙදී සිටින කණ්ඩායම පහර දීමක් සරසුම් කර ඇතැයිද තොරතුරු තෙවෙනවා. ගැටුම මුල් අවස්ථාවේම පහර දීම සඳහා යොදාගෙන ඇත්තේ සංගවා තිබූ යකඩු පොලු සහ ගල් කුට්ටි වැනි දෑයි. ගැටුමේදී පළමුවෙන් මියගිය රැඳවුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් නිලධාරීන්ට තොරතුරු දුන් අය බවද කියවෙනවා. කෙසේවෙතත් බන්ධනාගාරය තුළ සිදුවන ජාවාරම් සම්බන්ධයෙන් නිලධාරීන්ට තොරතුරු ලබා දුන් අය ජාවාරම්කරුවන් විසින් දැනගත්තේ කෙසේදැයි පවතින්නේ බරපතල සැකයක්. මෙය බන්ධනාගාර පද්ධතිය අවංක භාවයේ නැවත ප්‍රශ්න කරන බව තතුදත් අය පවසනවා. ගැටුම පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ ආකාරය පිළිබඳව සතුටු විය නොහැකි බවයි විෂය පිළිබඳ ප්‍රවීණින් පවසන්නේ. ජීවිත පවා හානි කරමින් ගැටුම තීව්‍ර වෙද්දීත් පොලිසිය පොලිස් විශේෂකාර බලකායෝ හමුදාවන් කැඳවීමට පවා කඩිනම් වී තිබුණේ නැහැ. පොලිසිය ඇතුළු සෙසු ආරක්ෂක කණ්ඩායම්වලට බන්ධනාගාරයට ඇතුළු වීමට කැඳවීම ලැබුණේ බරපතල ජීවිත හානි සහ තුවාල සිදුවී තත්වය සම්පූර්ණයෙන්ම පාලනයෙන් ගිලිහි ගිය අවස්ථාවන් අවසන් බොහෝතේදී. ඇති වූ කලහය පිළිබඳ කෙරෙන විමර්ශනවලදී මෙම කරුණු කෙරෙහිද අවධානය යොමු විය යුතු බව විෂය පිළිබඳ ප්‍රවීණීන් පෙන්වා දෙනවා. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අතරතුර ආරක්ෂකංශ නිලධාරීන් වෙඩිතැවීමක් සිදු කළේද යන්න පිළිබඳ පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එහිදී විමසා සිටියේ එම වෙඩිතැබීම කුමන වර්ගයේ උණ්ඩ භාවිත කර සිදු කළේද යන්නයි. මන්ත්‍රීවරයා යොමු කළ එම ප්‍රශ්නයට මහජන ආරක්ෂක නියෝජ අමාත්‍ය සුනිල් වටගල මහතා පිළිතුරු ලබා දුන්නා.
2: රාජයේ වගකීමක් තමයි රාජ්‍යයේ ජනතාව ආරක්ෂා කිරීම. ඒ වගේම අපි දැක්කා විශේෂයෙන්ම මගේ ආසනයේ මීගමු ආසනයේ ඊයේ දිනේදීත් පෙරේදා දිනේදීත් විශේෂයෙන්ම රැඳවියන් 30කට ආසන්න ප්‍රමාණයක් මරණයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම නිලධාරීන් 5 දෙනෙක් හෝ 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. එතකොට මේ කණ්ඩායම යම් ගැටුමක් ඇති වෙලා තිබෙනවා. ඒකෙදී අපි දැක්කා වීඩියෝක් නිකුත් වෙනවා. STF කැප් එකක් දාගත්ත, එහෙම නැත්නම් හෙල්මට් එකක් දාගත්ත, කාකි සූට් එකක් අඳගත්ත නිලධාරියෙක් ප්‍රිසන් එක ඇතුළට වෙඩි තියනවා. ඉතින් අපි කැමති දැනගන්න ඒ භාවිතා කරේ ජීව උණ්ඩද, එහෙම නැත්නම් රබර් බුලට්ස්ද, ඒ වගේ මේකකින් යම් කිසි කෙනෙකුගේ ජීවිතයට හානියක් වුණාද කියන එක පිළිබඳව දැනගන්න කැමති ගරු ඇමතුමා.
3: ගරු කතානායකතුමනි, මේ අහලා තියෙන ප්‍රශ්නය
4: අතුරු ප්‍රශ්නයක්
3: ලෙස පැනනගන්න.
0: මේ අතර මීගමුව බන්ධනාගාරය තුළ හටගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හදිස්සි කල්තැමීමේ විවාදයක් ඉල්ලමින් කතානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, රංජිත් මධුම බණ්ඩාර, කබීර් හෂීම්, සුජීව සෙනසිංහ, කින්ස් නෙල්සන්, රෝහිණි විජයරත්න සහ හෙක්ටර් අප්පුහම යන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අත්සන් තබා ඇති බවයි වාර්තා වුණේ. එම ගැටුමෙන් සිදු වූ මරණ සහ තුවාල පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව මත පැටවෙන බවද අදාළ ලිපිය මගින් පෙන්වා දී තිබෙනවා. එවන් පසුබිමක් තුළ හදිසි කල්තැමීමේ විවාදයක් ලබා දෙන ලෙසයි විපක්ෂයේ මන්ත්‍රීවරු කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවද තීරණය කර තිබෙනවා. ඒ අනුව එම සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ. ඒ සඳහා එම කොමිෂන් සභාවේ නිලධාරීන් ඊයේ දිනේ මීගමුව බන්ධනාගාරය වෙත ගොස් තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ පැවති ගැටුම්කාරී තත්වයේ හමුවේ අදාළ විමර්ශන කටයුතු ආරම්භ කිරීමට සිය නිලධාරීන්ට නොහැකි වූ බවයි එම කොමිෂන් සභාව පැවසුවේ. එහෙත් ඉදිරි දින කිහිපය ඇතුළත මීගමුව බන්ධනාගාරය වෙත ගොස් අදාළ සිදුවීම පිළිබඳ පූර්ණ විමර්ශනයක් ආරම්භ කරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියට අදාළ ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බව පොලිසිය පැවසුවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් හා පුළුල් විමර්ශනයක් සිදු කර සිද්ධියට හේතු වූ කරුණු, ඒ පිළිබඳ ගතියුතු ක්‍රියාමාර්ග සහ එවැනි සිදුවීම් යළි ඇතිවීම බැලැක්වීම සඳහා ගතියුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා. එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතායි. විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක මහතා සහ ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් මහතා කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබෙනවා.
4: පන්දුවේ මහා මංගල්‍යය
5: FIFA World Cup 2026
0: ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සම සත්කාරක ඇමරිකාව තරඟාවලියෙන් ඉවතට ඇත දම්මින් අර දවසන් පූර වටේට සුදුසුගම් ලබා ගැනීමට ප්‍රබල බෙල්ජියම අද සමත් වුණා. අවසන් තරඟ ප්‍රතිඵලය ගෝල 4-1. පාපන්දුවට පෙම්පදින ලෝකයේ බොහෝ දෙනෙකු මෙම තරඟයේ පිළිබඳ දැඩි අවධානයකින් පලා සිටියා. ඒ තරඟයට පෙර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆීෆා ආයතනයට කළ අත්නෝමතික බලපෑම සහ ඒ අනුව ඇමරිකානු ක්‍රීඩකයෙකුට පනවා තිබූ තරඟ තහනමක් ඉවත් කිරීමටද ෆීෆා ආයතනය පීවර ගැනීම හේතුවෙන්. තරඟ තහනමට ලක්ව සිටියේ ඇමරිකානු ක්‍රීඩක ෆොලරීන් බලෝකුන්. මීට පෙර බොස්නියාව සමග තරඟයේදී තරඟ නීති කඩකිරීම හේතුවෙන් විනිසුරුවරුන් ඔහුට රතු කාඩ්පත ලබා දුන් අතර ෆීෆා රීතිවලට අඩුව එලෙස රතු කාඩ්පත ලබා දෙන ක්‍රීඩකයින්ට ඊළඟ තරඟයේදී තරඟ තහනමක් නියම වනවා. එසේ තිබීදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆීෆා ආයතනයට බලපෑම් කර ඇත්තේ ජනාධිපතිවරයා ෆීෆා ප්‍රධානියාට ඍජුවම දුරකථනයෙන් කතා කර ඇති අතර ෆොලරීන් බල්ගෝන්ට පනව ඇති තරඟ තහනම පිළිබඳ නැවත සලකා බලා එම තහනම ඉවත් කරන ලෙස එහිදී ඔහු ෆීෆා ප්‍රධානියාගෙන් ඉල්ලා තිබෙනවා. ඊට පසුවයි ෆොලරීන්ට පනවා තිබූ තරඟ තහනම තාවකාලිකව අතහිර වීමට ෆීෆා ආයතනය පීවර ගත්තේ. මේ සම්බන්ධයෙන් බෙල්ජියම් පාපන්දු සංගමය මෙන්ම යුරෝපා පාපන්දු සම්මේලනයේද දැඩි විරෝධය පළ කරත් ෆීෆා ආයතනය ඒ විරෝධතාද සැලකිල්ලට ගත්තේ නැහැ. ඒ අනුවයි බෙල්ජියම සමඟ අද තරඟයට ක්‍රීඩා කිරීමේ අවස්ථාවද ෆොලරීන්ට හිමි වුණේ. එසේ තිබේදී මෙම සිදු වූ දේ කිසිසේත් සිදු නොවිය යුත්තක් බවත් මේ ක්‍රීඩාව කෙරෙහි සිදු වූ බඩපතල දේශපාලන අතපෙවීමක් බවත් ක්‍රීඩා විචාරකින් පවසනවා. 1962 වසරෙන් පසු මෙවන්නක් සිදු වූ පළමු අවස්ථාවද මේ බව පෙන්වා දෙන ක්‍රීඩා විචාරකින් වැඩිදුරටත් කියා සිටියේ මෙමගින් ක්‍රීඩාවේ ජීව ගුණය බරපතල ලෙස තර්ජනයට ලක්වන බවයි. කෙසේ වෙතත් රතු කාඩ්පත ලැබී තරඟ තහනමට ලක්ව සිටි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත් වීමෙන් නැවත කණ්ඩායමට කැඳවුම් ලැබුවත් ෆොලරීන්ට දෛවයේ සරදමකට මෙන් අද තරඟයේදී ප්‍රමාණවත් දක්ෂතා දැක්වීමට හැකි වූයේ නැහැ. බෙල්ජියම් ආරක්ෂක වළල්ල හමුවේ ඌ සම්පූර්ණයෙන්ම අසරණ වී සිටි බවයි ක්‍රීඩා විචාරකින් කියා සිටියේ. තරඟේ පුරාම ආධිපත්‍ය පැතරවීමට බෙල්ජියම් ක්‍රීඩක චාල්ස් ටී කෙටලෙයාර් සමත් වුණා. බෙල්ජියම වෙනුවෙන් වාර්තා වූ ගෝල 4-2 ලබාගත්තේද ඔහු විසින්. මීට අමතරව හාන්ස් වැනකින් සහ ආදේශ ක්‍රීඩකයෙකු ලෙස පිටීට පිවිසි රොමෙලුවෝ ලූකාකු බෙල්ජියම වෙනුවෙන් අනෙක් ගෝල වාර්තා කළා. ඇමෙරිකාව වෙනුවෙන් වාර්තා වූ එකම ගෝලය ලබාගත්තේ මලික් ටිල්මන් විසින්. මෙම පරාජයත් සමග ඇමරිකාව තරඟාවලියෙන් ඉවත් වන අතර ඒ අනුව මෙවර ලොක කුසලන පාපන්දු තරඟාවලියේ සම සත්කාරක රටවල් තුනම දැන් තරඟාවලියෙන් ඉවතට විසවේ තිබෙනවා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ ෆීෆා ප්‍රධානියාටත් සැර ප්‍රතිචාරයක් දක්වමින් අද තරඟයේ ජයගත් බෙල්ජියම අර්ථ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබුවා. ඔවුන් ලබන සිකුරාදා ලොස් ඇන්ජලිස් නුවරදී ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව තරඟ බිමට පිවිසීමට නියමිතයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිව් සමාගම සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත වාර්තාගත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 2025 වසර සඳහා සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ඔවුන් ප්‍රකාශයට පත් කර ඇති බෝනස් මුදල රුපියල් කෝටි 1460කට අධිකයි. මේ ඉතිහාසයේ මෙතෙක් ප්‍රකාශයට පත් කළ ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදලද වනවා. 2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත ඔවුන් ප්‍රකාශයට පත් කළ මුළු බෝනස් මුදල රුපියල් බිලියන 131.28 බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම පවසන්නේ. මේද ශ්‍රී ලාංකික රක්ෂණ ශිස්ත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණයක් වනවා. මේ අතර ප්‍රකාශිත නවතම දත්තවලට අනුව 2025 වසර තුළ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගමේ මුළු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 275ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන්ගේ ජීවිත රක්ෂණ අරමුදල රුපියල් බිලියන 247ක්. වාර්ෂික බදු පෙරලාභය රුපියල් බිලියන 4.3ක් ලෙස වාර්තා වී තිබෙනවා. මේවාද ශ්‍රී ලංකා රක්ෂණ ශිස්ත්‍රයේ කැපී පෙනෙන ජයග්‍රහණ බවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම පවසන්නේ. මෙතර ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම අධ්‍යාපන සහ සමාජ සුබ සාධනය යනුවෙන් විවිධ ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් පාසල් සංවර්ධනය, ශිෂ්‍යත්ව ප්‍රදානය සහ දරුවන් සඳහා නොපිලේ ජීවිත රක්ෂණ ආවරණ ලබා දීම ඇතුළු සමාජ වගකීම් වැඩසටහන් රැසක්ද අඛණ්ඩව සිදු කරමින් සිටිනවා. වසර 21ක් පුරා net news සෑම විටම පෙනී සිටියෙත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. net news 10වල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඕගෙන සටහනක් තබවයි. net news අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:45ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news අපගේ YouTube නාලිකාවට, net news Facebook පිටුවට හෝ net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
6: net news දිරිශක්ති
7: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
8: කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය පුවත් වාර්තාකරණයේ ප්‍රමුඛයෙකු වන මද්දේගම ආරච්චිගේ දොන් සම්පත් ප්‍රසන්න කුලරත්න හෙවත් සම්පත් කුලරත්න උපත ලබන්නේ 1980 වසරේ නොවැම්බර් මස 24 වනදා පානදුරේදී. පයාගල බණ්ඩාරනායක මහාවිද්‍යාලයෙන් සහ කළුතර විද්‍යාසාර පිරිවෙනින් උසස් ස්ත්‍රීට පිවිසෙන්නේ ලේක් හවුස් ආයතනය හරහායි. එම ආයතනයේ සෝදුපත් කියවන්නෙකු ලෙස ඔහු සිය මාධ්‍ය වෘත්තිය ආරම්භ කරනවා.
9: ඇත්තටම කිව්වොත් මම අපසොස්සස් පෙළ විභාගයේ කරේ කලාංශයෙන් සමත් වෙලා ඊට පස්සේ මට හිතුණා ප්‍රවෘත්ති කියන්නේ මාධ්‍ය ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්න ඕන කියලා. ඒ අතරතුර තමයි මට අවස්ථාවක් ලැබුණා ලංකාවේ සීමාසෙත් එක්ස්පර්ට් පෝතිපත් සමාගම එනමත ලේක හවුස් ආයතනය සම්බන්ධ වෙන එක තිබ තන විභාගයෙන් අනතුරුව සෝදුපත් කියවන්න වශයෙන් තමයි මම ලේක හවුස් ආයතනය සම්බන්ධ වුණේ. ඉන් වසර 16ක් පමණ ලංකාවේ සීමාසත්‍ර පොත්පත් සමාගමේ සෝදුපත් කියවන්න වශයෙන් තමයි සේවය කරේ. ඉන් අනතුරුව තමයි මම ආයතනයේ ඉවත් වුණා තමයි අනිකුත් මාධ්‍ය ප්‍රාදේශීය වාර්තා විදිහට වශයෙන් කටයුතු කරා.
8: ලේක හවුස් ආයතනයේදී ලැබූ වසරක අත්දැකීමත් සමග ඉන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා සම්පත් කුලරත්න එතෙන් සිට ප්‍රාදේශීය මාධ්‍ය වේදිකාවක් ලෙස සිය මාධ්‍ය භූමිකාව ආරම්භ කරනවා. ගත වූ කාල සීමාව තුළ ප්‍රවෘත්ති වාර්තාකරණයේදී ඔහු ලැබූ අත්දැකීම් බොහොමයි. ඒ අතර තමන්ට අමතක නොවන සිදුවීමක් සම්පත් කුලරත්න මෙලෙස විස්තර කළා.
9: රූපාණී මාධ්‍ය වේදිකාවක් විදිහට මට එකපාරටම ලැබුණේ පළවෙනිම ප්‍රවෘත්ති තමයි කළුතර බන්ධනාගාරයේ වෙඩි තිබීමේ සිද්ධියක් තියෙනවා කියලා මට මාධ්‍ය ආධාරකින් දැනුණා. මම ඒ වෙලාවේ ඇත්තටම මේ පුද්ගලයා ඝාතනය කරලා තියෙනවා මම දැකලම තිබුණේ නැහැ සත්‍ය වශයෙන්ම. මම ඒ වෙලාවේ යන සමයන්ට වෙඩි තිබීමේ සිද්ධිය තමයි මට වාර්තා කරන්න ලැබුණේ මුලින්ම. ඒ වෙලාවේ මට එතනට ඇතුල් වෙන්නවත් ආරක්ෂකවන්ත අවස්ථාව ලබා දුන්නේ මම බොහොම අමාරුින් තමයි. ඒ වෙලාවේ තමයි මම මේ ප්‍රවෘත්තිය කොහොමද වාර්තා කරන්න කියලා හිත ගොඩාක්ම ප්‍රශ්න අත්තෝමනික ප්‍රශ්න ගොඩකට මුහුණ දුන්නා. එතකොට ඒක තමයි මගේ ජීවිතේ ලැබිච්ච මේ හොඳම ප්‍රවෘත්ති සහ අධ්‍යක්ෂකමක් නොමැතිව ප්‍රවෘත්ති වාර්තා කරන්න ගිය එකම ප්‍රවෘත්තිය.
8: ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග එක්ව වසර ගණනාවක් පුරා සත්‍ය ඔබ වෙත ගෙනෙන ප්‍රමුඛ ප්‍රාදේශීය මාධ්‍ය වේදිකාවක් වන සම්පත් කුලරත්න net news ගැන දක්වන්නේ මෙවන් අදහසක්.
9: ඇත්තටම මේ net ආයතනයත් එක්ක net news එක්ක සම්බන්ධ වැඩ කරන හරිම සතුටක් තියෙනවා. මොකද ඒගොල්ලෝ ප්‍රවෘත්තියක් වාර්තා කරනකොට එහ වෙනවත්ම වෙනම කෝණකින් තමයි ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. සමහරවිට මේ ජනතාව අතර අපි නොසිතනා විදිහට අනිත් මාධ්‍ය ආයතන අභිබවා net කියන එක බොහොම අගේ ඉහළින් තියෙනවා. මොකද ප්‍රවෘත්ති වාර්තා කරනේදී විශේෂයෙන්ම සත්‍ය ගවේෂණය, සත්‍ය සොයා, ඒක ප්‍රවෘත්තියක් හරි වැරද්ද හරියටම බලලා තමයි මේ ප්‍රවෘත්ති වාර්තා කරන එක අපිටත් පහසුවක්. ඇත්තටම net වගේ ආයතනයකට සම්බන්ධ වෙලා වැඩ කිරීම ගැන ලොකු සතුටක් සහ ඒක ලොකු අභිමානයක් මාධ්‍ය වේදිකාවක් විදිහට. ඒක සත්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය කියන එකේ අංක එකටම තියෙන net ප්‍රවෘත්ති වාර්තාකරණයේ සිදුවෙන ඇත්තම සතුටේ මාධ්‍ය වේදිකාවක් විදිහට මේ ආයතනත් එක්ක සම්බන්ධ වෙලා වැඩ කරනවා.
10: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
11: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
12: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
13: අහලා තියෙනවද? මැරිලත් ජීවත් වෙන මිනිස්සු

කොහෙද ගිය මේ රෝසා? මේ ඔයාලට කියන්න හදන්නේ ගෙදර කෑම රසවත් කරගන්න කියන පණිවිඩ අතරේ තවත් එක පණිවිඩයක්. ගොඩාක් වෙලාවට අපි ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න එකතු කරන කුළුබඩු ටික අතරේ තියෙන විශේෂම කුළුබඩුවක් තමයි බැදපු තුනබහකුඩු කියලා කියන්නේ. ගොඩාක් වෙලාවට අපි උකට කළුකුඩු කියලාත් කියනවානේ. බැදපු තුනබහකුඩු අරගන්නවා නම් හොඳම කුණ තුනබහකුඩු එක තමයි හොඳම බැදපු තුනබහකුඩු එක තමයි ෆ්‍රීලන්ස් අන්නාමේ අර්ථයෙන් ෆ්‍රීලන් බැදපු තුනබහකුඩු කියලා කියන්නේ. අපේම රටේ දේශීය අමුද්‍රව්‍ය වලින් තමයි ෆ්‍රීලන් බැදපු තුනබහකුඩු එක හැදෙන්නේ. සාමාන්‍යයෙන් ඔය කෑම වේලකට අමු තුනබහකුඩු එකතු කරනවා වගේ නෙවෙයි, බැදපු තුනබහකුඩු එකතු කරාම වෙනම රසයක් ඒ කෑමකට එනවා. ඒ එන රසය හරියටම දැනගන්නත් හොඳම බැදපු තුනබහ එකතු කරගන්න ඕනේ. එහිඳ තමයි ෆ්‍රීලන් බැදපු තුනබහකුඩු බැගට් එක ගැන මම ඔයාලට මතක් කරන්නේ. හොඳම ස්වභාවික රසය, හොඳම සුවඳ තියෙන හොඳම බැදපු තුනපහ කුඩු එක නම් අවුරුදු 40කට වඩා වැඩි කාලයක විශ්වාසයක් එක්ක අපිත් එක්ක ඉන්න ෆ්‍රීලන් බැදපු තුනපහ කුඩු එකම තමයි. සෙවණගල කිරිබන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර. අපිට සුව කරගන්න බෑ කියලා කියන ඕනිම ලෙඩක් හැදුණු ගමන් මතක් වෙන්නේ දැන් සෙවණගල කිරිබන්නාර බෝගහහන්දියේ ආයුමා ආයුර්වේද වෙදමැදුර ඉන්න කමල් බන්දුල වීරපිරෝම වෙද මහත්තයා. වෙද මහත්තයා හම්බ වෙන්න යන්න සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණාම ඉතිරි හැම දවසකම ඔයාට පුළුවන්. ලංකාව වටෙන්ම හොඟ දෙනෙක් වෙද මහත්තයා හොයාගෙන ඉන හන්දා යන්න කලින් කෝල් එකක් දෙන්න කියලා කියන්නේ ඔයාගේ පහසුව වෙනුවෙන්ම තමයි අපි. 0777 300 940ට 0773 273 540ට කතා කරොත් සෙවණගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුර ගැන වැඩි විස්තර දැනගන්නවා වගේම වෙලාවක් ඔයාට වෙන් කරගන්නත් පුළුවන්. අපිට කෝල් කරා නිවුස් නියර් ඉඳන් ගීතිකා, ලලිතා ආන්ටි, නයනා, දමයන්ති අක්කා, ශ්‍රියාමාලා, අන්තෝනි, ඊට පස්සේ අබේ වික්‍රම මාමා, දලු කඩන සියලුම දෙනා, ප්‍රියන්ත මෝටර්ස් එකේ ප්‍රියන්ත, අවිසාවේලේ ඉරන්ද මෝටර්ස් එකේ ඉරන්ද, හිටිමුල්ලේ පූජනී සාරංගා ෆැෂන් එකේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා කිව්වා. මහරගම චාන්දනී අක්කා කතා කරා. කතා කරලා දැන් ගොඩ වෙලාවක්. හොඳේ මහත්තයා සමන්, අනුෂිකා දුව, එයා ඉන්නේ ශෙහාරා ෆැෂන් එකට වෙලා, හසිත, ජනීෂ පුතාලා දෙන්න එකතු කරගන්න කියලා කිව්වා. කෑල්ල හන්දියේ තියෙනවා රවීන් ෂූ මාට් එක. එතනින් දැන් අපේ විජේ අයියා කතා කරා. විජේ අයියාවයි එතන ඉන්න සෙට් එකයි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මීඩියා ගොඩ සුමන නැන්දත් කතා කරා. මින්නේරියේ ඉන්නවා දුල්කදුව, එයාවත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අලව්වේ කරුවක් කතා කරා. රුක්මන් පුතාවයි අමබානි දුවවයි එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ බොරපොල ජයනිගේ මං කලිනුත් කිව්වනේ නේ. සුබ දවසක්. අපිවත් සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ විජයබාපුර හුලංගමුවේ ඉඳන් අපිව අහගෙන ඉන්න දමයන්ති, දිනක්ෂි, ලක්ෂාන්, චන්ද්‍රසිරි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. වැඩ කරන ගමන් අපිත් ඔයාව අහගෙන ඉන්නේ. පත්ත දුවන ගෝල් ලයන් එකේ ඉඳන් සෙට් එක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. අම්බාරින් ඉඳන් සඳලි අපිව අහගෙන ඉන්නවා. ගොඩාක් වෙලා මෙසේජ් එක දාලා තරහ විලාද දන්නෙත් නෑ මාත් එක්ක කට්ටිය ඉදින්. අප්පච්චි නිහාල්, අම්මා අනුලා, අයියා දිමුතු, ජනි අය ඔයාවත් එකතු කරගන්නවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා දේදුගල ඉඳන් නිරෝෂා, එයාගේ පුතා වගීෂ, ඊට පස්සේ දුව දිස්මි, හස්බන් අසේල, මේ කට්ටියව තමයි එකතු කරගන්න කියන්නේ. අපිට කුමාර ගම්පොල ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා. පුතා ගනිදුවයි දුව දනාලිවයි එකතු කරගෙන අද නම් බැරි වෙයි. ආ හැබැයි අද දෙන්න චාන්ස් එකකුත් තියෙනවා. මම පස්සේ කියන්නම් කොහේගෙන. ජනි අයියේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මෙසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. වඩුමුල්ල හන්දි එළවලු කඩේ ඉන්න කෞශල්‍ය නංගිගේ. එයාව ආදරෙන් මතක් කරගෙන සින්දුවක් දෙන්න කියලා තමයි කෞශල්‍ය අපිට කියන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. Good afternoon ජනි අයියේ. යටියන්තොට දිනේෂි ස්ටුඩියෝ, දේශානි ස්ටුඩියෝ එකෙත් ඔයාව අහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් ස්ටුඩියෝ එකේ ඉන්න සෙට් එකම. බොරැල්ල ඉඳන් අපිව අහගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. රේණුකා ජයසිංහ, ලක්ෂ්මන් දිසානායක, ලක්ෂිත, චමෝදි, කවින්ද්‍යා, සුනිලා, ප්‍රේමා, පුෂ්පා, රූපා, චන්ද්‍රා, ජයසිංහ, සෙනෝත්, ඉසුරි, තරුෂි, වෙනුරි, ඔනිලි, ආන්‍ය, හෙසදී, ඊට පස්සේ රොනාල්, ඔහන්සා, විබුද, සේනා, ස්තිහස්, මේ කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ලස්සන සින්දු ගොඩකට අපිවත් එකතු කරගන්න කියලා වාදුවේ එන්ඩී අපරල්ලගේ සෙට් එකත් මෙසේජ් එකක් දාලා තියෙනවා. කට්ටියම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. දැන් නම් මට හති වගේ. ඒ තව නම් තියෙනවා. ඉස්සරහදී අනිවාර්යෙන් කියන්නම්.

0: பிரியாணி ஏக்க தேதுனு மாவத தேதுனு மாவத
1: FM அனுபா FM அனு 4.8 net FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වේලාව 12 විනාඩි 44යි.
4: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
5: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
6: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසද සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
7: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 7 වෙනිදා පානදුර නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගි වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා එනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pio TV නිල විකාශක.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
13: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
14: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
13: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.
15: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
17: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් එනකම්.
18: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
3: වෙලාව 12 විනාඩි 47යි.
19: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
19: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවතින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
3: වෙන කාටද වයිෆ්? ඔයාට
19: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් මා තමයි.
6: පාවල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
4: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වෙලාව 12 විනාඩි 48යි. උසේන් බෝල්ට් මීටර් 100 දුවන්නේ කොච්චර වේගෙන්ද? ඒ වේගෙන් නම් ටික කියාගෙන කියාගෙන යන්න තමයි හදන්නේ. ජනී, අපේ පවුලේ සියලුම දෙනාව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා බදුල්ලේ බැද්දේ ගමින් දන් මාලනී අක්කා මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනී, කිරිතේ එකක් බොනවද කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනු 11:22 විතර. සීතල බණ්ඩාරවල ඉඳන් රංජන් රත්නායක දුන්නත් කවන්නෑ ඉතින් ඔය තේක. යක්කල ඉඳන් නිරෝෂණී අපිට මෙසේජ් එකක් දාලා තිනු අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. බිමක් ෆැෂන් එකේ ඉඳන් තමයි අපිව අහගෙන ඉන්නවා කියලා කියන්නේ. මට තේරෙන්නේ නැහැ බිමක් ෆැෂන් කියන නම හරිද දන්නේ නැහැ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මහවිල සඳමාලි යටියන්තොට මහවිල ඉඳන් සඳමාලි අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ඔමා ෂදුව, රනින්දු පුතා, රසින්දු පුතා සෙට් එකම එකතු කරගන්න. හයි හයි ජනියෝ, ඔන්න අදත් අපි ඔයාව අහගෙන ඉන්නේ කියලා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. විමේකා චමෝදි කෑගල් ඉඳන් ලස්සන නමක් තමයි විමේකට තියෙන්නේ. හස්බන්ඩ් කාවින්ද, චූටි පුතා, ජනිරු එකතු කරගන්න කියලා කියනවා. ජනිරුටත් තියෙන ලස්සන නම. ජනී, මමත් ඉන්නවා තනියම වැඩ, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට නම දාන්න තික්කෙනා රාදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. කැස්බෑවේ ලොක්කයියත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ලක්ෂිත මල්ලිවයි, නික්ලෝ, හසල, ආදරණීය වයිෆ්වත් එකතු කරගන්න කියලා තියෙනවා. අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. රත්ගම ඉඳන් ආකර්ෂ, එයාගේ ආදරණීය හස්බන්ඩ් නුවන්ව එකතු කරගන්න කියලා කියනවා. එයාගේ ෆැමිලි එකේ සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා තියෙනවා. චන්ද්‍රලතා අක්කා අපිට මෙසේජ් එකක් දාලා තිනෝ. ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් දෙන්න. පුතාලා, සුරේෂ්, පේෂල, දුවලා සහ දෝනිලා එකතු කරගන්න කියලා. ඒ ගම තමයි මට හරියට කියව ගන්න බැරි. මාපලගම පියල්ජේ අයියත් මෙසේජ් එකක් දාලා තිනෝ. යාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ජනි අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා. රුවන්වැල්ලේ හෂිනිත් මෙසේජ් එකක් දාලා තිනවා. ඊට පස්සේ මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ සෝමිතිලක අයියයි අපේ ආදිත්‍ය මල්ලී එකතු කරගන්න ඕනි. අපිට මෙසේජ් එකක් දාලා තිනු උදයන්ගි නැතුමි, මාතර කිංකිනි, චතුමි, යසාර, හල්දුමුල්ල ග්‍රීන් හවුස් ෆෘට් ප්ලාන්ට්ස් එකේ ඉන්න දිල්මි දෝනිවත් එකතු කරගන්න කියලා කියනවා. අනේ ජනි අයියේ, මගේ මෙසේජ් එක තාම කියෙව්වේ නෑනේ. මෙහෙම අපිට කියන්නේ රාගම රෝසි හිමාෂා. එයා මෙසේජ් එක දාලා තියෙන වෙලාව වර්ධි. එයාගේ නයි කොච්චි කරල පොළොන්නරුවේ ජයන්තිපුර ඉන්න චතුරංග මල්ලිවත් එකතු කරගන්න කියලා කියනවා. සුබ දවසක් ජනී, අපිත් ඔයාව අහගෙන ඉන්නේ. අපිට කපිල අයියා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ඇත්ගාල ඉන්න සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. මේ ඇත්ගාල කියන ගම්බොල ඇත්ගාල. හොඳේ සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. යටියන්තොට මහේෂි, එයාගේ නම කියවනව ඇහුන්නේ නැහැ කියලා කියලා ආයෙත් පාරක් කියන්න කියලා කියනවා. ඔන්න කිව්වා. ඊට පස්සේ නිපුණි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. යටියන්තොට ෆැමිලි කුකින් හොටෙල් එකේ ඉඳන් තාත්තා ඩික්සන්වත් එකතු කරගන්න කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. අයියේ, මම පරුකඩුවෙන් ඉඳන් සුභාෂිනි, මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකේ දාලා තියෙනවා. ඊට පස්සේ ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා පුවක්පිටියේ නිසංසලා ෆැන්සි සෙන්ටර් එකේ ඉන්න සෙට් එක අපිට මෙසේජ් එකක් දාලා තිනවා. අම්මවයි තාත්තවයි යුවින්, චාරු, අවිෂ්ක, ශෂී, නෙතු, තිනායා එක්ක දැරණියගල උඩමාලි බොඩ නෙළුම් නැන්දත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මහරංගල්ලේ සුරංජන් මෙසේජ් එකක් දාලා තියෙනවා. සුබ දවසක් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගාල්ලේ චීන කොරටුවේ යමුනා ලසන්තියක්වත් මෙසේජ් එකක් දාලා තියෙනවා. පවුලේ සියලු දෙනාවත් එක්ක ගොඩාක් ආදරෙන් මම මේ සින්දුවට කට්ටියම එකතු කරගන්නම්.

මේ දවස්වල ඔබයි මගේ ජීවිතය කියලා කියන්නේ අපේ ගින්දර හැන්දෑව ජානුටනේ. මොකද ඉතින් එයා අත පිරෙන්න හිත පිරෙන්න තෑගි අරගෙන එනවනේ. තෑගි විතරක් දෙනව නම් මදේ උම්මත් දෙනවනේ. ඒකනේ අපිට මේ වසන්න බැරි වෙලා තියෙන්නේ. හරි, එහෙනම් දේදුණු මාවතෙන් ජනියා ගිහිල්ලෙන්න හදන්නේ. ගින්දර හැන්දෑව අරගෙන ජානු මැදිරියට ඇවිල්ලා ඉන්න. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට නෙවෙයි. අද හවස 4ට 4 වටේ යන්නත් මං එනවා. ඒ පොරොන්දුවත් එක්ක ගිහිල්ලෙන්නම්. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න මේ වෙතර මැසේජ් කරපු, කෝල් කරපු හැමෝටම ස්තුතියි. මම ජනී.

0: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
1: සෙලෝම් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.
2: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 013 336.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
5: ඇයි ෂුග කියන මූනෙල්ල කළ සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0547 31 33 540.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
8: සුබ දහවලක් දවල් එකයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ.
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ?
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 අමතන්න.
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
1: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මිගම බන්ධනාගාරයේ ගැති වූ ගැටුම සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ විවාදයක් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට අනුවයි. යනුව පස්වරු 3:30 සිට 6:30 දක්වා එම විවාදයේ

0: පැවැත්වීමටයි ආණ්ඩු පක්ෂයේද එකඟතාවය පළ කළේ. ජනාධිපති ආණ්ඩු කුමාර දිසානායක මහතා අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවද අවලංගු කර අධිකරණ අමාත්‍යවරයා මෙම සභාව කල්තැබීමේ විවාදයට සම්බන්ධ වන පප ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියා. මිලගනෙත් නිවුස් පසරු දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: අහලා තියෙනවද මැරිලත් ජීවත් වෙන මිනිස්සු?

0: කින්දර හැන්දෑවා.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Fems ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

கிந்தர் ஹெந்தேவாய் வினாடி நவையாயிலமாய் விழாவு வகை மகே கிந்தர் ஹெந்தேவ ஒன்னை திங் கிந்தர விசிவன ஹெந்தேவே அப்படிதான் லசன சிந்துடிக்கா கஹகினா நட்டாகின வெடுக்கிறான்னு தியன்னே அது கவத் அது திங் ஜூலி ஹத்துவனிதா අද ජූලි 7 වෙනිදා ඔයාට පුළුවන්කම තියෙනවා අද ඉතින් තෑගි වැස්සෙන් තෑගි ගොඩාක් අරගන්න. අද ටිකක් ස්පෙෂල් මේ දවස. මොකද තෑගි අකා තීරණය කළා තියෙනවා ඔයාට අද දවසේ තෑගි ගොඩාක් දෙන්න. ඉතින් ඔයා කොහෙද ඉන්නේ මේ වෙලාවේ? කොතනද ඉන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ. සමහර වෙලාවට මේ වෙලාවේ ඔයා වැඩ කරන ගමන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ත්‍රිවිල් පාක් එකේ මාව හගෙන ඉනෝ වෙන්න ඇති. එහෙම නැත්නම් ඔයාගේ ගාමන්ට් ෆැක්ටරි එකේ මාව හගෙන ඉනෝ වෙන්න ඇති. ඔය ඔක්කොම ඇස්සේ වාමාව ගෙදරට වෙලා හගෙන ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් ඉතින් ඔය කොහේ කොතන කොහොම හිටියාත් ඔයාට මාව හගෙන ඉන්න එකට කවුරුත් බාධා කරන්න විදිහක් නැහැ. එහෙම කවුරු හරි බාධා කරනවා නම් මට ඒකත් කියලා එවන්න, මම පස්සේ ආගෙන බලා ගන්නම්. හරි, එහෙනම් ඉතින් අදත් වෙනද වගේම හවස 4 වෙනකන් ජානු ඉන්නවත් එක්ක අදත් වෙනද වගේම කාල් කරන්න, මෙසේජ් කරන්න, chat එකට එන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒ අතරේ අද දවසේ තෑගි අකාගෙන් තෑගි වැස්සා කාගෙම කරගන්න මගේ උම්මා වැස්ස අස්සේ. අද ජූලි 7 කියලා මං කිව්වනේ. ඉතින් ජූලි 7යි තෑගි 7යි 77000යි. එච්චර තෑගි? ඔව් ඔව්, එහෙම තමයි. ඉතින් අර මං කියන්නේ ඒකනේ, යක්කුණත් සමහර වෙලාවට හොඳට හිටිනවා. ඉතින් ඒ හින්දා එයා තෑගි අද වැඩි කරලා ඔයාට තෑගි අරගෙන අවිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද තෑගි අකාගෙන් රුපියල් 77000ක තෑගි දිනා ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. එහෙනම් ලෑස්ති වෙලා ඉන්න. කොයි වෙලේ හරි මේ යෝධයා මේ පැත්තේ ඉඳලා මොණ්ඩවා හරි කියාගෙන එනවා. හරි, වෙනද වගේම 0.75 95 95 95ට වට්ස්ඇප් චැට් එකට ඔයාට එන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මගේ හට්ලයින් නම්බර් එක. පොඩ්ඩක් ඉන්න අම්මෝ, බැලුවාම දැම්මම මේ පැත හොට් වෙලා තියෙන්නේ. 0.12 55 33 63 මගේ හට්ලයින් නම්බර් එක. කාල එකක් දෙන්න ඔයාට පුළුවන් හවස 4ට කලින්. දන්නවනේ තෑගියකා සද්ද කරාට පස්සේ මොකද වෙන්නේ කියලා? වෙන්නේ ඉතින් අර අපේ වෝල් පෝස්ට් එකට ගිහිල්ලා කමෙන්ට් කරන්න ඕනි. අවස 4ට කලින් මේ පැය තුනේදී ආ කෑගාන වෙලාව. මගේ නම ගම විස්තර ටිකත් එක්ක එහෙමත් නැත්නම් ඔයාට වට්ස්ඇප් මැසේජ් කරන්න පුළුවන්කම තියෙනවා. මගේ නම ගම විස්තර ටික පැහැදිලිව සටහන් කරලා. එතකොට මේක ඉවර වුණාට පස්සේ මම ඔයාට කෝල් කරනවනේ. කෝල් කරද්දි ෆෝන් එක ඇන්සර් කරේ නැත්නම් මොකද වෙන්නේ? දාලා කන්න යක්කුන්ට. ඔයාගේ මගේ පැය තුන මේ විදිහට පටන් ගන්නවා. මෙයාගේ ගින්දර හැන්දෑව මං ඔයාගේ ජානු. එතකොට ආදරේ පැලෙන්න.

0: ಹಾಸ್ಪಿಸಿ ಪಾಲಿಸಿದರೆ ಎಸ್ಎಲ್ಐಸಿ ಲೈಫ್ ಜೀವಿತ ರಕ್ಷಣೆ ಒಪ್ಪಿಮಿಯನ್ ಟೈಮ್ ಇವನತ್ ಬೋನಸ್ ಪ್ರತಿ ಲಾಭ ಅಗಯ ರುಪಿಯಲ್ ಕೋಟಿ ಹಾರಸೆ ಹೆಟ್ಟ ಇಕ್ಮವಾಯಿ ಶ್ರೀಲಂಕಾ ಇನ್ಶೂರೆನ್ಸ್ ಲೈಫ್ ಬಿಯಕಮಿನ್ ಮವಕಮಿನ್
1: FIFA World Cup nominee mobile SLT Mobitel within obata niyama avasthawa FIFA World Cup 2026 then Pio Mobile app ekos se mulu lankawatama nominee balanna puluwan oya karanno ne Pio Mobile app ekak download karaganne ka vitarai FIFA World Cup unusuma aragena Net FM saha SLT Mobitel kandayama July 8 wenida Gampola nagareta enawa edata obat apith ekak ekathu wenna fun games walata sahabhagi vela tagi godak dina gannat puluwan edata SLT Mobitel fiber connections mobile connections miladi gannat puluwan wagema vishesha deemana rasak oyala wenu
2: අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න
3: 0111 437 1250 ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
4: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ
5: දැන් ඕනේ නෑදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ
6: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සෝයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින් කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
9: මම කොටද මේ ආචී කියන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
10: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
13: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජනය අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි මොකට මොනවද හිතුනේ
12: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
11: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
12: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
14: Brought to you by
15: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin
16: Rasata Gunata Uyanna Vijaya Tuna Paha
17: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන් මම තන්න ප්‍රයිම් ගෲප් 13:22
18: දම්රෝ ෆෝම් මිට සඳහා 10%ක වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්
19: Net FM Algo Town
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ අදම කතා කරන්න 0112 636 636
5: දවල් එකයි විනාඩි 18යි
7: ගින්දර හැන්දෑවා

0: Tuuli hatai, tääki hatai. Onna, onna, tääki ja kaavaa.
1: Onna, onna, tääki ja kaavaa. Tämä on lekkai vinaadi vissi, hatarai velava. Dengi ting lässi venna, chaggal ganna phone kaatattu. යන්න නැත්නම් FM අපේ Facebook fan page එක පැත්තට මුලින්ම fan page එක like කරලා follow කරලා නැත්නම් like කරලා follow කරලා ඉක්මනට ගිහිල්ලා wall post එකට යටින් ටග්ගාලා comment කරන්න බලන්න. අපි බලමු අද ජූලි 7යි තෑගි 7යි මේ රුපියල් 77000ක් වටින තෑගි ටික කවුද දිනාගන්නේ කියලා. එහෙනම් ඉතින් ඔයාලට රුපියල් 77000ක තෑගි දිනාගන්න පුළුවන් අද Pearl Bay යන්න. ටිකට්ස් 77000ක දිනාගන්න පුළුවන් කියන්නේ ආ ඉතින් වීකෙන්ඩ් එකේ ඔයාට සුපිරි ෆන් එකක් ගන්න පුළුවන්. මොකද කියන්නේ ලෑස්තිද ගර්ල් ෆ්‍රෙන්ඩ් එක, වයිෆ් එක, ෆැමිලි එකේ කට්ටියත් එක්ක Pearl Bay යන්න තමයි ඔන්න මේ පරවාඩි chance එක දීලා තියෙන්නේ. එහෙනම් ඉතින් දවල් එකයි විනාඩි 24යි කියලා ටග්ගාල කමෙන්ට් කරගෙන කමෙන්ට් කරගෙන කමෙන්ට් කරගෙන යන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ටග්ගාල මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන් ඔයාගේ නම ගම විස්තර ටිකත් එක්ක 0711 95 95 95ට. හරි, දැන් යමු අපි ටග්ගාල මෙන්න මේ පරිවිඩ ටික මතක් කරගෙන. ඊට පස්සේ මම කියන ඔයා ගැන බලමු කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා. ඉස්සල්ලාම මං හිතන්නේ ඒ ගැන මතක් කරලා හිටියා නම් හරි බෑනේ. ඉතින් මේ WhatsApp එකට කෝල් කරනවනේ කට්ටිය. මොකද ඔච්චර හදිස්සි. අදත් මතක් කරා, මතක තියාගෙන අපිව මතක් කරන්න. ජය වේවා සරච්චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගම සරච්චන්ද්‍ර ඩයස් අයියා. ගොඩාක් ආදරෙන් මං ඔයාව එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට. එතනින් පස්සේ තව කවුද ඉන්නේ? ජානු තෑගියක් ආවා. ඔව් ඔව්, තෑගියක් දැන් ඇවිල්ලා තියෙන්නේ. මාත් ගින්දර හැන්දම අහගෙන ඉන්නේ. අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් කළා තිනවා ප්‍රදීප් කනංගම මාතර ඉඳලා. තෑන්ක් යූ අනේ මාව අහගෙන ඉන්නවට මං ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. ওই විදිහටම ගින්දර හැන්දම අහගෙන ඉන්න ඕන. හරිද? එතනින් පස්සේ තව කවුද ඉන්නේ? හායි ගින්දර කුණේ, ඇයි ජානු උම්ම කැටේ? ඔය ගින්දර ගින්දර කියලා කිව්වට මල් අගට අහම ඉතින් එච්චරම ගින්දරත් නෑ. ගින්දර වුණත් පිච්චන්නේ. නිපුණි අනුරාධපුරෙන් මැසේජ් කරලා තියෙන්නේ. බලමු ඔයාටත් තෑග්ගක් ගන්න නම් ඔයාත් හරියටම තෑගියක එන වෙලාව අපිට මැසේජ් කරලා කියන්න ඕන. හරිද? අයිබෝවන් මම බුතලින් චමින්ද. මවත් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. කෝ බලමු බලමු කවුද අම්බි මේ ඉන්නේ මගේ සෙට් එක. සුබ සැන්දෑව ගින්දර හැන්දෑවි තෑගියකාට සහ ජානු මැණිකට. ඕන් ඕකනේ කරන්න බැරි. දැන් ඔක්කොටම කලින් තෑගියකා ලොකු වුණා කට්ටියට. නරකට හිටි ඉස්සලාම මගේ නම කියලා ඊට පස්සේ තෑගියකාට සුබ සැන්දෑවක් කිව්වනා. අපි තාම හැමදාම අහනවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න බුත්තලින් චමින්ද අයියා. චමින්ද අයියා කියලා තියෙනවා මෙන්න මේ කට්ටිය සින්දුවකට එකතු කරගන්න කියලා. NSRS ටේලර්ස් එකේ වැඩ කරන මගේ යාළුවෝ සෙට් එක මගේ වයිෆ් ශාමිකා, පුතමල් ෂාන්, දොමල් ෂී, මසිරා අංශන මල්ලි, විද්‍යානංගි, ඒ වගේම වැල්වට අරන් වැඩි කියලා හිතෙන් බණීවිදෝ. මං බණිනවද කොල්ලෝ ඔයාට? අද පළවෙනි උම්මක ගෙදර ආයිට දෙවෙනි උම්මක දෙන්න මට. මං පළවෙනි උම්මකත් ඔයාටම දෙන්නද? ඔන්න මං ගෙදර ආයිට දුන්නේත් නෑ, පළවෙනි උම්මක චමින්ද අයියට තමයි අද දුන්නේ. හරිද? ඒ අතර ඔයාට මතක් කරන්න ඕනි මේක ගෑනු ළමයින්ට දැන ගන්න ඕනි පණිවිඩයක්. ඒ තමයි ඉතින් ඔයාගේ අපහසුම දවස් පහසු කරගන්න පුළුවන් හරිම දේ ඔයාගේ ළඟ දැන් තියෙන්න ඕනි. මේ අපහසු දවස් කියලා කිව්වේ මොකක්ද අනේ? එහෙම දවස් තියෙනවද? තියෙනවා. හැබැයි ඉතින් ඒ දවස කිසිම අපහසුවක් නැතුව ගෙවන්න නම් ඔයාගේ ළඟ අනිවාර්යම තියෙන්න ඕනේ දේ තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. ෆෙම්ස් ඇය දැන් ඔයාට කිසිම අපහසුවකින් තොරව ඇඳගෙන ඉන්න පුළුවන් ඔයාගේ පීරියඩ්ස් දවස් වලට. මොකද ගොඩාක් වෙලාවට අපි පෑඩ් එකක් තෝරගන්නකොට හිතනවා මේ පෑඩ් එකෙන් ලීක් වෙයිද, ඇඳගෙන ඉන්න පුළුවන් වෙයිද, අපහසුවක් දැනෙයිද, ඔය වගේ දේවල් ගැන අපි හිතනවනේ. හැබැයි ඉතින් ළමයෝ කිසිම විදිහකින් ඔයාට මේ දේවල් ගැන හිත හිත වද වෙන්න දෙයක් නැහැ. ඔයාගේ ජීවිතේ හොඳම දවස්වලට දෙයියෝ මේ වගේ දේවල් සෙට් කරනකොට ඔයාගේ ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දේ තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. ඉතින් දැන් ඔයා කඩේට යනවා නම් ඔයාගේ පාර්ට්නර්ට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙනවා නම් අනිවාර්යයෙන්ම ෆෙම්ස් අයම ගෙනල්ලා දෙන්න. මොකද ෆෙම්ස් අය කියලා කියන්නේ ඇඳගෙන ඉන්නත් පහසුයි, ලීක් වෙන ප්‍රශ්නත් නැහැ. ඒ වගේම තමයි ගෙවන බිලට උසස් තත්ත්වයේ සාධාරණ මිල ගණන් යටතේ ඔයාට උසස්ම තත්ත්වයෙන් අරගන්න පුළුවන්කම තියෙනවා මේ ෆෙම්ස් අය. ඉතින් මේ සියල්ල එක්ක SLS ISO සහතික සහිතව තමයි ගෙවන මිලට හොඳ වටිනාකමක් තියෙන සාධාරණ විදිහට මාකට් එකෙන් දැන් ඔයාට අරගන්න පුළුවන්කම තියෙන ෆෙම්ස් අය. ඉතින් ඔයාට ෆෙම්ස් අය දැන් ඕනම සුපිරි වෙළඳසැලකින් සහ ෆාමසි වලින් අරගන්න පුළුවන්කම තියෙනවා. හරි, ඒකනත් මතක් කරගෙන මෙන්න මෙයාවත් මං එකතු කරගන්නම්කෝ. හායි ජනුරංගි, අපි තව වහගෙන ඉන්නේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා අශෝක මෙසේජ් කරලා තියෙනවා. අනේ තැන්ක් යූ, අනේ වාගේ කමෙන්ට් එකට මං ආදරෙයි. හෙලෝ ගින්දරි, අටියන්තොට දේශාන ස්ටුඩියෝ එකේ අපි තව වහගෙන ඉන්නවා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හොඳේ. අටියන්තොට net අහන හැමෝමයි, ඒ වගේම අපේ බුසු බුසු කොල්ලවයි එකතු කරගන්න කියලා තමයි කියන්නේ. බුසු බුසු, මං ඔයාටම තමයි මේ සින්දුව දෙන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: දවල් 1 විනාඩි 42.
2: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි.
3: මල්ලි, ඒ රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
2: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
3: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
2: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
4: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ. දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
5: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. serendip green plantation private limited.
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
10: අක්මා විතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.

0: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් superiorම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667222 අමතන්න.
3: දවල්ේ කයි විනාඩි 44.
4: දවල්ේ කේ මූඩ් බූස්ට් එක. Net FM Kinder Handeva. විචානු.

මේතාලිරං ඉතින් කාලෙකට නෙමෙයි හැමදාටම තමයි. හරි දවල් එකයි විනාඩි 45ක් වෙනකොට මේ හැන සින්දුවට යන්න කලින් ඔයාට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මුලින්ම මතක් කරන්නම්කෝ ආයුර්වේද ඖෂධ ගැන කතා කරන හැම වෙලාවකම මුලින්ම මතක් කරන දේ තමයි හොඳම තැන ඒ තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. දැන් ඉතින් වෙන වෙන තැන්වලට ගිහිලා රස්තියාදු වෙන්න දෙයක් නැහැ. ඔයාට ඔයාගේ ඔය තියෙන හැම ලෙඩකට දුකකටම සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන අතර හොඳම ඖෂධ තියෙනවා. ඉතින් මෙච්චර කාලයක් දියවැඩියාව වගේ රෝගයක් නිසා ඔයා පීඩාවට පත්ලා හිටපු කෙනෙක් නම් කොච්චර බෙහෙත් ගත්තත් මේකට තවමත් ඔයාට මේකෙන් ගොඩෙන්න බැරි වෙලා තියෙනවා නම් මම ඔයාට කියන්නම් හරිම දේ. ඒ තමයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර තියෙන මෙන්න මේ නිෂ්පාදනය. ෂුගර් තියෙනවා නම් සෙවනගල මධුමේහ හරිණි කැප්සියුල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රතික්ෂාව, කැස්ස, උණ ඇඟපත වේදනාව මේ හැමදේම මේ දවස්වල ඕනාවටත් වැඩි අහන්න තියෙන දේවල්නේ. ඉතින් මේ හැම දෙයම ඉච්ඡාවටම සුව කරගන්න මේ වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මධුකා කැස්සට පැනිය කියලා කියන්නේ. ලිවර් එකේ තෙල්, ෆැටි ලිවර් මෙන්න මේ වචනේ අහුණ ගමන් කොච්චර නම් බය හිතෙනවද? දැන් බය වෙන්න දෙයක් නෑ ළමයි ඔයාට. සෙවනගල ලිව බූස්ටිං කැප්සියුල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි අම්මලා කොච්චර දඟලනවද උයා ගන්න කෑම ටික බත් ටික ළමයාට කවා ගන්න කොච්චර කවන්න ට්‍රයි කරත් කෑම කන්නේ අප්‍රියයි කියනවා. බඩ පිපෙනවා, බඩ කැක්කුම, බඩ අචීර්ණය මේ හැම දෙයකටම තමයි 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් දැන් තියෙන්නේ. ඉතින් සෙවනගල නිෂ්පාදන අතරේ නිෂ්පාදන ගණනාවක් තියෙනවා, ඖෂධ ගණනාවක් තියෙනවා. ඒ අතර විශේෂයෙන්ම හෙයා එක ගැන කොණ්ඩෙ ගැන හිතන කෙල්ලන්ට කොල්ලන්ට මම මේ කියන්නේ සෙවනගල ශ්‍රියාදේවි හෙයා ඔයිල් එක අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීවබල අම්ල පිත්ත සෝය, සෙවනගල හන්දි රාජ තෛලය මේ විදිහට එකී නොකී මෙකී නිෂ්පාදන ගණනාවක් තියෙනවා. වඩ 100%ක් නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඉතින් මේ කියන සියලුම නිෂ්පාදන කමල් බඳුල වීරපෙරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි සිද්ධ වෙන්නේ. වගේම අපේ වෙදකම, අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගන්න කෝල් එකක් දෙන්න. මෙන්න මේ නම්බර එක ලියා ගන්න. කොලයක් පැනක් ළඟ තියෙනවා නම් එහෙම නැත්නම් ෆෝන් එක අතේ තියෙනවා නම් ඩයල් කරගන්න. 0-47-31-33-540 ආයමත් මතක් කරන්න 0-47-31-33-540 දැම්මම කාල් කරන්න. වැඩි විස්තර දැනගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කාල් එකක් දීලා. කෝල් කරපු මෙන්න මේ කට්ටියත් මතක් කරගෙන මම මේ සින්දුවට හන දෙන්නම්කෝ. ගල්ලේ සීතා කතා කළා. හයි සීතක්කා, කොහොමද? ගඩ දවසකින් මාව අල්ලගත්තේ කියලා කිව්වා. හස්බන්ඩ් ජයතිලකවත් මේ වෙලාවේ net අහගෙන ඉන්න හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. ගඩාට ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම මහරගම මගේ චාන්දනි අක්කත් ඉන්නවා මවහගෙන. හස්බන්ඩ් සමන් අයියා, ඊට පස්සේ දුව අනුෂිකා, පුතාලා දෙන්න හසිත ජනීෂා. ගඩාට ආදරෙන් එකතු කරගන්න. ඒ වගේම අපේ මහරගම ෂෙහාරු ෆැෂන් එකෙත් මේ ලාවෙ නැත්ත හගෙන නේද ඉන්නේ. ගින්දර හැඳාව හගෙන ඉන්න මගේ කොල්ල කෙල්ල සෙට් එකටම තමයි මේ සින්දුව. හිතනින් පස්සේ මාබිම කාන්ති අම්මා ඔයාව අමතක කරන්නේ කොහොමද? ඉතින් රත්තරනේ මම. යනුක පුතා, මදුෂිකා දුව, සංගීත් පුතා, ලියනාරච්චි අයව තණ්ඩි වාරෙම එකතු කර ගන්න කියලා කිව්වා. thank you අනේ මාව හගෙන ඉන්නවට පුංචි පැටියෙක් කතා කරා මට. මට ආදරේ කියලා කිව්වා. මං ඉතින් අපේ කාන්ති අම්මටයි කතා කළේ. යෙනුක පුතාද සංගීත් පුතාද කියලා නම් අහගන්න බැරි වුණා. කවුරුනත් ඔයාටයි මං ගොඩාක් ආදරේ. හරිද? මේ සින්දුව හමු වෙනා අංගින් ඔය විදිහටම net එක්ක.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දවල් එකයි විනාඩි 53යි.
4: ගෑනු ළමයින්ට යාලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යාලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
7: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
8: දැන් ඕනේ නැදුව යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
9: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
10: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: හදරෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
3: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
2: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ.
3: යස් යස්. එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
2: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන් ලෙහන්සා. WhatsApp 0711 95 95 95. net fm facebook live.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න. සුබ දහවලක් දවල් දෙකයි විනාඩි දෙකයි.

0: යන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම ඇත්නියුස්.
4: අයිබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. වසර 20කට ආසන්න කාලයක් ගාසා තීරයේ පවත්වාගෙන ගිය සිවිල් පාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම විසිරුවා හැරීමට හමාස් සංවිධානයේ තීරණය කර තිබෙනවා. ඇමරිකාවේ මැදිහත්වීමෙන් සකස් කරනු විශේෂ සාම සැලැස්මකට අනුව මෙම තීරණය ගත් බවයි හමාස් සංවිධානය නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ. ඒ අනුව ගාසා තීරයේ දෛනික සිවිල් පාලන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා විශේෂඥයින්ගෙන් සදුම්ලත් අන්තර්කාලීන කමිටුවක් වෙත බලය පැවරීමට තමන් සූදානම් බවද හමාස් සංවිධානය පවසනවා. National Committee of the Administration of Gaza නැතහොත් NCAG නමින් නව කමිටුව එය සඳහා ස්ථාපිත කරන බවයි හමාස් සංවිධානය වැඩිදුරටත් පවසන්නේ. මිලගනෙත් නිවුස් පසරු තුනට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කියා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
5: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendip Green Plantation Private Limited.
6: Kavadak aluth kaagith net.
7: Ahala thiyenawada? Merilath jeevath wenna minissu gana.

0: සත්‍යා ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
0: LOLC Finance. හරි

0: හැන්දෑව.
1: Brought to you by
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: Fems ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
4: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මව්වරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
7: දවල් 2 විනාඩිය 11යි.
8: FM 95 94.8.

0: ZFM Kinder Händeva Vigiano.
1: Oh yeah,
0: Kinder Händeva, Kinder Händeva.
2: දවල් දෙකයි විනාඩි 12යි වෙලාව. අම්මෝ මේ පැය පටන් අරගෙන පොඩි වෙලාවක් ගිහිල්ලානේ නේද ඉක්මනට. හරි මේ පැයට එනකොටත් ඉතින් තෑගියකා තෑගි ටික තව තියාගෙන බලාගෙන ඉන්නවා. ඕනි නැද්ද මේ තෑගි වාගේ කරගන්න? ඕනිනේ නේද? එහෙනම් ඉතින් දැන් කලින් පැයේ කවුද වින් කරේ කියලා මම කියනවා. එක තෑග්ගක් නෙමෙයි අද. හරිද? ජූලි 7ට ඔන්න තෑගි 7ක් 77,000ක මෙච්චර තැගි ගොඩක් දෙන්න මෙයාට හිතුණානේ ඉතින්. අන්න එහෙම තමයි අපි අක්කුංග ෂේප් කරගෙන ඉන්නේ. තැග්ගක් ගන්න කිව්වොත් ඉතින් ගෑනු ළමයි නේද, යකෙක්ගෙන් හරි කමක් නැහැනේ. ඒ හින්දා මං ඒ චාන්ස් එකට අරන් දීලා තියෙන්නේ පොඩ්ඩක් ෂේප් කරගෙන. එයාට දෙන ආදරේ වැඩි වුණාම එයා තෑගි වැඩි කරන්න පටන් ගන්නවා. අම්මෝ හරි මේ පැය පටන් ගන්නකට මාට මතක් කරන්න ඕනි, මේ පැයදිත් ඉතින් කලින් පැයේ වගේම තෑගියකා සද්ද කරන සද්දේවාට ඇහුණ ගමම්ම ටක් ගාලා ගන්න ෆෝන් එක අතට. අපේ වාල් පෝස්ට් එක තියෙනවා ZFM Facebook ෆෑන් පේජ් එක, ගිහිල්ලා ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ නමගම විස්තර ටිකත් එක්ක ටක් ගාල හරිම වෙලාව කමෙන්ට් කරගෙන යන්න. ඒ අතරේ ඔයාට අපේ වට්ස්ඇප් මෙසේජ් එක, වට්ස්ඇප් චැට් එක පැත්තට ඔයාට හරිම වෙලාව මෙසේජ් කරන්න පුළුවන්කම තියෙනවා. ඔයාට නම්බර් එක මම ටක් ගාල මතක් කරලා ඉන්නම්කෝ. එතකොට ඔයාට පුළුවන් මේ මෙසේජ් කරන්න. තාම බැරි වුණා නම් ටක් ගාල මෙසේජ් එකක් දාන්න වෙලාව ඇහුණකම නේද? 0711 95 95 95 මගේ වට්ස්ඇප් නම්බර් එක එන්න චැට් එකට. මම චැට් එකේ ඉන්න ඔයත් එක්ක අපි ඉතින් ඔය පොඩි ගොසිප් ටිකකුත් ඔය අතර කතා කරමු. හරිද? ඒ අතර කාල් කරන්න පුළුවන් 0112 55 33 63 මගේ හාට් ලයින් නම් එක ඉන්න. මං කාල් සාංශ කරන්නම් තව චුට්ටකින්. මෙන්න මේ කට්ටියවත් එකතු කරගෙන ඒ අතරේ ඔයා ඔය තැගියකාගේ වෙලාව කමෙන්ට් කරන්න යන අතරේ අනිවාර්යෙන්ම අමතක නොකර කමෙන්ට් කරන්න තව දෙයක් තියෙනවා. ඔයා දන්නවනේ සුහසක් රසික සිත් සැනසූ නොම්බියන මිනිසා කවුද කියලා කවුරු හරි කෙනෙක් වාගෙන් ඇහුවත් ඔයාට කියන්න පුළුවන් ඒ තමයි එච්.ආර්. ජෝතිපාල මහත්මයා කියලා. ඉතින් එතුමන්ගේ අද 39 ගුණානුස්මරණය තියෙනවා. ඒ වෙනුවෙන් අද දවස පුරාවටම නිත්හගෙන ඉන්න ඔයාට එතුමාගේ හරිම ලස්සන ගීත ගණනාවක් අහන්න ලැබෙනවා. ඉතින් ඔයා දන්න සින්දු මොනවද කියලා ගිහිල්ලා අපේ පෝස්ට් එකක් තියෙනවා පේජ් එකේ, ඒකට කමෙන්ට් කරගෙනත් යන්න අමතක කරන්න එපා. හරිද? අපි අමුට අග්ගාල වට්ස්ඇප් මැසේජස් පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්න මේ කෙල්ල කොල්ල ටික කියලා බලන්න. තර්ෂිකා සුදර්ශි අම්පාරෙන් මැසේජ් කියලා තිනවා. හායි තර්ෂිකා, කොහොමද? ඔව එකතු කරගන්නම්. මම කසුන් රුවන්දික කැලණියෙන් සද්දට මහගෙන ඉන්න ගින්දර හැන්දෑව කියලා තිනවා. තෑන්ක් යූ මාව අහගෙන ඉන්නවට කොල්ලා. ඊළඟ සින්දුවට එකතු කරගන්න සුබ දහවල ගින්දර මැණික. අපිත් සද්දට මහගෙන ඉන්නේ කහපල හේලිත ෆැෂන් එකේ. සමන්ති මානෙල් කුමාරී, අනුපමා ප්‍රියදර්ශිනී, රූපා, ජයශානි, අජන්තා, නිශාන්ති, සුනීතා, නිලෝකා, දෙවුමි අක්කා. අද මට දෙන්න ජෝතිපාල මහත්මයාගේ සින්දුව. ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් මම මේ පැය පටන් ගන්නකොටම දුන. එයා ඉල්ලලා තියන්නේ මොකද්ද දන්නවද? වෙනතක යන්න ගියා මුලදී අත දීලා කොහොමද ඉන්නේ ඔයා මගේ හිත රිදවාලා. මට නම් හිතෙන්නේ කෙල්ල ලොකු බූට් එකක් කාලා තියනවා වගේ. බලමු හොඳේ, මං යන්න කලින් දෙන්න ට්‍රයි කරන්නම්. ඒ නැතත් ඊළඟ පැයදීත් මං ඔයාට ලස්සන සින්දුවක් අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා. ජෝතිපාල මහත්මයාගේ අක්කි උම්ම දෙකක් ඕනි කියලා තියෙනවා. මානෙල් අක්කට එකක්, එකක් මට කියලා තියෙනවා. ආදරේ දෙකක් මං ආදරේ ඔයාට පැලෙන්න. මගේ මැණික චතු තමයි මැසේජ් කියවලා තියෙන්නේ. මයික කිල්ලා තියෙනවා නේද? ඉන්නක පොඩ්ඩක් එක හිතලා බලලා ලස්සන කරලා දෙන්නත් එපැයි. දැන් තව එකක්. මට ඉතින් මං කියලා තියෙනවානේ ගොඩාක් ලස්සන්ට උම්මා දීලා පුරුද්දක් නෑ. හරිද? ඕවා පුරුදු වෙන්න ඉතින් අපිට කවුරුත් නෑනේ. හරි, එහෙනම් ඉතින් ඒ කටියත් එකතු කරගෙන මං අහන්න දෙන්න ලෑස්ති කරගත්තා මෙන්න මේ ලස්සන සින්දුව. ඒකට එකතු කරගන්නම් කට්ටියම. අහගෙන ඉන්න කොයි වෙලාවෙ හරි තෑගියක් ආයෙමත් සද්දයක් දායේ මං ආගිචානෝ.

0: Govisit Lotrejka.
1: SLT Mobitel 5x ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel 5x.
2: Black curry එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් Black curry රස soya meat. Black curry රසට මස් නොකා මස් කන්න.
3: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
5: Opals International මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සියවසක විශිෂ්ටත්වය Opals International
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
7: SLT Mobitel Pure TV නීල විකාශක
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0447 21 33 540

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුණු මාවත සතිය දවස්වල උදේ 10ට
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
2: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිව් 80ේදී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
4: Net FM Kinder Handeva Vijanu.

හවස දෙකයි විනාඩි 32යි වෙලාව. තැගියක තම කෑ ගැහුවේ නෑ. පොඩකින්න පොඩකින්න පොඩකින්න. තව ෂෝරි වෙලාවකින් යා කෑ ගහයි හරිද? අහගෙන ඉන්න. ඔඩ මතක් කරන දේවල් ටිකක් තියෙනවා. ඉක්මනට මාඩ මම මේ ටික මතක් කරලා ඉවර වෙලා ෂේප් එකේ අපි යමු තැගියක පැත්තට හරිද? මොකද කියන්නේ එහෙම හොඳයිනේ. ගෑනු ළමයින්ට වැදගත්ම වෙන දේ ගැන මුලින්ම මතක් කරලා ඉන්නද? ගෑනු ළමයින්ට ඉතින් වැදගත්ම පරිවිඩේ තමයි ඔයාගේ පීරියඩ්ස් දවස්වලට ඔයාගේ ළඟ තියෙන ඕනි පෑඩ් එක මොකද්ද? කවුරු හරි කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් ඔයා මොකද කියන්නේ? ඒ ගැන හරියටම දන්නේ නැති තවත් වාගේ යාළුවෙක් වාගෙන් අහනවා, අනේ මම පාවිච්චි කරන්න මෙන්න මේක, මෙන්න මේ ප්‍රශ්න ටික තියෙනවා, මොකද්ද කරන්න කියලා කවුරු හරි කෙනෙක් බැරි වෙලා හරි වාගෙන් ඇහුවොත් එයාටත් කියන්න, දැන් ඔය බොරු ගණන් දීලා හැම වෙලාවකම ලීක් වෙයි කියන බයෙන් ඉන්න ඕනි, ඇඳගෙන ඉන්න අපහසු, පෑඩ් එකක් ඇඳගෙන ඉන්නවට වඩා හැම දෙෙම ලේසි වෙන. ඒ කියන්නේ ඇඳගෙන ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ, ඔයාගේ වන මිලට සාධාරණ විදිහට අරගන්න පුළුවන් උසස්ම තත්ත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනි. අන්න එහෙමනම් ඉතින් ඔයාට ගන්න තියෙන්නේ ෆේම්ස් අයම තමයි. මොකද ෆේම්ස් අය දැන් මාකට් එකට එන්නේ SLS සහ ISO සහතික ඇතුව. සමහර වෙලාවට හොඳම දවස් මිස් කරගන්න වෙනවා අපිට මේ පීරියඩ්ස් කියන දේ නිසා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාගේ හොඳම දවස්වලට ආත් වෙනදට වඩා වැඩියෙන් හොඳින් ඉන්න නම් ඔයාගේ ළඟ දැන් තියෙන්න ඕන දේ තමයි ෆේම්ස් අය කියලා කියන්නේ. ගෑනු ළමෙක් වුණාම මං හර හැම වෙලේම කියනවනේ තමන්ගේ ළඟ පෑඩ් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. එහෙනම් ඔයාගේ ළඟ තියෙන්න ඕනි පෑඩ් එක තමයි ෆේම්ස් අය කියලා කියන්නේ. දැන් ඔයාලට දිවයින පුරා තියෙන ඕනෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් ෆේම්ස් අය අරගන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන මතක් කරාට පස්සේ මේ ගැනත් කියන්න ඕනි. ඒ තමයි ඕනම කෙනෙක්ට ආයුර්වේදය කියන නම කිව්ව ගමන් මතක් වෙන්නේ ආයුර්වේද නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගම. දැන් මෙච්චර කාලයක් ඔයා දුක් විඳපු දියවැඩියාවට හොඳම විසඳුම අරගෙන ඇවිල්ලා තියෙනවා සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගම. ඒ තමයි ඔයා ෂුගර් තියෙන කෙනෙක් නම් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍ය ඖෂධයක් හඳුන්වා දීලා තිනවා. ඒ තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය. ඔයාලට මේකත් අරගෙන පාවිච්චි කරන්න පුළුවන්. කාලයක් තිස්සේ ඔයාගේ ගෙදර කෙනෙක් කැස්ස හින්දා හැම වෙලාවකම පීඩාවෙන් ඉන්නව නම්, ඇඟපත වේදනාව උන මේ වගේ ප්‍රශ්න තියෙනව නම් සෙවනගල මදුකා කැස්සට පැනිය අරගෙන පාවිච්චි කරන්න. ඒ වගේම පැටිලිව කියන දෙයට බය වෙලා හිටියනම් බය වෙන්න දෙයක් නැහැ. පැටිලිව වලට තිත තියන්න ඔයාලට දැන් පුළුවන් සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කළා. මේ විදිහට නිෂ්පාදන ගණනාවක් මේ වෙනකොට හඳුන්වා දීලා තියෙනවා සෙවනගල ආයුර්වේද නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් මෙතනින් ඔයාට මේ ගන්න තියෙන සියලුම නිෂ්පාදන නිෂ්පාදනය වෙන්නේ කමල් බන්දුල වීරපිරුම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණයෙන්. අපේ වෙදකම, අපේ උරුමය, 40 වසරක අභිමානය එක්ක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට ඔයාට කතා කරන්න පුළුවන් හොඳ විශ්වාසයක් ඇතුව දැන් කතා කරන්න ඕනි නම් එක තමයි 0547 31 33 540 කියන ෆෝන් නම්බර් එකට කෝල් කරන්න. ඔයාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් යමු ටග්ගලා මාව අහගෙන ඉන්න කට්ටිය මතක් කරන්න. රිකිල්ල ගස්කඩ දිනේශ්‍රී සලෝන් එකේ මේ වෙලාවේ සද්දෙටම නෙත් අහගෙන ඉන්නවා ගින්දර හැන්දෑව. ඇයි මයිල පිටියේ දිනේශ්‍රී සලෝන් එකෙත් මේ වෙලාවේ මාව අහගෙන ඉන්නවා ස්ටාෆ් එකේ කට්ටිය. තැන්ක් යූ වනේ හැමදාම ඔය විදිහට නෙත් එක්ක ඉන්නවට. මෙන්න මේ කට්ටිය ඉන්නවා සඳීපනී නංගී, නවන්තිකා නංගී, ශාමා විජේසිංහ අක්කා. තැන්ක් යූ කාල් කරාට මෙහෙර සින්දුවටම එකතු කරගන්න සෙට් එකම. එතනින් පස්සේ මෙන්න මේ කට්ටියත් මට කාල් කරා. කම්බලපාරේ චිත්‍රාණි අක්කා කතා කරා, සෛරංග පුතා, චම්පිකා කඩේ, අල්විටිකල කඩේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නකෝ. ඒ වගේම අනුර හස්බන් වතල හුණු පිටියේ ෆැමිලිකේ අක්කලා ඔක්කොම එකතු කරගන්න කියලාත් කිව්වා. දැන්නම් කේන්ති ගිහිල්ලා ඉන්න කොල්ලෙක් ඉන්නවා. ඒ අපේ වල් පිටමුළු පාලි අයියා. පුතාල දෙන්න තුෂාන් මිහිරංග වයිෆ් දම්මි අක්කවත් එකතු කරගන්න කියලා කිව්වා. මං අක්කා කියන්නේ ආදරයට, උපාලි අයියා අක්කා කියන්නේ එයාගේ වයිෆ්ට. එයා අර නංගි කාලේ ටොක් කරලා යාළු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ නලී නිශාන්ත අයියා කතා කරා ගල හිටියා ගනින් ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ හැන සින්දුවටම. ඊට පස්සේ අපේ නෙත්මි ගර්ල් කතා කරා මට. ඉරිසි ආකාර අයියා කෙනෙක් ඉන්නවා නේද? ඉංජිනේරු අයියා. කේන්ති අයිද දන්නෙත් නෑ.
අයියමයි අම්මමයි තාත්තමයි සින්දුවකට එකතු කරගන්නකෝ. නෑ නෑ මම පොඩි ජෝක් එකක් කරේ. අයියා මගේ පනාක්කි කියලා කිව්වා. ඔයාගේ නංගි බබා. ඊට පස්සේ දිනෝෂයිනෝ වල්පිට බොල්ලෙන් හස්බන්ඩ් වයි දුවවයි පුතාලා දෙන්නවයි එකතු කරගන්නකෝ. දිනුෂක්කා ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. ඔය වගේම අනුමඩුව නිමේෂ්ගේ ෆැමිලිගේ හැමෝමත් එකතු කරගන්න කියලා කිව්වා. රඹුකණින් අපේ කාන්ති අම්මා. අනේ අමාර පැටියට ඊට මාස 8යිලු මම මේ පැත්තෙන් උම්ම දෙනකොට එයා අච්චි අම්මගේ මූණ දිහා බලනවලු. අනේ ඉතින් පැහිච්ච කෙල්ල දැම්ම ඉඳලා ඒවත් තේරෙනව නේද? ඊට පස්සේ නීටේල ෂොප් එකේ වසන්තක්ක වයි සුගත් මාලිවා එකතු කරගන්නකෝ අමාර පැටියට. හරිනේ අමාර පැටියට තමයි ඒ උම්ම එකතු වෙන්නේ. හරිද? ඒ කටියත් ඔක්කොම එකතු කරගෙන WhatsApp messages පැත්තටත් මම ඡග්ගල යන්න කවුද ඉන්නේ කියලා බලන්න අපි බලමු කවුද මාව අහගෙන ඉන්නේ කියලා. මේ වෙලාවේ මං චුට්ටක් කලින් එවපු messages පැත්තට යන්න. අපේ මාපලකම පියල්ෂා අයියා ඉන්නවා සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඊට පස්සේ චාමර ස්ටෝස් පනා පිටිය කළුතර චාමර තනෝෂා කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. හයි චානු අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. යටියන්තර මහවලින් සුදර්ශනී අංක message කළා තියෙන්නේ. දොල දෙන්න සඳසි ගිහන් ගා ඒ වගේම හස්බන්ඩ් මිලින්ද යටියන්තර නැත්තහන හැමෝමත් එකතු කරගන්න ආදරේ මැනික කියලා තියෙනවා. මාත ආදරේ යනේ ඔයාට. ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජානු මැනික තංගලෙන් අප්සරා. හයි මවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා කියලා තියෙනවා. අනිවාර්යෙන්ම එකතු කරගන්න. රත්නපුර අපේ සතස සෙට් එකත් මේ වෙලාව ගින්දර හැන්දා වහගෙන ඉන්නවා කියලා තියෙනවා. කට්ටියම එකතු කරගන්නම්. මහන්සි නෑනේ නේද මගේ කෙල්ලන්ට කොල්ලන්ට.

හුණාදේ හුණාද දවල් දෙකයි විනාඩි 41යි වෙලාව. ජූලි 7යි තෑගි 7යි මගෙන් උම්ම 7යි දවල් දෙකයි විනාඩි 41ක් වෙනකොට ඔන්න තෑගි අකා කෑ ගැහුවා ළමයි. ටග්ගල් ගන්න ෆෝන් එක අතට යන්න යන්න අපේ නෙත් FM Facebook fan page එක පැත්තට ගිහිල්ලා ඉවර වෙලා අපේ wall post එකට ටග්ගල් comment කරගෙන comment කරගෙන comment කරගෙන යන්න. ඔයගෙ විස්තර ටිකත් එක්ක. එහෙමත් නැත්නම් WhatsApp එකෙන් ටග්ගල් message එකක් දාන්න. අඩුපුලංකම තියනවා එතකොට ඉතින්. Pearl Bay යන්න ටිකට් එකක් දිනා ගන්න. හරිද? මම ටග්ගල් කියන්නද කලින් පැයේ කවුද win කරේ කියලා. පෙපල්ල වෙනි ජයග්‍රහකයා කැගල්ලෙන් නිලපුල් හේරත් ඔන්න ඔයාට අද ජූලි 7 වෙනිදා තැගියකාගේ තැගි 7 එක තැගක් වාගේ කරගන්න පුළුවන් වුණා. හරිද? නිලපුල් හේරත් ඒ විදිහට වින් කරනකොට ඊට පස්සේ කොළඹින් රවිෂ්ක, හයි රවිෂ්ක, ගර්ල්ෆ්‍රෙන්ඩ් එක ඔන්නේ අන්න පුළුවන් පර්ල් වේ. ඔයා ට්වින් කරලා තියෙනවා රවිෂ්ක අද දවසේදී පළවෙනි පැයේදී. ඊට පස්සේ කවුද කියලා බලමුද. ඊට පස්සේ වැල්ලම් පිටියට තමයි ඊළඟ තැග්ග ගිහිල්ලා තියෙන්නේ. ඩිල්ලානි පෙරේරා ඔයා තමයි අද දවසේ ඊළඟ ජයග්‍රාහිකාව. ඔයාටත් පුළුවන් මේ විදිහටම අද තෑගි 7 77,000ක තෑගි දෙනකොට එක තෑග්ගක් ඔයාගේ කරගන්න. එහෙනම් ඉතින් ටග් ගාලා මේ පැයේදී කීයද දැහුණේ කියලා කමෙන්ට් කරන්න, මැසේජ් කරන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: දවල් 2:46.
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
3: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට නියම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 8 වෙනිදා ගම්පොළ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun Games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel Fiber Connections, Mobile Connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන් සෝදානම් කරලා තියෙනවා.
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pio TV නිල විකාශක.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka
4: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pio TV නිල විකාශක.
7: අද තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0112 767 787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
8: හරි ගියේ, හරිම තැනට ගියේ. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
9: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
12: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා.
13: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
1: දවල් 2:49. හදේ උපන් ලඳේ අහන්න කලින් ඔය හදේ ඉන්න ලඳේට අපහසුම දවස් තියනවා හරිද? අන්න යා වෙනුවෙන් ඔයාට සිද්ධ වෙනවා එයාට ගැළපෙනම දේවල් තෝරගන්න. දැන් මම මෙහෙම කිව්වහම අපේ කොල්ලො ටික කියයි ඒවා ඉතින් අපිට දැනගත්තා කියලා වැඩක් නෑ කියලා. එහෙම කිව්වොත් දෙන්නේ දෙකක් හරිද? මොකද මං එහෙම කියන්නේ ඒව ඔයත් දැනගෙන ඉන්න ඕනි ඔයාගේ පාර්ට්නර් විදිහට. එයාට අපහසුම දවස්වලට ඔයා ඉදවල් ගණන් ගන්නද ඉන්නවද? එහෙමනම් මං කියන්න ගෑනු ළමයි අද්දම බ්‍රේක් අප් වෙන්න ඕන හරිද? එයා බැරි වෙලා හරි කිව්වොත් ඔයාට මට බබා අද මෙහෙමයි, අද පීරියඩ්ස්, ඒ නිසා මට පැඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා. ඔයා එතකොට කිව්වත් ඔයාගේ පාට්නර් අනේ මට නම් බෑ ඔයා ගිහින් කඩෙන් ඉල්ලන්න, මට ලැජ්ජයි. ඔයා ලැජ්ජ වෙන්න දේවල් නෙමෙයි හරිද? එතකොට එයා බෑ කියනවා නම් මං කියන්නේ අද්දම බ්‍රේක් අප් වෙන්න ඕනි. හරි, කොහොම වුණත් ඔයා දැනගන්න ඕනි ඔයාට මේ ජීවිතේ අපහසුම දවස්වලදී ඔයාගේ ළඟින්ම තියෙන්න ඕනි දේ මොකද්ද කියලා. ඒ තමයි ෆෙම්ස් ඇය කියලා කියන්නේ. ෆෙම්ස් ඇය ඔයා පාවිච්චි කරනවා නම් ඔයාට බය වෙන්න දෙයක් නෑ අනිත් දේවල් වල වගේ. ලීක් වෙන ප්‍රශ්න කොහොමත් නෑ. එහෙමත් නැත්නම් ඇඳගෙන ඉන්න අපහසුකුත් නැහැ. ඔය ඔක්කොම දේවල් හරිම පහසුයි. ඔයාට දවසේ ඇඳගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලීක් වෙයි කියලා බයෙන් ඉන්න දෙයක් නෑ. ඔයා හිතන්න අද ඔයාට එක්සෑම් එකක් දෙනවා. එහෙම නැත්නම් ජොබ් ඉන්ටර්විව් එකක් දෙනවා. මේ වගේ හොඳම දවස් මිස් කරගන්නේ නැතුව ඒ දවස්වලට ගිහිල්ලා හරියට ෆේස් කරන්න බැරි වුණොත් ඒක ඊටත් වඩා ලොකු ප්‍රශ්නයක්නේ. ඉතින් ඒ දවස්වලට ඔයාගේ ළඟ තියෙන FM සයනං ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට හරිම පහසුවෙන් ඔයාගේ මේ වැඩ ටිකත් කරගන්න පුළුවන්. ගෑනු ළමයි ගොඩාක් වෙලාවට පීරියඩ්ස් දවස්වලට තමන්ට තමන්ව මිස් කරගන්නවා. එහෙම කරන්නේ නැතුව ඔයා FM සය හැම වෙලාවකම ඔයාගේ ළඟ තියාගන්න. මේ සියල්ල එක්ක SLS සහ ISO තත්ත්ව සහතික එක්ක තමයි FEMSAI මාකට් එකට එන්නේ. ඉතින් ඔයාට ඕනෑම සුපර් මාකට් එකකින් ඒ වගේම ෆාමසි වලින් දැන් FEMSAI මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට මාකට් එකට ගියහම ඕන තරම් නම් වලින් එක එක නම් වලින් පෑඩ් පැකට්ස් තියෙනවා. හැබැයි ඒවා ගණන් බැලුවාම ඇයි අප්පා මෙච්චර මෙව ගණන් කියලා හිතෙනවා. හැබැයි ඔයාට දරන්න පුළුවන් පහසු මිලකට දැන් FEMSAI මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාත් අර ගන්න ඔයාගේ අපහසුම දවස්, ඔයාගේ හොඳම දවස්, මේ අපහසු දවස් නිසා පීරියඩ්ස් වසෙසා මිස් කරගන්නේ නැතුව ඒ දවසොත් වෙනද වගේම පහසුවෙන් ගෙවන නම් ෆේම්ස් ඇය දැන් ගෑනු ළමෙක් විදිහට ඔයාගේ ළඟ තියෙන්න ඕනේ. දැන් අපි අමුතු අග්ගල ඉක්මනට කටියක් එකතු කරගන්න. මේ ඇහෙන සින්දුවට ජනරංගේ අපිත් තව ගින්දර හැන්දෑවට ලස්සන සින්දුවක් දෙන්න කියලා මැසේජ් කළා තියෙනවා. අපි ජයන්ත අයියා ගර්ල් ක්‍රියේෂන්, ජයන්ත ගර්ල් ක්‍රියේෂන් ගම්පහ කටියම එකතු කරගන්න මම මේ ඇහෙන සින්දුවට. එතනින් පස්සේ බදුරලිය අපි ඉන්ද්‍රාණියක කතා කරා සින්දුවකට එකතු කරගන්න කියලා කිව්වා. ෆැමිලිකේ හැමෝමයි, කම්බරවල ගමේ හැමෝමයි, මොරවිටිය රාණියක් කවයි කටියම එකතු කරගන්න ලියනාරච්චි අයියා. හැමදා ඉතින් මට මොනාහරි කියනවනේ මෙයා. අද කිව්වා තෑගි හතයි, අනේ ජෝලි හතයි, තෑගි හතයි. මේ කෙට්ටුවට ඉන්න මට ජානු බබා මහතයි කියලා කිව්වා. අනේ අනේ එනවා මාතික කෝලං කරන්න, පුදුම කෝලං මෙයාගේ තියන්නේ. ආ දැන් අපි කාන්ති අම්මවයි, කුසුමාවති අම්මවයි, සමන් මුදලාලිවයි කාලෙන් එකතු කරගන්න කියලා කිව්වා. තැන්ක් යූ ලියනාරච්චි අයියා මට හැමදාම වගේ අදත් කාල් කරාට මේ සංගීතය එකතු කරගන්නා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: දවල් දෙකයි විනාඩි 57යි.
4: හැමතේකම එක වගේ නෙමේ. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවිනසූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
6: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
7: බය වෙන්න එපා. වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේ෷ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 077 406 43 97.

0: දහස් විසිහය FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
2: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
3: යහගුණ වඩන අපේ රස විජේ.
2: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
4: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු

0: ලීක් වෙන්නෙත් නෑ.
1: ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
2: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540.
3: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කිඳර හැන්දෑව.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
2: හවස තුනයි විනාඩි දෙකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන එන්නේ
4: හරි ගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
6: අම්මා ආතරින් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
7: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ

0: තොරතුරු වාර්තාව ලබා ගන්න ක්‍රිබ් ශ්‍රී ලංකා.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම ඇත් නිවුස්.
2: අයිබෝවන්, ජනතාව විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම තරංග. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල කිරි ඉඩම්බය ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මාස 90 දා තිබූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගැවීම ප්‍රතික්ෂේප කර තිබේදී ඊට පටහැනිව හානි පූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජ නිලධාරීන්ට තම නිලබලය භාවිත කරමින් බලපෑම් සිදු කළ රුපියල් 88,50,000ක් වන්දි ලබා ගැනීම තුළින් දූෂණ නැමැති වරද සිදු කිරීම සහ ඊට ආධාර අනුබල දීමට විතිකරුවන්ට රෙහිව අල්ලස් කොමිසම් විසින් චෝදනා ඉදිරිපත් කර තිබෙනවා. මෙලග නෙට් නිවුස් පසර 4ට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙට් නිවුස් ටොටල් කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: විශ්වාස කරන සත්‍ය
3: ඔබ වෙත ගෙන ආවේ
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: කවදත් අලුත් කාගෙත් නෙත්
6: අහලා තියෙනවද මැරිලත් ජීවත් වෙන මිනිස්සු ගැන?

ತೆರನಿಯ ಜ್ಯೋತಿ ಒಬ್ಬ ನಥಿವ ಒಬ್ಬ ಎಕ್ಕ ವಸರ 39 ಅಪಿ ಜೀವತ್ ವೆನವಾ.

0: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
1: ෆ්‍රෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
2: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
3: FM 95

0: ZFM Kinder Händeva Vichanu. Kinder Händeva. Kinder Händeva.
1: Kinder Händeva. Tonight we are here for live love. And I think after that, I'm going to play that song. Himit Harid. මේ පැයිදි තාට කාල් කරන්න මෙසේජ් කරන්න සින්දු ඉල්ලගන්න මේ පැතර එන්න පුළුවන්කම තියෙනවා ඒ අතරේ මේ පැයිදි තෝ තැගි අකා කොයි වෙලාවක හරි කෑ ගැහුව ගමන් ඔයාලා ඇස්ති වෙලා ඉන්න ඔයාට මේ පැයිදි තැගි දිනා ගන්න පුළුවන් අපි බලමු කලින් පැයේ කවුද තැගි දිනා ගත්තේ කියලා හැබැයි ඊට කලින් මම මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඕනි ඊළඟට අහන්න දෙන්න රෙඩි කරගෙන තියෙන සින්දුවට එහෙම නැත්නම් ඉතින් ලොකු ප්‍රශ්නයක් තමයි වෙනවා හරි හයි සුබම සුබ දහවල ආමේ දවල් එවපු මැසේජ් දැන් තමයි කියන්නේ ඕම් පේනවද මං දැන් සුබ සන්දෑවක් කියලා කියන්නම් හරිද සුබම සුබ සන්දෑවක් ජානු මැනික අපිත් ගින්දර හන්දෑව හැමදාම වගේ අද සද්දෙට මහගෙන ඉන්නේ ඇහැලියගොඩ චමින්ද කොල්ලා චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද අද නම් සනාබෝයි වැඩට ආවා සනාබෝයි මොකද වැඩට එන්නත් හිටපු ගමන් කාලෙකට පස්සේ මේ වැඩට ඇවිල්ලා තියෙන්නේ රසිදුත් ඉන්නවා කියලා තියෙනවා ඇහැලියගොඩ පොල්වත්තෙන් නිශාන්ත සුසන්ත වසන්ත අයියා මලෝ සුසන්තයි වසන්තයි අයියා මලෝනේ කට්ටියම එකතු කරගන්න කඹුරාවෙන් බින්තිනගා ඊට පස්සේ මාලින්ද තනූෂ ශාක්‍ය විහාරා කුටිපිටියෙන් නිලු සමන්ත මන්දාරා හුලංගස්දලුවෙන් චාරිකාවත් රුවන් එයාගේ දුව තරුෂි මැගී නැන්ද අල්ලපු ගෙදර ප්‍රියංගිකා ඊට පස්සේ සමන් එයාලගේ දරුවෝ තිනවා කියලා දෙනවා වර්ක්ෂොප් එකට මේ වෙලාවේ බයික් හදාගෙන ඇවිල්ලා ඉන්න කට්ටියත් එකතු කරගන්න කියලා දෙනවා අපේ කොල්ලෝ ටික බාරටම වැඩ පොඩ්ඩක්වත් මහන්සියක් නෑ මොකද මං ලස්සන සින්දු ටිකක් දෙනවනේ මං දන්නවා හිඳ නටනට වැඩ ඔව් වෙන වැඩක් නෑ නේද මේ වැඩ කරන ආසේ නටන්න අපි කෑගල නිවුස් මිය රෝෂි ෆැෂන් එකේ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා අනිවාර්යෙන් මං එකතු කරගන්නම් ඊළඟ සින්දුවට සුබ්බ සද්දාවක් වේවා ලියතබරා මල ජානු ඔබට අනේ අනුරාධපුරේ පොල්ලයාර හන්දියෙන් රංජිත් ප්‍රියංකර අයියා ඊළඟ තියෙන සින්දුව මං පුළංගුණ තන්නේ වරෙම දෙන්නම් අයියා දැන්ට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් සේනාරත්න සුපයිකේ සේනාරත්න මහත්මයා ඊට පස්සේ සන්දීප ඉනෝකා දුලාරි දිනේෂිකා හර්ෂිකා කෞශල්‍යා ඊෂා මැදවශ්‍ය මන්නාරම් පාරේ ලක්ෂිකා ලක්මාලි පොලයාර හන්දිය සලොන් මායා එකේ මායා ගුණසේකරවා නිපුන් දිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා දෙනවා අපේ කොල්ල කෙල්ල සෙට් එකට මං ඊළඟ සින්දුව අනිවාර්යෙන්ම දෙනවා ඊට පස්සේ කවුද බලමු ඉන්නේ කවුද මේ මට උම්මා ගොඩාරියක් කියලා තියෙන්නේ ජානු අක්කේ ඔයාගේ වයිස් එක හරිම මිහිරිකම් කන් කලුයි උම්ම එකක් ඕනි කියලා තියෙනවා ඔන්න උම්ම එකක් දුන්න සුජානි චන්දිමා මට මැසේජ් කරලා තියෙන්නේ ආදරේ මං හරිද ඊට පස්සේ සුබ දහවලක් ජානු අපිටත් ලස්සන සින්දුවක් දෙන්න උහන තිස්සපුරේ නිලන්ත උල්ලුස්සු හේවාගේ අයියා මැසේජ් කරලා තියෙනවා දොයිසුරිකා ශානිකා වයිප් සුමිත්‍රවත් එකතු කරගන්න කියලා තියෙනවා මං එකතු කරගන්නම් ඊළඟ සින්දුවට සද්දෘප මාත් අහගෙන ඉන්නවා අම්පාරේ පරිණ ගාමන් ඡන්දියේ හෙල්මට් ජැකට් කඩේ අතු කොරලා යත් මැසේජ් කියලා දිනවා හායි කොහමද එකතු කරගන්නම් ඊළඟ සින්දුවට සුබ සැන්දවක් ජානු අපිටත් ලස්සන සින්දක් ඕනි සඳ ලංකාවේ කමල් ජයසිරි අයියා මැසේජ් කියලා දිනවා ඊළඟ සින්දුවට එකතු කරගන්නම් ගිනි දහවලේ ලස්සන සින්දුවක් දෙන්න දැන්නම් ඉතින් ගිනි දහවලක් නෑ ආරි සමග චන්ද්‍රසිරි ලක්මණින් මට මැසේජ් කරලා තියෙන්නේ ඊළඟ සින්දුවර එකතු කරගන්න ලස්සන සින්දු ගොඩාක් දෙන්න දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝර්ස් එකේ චන්දන අයයි චාන්දනි අක්කයි හායි කොහොමද මේ වෙලාව ස්ටෝර්ස් එකට ඇවිල්ලා ඉන්න කටියත් ඔක්කොම එකතු කරගන්නම් ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි මගේ කට්ටියටම හරිද හයි චානෝ මම හේෂානි මම ඔයාව හගෙන ඉන්නවා ඔයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙන්නේ මගේ ෆැමිලි එකේ ආයෙමයි මගේ බොයෆ්‍රෙන්ඩ් දෙනෙත්වයි අපි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න අනිවාර්යෙන් මන් දෙන්නම් ඊළඟ සින්දුව ඔයාටයි ඔයාගේ බොයෆ්‍රෙන්ඩ් ස්පෙෂලි හරිද අපි බණ්ඩාර ස්ටෝර්ස් උහන ජානු ඔයාගේ කටහඬ හරිම ලස්සනයි අනේ මට ලැජ්ජයි Thank you, Ane. සුබ සැන්දෑවක් වේවා. මමත් මොනරාගලින් ඉන්නවා. මේ දෙක සඳරුවන් මාව හගෙන ඉන්නවා කියලා තියෙනවා. Thank you, මාව හගෙන ඉන්නවට. හයි ජානෝ, මාත ආසමාසයි ජෝතිබාල මහත්මයාගේ සින්දු වලින් ඔකානෝ බිය හගෙන ඉන්න පුළුවන්. ඒ හඬ නම් කවදාවත් ඉතින් මැකිලා යන්නේ නැති හඬක් නේද උදේශිකා? කිරණගලින් උදේශිකා මැසේජ් කළා තිනවා ලස්සන සින්දුවක් දෙන්න කියලා. මං ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් වන්න මේ පැය පටන් ගන්නකොටම දුන්නා. ඒ නිසා ඊළඟට හනි දෙන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවර තමයි මට එකතු කරගන්න වෙන්නේ. හරිද? මං අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියන්නේ මේක නම් පිස්සුවක් බං, හැදිලා කැස්සක් බං. ඉන්න හවස හතර වෙනකන් මං ජානෝ.

0: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයකක රස බලමුද. මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයමීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
1: දැන් පෑනේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම ඔබේ ගන්න කවුරුත් වෙනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
6: SLT Mobitel fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
7: ඇයි sugar කියලා මූණෙන්නකල සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540.
8: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
9: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 0112 636 636.

මේ සින්දුවටම කට්ටියක් මම එකතු කරගන්නද? හරිද? මෙන්න මේ කට්ටිය මෙවලාවේ මම හගෙන ඉන්නවා. අපේ විමල් අංකල් කතා කළානේ බොරලස් ගමුවේ. රැන්ඩි ක්‍රාෆ්ට් එකේ කට්ටියම එකතු කරගන්නම් විමල් අංකල්. තැන්ක් යූ අනේ මාව හගෙන ඉන්නවට. ගොඩාක් ආදරෙන් මම ආව එකතු කරගන්නවා. කෑගල්ලි ශාන්ත ටේලර් ෂොප් එකේ අපේ ශාන්ත අය කතා කරා. උම්මා එකක් ඕනි කිව්වා. ඊට පස්සේ කටියාවෙන් අපේ සෞභාග්‍ය මැණික් කැටේ කතා කරා. ඉක්මනට සනිප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා පැටියෝ. තැන්ක් යූ මාව අහගෙන ඉන්නවනේ. තැන්ක් යූ මට කෝල් කරාට. ඒ වගේම මේ වෙලාවේ ජිම් එකේ වර්කවුට් කරන ගමන් මාව අහගෙන ඉන්නවා තායිලන්ඩ් වල ඉඳලා යාළුවෙක්. ඔයාවත් මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්න දිනුක. තැන්ක් යූ මාව අහගෙන ඉන්නවට. ස්පෙෂලි මේ සින්දුවට ඔව මං එකතු කරගන්නවා.

හවසතුනයි විනාඩි 30ක් වෙනකොට මේ පැයේ තෑගියකා ආවා. ජෝලි හතයි තෑගි හතයි. උම්ම හතක් අද දුන්නද මම? මං හිතන්නේ තව දෙන්නෙක්ට විතර මට උම්ම දෙන්න පුළුවන්. එතකොට හත කම්ප්ලීට් වෙනවා. හරි, මං ඔන්න අහන්න දෙන්න ලස්සට සිදු සෙට් එකක් ලෑස්ති කරගෙන තියෙන්නේ. එකට යන්න කලින් හවස තුනයි විනාඩි 30යි කියලා ටග්ගාල වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න, ටග්ගාල මට වට්ස්ඇප් මැසේජ් කරන්න. අපි බලමු මේ පැයේ කාටද ඊළඟ තෑගි දෙක, අවසාන තෑගි දෙක හම්බ වෙන්නේ කියලා. මං කියන්නද කලින් පැයේ කවුද තෑගි දිනාගත්තේ කියලා? වාසනාවන්තෙක් වාසනාවන්තියක් ඉන්නවා. හේ හේ, ජූලි හතයි, උම හතයි හාද කියලත් අහලා තියෙනවා යා. කසුන් රුවන් දෙක කැලණියෙන් වා තමයි අද දවසේ අපේ දෙවැනි පැයේ පළවෙනි ජයග්‍රාහකයා වුණේ. එතනින් පස්සේ අපේ දෙවැනි ජයග්‍රාහිකා වුණේ කඩවත ලක්මාලි. අපේ උණුසුම් සුබ පැතුම් ලක්මාලි ආටාත්. අනිවාර්යෙන්ම ඔන්න ඔයාටත් මේ වීකෙන්ඩ් එක සුප්පිරියක් කරගන්න පුළුවන් වෙනවා. හරි, ඒ ගැන මතක් කරලා ඉවරලා මං ඊට පස්සේ ආයෙ මේ මතක් කරන්න හදන්නේ. ෆිම්සෑය ගැන නම් කියන්න නැතුවම බෑ. මේ ගැන මතක් කරන්න ඕනි. මේ ගැන හැම වෙලාවකම ආයෙ මතක් කරන්න ඕනි කියලා මම කියන්නේ. ඔයාගේ හොඳම දවස් මිස් වෙන්න පුළුවන් ඔයාගේ පීරියඩ්ස් දවස් නිසා. එහෙම මිස් වෙන්න නොදී ඔයාගේ පීරියඩ්ස් දවස් වෙනද වගේම පහසුවෙන් ගෙවන්න නම් ෆිම්සෑය ඔයාගේ ළඟ තියෙන්න ඕනි. ගැනු ළමයි බෑග් එකේ තියෙන්න ඕනි ෆිම්සෑය. පැඩ් පැකට් එකක් ගන්නකොට ෆෙම්සය නම් බලලම අරගන්න. ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මේක ලීක් වෙයිද, ඇඳගෙන ඉන්න අපහසුයිද, ඔය වගේ දේවල් ගැන හිතලා ඔයාට වද වෙන්න දෙයක් නැහැ. පීරියඩ්ස් දවස් කියලා කියන්නේ කොච්චරනම් අපහසු දවස්ද, ඒ ගැන මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඇඟටත් තියෙන්නේ පුදුමාකාර අපහසුවක්. කේක විදිහ දේවල් කන්න හිතනවා, කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. සතුටින් කරන වැඩපවා අතරමඟ නතර කරලා දාන්න හිතනවා. වෙනදට අපි හරිම කැමැත්තෙන් කරන දේවල් තියන්නේ. අන්න ඒවා පවා අතහැරලා දාන්න හිතන දවස් තමයි මේ පීරියඩ්ස් දවස් කියලා කියන්නේ. ඉතින් එහෙම දවස් ඔයා වෙනස් කරගන්න නම් දැන් ෆිම්ස් අය ඔයාගේ ළඟම තියෙන්න ඕනි. ඔයාට ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක් ගන්නව නම් දැන් ඔයාට ඕනම සුපර් මාකට් එකකින් ෆාමසි එකකින් අරගන්න පුළුවන්කම තියෙනවා ෆිම්ස් අය. SLS සහ ISO සහතික සහිතව තමයි දැන් ඔයාගේ අතට එන්නේ. ඔයා බය නැතුව අරගන්න ඔයාගේ හොඳම දවස් මේ පීරියඩ්ස් දවස් නිසා අපහසුවට පත් කරගන්නේ නැතුව ඒ දවස් වෙනද වගේම ගෙවන්න නම් ඔයාගේ ළඟ තියෙන්න ඕනි ෆිම්ස් අය. මෙන්න මේ කටිය ටග්ගල මේ සින්දුවට දාගෙන යමු. එහෙනම් මලණී අම්ම කතා කළා හොරණින් ෆැමිලිගේ හැමෝම එකතු කරගන්න කියලා කිව්ව ලස්සන සින්දුවකට ගොඩාක් ආදරෙන් මම ආව එකතු කරගන්නවා. තැන්ක් යූ අනේ මාව අහගෙන ඉන්නට. මං කාලෙක ආන්සර් කරනකම් මේ ළමයා දවල්ට කාලත් නැහැ. යන්න යන්න දැන් මේ සින්දු ටික අහන ගමන් දවල්ට කන්න වෙලාවට. හරිද? ඊට පස්සේ අපි යමු. කවුද WhatsApp පැත්තෙන් මට මැසේජ් කරලා තියෙන්නේ කියලා බලන්න. අනේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ජානුවක්ක. අපිත් ඔබ සද්දෙටම අහගෙන ඉන්නේ. මට ඕනි බාති සන්තුෂ්ගේ සොංග් එකක් බලමු. මම යන්න කලින් දැන් ට්‍රයි කරන්නම්. අපේ අම්මගේ ඔලු ෆැෂන් එකේ වැඩ කරන කට්ටිය ඔක්කොමයි, අපේ මලි අකිත්වයි, අම්මා දිනුරවයි, මාවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න උපාධ්‍යම් බලංකොඩින්. අනේ තැන්ක් යූ පැටියෝ, යාගේ කමෙන්ට් එකට මං ගොඩාක් ආදරෙන් ආව එකතු කරගන්නවා. ඊළඟට හඬ දෙන්න රෙඩි කරගත්ත සොංග් එකට. ඊට පස්සේ අපේ කොට්ටේ ජීවන්ත අයියා. හයි, හෙයි සුබ දහවලක් වාසනාවන්ත දවසක් ජානු මැනික. කොහොමද ඔයාට ඔයා කැමති ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඔයා ඉල්ලා තියෙන්නේ නම් එවට බෑන්ඩ් එකේ නන් ස්ටොප් එකක් බලමු. ඔයාවයි නෙත් අහන හැමෝමයි තනිදු රුක්ෂාන් දිනෝ දිනෝ. ඊට පස්සේ අපේ යෝන් සෙනෙහසේ නවාතන ගෲප් එකයි ආදර සිත්‍යායි ගෲප් එකේ සෙට් එකයි එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. මම එකතු කරගන්නම් එහෙන සින්දුවට. ඊට පස්සේ තව කවුද ඉන්නේ? සුබ සැන්දෑවක් චානු. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න සඳ ලංකාවේ කමල් ජයසිරි අයියා. මං කිව්වා ඉස්සල්ල කොල්ලව. ඊට පස්සේ සුබ දවසක් අපිත් අහගෙන ඉන්නේ බොරලස්කම දිනිත විමුක්ති හර්ෂ ප්‍රේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරත් චන්ද්‍ර. තැන්ක් යූ අයියා මාව අහගෙන ඉන්නවට. සෙට් එකම එකතු කරගන්න මේ හැන සින්දුවට. අපිටත් සින්දුවක් දෙන්නකෝ. කෝ ඉතින් ඉතුරු ටික මං ඉන්නවනේ නම හොයාගෙන කියන්න නේද?
මට වට්ස්ඇප් එකේ නම් පෙන්නන්නේ රජිත වික්‍රමසිංහ. හරිද නම? හරියන්නේ පැයිදී. මේ සිද්දුවට මේකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 536 636.
2: හවස 3:00 වෙනාඩි 39යි.

0: ප්‍රේමී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
2: SLT Mobitel Fiber එක ගැතරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
5: අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්.
6: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
7: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
8: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
9: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
8: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
9: ඔබගේ ජීවිත කාලයත් දිකු කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
8: නොවිනස් වන රසවත්ම රසය.
9: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
8: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowan Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
12: හවස 3යි විනාඩි 41යි.
13: දබලෙකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩිස් එක අහන්න. Net FM කින්දර හැන්දෑවා.

卡门尼，克阳的卡林，没卡门尼卡达格林的潘尼的，哈利，啊，但没拍太吉亚卡克阿个哈利瓦拉伊，尼萨他喷气维拉维蒂，尼芒卡乌的温卡雷克拉基亚的嘛。එනිසා ටග්ගාල මැසේජ් කරන්න තාමතවට මැසේජ් කරන්න බැරි වුණා නම් නැත්නම් යන්න අපේ net fm facebook fan page එකට ගිහිල්ලා අපේ wall post එකට ඇති තරම් comment කරන්න. ඊට පස්සේ මම කවුද කියලා වින කියනවා. කිව්වට පස්සේ මං call කරාම phone answer කරේ නැත්නම් මොකද වෙන්නේ? දාලා යක්කුන්ට කන්න. හරි, ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ මේ ආයුර්වේද කිව්ව ගමන් ආයුර්වේද ඖෂධ ගැන කතා කරපු ගමන්ම ඕන කෙනෙක්ට මතක් වෙන එකම තැන තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. ඉතින් ඒ විදිහට හදවතේ ලියවිෂ ආයතනයක් බවට පත් වෙලා තියෙන්නේ. ඔයාට 100%ක් ප්‍රතිඵල ගෙන දෙන නියම ඖෂධ මෙතනින් ඔයාට අරගන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් මේ ඖෂධ නිෂ්පාදනයන් සියල්ලම කමල් බන්දුල වීරප්පරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ තමයි සිද්ධ වෙන්නේ. අපේ වෙදකම, අපේ උරුමය 40 වසරක අභිමානයක සෙවනගල ආයුර්වේද ඖෂධ පුද්ගලික සමාගමෙන් ඔයාට විශ්වාසයෙන් යුතුව ඖෂධ මිල දී ගන්න පුළංකම තියෙනවා. කාලයක් තිස්සේ දියවැඩියාව හින්දාම පීඩාවට පත් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයා ආඩ දැන් ඒකට තිත තියන්න පුළුවන් සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එකව පාවිච්චි කරනවා නම්. ඒ විතරක් නෙමෙයි, ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව තුරන් කරන දෙව්‍යම ඖෂධය තමයි සෙවනගල මධුකා කැස්සට පැනිය. ලිවයිකේ තෙල් ඒ කියන්නේ පැටි ලිව තිත තියමුද? ඒකට තමයි සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක පාවිච්චි කරන්න කියලා වට මං කියන්නේ. කෑම අප්‍රියයි, බඩ පිපෙනවා, කන්න පොඩ්ඩක්වත් හිතෙන්නේ ආසාවක් ඇත්තෙම නැහැ. කොච්චර රස කෑම එකක් වුණත් කන්න හිතෙන්නේ නැහැ නේද? බඩ කැක්කුම, බඩ අජීර්ණය නම් 100%ක් ස්වභාවික සෙවනගල අසමෝධිකම් දැන් වාට පාවිච්චි කරන්න පුළුවන් අංකප තියෙනවා. ඒ වගේම මේ නිෂ්පාදන අතර සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතර සෙවනගල ශ්‍රියාදේවි හෙයාර් ඔයිල් එක තියෙනවා. කොණ්ඩේ අනේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ගැහණු පිරිමි ભેදයක් නැතුව ආට සෙවනගල ශ්‍රියාදේවි ඔයිල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීවබල ආම්ල පිත සෝය, ඒ වගේම සෙවනගල හන්දි රාජ තෛලය ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වැඩි විස්තර දැනගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට අදම මේ දැම්මම කාල එකක් දෙන්න. නම්බර් එක ලියාගන්න 0747 31 33 540 කියන ෆෝන් නම්බර් එකට කෝල් කරන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඉතින් මෙන්න මේ කට්ටිය එකතු කරගන්න ඕනි මේ හැන සින්දුවට. අපේ අශෝක අක්කා කතා කළානේ බදුරලියෙන්. චටකින ටික දවසකින් හෙලෝ කියනකොට මට මතක තියෙනවා. ඊට පස්සේ රොබර්ට් ඩී මෙල් අංකල් කතා කළා කලුතරින් වයිෆ් ලීලාවතී ෆර්නාන්ඩෝත් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ ඉන්ද්‍රාණි අක්කා කතා කළා මාදිවලි හස්බන්ඩ් වයි, ලහිරු පුතාවයි, ගංගලි දුවවයි, ඊට පස්සේ තිලින පුතාවයි, ටානියවයි, ටානියගේ අම්මවයි එකතු කරගන්න කියලා තමයි කිව්වේ. සයිරීනෝ දියතුලාවෙන් අම්මා අපච්චි මල්ලි එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යමම එකතු කරගන්නම් මේ හැන සින්දුවට. එතනින් පස්සේ මම මේ කට්ටිය එකතු කරගන්න ඕනි කො බලන්න. ආදරණීය සුන්දර දවසක් ආදරේ නෙත FM කෑගල්ල කං කිරිය හෙටිමුල්ල චන්දිමා පහන්තිර ලාලනී, නිශානී, රේනෝ, සුදු, දිනු, සුදු අම්මා, කැටලින්, චන්දිනාගේ තමයි මැසේජ් කියවලා තියෙන්නේ. ගඩා කාදරේ මං ආව එකතු කරගන්න තෑන්කියෝ. මාව අහගෙන ඉන්නවට හරිද? හයි චානෝ, මමත් අහගෙන ඉන්නේ. මමත් සින්දුවකට එකතු කරගන්න කොටාවේ කස්සුන්. මම අපේ කොත්තු කොල්ලා. කස්සුන්ට මං නමක් දාලා තියෙනයි කොත්තුවක් කෑවනේ නේද? හයි නංගී, ආඩ සුබ දවසක් වේවා. ජයසිංහ අය මැසේජ් කළා තියෙනවා මට. ගොඩක් ආදරෙන් ජයසිංහ අය මං ආව එකතු කරගන්නවා. ඊට පස්සේ මේ කවුද මේ කවුද කොබලන්න සරාචන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගමින් මැසේජ් කළා තියෙනවා. එකතු කරගන්න මං ඊළඟට හන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඊට පස්සේ තව කවුද ඉන්නේ? අපිත් මේ වෙලාව වහගෙන ඉන්නේ අපිවත් ලස්සට සින්දුවකට එකතු කරගන්න කියලා. අයෝමි මැසේජ් එකක් කියවලා තිනවත් එකතු කරගන්න. ඕහෝ ජානු ජානු, අයලා තියෙන සින්දුව හරි. මම යන්න කලින් දැන් ට්‍රයි කරනනම් අද බැරි වුණොත් හෙට එනකොට මම අනිවාර්යයෙන්ම අරගෙන එනවා. ඉෂාරා තරහ වෙන්නේ නැහැ නේ, හෙට හරි අරගෙන එනවානේ මම. බදුලෙන් මැසේජ් කළා තියෙන ගඩක් ආදරෙන් මම ආව එකතු කරගන්නම්. එතනින් පස්සේ ජානුමණික අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. යටි අන්තර පීපල්ස් බැංක් එක ළඟ ත්‍රී වීල් පාක් එකේ කොල්ල සෙට් එක අපේ ලසන්ත අයියා. හයි ලසන්ත අයියා, කොහොමද?
චින්තන, ලත්මාල්, හනුර, ඊට පස්සේ කැලුම්, දිනෙත්, සංජීව, ප්‍රියන්ත, තව අපේ ටයිටැනික් සලෝනෙගේ තුෂාර කොල්ලවත් එකතු කරගන්න ඕනි. යටි අන්තර ටයිටැනික් සලෝනෙගේ තුෂාර මන් දන්නවා මාව අහගෙන ඉන්න කියලා. ගොඩක් ආදරෙන් ඔබත් එකතු කරගන්න මේ හැන සින්දුවටම. හරිද? එතනින් පස්සේ මෙන්න මෙයාත් ඉන්නවා. හයි ජානු අක්කා, ජෝතිපාල මහත්මයාගේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දිනා. මම මේ පැය පටන් ගන්නකොටම ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් දොන්නා. දැන්ට මේ සින්දුවට එකතු කරගන්නම්. ඊළඟ පැයදී තවට ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ගහන්න පුළුවන්. පිළියන්දර චන්ද්‍රා පොත්හලේ සමාජික පිරිස කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවටම. ඊට පස්සේ ගින්දරි ඕ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. බදුල්ල බැද්දගම මාලිනී අක්කා මට මැසේජ් කළා තියෙනවා. මාලිනී අක්කා ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම්. හායාවි පාන දොරෙන් අපිට සින්දුවක් ඕනි. හරි නේද? මම මැසේජ් කිව්වා. ඉච්චරයි මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ කවුද මේක බලන්න ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා මැසේජ් කළා තියෙනවා. සුභාෂිනී මහියංගනෙන් ජන ලස්සන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා. ලස්සනයි කියලා දා තෑන්ක් යූ අනේ මං ආදරේ. හරිද? ඊළඟ සින්දුවට එකතු කරගන්නම්. ඊට පස්සේ හාලියල ධනුෂිකා මැසේජ් කළා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. මේ සින්දුවටම එකතු කරගන්නම් ඔයාවත්.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: තනයි වෙනදි 56යි.
4: Meltol හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
6: FIFA World Cup nominalම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම nominal බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක download කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 8 වෙනිදා ගම්පොළ නගරයට එනවා. එදාට ඔබත් අපිත් එක්ක එකතු වෙන්න. Fun games වලට සහභාගී වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනු සූදානම් කරලා තියෙනවා.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pio TV නිල විකාශක.
9: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
10: ඒහි නන්දනී තෙල්ලස්ත පිස්කන්නේ ඩොක්ටර් මේ කීවේ තියෙනවා කියලා දුක්කදා. ඊට පස්සේ කිව්වා ඩයි එක යවන්න ඕනේ කියලා. මම බෑ ඒකට. ඊට පස්සේ තමයි මේ මහත්තයා ගැන කිව්වේ අපේ මාළිගෙනේ. ඊට පස්සේ ගිහින් බෙහෙත් ගත්ත දෙසරේ එන්නුම් ගත්තු. මට ඊට පස්සේ හස්ටි ගැටිය ඇවිදින්න ඒක සේරෝම බුලුවන් වුණා ඒව නැතිව.
9: කතා කරන්න 0777 3940.
11: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
12: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
9: යුද්ධමැද හැංගුණ ඉකොනොමික්ස්.
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
15: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
16: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
13: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
16: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
17: Brought to you by
9: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
18: රසට ගුණට උයන්න. පිටේ 3-5.
19: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත ලයිෆ් ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න ප්‍රයිම් ගෲප් 13:22.
20: දම්රෝ ෆෝම් මිට සඳහා 10%15% වට්ටම් දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාර වලින්.
21: Net FM Algo Town.
22: ගින්දර හැන්දෑවා.
23: Brought to you by
24: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
25: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
26: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
3: හවස 3:59.

අද දවසේ මේ පැයේ පළවෙනි ජයග්‍රාහකයා උනේ. ඊට පස්සේ නුකේකුඩ චාපා සඳ මිනියා තමයි දෙවනි ජයග්‍රාහිකාව උනේ. එහෙනම් ඉතින් ඒ දෙන්නටත් සුබ පතන ගමන්. මම යනවා. මං එනවා එමත් හෙට හරියටම දවල් එකට ගින්දර හැන්දෑවෙන් පරිස්සමට ඉන්න දිගටම නෙත් එක්ක ඉන්න මගයාගේ ජානු

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: හැමතේකම එක වගේ නෙමෙයි. ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසින් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලෞජි ගන්න.
2: හවස 4:00 විනාඩිය කායි.

0: සින්තියා, ඔබ වෙත ගෙන එන්නේ
1: හරිගේ හරිම තැනට ගිහින්ද එල්ලෝල්සියකෙන් ලෝන් එකක් ගත්ත මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: එල්ලෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
3: අම්මා ආතරෙන් අපිට කවපු පත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
5: බයෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම bad news.
6: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ක්‍රිස් ගණුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය සඳහා නොවැම්බර් මාස 16 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහධිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහධිකරණ බිනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අදාළ නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසෙ නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ සිතාසෙ නිකුත් කරන ලෙස බිනිසුරුවරු විසින් නියම කරනු ලැබුවා. ඉන් අනතුරුව නඩුව විභාගය සඳහා පෙබරවාරි නොවැම්බර් මාස 16 වෙනිදා කැඳවන ලෙසත් නියම කෙරුණා. ඊළඟ net news පසු 5ට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
5: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ.

0: නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
1: අහලා තියෙනවද මැරිලත් ජීවත් වෙන මිනිස්සු ගැන?

0: ආදරවයි.
1: Brought to you by.
2: කැඩුව දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
3: රත්ති 3 in 1. දවස අතරතුරේ බොන කිරිති.
4: සිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
5: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර 5ක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්
9: හබිබී

වෙලාව හවස 4:00 විනාඩි 11යි. සුබ සන්දේවක වේවා. සර්ප්‍රයිස්ද? අද අසංකයා නැත. මන් දන්නේ පහුගිය දවස් ටිකේම අසංක ෆෝන් එකේම තමයි හිටියේ. ෆෝන් එකේ හිටියා, WhatsApp එකේ නිතර දෙවිලි chat කර කර හිටියා. මං හිතන්නේ ගෑල් ළමෙක්වත් සෙට් වෙලාද කොහෙද? දන්නේ නැහැ ඉතින්. හෙට ආවට පස්සේ අහලා බලන්න. නෑ නෑ කොල්ලට අසනීප වෙලා උදි. කොල්ලා තනි කඩයි. අර අපි හතර වටේම ඇහෙන සින්දු එක දිගට එක පෙළට අහන හතර වටේ වැඩ ටික පටන් ගන්න හදන්නේ හවස 6 වෙනකන්. අසා නැහැ කියලා අඩුවක් කරන්නේ නැතුව හවස 6 වෙනකන් එක දිගට සින්දු ටික දෙන්න තමයි බලාපොරොත්තු. මේ වතර කෝල් කරන්න 0112-55-33-63 සුබුරුදු නම්බර එක තියෙනවා. ඊට පස්සේ WhatsApp message එකක් දාන්න පුළුවන්. 0711-95-95-95ට. අද ඉතින් ජෝතිපාල මහත්මයා වෙනුවෙන් තමයි වැඩි ඉඩකඩ net fm අහන ඔබට අපි ලබා දීලා තියෙන්නේ. මේ අවුරුදු 39කට කලින් තමයි අපිට ඒ දරා ගන්න බැරි අහිමිවීම සිද්ධ වුණේ. හදවත රත්තරන් ජෝති කියලා අපි කියන්නේ නිකමට නෙවෙයිනේ. ඒ තරමටම දුප්පත් පොහොසත් ભેදයක් නැතුව හැමෝටම එක විදියට අහන්න පුළුවන් සින්දු ටිකක් අපිට දීලා තමයි ජෝතිපාල මහත්තයා මීට අවුරුදු 39කට කලින් අපි වෙනුවෙන් සින්දු කියලා අපි අතරින් වෙන් වෙලා ගියේ. ජෝතිපාල මහත්මයාත්මත් මතක් කරන ගමන් තමයි අද හතරවතේ වැඩ කටයුතු ටික ජනිය එක පටන් ගන්නේ.

අනංගයාමන් නෑනෑ මන්නන් නෙවේ අඩන්ගෙන්. මේ ඔයාට කියන්න හදන්නේ ඔයාගේ ජීවිතයේ තියෙන සිහින වාසනාවේ ආශිර්වාදයත් එක්ක ජයග්‍රහණය කරා අරගෙන යන්නේ කොහොමද කියලා. දැන් ඉතින් හැමදාම ඔයාට ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය ඔයාට වාසනාවන්තයෙක් වෙන්න තියෙන අවස්ථාව තව තව වැඩි කරලා තියෙනවා. ඒ තමයි තෑගිත් වැඩි දිනන්නත් පහසු සුබ දවසක් ලොතරැයියත් එක්ක. සුබ ලග්නේ වගේම තමයි අංක තුනක් නිවැරදිව ගලපලා ඔයාට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් එහෙම නැත්නම් මුදලින් රුපියල් ලක්ෂ 5ක් දිනා ගන්න අවස්ථාව හම්බ වෙනවා. අංක තුනක් විතරක් නිවැරදිව ගලපුණා කියලා ඔයාව හිස් අතින් යවන්නේ නැහැ. රුපියල් 50,000ක් ඔයාගෙම කරන්න අවස්ථාව හම්බ වෙනවා. ඔයා සුබ දවසක් ලොතරැයියත් එක්ක එකතු වුණොත් ඒ වගේම තමයි තවත් තෑගි ඔයාට අංක පිළිවෙලින් ගලපලා රුපියල් 25,000ක් වෙනකන් ලබා ගන්න අවස්ථාව තියෙනවා. මේ කිව්ව තෑගි වලට අමතරව තවත් මුදල් තෑගි රැස ඔයාගේ කරන්න බලාගෙන තමයි ජාතික ලොතරැයි මණ්ඩලය තෑගිත් වැඩි දිනන්නත් පහසු සුබ දවසක් ලොතරැයිය ඔයා වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් හවස 4 වෙලා තිබුණාට කවක් නැහැ. මේ දවස සුබ දවසක් කරගන්න ළඟම තියෙන ලොතරැයි අලවිසැලෙන් සුබ දවසක් ලොතරැයියම මිලදී ගන්න. දවස සුබ කරගත්ත වගේම තමයි මේ දවස්වල තව chance එකක් ඔයාට හම්බ වෙනවා. Net FM මහන ඔයාට හම්බ වෙන මේ අවස්ථාව ලබා දෙන්නේ SLT Mobitel Pio app එකත් එක්ක. දැන් ඉතින් මේ දවස්වල FIFA World Cup එක ජයටම යනවනේ. සුපිරි 16 දෙනාගේ වටේ තමයි මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. දැන් අද රෑටත් තියෙනවා ඇඟ හිරිවැටෙන විදිහ මැච් එකක්. ලියනෝල් මෙසි සම්බන්ධ වෙන ආජන්ටිනා කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටේට එන්නේ අද රාත්‍රියේ. ඉතින් මේ තරඟය ඔයා ඉන්න ඕනිම තැනක ඉඳන් බලන්න පුළුවන් SLT Mobitel Pio app එකත් එක්ක. දැන් SLT Mobitel Pio app එක ඩවුන්ලෝඩ් කරගන්නවා කියලා කියන්නේ FIFA World Cup එක ෆ්‍රී ඔයාට බලන්න chance එක හම්බ වෙනවා වගේම තව දේශීය විදේශීය නාලිකා 20කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්න ඕනිම තැනකින් නොමිලේම බලන්න හම්බ වෙනවා වගේම රුපියල් 5000ක මුදල් තෑග්ගක් ඔයාට දිනා ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් මේ අවස්ථාව ඔයාට හම්බ වෙන්නේ Net FM වෙතින්. කරන්න තියෙන්නේ SLT PO මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඔයාලට Apple App Store එකට ගියත් ඊට පස්සේ Android phone එකක් නම් ඔයා පාවිච්චි කරන්නේ Play Store එකට ගියත් බොහොම ලේසියෙන් PO මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ අර ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඔයාගේ රෙජිස්ටර් වෙලා ඔයාගේ ප්‍රොෆයිල් එකක් හදාගන්න. Net FM අපිට WhatsApp කරන්න ඔයාගේ රෙජිස්ටර් වුණු contact number එකත් එක්ක ඔයාගේ නම. අපි සූදානම් ඔයා ජූලි මාසේ 10 වෙනිදාට කලින් මේ දේවල් ටික කරලා අපිට එවුවොතින් රුපියල් 5000ක මුදල් තැහැක්ක ඔයාට දෙන්න. එකක් දෙකක් නෙවෙයි අපි තෑගි කිහිපයක්ම ලබා දෙනවා. එකහඳ දැන්ම යන්න Play Store එකට Apple App Store එකට SLT PO Mobile App එක දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.

0: FM Anupaha, FM Anuhatarai Tashumata, Net FM.
1: අපි බ්‍රේක් එකකට යන්න හදන්නේ වෙලාව 4 විනාඩි 21යි.
2: ධම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මිට. දිවයින පුරා ධම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
4: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
5: Wow! ඇඟටින් එකක්?
6: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිත වෙන ඇඟ. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණයේ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන.
12: වැඩි විස්තර සඳහා 011157555 අමතන්න.
13: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
14: අක්මා විතෙල් fatty liver. බය වෙන්න එපා. සෙවනගල liver boosting capsule අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.
15: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නෙම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
16: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
17: හතර අතෙන් සින්දු ඇහෙන Net FM හතර වටේ.
1: ජීවිත රක්ෂණය කියන එක අපි හැමෝටම මාර වටිනවනේ. මේක වටිනාකම දැනෙන්නේ ඇත්තටම කරදරයක් වුණ වෙලාවට තමයි. ගොඩාක් වෙලාවට ඉන්ෂුරන්ස් එකක් කියන දේ ගැන අපි එච්චර හිතන්නේ. හැබැයි ඔයා ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් එකේ එකතු වෙලා ඉන්නවනම් ජීවිත රක්ෂණ ඔපුහිමියෙක් නම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් වල දැන් මේගොල්ලෝ සූදානම් වෙලා තියෙනවා වාර්තාගත බෝනස් මුදලක් ප්‍රකාශයට පත් කරන්න. මේ 2025 අවුරුද්ද වෙනුවෙන් ජීවිත රක්ෂණ ඔපුහිමියන් වෙනුවෙන් මේගොල්ලෝ ප්‍රකාශයට පත් කරලා තියෙනවා රුපියල් කෝටි 1460ක ඊටත් වඩා වැඩි බෝනස් මුදලක්. 2026 අවුරුද්දෙත් මේ වෙනකන් රක්ෂණ ඔපුහිමියන් වෙනුවෙන් රුපියල් බිලියන 131.28ක බෝනස් දීමනාවක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ලංකාවේ අපි හැමෝම ඒ කාලෙදන් දන්න තැනක් තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කියලා කියන්නේ. ඒක හන්දා ජීවිතේ වටිනාකම වෙනුවෙන් වටිනාකමක් දෙන්න පුළුවන් තැනක ඔයාගේ ඉන්ෂුරන්ස් එකක් දාගන්න කියලා මතක් කරනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ගැන මේ විදිහට ඔයාලට මතක් කරද්දි මේ පැත්තට කෝල් කරපු WhatsApp message එකක් කට්ටිය ටග් ගාලා එකතු කරගන්න තමයි හදන්නේ. රයිට්, අපි බලමු WhatsApp එක. මඩත් ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ නිදහස් භාවතේ ශාන්ත ටේලර්ස්ගේ ශාන්තයි යසපුරුදු විදිහට මෙසේජ් එකක් දාලා තියෙනවා. අපිවත් එකතු කරගන්න එහෙම කියලා කියන්නේ දුම්බර ලලිත් ප්‍රියංකර. ඔයාවත් එකතු කරගන්න. සුබ දහවලක් වේවා, නෙවෙයි සුබ සැන්දෑවක් වේවා කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊජි අනුර පුස්සෙල්ලාවේ BF ජනපදයේ ඉඳන්. ඉතින් අද උදේ කිව්ව කට්ටේම තමයි ආයෙත් පාරක් කියන්න දෙන්නේ. අනේ, අද අපේ මල්ලිගේ බර්ත්ඩේ එක. එයාගේද? එයාට විෂ් කරේ නෑනේ. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද කියලා බලමු. සදේව් ආදේශ මල්ලිගේ උපන්දිනය ගැන තමයි විෂ් කරලා මේ අපිට මැසේජ් එක එවලා තියෙන්නේ. එයාගේ 10 උපන්දිනය තමයි අද තිබිලා තියෙන්නේ. ඉතින් සදේව් මල්ලිට සුබ උපන්දිනයක් වෙන්න කියලා Net FM ටීම් එකේ අපි හැමෝම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙහෙමයි ඉතින්, උපන්දින සුබ පැතුම් නිකන් දෙන්න බෑ. අඩු ගානේ කේක් කෑල්ලක්වත් හම්බ වෙන්න ඕනි මං කියන්නේ.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වේලාව 4:42.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
5: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
6: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස, දිව්‍ය කුළුබඩු නිෂ්පාදන, අම්මගේ අත්ගුණය. සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
8: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
9: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
10: FIFA World Cup නොමිලේම බලන්න SLT Mobitel වෙතින් ඔබට નિયම අවස්ථාවක්. FIFA World Cup 2026 දැන් Pio Mobile App එක ඔස්සේ මුළු ලංකාවටම නොමිලේ බලන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ Pio Mobile App එක ඩවුන්ලෝඩ් කරගන්න එක විතරයි. FIFA World Cup උණුසුම අරගෙන Net FM සහ SLT Mobitel කණ්ඩායම ජූලි 8 වෙනිදා ගම්පොළ නගරයට එනවා. එදාට ඔබත් අපි එකතු වෙන්න. ෆන් ගේම්ස් වලට සහභාගි වෙලා තෑගි ගොඩක් දිනා ගන්නත් පුළුවන්. එදාට SLT Mobitel fiber connections, mobile connections මිලදී ගන්නත් පුළුවන් වගේම විශේෂ දීමනා රැසක් ඔයාලා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pio TV නිල විකාශක.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nadun Vadina. Rhino Premier Roofing Sheet. Fetis Tresandhal. Tahatunai Anuhayamatana.
14: අඩුවිය දෙමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර 5ක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774634397.
15: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල් ගම්පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 0112 2077 787 87. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
18: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pio Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pio TV නිල විකාශක.

0: දහස් 25 වසරේ SLIC Life ජීවිත ආරක්ෂණ ඔප්පු හිමියන්ට හිමි වන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
1: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
2: අවුරුදු 3 සිට 6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
0: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
5: මෙලව 4 විනාඩි 46යි.
6: හතර අතෙන් සින්දු ඇහෙන Net FM 4 වටේ.
2: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
5: ගයක් හදාගන්න ඕනේ කියලා අලුතෙන් ගයක් හදාගන්න ඕනේ කියලා හිතුව ගමන් ඔයාලට මුලින්ම මතක් වෙන දේවල් ටිකක් තියෙනව නේද? මං 100,000 කොට්ටෝ තියලා කියන ඔය මුලින්ම මතක් වුණු දේවල් අතරේ වහලට මොනවද දාන්න කියන එක ඔයාගේ ඔළුවේ අනිවාර්යෙම නැතුව ඇති. ගයක් හදනකොට අපි මුලින්ම අවධානය දෙන්නේ එක්ක ගෙදර ඇතුළට දාන ටයිල් ටික මොනවද වෙන්න ඕන. ඊට පස්සේ ගෙදර ගාන පේන්ට් එක මොන පාටද වෙන්න ඕන. වහලට නම් පස්සේ හරි තීන්ද ටිකක් ගා ගන්න බැරිය. ඔය වගේනේ ඔයගොල්ලෝ අනිවාර්යෙම හිතන්නේ. හැබැයි එහෙම කරලෝතින් එහෙම ඔය වහලට ගාන තීන්ද ටිකත් එක්ක අනිවාර්යෙන් ඒක අර නියම ප්‍රමිතියට ගෑවෙන්නේ නැහැනේ. එක්කෝ ටික කාලයක් යනකොට ගාපු පාට නෙවෙයි එන්නේ වෙන පාටක් එන්නේ. එහෙම නැත්නම් තීන්ද ටික නිකම්ම දිය වෙලා යනවා. ඔය මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ලංකාවේ අපේම දේශගුණයට ගැළපෙන විදිහට කලින්ම කලර් කරලා අරගත්ත කලර් අප් ෂීට්ස් ගැන තමයි මේ ඔයාට කියන්න හදන්නේ. දැන් ඔයාලට කලර් අප් ෂීට්ස් ගන්න පුළුවන් හරියටම කිව්වොත් එහෙම පාට 9කින්ම කලර් අප් ෂීට්ස් ගැන වැඩි විස්තර ඔයාට දැනගන්න 0112 551 48 738 කියන නම්බර් එකට කතා කළොත් පුළුවන්කම තියෙනවා. කලර්ස් ගන්න පුළුවන් 9කින් ඉතින් කාලයක් තිස්සේ ඒ පාට ඒ විදිහටම තියාගන්න ඕනි නම් ඔයා අනිවාර්යෙන්ම අරගන්න ඕනි කලර් අප් රූෆින් ෂීට්ම විතරයි. දැන් ඔයාලට SLT PO මොබයිල් අප් එක ඩවුන්ලෝඩ් කරා කියලා කියන්නේ නොමිලේම FIFA World Cup එක බලන්න chance එක හම්බ වෙනවා. ඒ විතරකුත් නෙවෙයි ඔයාට ලංකාවේ වගේම පිටරට TV channels 20කට වඩා වැඩි ප්‍රමාණයක් නොමිලේම බලන්න chance එක හම්බ වෙනවා. රුපියල් 5000ක මුදල් තෑගකුත් ඔයාගේ කරගන්න chance එක හම්බ වෙනවා. මේ chance ටික ඔයාට හම්බ වෙන්න නම් ජූලි මාසේ 10 වෙනිදාට කලින් SLT PO mobile app එක ඔයා download කරගන්න ඕන. Play Store එකට හරි Apple App Store එකට හරි ගිහිල්ලා බොහොම ලේසියෙන් ඔයාට SLT PO mobile app එක download කරගන්න පුළුවන්. අර profile කියන තැනට ගියාට පස්සේ register වෙන්න පුළුවන්. එතෙන්ද ගිහිල්ලා register වෙද්දී ඔයාගේ contact number එකක් ඔයාට දාන්න තියෙනවා. අන්නේ දාන contact number එකයි ඊට පස්සේ ඔයාගේ නමයි අපිට WhatsApp කරලා tag ගාලා එවන්න 0711 95 95 95ට. අපි ලෑස්ති ඔයා රුපියල් 5000ක මුදල් තෑග්ගක හිමිකරුවෙක් කරන්නේ.

0: FM Anupaha, FM Aduhatarai Tashmata, Net FM. Hadaravate.
1: Brought to you by
2: Kedua Demma Kalavankara, Vinadien Hari Padamata Tea Kredi.
3: Ratti 3 in 1, Tavasa Ataraturai Bunakiriti.
4: සිනුම ලක්ෂ දෙක හමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
5: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් මමකමෙන්
9: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-17336
10: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773-273-540
11: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
12: මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
13: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැහැ රසකාරකත් නැහැ.
14: දවසටම
15: ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
14: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුබ කරගන්න.
15: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
16: Good morning.
14: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
17: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා. කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
15: හැමතේකම එක වගේ නෙමේ ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසෝ තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
18: තම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම් ඉහළ ප්‍රමිතියකින් යුත් දිගුකල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා තම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
8: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මමකමෙන්
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ

0: 94.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: විශ්වාස කරන සත්‍ය ඔබ වෙත ගෙන එන්නේ
2: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
1: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න
3: අම්මා ආදරෙන් අපිට කවපු වක්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම net news. අයිබෝ
5: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මීගම බන්ධනාගාරය තුලදී ඇති වූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ මෘතදේහයන් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල බන්ධනාගාර පරීක්ෂණ සහ පුහුණු මධ්‍යස්ථානයේ විතර රැගෙන යාමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා. එමෙන්ම මෙම සිද්ධියෙන් මියගිය ජේලර් SHS චන්ද්‍රවංශ නියාමකවරුන් වන SDS අබේවංශ, AD තරංග, TMR තිලකසිරි, BNN තරංග, DW පුෂ්පකුමාර සහ RPR සංචිවන මහත්වරුන්ගේ දේහයන් එසේ රැගෙන යාමට නියමිතයි. ඊයේ දිනේ මේගම බන්ධනාගාරය තුල ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු සහ රැඳවියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද විපක්ෂයේ විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව හදිසි විවාදයක්ද පැවැත්වුණා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
3: ඔබ වෙත ගෙන ආවේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන
6: අහලා තියෙනවද මැරිලත් ජීවත් වෙන මිනිස්සු ගැන?

0: කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
1: රත්ති 3 in 1 දවස අතරතුරේ බොන කිරිතේ.
2: මහසිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්සේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලෝතරේ මණ්ඩලයේ.
3: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
6: අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්.

හතරවට යහන ගමන් ඉන්නේ හතරවට මෙන සින්දු එක දිගට එක පැලට අහන හතරවට වෙලාව 5යි විනාඩි 10යි උදේ හවස පොඩ්ඩක් පැටලිලා තියෙන ගණන් ගන්න එපා එහෙම තමයි ඩාම් වෙනවා ඩූම් වෙනවා හැබැයි SLT Mobitel Pio app එක ඩවුන්ලෝඩ් කරගත්තා කියලා කියන්නේ වාර ඩාම් ඩූම් වෙන්නේ නැහැ කෙලින්ම තෑගි දිනන්න නොමිලේ TV channels බලන්න chance එක හම්බ වෙනවා දැන් මේ ඇවිල්ලා තියෙන FIFA World Cup season එකනේ අදත් සුපිරි 16 දෙනාගේ වටේ අපි හැමෝම බලාගෙන ඉන්න තරගයක් පැවැත්වෙන. ඒ තමයි ලියනෝල් මෙසි සම්බන්ධ වෙන ආජන්ටිනා කණ්ඩායම සුපිරි 16 දෙනාගේ වටේට අද දවසේ සම්බන්ධ වෙනවා. අද රෑට තමයි මැච් එක තියෙන්නේ. දැන් ඉතින් මේ දේවල් රෑ 9ට විතර ගෙදර ගිහිල්ලා TV එකක් ඉස්සරහට වෙලා බලනවට වඩා ඉන්න තැනක ඉඳන් බලන්න ඔයාලට පුළුවන් SLT Mobitel PO app එක ඔයා ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවනේ. දැන් net fm අහන ඔයාට නොමිලේම TV බලන්න අවස්ථාව SLT Mobitel PO app එකත් එක්ක net fm අපි ලබා දෙන්න සූදානම් ඉන්නවා. කරන්න තියෙන බොහොම පුංචි දෙයක්. Play Store එකට හරි Apple App Store එකට හරි යන්න SLT PO mobile app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඩවුන්ලෝඩ් කරලා ඒකේ app එක ඇතුළට ගියාට පස්සේ දකුණු අත පැත්තේ උඩම තියෙනවා profile කියලා icon එකක්. ඒ icon එකට ගිහිල්ලා ඔයාට register වෙන්න තියෙනවා ආගේ contact number එක දාලා. ඒ contact number එක දාලා register වුණාට පස්සේ ඔයාට කරන්න තියෙන දේ තමයි net fm අපිට ඔයාගේ contact number එකයි ඊට පස්සේ ඔයාගේ නමයි WhatsApp කරලා එවන එක. WhatsApp කරන්න ඕනේ 0711 95 95 95ට. අපි මේ පැත්තෙන් සූදානම් ඉන්න ඔයාට active කරලා දෙන්න. ඇති වෙනකම් FIFA World Cup එක බලන්න. ඒ වගේම තමයි දෙස් විදෙස් TV channels 20කට වඩා නොමිලේව බලන්න අවස්ථාව ලබා දෙන්න. ඒ විතරකුත් නෙවෙයි ජූලි මාසේ 10 වෙනිදාට කලින් ඔයා මේ වැඩේ කරා කියලා කියන්නේ රුපියල් 5000ක මුදල් තෑග්ගකුත් net fm අපි වාට දෙන්න බලාපොරොත්තු වෙන සූදානමින් ඉන්නවා. ඒක හන්ද දැන්ම SLT PO mobile app එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම තමයි TV එකක් බලනවා වගේම දැන් TV එක තියන්න සාලයක් තියෙන්න ඕනේ. සාලයක් තියෙන්න ගයක් තියෙන්න. ගයක් ඔයා හදනව නම් අනිවාර්යයෙන්ම ගෙදර වහලේ ගැන සැලකිලිමත් විය යුතුමයි. ඒ හින්දා තමයි ඔයාලට කලර් අප් ෂීට්ස් ගැන මම ඔයාලට මතක් කරන්න හදන්නේ. කලර් අප් ෂීට්ස් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපි ගෙදරක් හැදුවට පස්සේ ගොඩාක් දුරට කරන්නේ වහලේ ගහලා වහලෙට පස්සේ තීන්ත ගාලා පාට කරගන්න එක. හැබැයි ඔය දේවල් කරන්න ගියාට පස්සේ වෙන දේ තමයි කාලයක් යනකොට වහලේ පාට වෙනස් වෙනවා. සමහර වෙලාවට එහෙම පාට වෙනස් වෙනවා තීන්ත ඉතුරු වෙන්නේ නැහැ. ඕක වැස්සට හේදිලා ඌවට කර වෙලා ගැලවිලා යනවා. හැබැයි ඔයා පාවිච්චි කරනවා නම් කලර් අප් ෂීට්ස් ඔයාට මේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් පාට 9කින් ඔයාට කලර් අප් රූපින් ෂීට් අරගන්න පුළුවන් හන්දා ඔයාගේ කැමැත්තට ගැළපෙන විදිහට ලංකාව පුරාම ඉන්න අලවි ජාලය හරහා බොහොම ලේසියෙන් කලර් අප් රූපින් ෂීට් අරගන්න පුළුවන්. කලර් අප් රූපින් ෂීට් ඔයාගේ ගෙදර හදන වහලය වෙනුවෙන් පාවිච්චි කරන්. දැන් මේ කියන්න හදන්නේ ඔයාගේ දවස සුබ කරගන්නේ කොහොමද කියලා. සුබ දවසක් වෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලය අරගෙන ඇවිල්ලා තිනෝ තෑගිත් වැඩි දිනන්නත් පහසු සුබ දවසක් ලොතරැයි. දැන් ඔයාලට සුබ ලග්නයේ එක අංක තුනම නිවැරදිව ගලපා ගත්තා කියලා කියන්නේ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් එහෙම නැත්නම් බයික් එකක් දැනටත් තියෙනවා නම් මුදලින් රුපියල් 105ක් ඔයාට දිනා ගන්න පුළුවන්. අංක තුනක් විතරක් ගැලපුණා කියලා කියන්නේ රුපියල් 50000ක් ඔයාගෙම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි තව තෑගි තියෙනවා අංක පිළිවෙලින් ගැලපුවා කියලා කියන්නේ රුපියල් 25000ක් වෙනකන් තෑගි දිනා ගන්න පුළුවන්. මේ වගේ දේවල් දිනා ගන්න ඔයා කරන්න තියෙන්නේ ළඟම තියෙන ලොතරැයි අලෙවි නියෝජිතයා ගාවට ගිහිල්ලා ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයා ගාවට එන තෑගිත් වැඩි දිනන්නත් පහසු සුබ දවසක් ලොතරැයිය මිලදී ගන්න එක. කටි ඉන්නවා මේ පිටර WhatsApp message යවපු කෝල් කරපු. ඒ අය ගැන ඉස්සරහදි මතක් කරන්නම්. දැනට ජෝතිබාල මහත්තයාගේ සින්දුවක් අහමුකෝ.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Velauden Pahai Vinadi Visiyakai.
2: Ceylon Green Life Plantation within Anagateta Agana Ayojanak Mahansiak Natu Masikva Superiada Magana Ten Mamatana Bitway Kaikai Harsiti Satai Dolhai Panaha
3: Tate Miss Halliti Aganako
4: Tango Nadua Union Bank Pension Loan Nicking Mama Pelatawa and Patangatani
5: Vishramajivite Barak Novi Balakaragan Rajasevka Obata Rupial Million Atakta Kwanaya Union Bank Pension Loan
6: SLT Mobitel Fiber එක ගැදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
8: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයා මිට්. ඔබත් අදම රස බලන්න.
9: හැමතේකම එකමගේ නෙමේ ලෞජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනසු තේ රසය ඔබත් අදම ලෞජි ගන්න
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරෙන් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13:22
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම fiber fit කරගන්න
11: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB Finance වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සම්මිත අමතන්න 0112200
12: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
13: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න
14: SLT Mobitel Pure TV නිල විකාශක
15: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0447 21 33 540

0: සිතින් පැමිලි පිටින් අහන්න ජනී එක දේදුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: හතර අතෙන් සින්දු ඇහෙන net fm හතර වටේ
2: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
4: මේ බැතර මේ වෙනකොට WhatsApp messages ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ ගැට එකතු කරගන්න තමයි හදන්නේ. මොකද ජනියෝ අවේලාවි. ඔන්න ඉතින් අපිත් අහගෙන ඉන්නවා කියලා හෝකන්දර රුක්මනීක් අපිට message එකක් දාලා තියෙනවා. දයාසේන අයියවත් එකතු කරගන්න කියනවා. ජෝතිපාල මහත්තයාගේ සින්දුවක් ඕනේ කියලා තමයි කියලා තියෙන්නේ. සින්දුවක් ඉතින් අපි දුන්නනේ මේ පැයේ. කොහොම හරි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. වරකාගොඩ අනුරගාමන්ට් එකේ බොස් ඇතුළු කෙල්ලෝ සෙට් එකම එකතු කරගන්න කියලා කියනවා. කොල්ලෝ සෙට් එකත් එකතු කරගන්න කියනවා. ඊට පස්සේ ඇල්බිඩිය පුන්සර හැමදාම වගේ අදත් මෙසේජ් එකක් දාලා තියෙනවා. අයියා අපිවත් එකතු කරගන්න කියලා සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනී බෝලේ හතර වටේටත් ඇවිල්ලා මේවා අපිට මෙසේජ් එක දාලා තින්නේ අපේ කඩවත ලක්මාලි දුල්මිවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියලා තියෙනවා. මට ගියන් ඇහුණාද කඩවත ලක්මාලි තෑග්ගක් දිනනවා වගේ තෑගියකාගෙන් යටියන්තොට අපේ ත්‍රිවිල් පාක් එකේ ලසා බෝයි මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා කැලුම් කාන් සුමුදු ප්‍රනාන්දු ලක්මාල් ලහිරු මලීෂා ෂෙල්ටන් දිනෙත් සංජීව චින්තන් කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ අපිත් සද්දෙටම හතර වටේ අහගෙන ඉන්නවා කියලා ඇලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එකත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. දැන් ඉතින් බයික් එකක් ගන්න හොඳම කාලේ තමයි ඔයාට මේ ඇවිල්ලා තියෙන්නේ. කේඩී රයිස් බයික් එකක් ගන්නවා නම් ඉලෙක්ට්‍රික් බයික් එකක් වෙන්න පුළුවන්, පෙට්‍රල් ස්කූට් එකක් වෙන්න පුළුවන්. ඔයාට හරියනම බයික් එක ඔයා අරගන්නවා නම් කේඩී රයිස් තමයි ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන. මොකද අර එක එක රටවල් වලට එක එක බ්‍රෑන්ඩ්ස් තියෙනවා වගේ ලංකාවේ අපේම බ්‍රෑන්ඩ් එකක් තමයි කේඩී රයිස් කියලා කියන්නේ. KD Rice bikes විතරක් නෙමෙයි KD Rides එක within අපිට අරගෙන එන වාහන ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවෙන් එළියටත් අපනයනය කරනවා. ඒක හන්දා හරියනම KD Rice bike එක තමයි. මම නිකමට මතක් කරනම් KD Rice Leader 125 petrol bike එක. ආට අරගන්නවා නම් හොඳම bike එකක් සාමාන්‍යයෙන් රුපියල් 796500ක් වෙනවා. ඒකට රුපියල් ලක්ෂක discount එකක් ඔයාලට හම්බ වෙනවා. මේ discount එකත් හම්බ වුණාට පස්සේ 696500යි. ලක්ෂයක් නඩු වෙනවා කියලා කියන්නේ සෑහෙන බර සැහැල්ලු වීමක් සිද්ධ වෙනවානේ. හැබැයි වාගේ ලීසින් බර සැහැල්ලු කරන්නත් KD Rice සූදානම් ඉන්නවා. ඉතින් KD Rice Motor Company Private Limited හරහා හිතා ගන්න බැරි සුවිශේෂී සහන රැසක් ලබා ගන්න ඔයාලට පුළුවන්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න 0774064397ට 0774064397ට ලංකාවේ අපේම අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදනය වෙන දිව්‍ය කුළු බඩු ගැන තමයි මේ ඔයාට මතක් කරන්න හදන්නේ. ඔයාගේ ගෙදර හදන කෑම වේල පාරම්පරික වටේරුවක් එක උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන දිව්‍ය කුළු බඩු එක රසවත් කරගන්න පුළුවන්. ඔයාගේ ආහාර වේලට ඔයාගේ අම්මගේ අත්ගුණය ඒ විදිහටම අරගෙන ඉන්නේ දිව්‍ය කුළු බඩු වලින්. සින්දු වලට තව කට්ටියක් එකතු කරගන්නද තග්ගාල වෙලාවත් යන හන්දා. ඉලාන් නිරෝෂ් හාන්වැල් ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ජනි අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ලිහිණියගල ඉඳන් තුෂාරි තරංග අපිට මෙසේජ් එකක් දාලා තිනවා. දුවල දෙන්නා පුතා ඇතුළු පවුලේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තියෙනවා.

අපේ ගොඩාක් වෙලාවට ඉන්ෂෝරන්ස් එකක් දානවා කියන වැඩේ දෙවනියට වගේ දානවනේ වෙන වැඩවලදී. හැබැයි ඉතින් කරදරයක් වුණු වෙලාවට ඉන්ෂුරන්ස් එක කියලා කියන්නේ මාරම සහනයක් වෙන වෙලාවල් ඕනි තරම් තියෙනවා. හැබැයි ඉන්ෂුරන්ස් එකක් දානකොට එක එක තැන් වලට කියලා ඉන්ෂුරන්ස් එකක් දැම්ම කියලා ඔයාලට අවශ්‍ය වෙන වැඩේ වෙන්නේ නැහැ. ඔයාව පියේ කොමෙන් මව කොමෙන් බලා ගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කියලා කියන්නේ ඉන්ෂුරන්ස් එකක් දානවා නම් හොඳම තැන. දැන් ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ලංකාවේ ඒගොල්ලන්ගේ ඔප්පු හිමියන්ට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් ලයිෆ් රක්ෂණ ඔප්පු හිමියන්ට ලංකාවේ ඉහළම ජීවිත රක්ෂණ බෝනස් මුදල කෝටි රුපියල් කෝටි 1460ක්. මුදලක් ගෙවලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට නිකම්ම කියන්න පුළුවන් නේ ලංකාවේ අපිට ඉන්ෂුරන්ස් එකක් දානවා නම් දාන්න තියෙන හොඳම තැන තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් කියලා කියන්නේ. ඒකටත් මතක් කරන අතරවාට ආයෙත් පාරක් මතක් කරන්න ඕනි, ගෙදර හදන කෑම වේල රසවත් කරගන්නව නම් ඔයාගේ අම්මා ඔයාට ඒ කාලේ හදලා දුන්නෝ ඒ රසය ඒ විදිහටම අරගන්නව නම් ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න තියෙන හොඳම දෙයක් තමයි දිව්‍ය කුළු බඩු කියලා කියන්නේ. අවුරුදු ගණගාවක් පුරාම පාරම්පරිකව ආපු වට්ටෝරුත් එක තමයි උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදාගෙන දිව්‍ය කුළු බඩු නිෂ්පාදනය කරන්නේ. ගෙදර හදන කෑම වේලට අම්මගේ අත්ගුණේ මේ විදිහටම අරගෙන ඉන්න දිව්‍ය කුළුබඩු අනිවාර්යයෙන්ම ගෙදර කෑම වේල හදන්න එකතු කරගන්න කියලා මතක් කරනවා. රයිට්, කට්ටිය එකතු කරගමු. මාංකොල්ල ගල්පොත්තේ ඉඳන් අපේ ප්‍රියන්ත සමරවීරයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. අපිටත් සින්දුවක් දෙන්න කියලා අලව්වේ KM ගාමන්ට් එකේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තිනවා. කුමාරී අක්කගේ උපන්දිනයක් තියෙනවා කියලා හර්ෂණී තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔන්න කුමාරී අක්කට සුබ උපන්දිනයක් වෙන්න කියලා net fm ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. කොහොමද ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තිනවා රුවන්වැලි ඉඳන් කුමුදු. කොමුදුවත් මේ සින්දුවට අපි එකතු කරගමු. ඊට පස්සේ ජනි අයියේ දැන් තමයි ස්කූල් ඇරිලා ආවේ, අපිවත් සින්දුවකට එකතු කරගන්න. කොහොමද අසා අයියා? අසා අයියා ගියේ කොහෙද කියලා හෙට තමයි අහගන්න වෙන්නේ. මොකද මං කිව්වොත් ඇත්තක් කියන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ දන්නවනේ. නේතු බබා තමයි හැම මැසේජ් කරලා තියෙන්නේ.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: වේලාව හවස 5:40.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි.
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති.
6: තාත්තේ මේ සල්ලි තියාගන්නකෝ.
7: දැන් ඕනේ නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
8: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
9: ඩම්රෝ ෆෝම් මෙට්ට සඳහා 15%ක වට්ටම්. ඉහළ ප්‍රමිතියකින් යුත් දිගු කල් පවතින ෆෝම් මෙට්ට දිවයින පුරා ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
10: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදෙම ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත lifestyle residences දැන්ම අවතන්න prime group 13/22.
11: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
12: SLT Mobitel Pure TV නිල විකාශක.
13: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13/96 අමතන්න.
14: අඩු යදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර 5ක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0777-406-4397.
15: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
16: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්.
18: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
19: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
1: අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ Cowen Gate 4. අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
7: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
2: වේලාව දැන් 5:43.
13: හතර අතෙන් සින්දු ඇහෙන Net FM 4 වටේ.

වෙලාව 5:44. නන් ස්ටොප් එකක් අහගෙන යන්න තමයි හදන්නේ. වෙලාව 5:44ක් වෙලා තිබුණාට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනේ කියලා මම හොඳටම දන්නවා. ඒකාන්ත WhatsApp එකේ ඉන්න කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ. හයි හයි ජනි, දැනුත් අහගෙන ඉන්නේ ඔයාව. ලස්සන සින්දුවකට අමාවත් එකතු කරගන්න කියලා අර කවදාවත් නම කියන්නේ නැති කෙනා අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. මඩබාත ලක්ෂ්මන්, තමරා, නිෂානි, තේජාවෝර්, චේතනා, ඊට පස්සේ භාග්‍යවීෂ්ක, ඊට පස්සේ සේරුවාවිලනේ KDA සමරසිංහ, මේ කට්ටියත් අපි වහගෙන ඉන්නේ. මකුළුළු රංජිත් දිසානායක අයියගෙනම මම කලිනුත් කිව්වද මන්දා. ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මාතලෙ ඉඳන් කුමාරි එරමුදු ගොල්ල අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. නයනි, ගාමිණි, සුභාෂිනී කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ චාමර ස්ටෝස් එකේ කට්ටිය, චාමර සහ තනූජා, කළුතර පනාපිටියේ තමයි චාමර ස්ටෝස් එකේ කට්ටිය අපි වහගෙන ඉන්නේ. ජනි මල්ලි මොකද මේ වෙලාවට කියලා අහලා තියෙනවා. අද අපේ අසා නෑ, කොල්ලට අසනීප වෙලා. රාජික අක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා වැලිමඩ ඉඳන් කුමාරි රාජපක්ෂ අයියත් අක්කත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ වසන්තා රුවන්වැල්ලේ ඉඳන් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්න. ඊට පස්සේ අර SLT මොබයිල්, PO මොබයිල් ඇප් එක ඩවුන්ලෝඩ් කරපු කට්ටියත් අපිට විස්තර ඉවලා තියෙනවා. හරි, මම මේ විස්තර අපේ ටීම් එකට දෙන්නම්. එතකොට උගලන්ට අර ෆ්‍රී FIFA World Cup මැච් එකක් බලන්න. ඒ විතරක් නෙවෙයි, TV channel 20කට වඩා වැඩි ප්‍රමාණයක් බලන්න රුපියල් 5000ක මුදල් තෑග්ගක් දිනා ගන්න chance එක එතකොට හම්බ වෙනවා. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මෙසේජ් එකක් දාලා තිනවා. යටියන්තොට මහවිල විදුණි කුකින් සර්විස් එකේ සෙට් එක, මිලින්ද අයියා, ලොකු දෝනි සඳසි, චූටි දෝනි විදුණි, වයිෆ් සුදර්ශනි ඇතුළු සෙට් එක තමයි එකතු කරගන්න කියලා කියන්නේ. සුබ සන්දේවක් වේවා ජනි. උදේ දේදුණු මාවත අහන්න බැරි වුණා, හැබැයි හවස මේක අහනවා. එහෙම කියලා අපිට විනීදක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. කහවතේ ප්‍රසාද් මෝටර්ස් එකෙන් ඉඳන් අපි වහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා බිරන්නාව ඉඳන් නෙත්සර් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. චිහාන් මිහිදංගගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා මතීෂ අපිට මෙසේජ් එකක් දාලා තිනවා. ජනියයි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ හන්සිකා ජයවීර. එනං ඉතින් කට්ටියම එකතු කරගන්න ගමන්. ජනි කොල්ලා හතර වටිනොත් බැහැල යන්න තමයි හදන්නේ. අපි ආයෙත් හම්බ වෙන්නේ හෙට උදේ 10ට net fm දේදුණු මාවත. මේ පැත්තර WhatsApp මෙසේජ් එවපු, කෝල් කරපු හැමෝටම සූදී කියන ගමන් ගිහිල්ලා එනං. පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න මම ජනි.

0: FM Anupaha, FM Anuhatra Itashumata, Net FM. Hadaravate.
1: Brought to you by
2: Kedua Demma Kalavankara, Vinadien Hari Padamata Tea Ready.
3: Ratti 3-in-1, Tavasa Ataraturai Bunakiriti.
4: සිනුම ලක්ෂ දෙකම ආරක්ෂණ අරිස්ටේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
5: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
7: අඩුවේ යදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
8: අද මෙන් උදා වන හෙටත් ඔබ රකිමින් රට රැකමුට කැප වී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමින් වවකමින්
9: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
11: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
12: කොහොමද බෙරිලා?
11: බෙරිලා විතර නෙවෙයි මේ ඇලිලා.
12: කොහෙනම් මේක හදලා බලන්නකෝ. මං හදන්නම්. විජය කීරි මාළු කරී.
13: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදෙන විජය නූඩල්ස් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
14: අත්තම්නේ මේ දෙක නම් හොඳට සෑහෙනවනේ.
13: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-515-555 අමතන්න.
16: තැඹිලි තෙල් කොකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
17: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
18: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිෂ්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්ම අවතන්න ප්‍රයිම් ගෲප් 13:22
19: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
20: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077-406-4397
21: ඉබේනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින් සඳහා රුපියල් 8000ක් වටිනා ස්ටීම් අයන් එකක් නොමිලේ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
22: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න
23: SLT Mobitel Pure TV නිල විකාශක
4: එන්න රුපියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්ටේ වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
5: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
24: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777-300-940
25: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේ මයා
26: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
27: V
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වේලාව හවස 6යි.

ශෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සිත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය වෙජිනම් වෙජිම තමයි. 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
4: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Opals International, මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවිල. ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Opals International.
1: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න. SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
7: දරුවන්ගේ පෝෂණය ගැන හරි තීරණ ගන්න පුළුවන් අම්මලාට විතරමයි.
8: කවෙන් ගේට් 4 අඩංගු ඉහළ විටමින් D පෝෂණය සහ විටමින් A, C යකඩ ප්‍රෝටීන් සහ ඛනිජ ලවණ ඔබේ දරුවාගේ නිසි වර්ධනයට උපකාරී වෙයි. අවුරුදු 3-6 දක්වා දරුවන් සඳහාම නිපද වූ කවෙන් ගේට් 4 අවුරුදු 90ක් පුරා ශ්‍රී ලාංකීය මාවරුන්ගේ හරි තීරණය. දරුවාට කිරිපිටි ලබා දීමට පෙර සෑම විටම සෞඛ්‍ය වෛද්‍ය වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
10: දැන් ඕනේ නෑ නේද? යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනි.
11: විශ්‍රාම ජීවිතේ බරක් නොවි බලයක් කරගන්න රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක් යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
1: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
12: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
9: ඒයි
12: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
9: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
12: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
13: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
13: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා, ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
14: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
15: හැමතේකම එක වගේ නෙමේ. ලාඕජී පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජී ගන්න.
16: FM 95 94.8 Net FM දිවයින පුරා

0: ಭಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112-863-363-076-716-3672
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය
6: ආයුබෝවන් අද 2026 ජූලි 7 අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග රුක්ෂාන් ජයසේකර ප්‍රවෘත්ති සංස්කරණය සමන්ත කුමාර
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: සිරස්තල බන්ධනාගාර ගැටුමේ අරමුණ තහනම් ද්‍රව්‍ය වැළැක්වීමේ යාන්ත්‍රණය බිඳ දැමීමද ඇමති සැකයෙන් දෙබන කැරැල්ල වැළැක්වීමට නොහැකි වුණේ ආණ්ඩුවේ වරදින් විපක්ෂයෙන් චෝදනා ගැටුම මැද දොරේ හිලෙන් වෙඩි තැබුවේ ඇයි බන්ධනාගාර කොමසාරි ජෙනරාල්ගෙන් පැහැදිලි කිරීමක් ක්‍රිකට් ලොව හඬවා ඇෆ්ගන් ක්‍රිකට් තරුවක් නිවියයි
0: Net News The truth people trust.
6: මේකම බන්ධනාගාරයේ ඇති වූ ගැටුම අද වැඩිපුරම කතාබහට ලක් වූ මාතෘකාවයි. පාර්ලිමේන්තුවේදී ඒ ගැන හදිසි විවාදයක්ද පැවැත්වුණා. අදත් පුවත්පෙළේ පළමු සත්‍ය අනාවරණය ඒ ගැනයි.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: මෙගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. ඒ සම්බන්ධයෙන් අද පස්වරුවේ හදිසි විවාදයක් පැවැත්වුණේ විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි. මෙගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය ඇතුළු අනීතික ද්‍රව්‍ය ඇතුළවීම වැළැක්වීමට පවතින යාන්ත්‍රණය අඩපණ කිරීමේ අරමුණෙන් යම් රැඳවියන් පිරිසක් මෙම ගැටුම සැලසුම් සහගතව ඇති කළ බවට සැක කරන බවයි. ගැටුම හටගත් ආකාරය සම්බන්ධයෙන් අමාත්‍යවරයා එහිදී කරුණු අනාවරණ කළා.
7: 2026 දින පෙරවරු 11ට විතර තමයි මුලින්ම මීගමෝ බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් අතර ගැටුමක්. මෙන්න මේක ඉතා හොඳින් පැහැදිලි කරගන්නට ඕන. මේක රැඳවියන් සහ කාර්ය මණ්ඩල අතර ගැටුමක් වෙන්නේ නැහැ. රැඳවියන් අතර ගැටුම එන්නේ. එතන 35 දෙනෙක් තුවාල ලබනවා. රැඳවියන් දෙන්නෙක් මිය යනවා. ඒකට අපි මැදිහත් වෙනවා. මැදිහත් වුණාට ඒක සමතේ කරගන්නත් හැකි වෙනවා. ඔවුන් එදා හවස මොකද හේතුව දැන් ඒ ප්‍රහාරය එන්නේ බන්ධනාගාර නිලධාරීන්ට නෙමෙයි. ඒතර ඔවුන් කියන දේ අහලා හවස එක සමත වෙලා ඔවුන් ඇතුළට යනවා. පසුවෙන්ද උදෑසන නැවත ඔවුන්ට ආහාර දීලා ඔවුන්ව උසාවිය යන වැඩවල ලාස්ති කරද්දී ඊටාම ෂණයෙන් නැවත මේ දෙපාර්ශ්ව අතර ගැටුමක් නිර්මාණය වෙනවා.
6: ඒ සම්බන්ධයෙන් අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් කරුණු දැක්වූයේ මෙලෙසයි.
7: මේ ගැටුම එන්නෙම ඒ කුඩු සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් කියලා තමයි කියන්න වෙන්නේ අකමැත්තෙන් හෝ. එතනදී ඔබලා දන්නවා අපි යම් වෙලාවකට ඇතුළට එන නීතිය විරෝධී ද්‍රව්‍ය නවත්තන්න කුඩු වගේ දේවල් නවත්වන්න ඉතා දැඩි නීති රීති සියල්ල අපි භාවිතා කරන එකක් තමයි යම් රැඳවියන් කළමනාකාරීත්වයට තොරතුරු දෙනවා. මේක නවත්ත ගන්න අහවලා ගාව ගේනවා හරි මොකක් හරි කියලා. අන්න එහෙම තොරතුරු දීපු රැඳවියෝ තමයි ඉස්සල්ලාම ප්‍රහාරයට ලක් වෙන්නේ. එහෙනම් අපි හිතනවා මේක මත්ද්‍රව්‍ය හා පාතාල සම්බන්ධ ගැටුමක් සාමේ තොරතුරු දීම සහ ඇති වෙච්ච දෙයක් විය හැකි. මතක තියාගන්න මා මේ කියන සියලුම කරුණු අවසානයේදී තීන්දුව වෙන්නේ සියලු විමර්ශන ඒ කමිටුවේ වාර්තාවලින් පසුව. මා මේ ඉදිරිපත් කරන්නේ මට මෙහි මොහොතේ නිශ්චිතව තියෙන තොරතුරු පමණයි. මේ දේවල් ඉදිරියේදී පරීක්ෂණ හරහා වෙනස් විය හැකි. ඒ වගේම පේනවා මේකේ අරමුණ සමහරු කියනවා බෙහෙත් හම්බ වෙච්ච නැති නිසා හෝ ආහාර ප්‍රශ්න නිසා කියලා. අපි ඒවත් හොයා බලමු විමර්ශනයේදී. නමුත් මෙතන පැහැදිලිව වෙච්ච දෙයක් තමයි මොවුන් ප්‍රහාරෙල්ල කළා CCTV කැමරා ටික කඩනවා. මේ හැමෝම නෙමෙයි සංවිධානාත්මක කෙටි පිරිසක්. ඊට පස්සේ බොඩි ස්කෑනර් එකක් තියෙනවා මිලියන ගානක equipment ඒ ඔක්කොම destroy කරනවා. දැන් මේකේ අදහස් වෙන්නේ මොකක්ද? ඔවුන් මේ prison එක ඇතුළට narcotics හා අනීතික දේවල් එන්න වළක්වන්න තියෙන යාන්ත්‍රණය අඩපණ කිරීමට සංවිධානාත්මක කටයුතු කරපු බව තමයි පේන්නේ.
6: රඳවියන් අතට ආයුධ ලැබී ඇති බවට තොරතුරු වාර්තා වන බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
7: ප්‍රහාරයට ලක් වෙන්නේ නිරායුධ නිලධාරීන් දෙන්නේ. ඔවුන්ට පහර දෙනකොට ඔවුන්ව බේරන්න තමයි අනිත් නිලධාරීන් යන්නේ. ඒතර මේ බහුතරයක් මියගිය නිලධාරීන් ඇත්තටම ඒ රඳවියන්ගෙන් පහර කාලා තමයි මිය යන්නේ. මම ගොඩක් විස්තර කියන්නේ නැහැ. නමුත් තාම අමානුෂික පහර දීමට ලක් කරලා තිබෙනවා. ගඩොල් වලින් පොල් වලින් යන අදිවාසීන්. ඉතින් මම මේ මොහොතේ කියන්නට ඕන ඒ දිවිහිමියෙන් ඒ රැකියාව කරපු නිලධාරී මහතුරුන්ට අපේ ගෞරවය තිබෙනවා. දැන් ඊට පස්සේ මතුවෙන සිද්ධිය තමයි මොවුන් ඒ යකඩ ගේට්ටුව කඩාගෙන ඉතා කෙටි දුරක් තියලා ලී දොරට එනවා. එතනින් එළියට ඔවුන් ආවා නම් ඔවුන් පාරිසා විශාල හානියක් කරන්න ඉඩ තිබුණා. ඒ වගේම දැනට තියෙන විදිහට ඔවුන් අතර යම් ආයුධයක් දෙකක් පත් වෙලා තියෙනවා. ඒක කොහොමද වුනේ? ආමරියෙන් ගත්තද? නැත්නම් ප්‍රසන් නිලධාරියගේ අතේ තිබිලා උදුර ගත්තද? මේවා සොයන්ට විමර්ශනය හරහා සොයපුවම අවසානයේ අපි දැනගන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් ඒ කියන්නේ අපේ දරට තියෙන තොරතුරු අනුව ප්‍රසන් ඔෆිසර්ස්ලා තමන්ගේ ප්‍රසන් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කළා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා. නමුත් මේ සියලු දෙනා මැරලා තියෙන්නේ වෙඩි තැබීම නිසාද නැත්නම් වෙනත් රැඳවියන්ගේ පහර දීම නිසාද කියන එක තෝරන්න මේ නිශ්චිත මොහොතේ පෝස්ට් මෝර්ටම් පැවැත්වෙමින් යනවා. ඒ වෙයින් පස්සේ අපිට හරියටම කියන්න පුළුවන් මේ කට්ටිය කොයි ආකාරයටද මියගිය කියන කාරණාව. ඉතින් ඉන් පසුව මේක ඇති කරන්න මැදිහත් වෙච්ච කට්ටිය අපි තෝරලා 734 දෙනෙකු අපි වෙනත් බන්ධනාගාරවලට ආරක්ෂිත ලෙස මාරු කර යවා තිබෙනවා.
6: සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා විවාදයට කියමින් මෙලෙස අදහස් පළ කළා.
1: ඊයේ උදේ වෙනකොට නිසි පියවර අරගෙන තිබුණා නම් විශේෂ කාර්ය බලකාය කැඳවලා තිබුණා නම් මහේස්ත්‍රාත්වරය මැදිහත් වෙලා තිබුණා නම් හමුදා ආරක්ෂා යොදලා වටපිටාව ආරක්ෂා තහවුරු කරලා තිබුණා නම් දෙවනි කැරල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒ වළක්වා ගත හැකිව තිබුණා. ඒ දෙවනි කැරල්ල වළක්වා ගත හැකි නොහැකිවන්නට හේතුව තමයි නිවැරදි දේශපාලන නායකත්වයක් නොලැබීම. අමතිවරයින් ඒකට දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් නැහැ ස්ථීරව. ඒකට තමයි වග කියන්න ඕනේ. ද මිට කලින් කිව්වා ඒකටත් වග කියනවා කියලා. මොකද අන්තිර වගකීමක් නැහැ. ආ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිය පත් කරන්නේ අවුරුද්ද. ඒ විතරක් නෙමෙයි මේ ප්‍රශ්නේ මතුවලා ඉරිඳන දවසේ දවල් මේ මධ්‍යාහනයේ සිද්ධ වෙච්ච මේ ප්‍රශ්නය ඊයේ උදේ වෙනකම් විසඳන්න බැරි වුණ නිසා තමයි ඊයේ මේ ආකාරයට තවත් දවැන්ත මනුෂ්‍ය ඝාතනයක් සිද්ධ වෙලා මේක සම්පූර්ණයෙන්ම ඉරිඳ සිද්ධිය පාලනය කරා නම් සඳුදා සිද්ධිය වෙන්නේ නැහැ.
6: එහිදී වැඩිදුරට දස්තක වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා
1: ගරු නියෝජක කතානායකතුමනි අපේ ඇමතිතුමාගේ කටින් එක දෙයක් පැන්නා. ඒ තමයි බන්ධනාගාරයේ නිලධාරී ඉල්ලනවලු අවුරුදු 60ට වඩා වැඩි කාලයක් බන්ධනාගාරයේ ඉන්න. ගරු නියෝජක කතානායකතුමනි අවුරුදු 60ට වඩා ඉන්න ඒ කියන්නේ තව වයසට ගිහිල්ලා බන්ධනාගාරයේ රාජකාරී කරන්න නිලධාරී ඉල්ලනවලු. ඒක හරි හොඳ යෝජනාවක්. ඒකට හරි සතුටුලු. ආ එතුමා ඒකන අවධානය යොමු කරලා තියෙනවලු. මේ දවස්වල එතුමා ඉන්නේ අවධානය තමයි. ඉරිඳ රාත්‍රී හිටියේ ඒ පිළිබඳ සාකච්ඡාවක තමයි. බන්ධනාගාරයේ ඉහළ නිලධාරීන්ට එතුමගෙන් රටේ නායකත්වයේ සම්බන්ධ කරගෙන ගන්න අවශ්‍ය කරන ආධාර උපකාර ලබා ගන්න බැරි වුණේ ඒ ප්‍රශ්නේ නිසා තමයි. මොකද විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාමය මේ වයස අවුරුද්දකින් වැඩ කිරීම පිළිබඳ ඇතිවලා තියෙන අරමුණේ ඊට කලින් සෙනසුරාදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය තුල පැවති සාකච්ඡාව තුල ඒ තත්ත්වයෙන් පස්සේ ඇති වුණු සමාජ වාතාවරණය මේ ප්‍රශ්නත් එක්ක මේ විනිශ්චයකාරවරුන්ගේ වයස විශ්‍රාමය මේ වයස දීර්ඝ කිරීම සඳහා සාකච්ඡාවට මේ අය ෆෝන් ඔෆ් කරගත්තා. සම්බන්ධීකරණය කරන්න බැරි වුණා. ඊට පස්සේ පහෝදා උදේ වෙනකන් නැගිටිට නෑ. උදේ වෙච්ච දේ තාවබෝධයක් නෑ.
6: මෙගම බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තිරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීද දහස් පළ වුණා. මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍යනන්ද ජයතිස්ස මහතා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
8: මෙගම බන්ධනාගාරයේ සිදුවීම විසින් අපේ බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් ජීවිතාක්ෂර පත් වෙලා තිබෙනවා. රැඳවියන් ප්‍රමාණයක් ජීවිතාක්ෂර පත් වෙලා තිබෙනවා. රජය හැටියට අතරම ඒ සියලු දෙනා සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. මොකද එකක් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාම අපේ රාජකාරිය නිරත වෙලා හිටපු අය. සාමයේ ගැටුම වැළැක්වීම සඳහා මැදිහත් වුණු අය. ඒ අතරම මේ අවධානම නොතකා තමන්ගේ සේවාව ඉටු කිරීමට මැදිහත් වුණු අය. ඒ වගේම මේ බන්ධනාගාරය කියලා කියන්නේ රාජ්‍ය භාරයේ තමයි රැඳවියන් හිටියේ. ඒ නිසා මේ සිදුවීම සම්බන්ධයෙන් දැනටමත් අංශ කීපයකින් පරීක්ෂණ දියත් වෙලා පවතිනවා. එකක් අපි කැබිනට් මණ්ඩලයේදී තීන්දුව කළා ත්‍රිපුජකල කමිටුවක් පත් කරන්නට විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයෙක් එවැගේම නීතිමය දෙපාර්තමේන්තුවල දහරයෙක් සහ ජේෂ්ඨ නීතිඥවරයෙකුගේ සමන්විත කමිටුවක් වෙනම පරීක්ෂණයක් පවත්වගෙන යනවා. මීගමෝ පොලිසිය සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ටාස වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණය කරගෙන යනවා. සහ අනිත් පැත්තෙන් බන්දනාගාරය පැත්තට පරීක්ෂණය කරගෙන යනවා. ඒ සියලු වාර්තාවලින් තමයි අපිට අවසානයේදී මේ සිද්ධවීම පිළිබඳව සමස්ත දේවල් අනාවරණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ.
6: ඊයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බන්ධනාගාර කොමසාරි ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර මහතාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා. නිලධාරියෙකු විසින් බන්ධනාගාරයේ ලී දොරේ ඇතිවූ ඇති කවුළුවෙන් වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට බන්ධනාගාර කොමසාරි ජෙනරාල්වරයා පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.
9: සමාජ මාධ්‍යයේ බොහෝ වෛරල් වෙන එක වීඩියෝ දර්ශනයක් තමයි එක නිලධාරියෙක් දොරෙන් ෂූට් කරනවා, වෙඩිතබනවා. හැබැයි අපිට එළියෙන් පේන්නේ එතුමා ෂූට් කරන එක විතරයි. ඇතුලේ මොකද්ද සිද්ධ වුනේ? ඇතුලේ ගිනියාවි තිබ්බද?
10: බන්ධනාගාර පරිචය අනුව බන්ධනාගාර වල ප්‍රධාන දොරටු දෙකක් තියෙනවා. ඉස්සරලාම තියෙන යකඩ දොර, ඒතර ඊළඟට තමයි තියෙන ලෑලි දොර. මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ ලෑලි දොර දෙසට. ඒතර මේ ලෑලි දොරයි යකඩ දොරයි අතර තියෙන්නේ වටිනා උපකරණ, පාර්සල් ස්කෑන් මැෂින්, බොඩි ස්කෑන් මැෂින්, ඒ වගේම සංනිවේදන ජාල, ඔය සියල්ල පිටරලා තියෙන තැන. ඒතර මේ රැඳවියන් යකඩ දොරත් කඩාගෙන මේ ලෑලි දොරට ඇවිල්ලා එළියට ආවනම් වෙන විනාශය ගැන මට තක්සේරුවක් මේ අවස්ථාවේ දෙන්න බෑ. ඒ තරම් ලෑලි දොර කඩාගෙන එළියට ආන මේ ඔක්කොම පැන යනවා, ඔක්කොම එන්නේ සමාජයට වෙන විනාශය ගැන කියන්න බෑ. ඒ නිසා මේ වෙලාවේ බන්ධනාගාර නිලධාරීන් ඇත්තටම මේ විදිහට කටයුතු කරේ නැත්නම් ජීවිත පරදුර තියලා මේක මෙහින් තක්සේරු කරන්න පුළුවන් තරමේ විනාශයක් නෙවෙයි. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන් ඒ වෙලාවේ මේ විදිහට කටයුතු කරේ නැත්නම් මේක මීට වඩා ලොකු විනාශයක් බවට පත් වෙනවා.
6: මාධ්‍යවේදියෙකු යොමු කළ තවත් ප්‍රශ්නයකට බන්ධනාගාර කොමසාරි ජෙනරාල්වරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නා.
11: වීඩියෝ දර්ශන අපි නරඹන කොට අපි දැක්කා. දැන් අපිට වැඩි උතුමනට අධ්‍යක්ෂින් දිනන මේ වගේ ප්‍රශ්නයක් කෙනෙකුට කොහොමද මේක මැඩ පවත්වන්නේ, පාලනය කරන්න කියලා. නමුත් අපි වීඩියෝ දර්ශන වල දැකපු එක දෙයක් තමයි ඔබතුමන්ලේ කිසිම එමර්ජන්සි එක්සිට් ප්ලෑන් එකක් තිබුණේ නැහැ. මොකද ප්‍රධාන දොරටුවේ අර කෝරේ ඇතුලෙන් තමයි වෙඩි තියෙන්නේ මේ කට්ටිය. මොකද අපිට මේක කියන්නත් පුළුවන් ඇතුලේ ඉන්න ඒ රැඳවියන් ඇවිල්ලා මොකක් හරි ප්‍රශ්නයක් නිසා තමයි එළියට පලා එන්න හදන්නේ. මොකද ඇතුලේ වෙඩි තියනවාද, ඇතුලේ නිලධාරීන් ගානවද, මොකද්ද කියලා දන්නේ නැහැ. නැත්තම් ඒ රැඳවියන් මොකටද එකපාරටම කඩාගෙන ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් ආවයි කියලා අපිට නිගමනය කරන්නත් පුළුවන්. මොකද ඔබතුමාලගේ එමර්ජන්සි එක්සිට් ප්ලෑන් එකක් කියලා තිබුණා මේ තත්ත්වේ මැඩ පැවැත්වීමට.
10: නෑ, ඔබතුමා ඒ සමාජ මාධ්‍යවල පළවෙච්ච ඒ වීඩියෝ දර්ශනය දැක්කේ එක නිලධාරියෙක් අර ලෑලි දොරේ තියෙන කවුළුවෙන් වෙඩි තියනවා. ඒ වෙනකොට මම මුලින් පැහැදිලි කළ ආකාරයේ සිදුවීම් ඔක්කොම සියල්ල අවසන් වෙලා තිබ්බ මොහොතක් ඒක. ඒ කියන්නේ යකඩ දොරත් කඩාගෙන ලෑලි දොර ගාවට ඇවිල්ලා ඉවරයි. ඒ වෙනකොටත් අපේ බන්ධනාගාර නිලධාරීන් විශාල පිරිසක් ඇතුලේ තව මේ රැඳවියන් අතර හිර වෙලා ඒ ඔවුන් පහර දෙනවා. ඔවුන් ඒ නිලධාරීන් පරිශ්‍රයට ප්‍රවේශ වුණේ අර රැඳවියන්ගේ තියෙන ඝර්ෂණය වළක්වලා ඔවුන් බේර ගන්න. නමුත් දැන් ඒ නිලධාරිනුත් ඇතුලේ කොටු වෙලා බන්ධනාගාර නිලධාරීන් ඒ මොහොතේ මේ රැඳවියෝ ඒ මොහොතේ තමයි යකඩ දොර කඩාගෙන ඇවිල්ලා තින්නේ. ওই සමාජ මාධ්‍යයේ පළවෙච්ච ඇත්තට මේක ඒ වෙලාවේ තමයි මේක පාලනය කරගන්න තමයි ඒ නිලධාරියා අයද ලෑලි දොරෙන් ඒ වෙඩි තැබීමක් ඔහොම ඒ සිද්ධිය දර්ශනය අහුවෙලා තියෙනවා.
6: මිගම බන්ධනාගාරය තුලදී ඇති වූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ මృతදේහයන් පශ්චාත් මරණ පරීක්ෂණයන් අනතුරුව අවසන් ගෞරව දැක්වීම සඳහා බොරැල්ල බන්ධනාගාර පරීක්ෂණ සහ පුහුණු මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නියමිත බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා. එමෙන්ම මෙම සිද්ධියෙන් මියගිය ජේල SHS ඉන්ද්‍රවංශ නියාමකවරුන් වන SDS අබේවංශ, AD තරංග, TMR තිලකසිරි, BNN තරංග, DW පුෂ්පකුමාර සහ RPR සංජීවයන මහත්වරුන්ගේ දේහයන් එසේ රැගෙන යාමට නියමිතයි. ක්‍රිෂ් ගනුදෙනු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාගය සඳහා නොවැම්බර් මාස 16 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ බිනසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එහෙම අවස්ථාවේදී විත්තිකර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ ඉන්දියානු ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට විදේශීය සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය යටතේ කටයුතු කිරීම සඳහා චෝදනාවල සංක්ෂිප්ත පිටපතක් අධිකරණ ඉදිරිපත් කරන බව සඳහන් කළා. ඊට අමතරව මෙම ඉන්දියා සාක්ෂිකරුවන් ලියාපදිංචි සිටින ලිපින වලට අමතරව තවත් ලිපින දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති බවත් එම ලිපින අඩංගු වාර්තාවක් අධිකරණ ඉදිරිපත් කරන බවත් රජයේ නීතිඥවරිය දැනුම් දුන්නා. ඒ අනුව අධිකරණ සේවා කොමිසම් සභා චක්‍රලේක 358 ප්‍රකාරව කටයුතු කරමින් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මාර්ගයෙන් සිතාසි නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විනිසුරුවරිය විසින් අධිකරණයේ ලේකාධිකාරීවරයාට නියෝග කළා. මෙම සිතාසි නිකුත් කිරීමේ කටයුතුවල ප්‍රගතිය සොයා බැලීම සඳහා මෙම නඩුකරයේ සැප්තැම්බර් මාස 22 කැඳවන ලෙසත් විනිසුරුවරිය නියෝග කරනු ලැබුවා. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම නඩු විභාගය සඳහා හෝ සාක්ෂි නිකුත් සිතාසි නිකුත් කිරීමේ ක්‍රමවේදය සඳහා සහාය දැක්වීමක් නොකරන බව අධිකරණය විසින් නිරීක්ෂණය කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය එය සටහන් කර තබා ගන්නා බවත් විරුත් අධිකරණයේදී පැවසුවා. ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතාද ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරිය මෙම නඩුකරයේ විභාගය සඳහා නොවැම්බර් මාස 17 කැඳවන ලෙස නියම කළා. ශ්‍රී ලංකාවේ රග ක්‍රීඩාව දියුණු කිරීමට බව සඳහන් කරමින් ඉන්දියානු ක්‍රිස් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකලයයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළමුවරට SLS සහතිකය සහිත ප්ලාස්ටික් වතුර බෝතලයක් ඇට්ලස් සමාගම් විසින් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. මෙම වතුර බෝතලය වඩා සෞඛ්‍ය ආරක්ෂිත සහ භාවිතයට පහසු වන බවයි ඇට්ලස් සමාගමේ සමන අධිකාරී අලවි කසුනි බණ්ඩාර මහත්මිය පැවසුවේ.
12: අපි වතුර බෝතල් ගැන කතා කරනකොට ඒකේ වැදගත්කම ගැන කියනවා නම් පාසල් යන දුව දරුවන් නිතරම වතුර පාවිච්චි කරනවා. එතකොට ඒ වතුර බෝතලය ඉතාම සෞඛ්‍ය සම්පන්න වතුර බෝතලයකින් වතුර බොන එක ගොඩක් වැදගත්. ඉතින් මේක හේතුවක් කරගෙන තමයි අපි මේ ලංකාවේ ප්‍රථම වරට SLS සහතිකයලත් වතුර බෝතලයක් අද දවසේදී ජනගත කරන්න අපි තීරණය කරගත්තේ. ඉතින් මේක නිකම්ම නිකම් වතුර බෝතලයක් නෙමෙයි. මේක අපගේ අනාගත ආදරණීය දුව දරුවන් වෙනුවෙන්ම විශේෂයෙන් අප විසින් නිෂ්පාදනය කරපු භාණ්ඩයක්.
6: ශ්‍රී ලංකාවේ විවෘත වෙළඳපොළේ අලෙවි කිරීමට ඇති ප්ලාස්ටික් වතුර බෝතලවල ගුණාත්මක භාවය පිළිබඳ ඉකුත් සමයේ දිගින් දිගටම සංවාද පැවතුණා. ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් වතුර බෝතල් පිළිකාකාරකද වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ. එසේ තිබියදී ඇට්ලස් සමාගම වෙළඳපොළට දැන් හඳුන්වා දෙන SLS සහතිකය සහිත නව ප්ලාස්ටික් වතුර බෝතලය කාලයක් තිස්සේ පැවති වෙළඳපොළ රික්තකයක් සම්පූර්ණ කරන බව වෙළඳපොළ විශ්ලේෂකින් පවසනවා. දැන් මෙම වතුර බෝතලය ඇට්ලස් සන්නාමය යටතේ විවෘත වෙළඳපොළෙන් මිලදී ගත හැකි. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තැබූ ප්‍රමුඛ පෙළේ වේගපන්දු යවන්නෙකු වන ෂපූර් සද්රාන් අභාප්‍රාප්ත වී තිබෙනවා. දිගු කාලයක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 38 හැවිරිදිවියේ පසු වුණා. HLH නැමැති දරුණු රෝගියකින් පෙළමින් සිටි ඔහු පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාවේ දිල්ලි නුවර රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දශකයකට වැඩි කාලයක් ඇෆ්ගනිස්තානයේ නියෝජනය කළ ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගියේ 2025 ජනවාරි මාසයේදී. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී මෙම වමත් වේගපන්දු යවන්නා එක්දින ජාත්‍යන්තර තරඟවලදී කඩුලු 43ක් සහ පන්දුවර 20යි 20 තරඟවලදී කඩුලු 37ක් බෙදහැලීමට සමත් වුණා. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පියාක මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සද්රාන් දැක්වූ කැපවීම සහ දායකත්වය සදා අනුස්මරණීය බවයි. වසර 21ක් පුරා නෙත් නිවුස් හැම විටම පෙනී සිටියේත් පෙනී සිටින්නේත් ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන්. ඒ සඳහා අපට වන මහා ශක්තියේ තවත් නොසැලෙන පුරුකක් ගැන අපි අද කතා කරනවා. නෙත් නිවුස් අවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අප නිමා කරන්නේ ඔහු ගැන සටහනක් තබමින්. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් අපගේ YouTube නාලිකාවට, නෙත් නිවුස් Facebook පිටුවට හෝ නෙත් නිවුස් ටොටල්කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
13: නෙත් නිවුස් දිරිශක්ති.
14: වසර 21ක ජනතා විශ්වාසයට සවිදෙන අපේ සහෝදරත්වයේ ශක්තිය.
15: ජ
6: ජනතාව විශ්වාස කරන සත්‍ය වෙනුවෙන් වසර 21ක් පුරා net news සිදු කරන මෙහෙයුම දිවි හිමියෙන් කැප වූ අභීත කණ්ඩායමක සාමූහික ප්‍රයත්නයක්. එහි තවත් ප්‍රබල සමාජිකයෙක් බෙනට් දසන්ත ෆර්ඩිනෙන්ඩස්. ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් අතර තවත් ප්‍රමුඛ මාධ්‍යවේදියෙකු වන බියන් විලගේ බෙනට් දසන්ත ෆර්ඩිනෙන්ඩස් උපත ලබන්නේ 1975 වසරේ ඔක්තෝබර් මාස 12 වනදායි. කඳාන ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ බෙනට් රැකියා කිහිපයක නිරත වී අනතුරුව ජාතික කතෝලික සිනමා පරිශුදයෙන් කැමරාකරණය පිළිබඳ හැදෑරූ පාඨමාලාව බෙනට්ගේ මාධ්‍ය ගමනේ ආරම්භය වුණා.
15: මම මාධ්‍ය ක්ෂේත්‍රයට ඉවසෙන්නේ ජාතික කතෝලික සිනමා පරිශුදයෙන් කැමරා ඉගෙනගෙන ඒත මගේ ඥාතියෙක් හිටියා මගේ තාත්තගේ අයියා යා කෙරුවේ වීඩියෝ කරණය. ඊට පස්සේ මම වෙඩින්ස් එහෙම කරා කැමරා කරණයට මේක පාටවන්නේ ලයිටින් වයරින් හැම දෙයක් ගැනම ඉස්ලාම ඉගෙන ගත්තා. එතෙන් ඊට පස්සේ තමයි කැමරා කරණයට ආවේ. ඊට පස්සේ මම ජොයින් වෙනවා 2000දී ජාතික රූපවාහිනී මාධ්‍යවේදියෙක් හැටියට ගුවන්තොටුපළ ආ ජායල.
6: වසර 25කට අධික කාලයක් මාධ්‍ය ශාස්ත්‍රයේ අධ්‍යක්ෂින් ලැබූ බෙනට් සිය මාධ්‍ය ජීවිතයේ අමතක නොවන සිදුවීම් කිහිපයක් මෙලෙස විස්තර කළා.
15: ඒක තමයි අමතක නොවන සිදුවීම් කොළඹ බන්ධනාගාරයේ සිරකරුවන් හා අතර ඇතුළු ගැටුම වෙඩි තබා ගැනීම ඒකක්. ඊට පස්සේ කටුනායක වෙළඳ කලාපයේ ඔවුන්ගේ ඉල්ලීමilla පොලිසිය හා නිදහස් වෙළඳ කලාපයේ සේවකයන් අතර ඇති වූ ගැටුමෙන් වෙඩි තබා ගැනීම. ඒ වගේම යුද්ධය අවසන් වෙන්න සතියකට පෙර අපි ගියා පුදුමාදලන් මේ පැත්තේ අවසාන යුද මේක ආවරණය කරන්න නාවික හමුදාව සමග. ඒකට අර පාරාව කියන නැවේ ඉඳන් තස්රවාදීන් අප ගිය දෝර නැවට ඉලක්ක කරන්න පහර දෙන්නා. බය කියන්නේ මරණ බය ඇත්තරම දැනුනේ මේ තස්රවාදීන් ඒක පස්සේ පන්නගෙන ඇවිල්ලා වෙඩි තියන්න යන්නේ. එයත් පහර දෙන්න හදන. ඒ වගේ ගොඩක් තියෙනවා ඉතින් මේ මතකයන්. ඒක තමයි ඉතින් මම ලැබපු අත්දැකීම.
6: ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග වසර ගණනාවක් පුරා සත්‍ය වාර්තාකරණයේ වෙනුවෙන් කැප වූ බෙනට් ෆර්ඩිනෙන්ඩස් මේ මාධ්‍යවේදියා net news කෙන දක්වන්නේ මෙවන් අදහසක්.
15: net කියන්නේ ඇත්ත කියන ඒ කියන්නේ ප්‍රෝත්‍යක් හැටියට ඒ කියන්නේ මේක මිනිසුන්ට දන්නන්න. ඒකෙන් ඒ ප්‍රෝත්‍යයෙන් ප්‍රෝත්‍ය කළා බලපෑමක් කරන්න. මේ දෙයින් බලපෑමක් කරන්න. ඒ වගේ දෙයක් මම ගොඩක් දෙයක් දකිනවා net එකේ net news එකේ. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රෝත්‍යයක් පළ කරලා නිකන් ඉතන මේක follow up එකක් කරනවා. ඒක පසුපස හඹායන්. ඒක වාර්තාකරණය නිකන් වාර්තාකරණය නොකර සිද්ධිය විතරක් ඔහෙ කියලා නිකන් පැත්තකට නැති ඒක පිටුපස එළවගෙන ගිහිලා ඒක ඉවරයක් කරන්න. ඒ කතාවක් අවසානයක් දක්වා යන මේ ප්‍රෝත්‍ය නාලිකාවක් හිටින මම ඒක දකිනවා.
16: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
17: අහලා තියෙනවද මැරිලත් ජීවත් වෙන මිනිස්සු ගැන?

0: ඇල්ටි මොබිටෙල් ෆයිබර්ක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඇල්ටි මොබිටෙල් ෆයිබර්.
1: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
4: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. එහෙනම් සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
5: තාත්තේ, මේ සල්ලි තියාගන්නකෝ.
6: දැන් ඕන නෑදුව. යුනියන් බැංකුවේ පෙන්ෂන් ලෝන් එකෙන් මම පෙළතවන්න පටන් ගත්තනේ.
7: විශ්‍රාම ජීවිතේ බරක් නොවී බලයක් කරගන්න. රාජ්‍ය සේවක ඔබට රුපියල් මිලියන 8ක් දක්වා ණයක්. යුනියන් බැංක් පෙන්ෂන් ලෝන්.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV නිල විකාශක.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
0: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
9: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
10: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
11: මාරයිනේ FM 95.8 Net FM Divaina Pura.

ආදරණීය ජෝති, ඔබ නැතිව ඔබ එක වසර 39ක් අපි ජීවත් වෙනවා.

දවසකට අපිට කොච්චර ආරංචි වෙනවද? මිනිස්සුන්ට මිය යන්න හේතු හදන අය ගැන. දවසකට අපිට කොච්චර ආරංචි වෙනවද? මරා ගැනීම ගැන, මරා දැමීම් ගැන. ඒත් ජීවත් වෙන්න හේතුවක් වෙන එක හරිම විරල සිද්ධියක්. මේ ඒ නිසාමයි ඔබට

මියගියයින් පස්ස මැරෙනවා. ඒත් මියගියයින් පස්ස ජීවත් වෙනවා. අහල නැත්නම් මේ මඳුර මනෝහර හඬහගෙන ඉන්න. යුග ගණනාවක් මිනිසු ජීවත් කරන සජීවී කටහඬ.

නැවත සිහිවෙන ප්‍රේමයක සංසුන්න සංසුන් මතක අද්දර ඔබ තාමත් හුස්මල්ලනවා නම් මේ කතාවත් ඔබටමයි. දැන් ඔබ මට කියනවාද කෙනෙක්ට ඔබෙන් සමුගන්න ඕන උන මොහොතක ඒ ප්‍රේම සබැඳියාවේදී ඔබ කළේ මොකක්ද? යනායට යන්න දීමද ආදරය කියන්නේ? යන අයට යන්න ඉඩ දීමද ආදරය? බිඳුවයි හත්සිය එකොළහයි අනුපහයි අනුපහයි අනුපහයෙන් එන්නා

සුබමත් දරම් රැකක්කා. අපි ළඟ යා ඉන්නේ කරදරෙන්නම් දුකෙන්නම්. අපි දාලා යන්න යාට ඕනෙනම් ඔව් එයට යන්න දෙනවා. කාලඟ හරියා සතුටින්නම් එච්චරයි. ඕනේ ආදරේ බෙදාගන්නයි බදාගන්න නෙවෙයි, ඕනේ ආදරේ බලාගන්නයි. ඒ නිසා මම නම් යන්න දෙනවා කියලා පබෝ කියනවා. තරංගකේ කොච්චර දවසක් බලාගෙන හිටියත් එයා නොයන බව දැනගෙන මං එක දවසක් එයාට යන්න දුන්නා. කවදාවත් නොයන්නම. ඔව් මං කිව්වේ මගේ හිතින්. එතකොට එයා මාව දාලා යන්න ගිහින් ගොඩක් ආ. මං චමත්

0: ලෙඩක් නම් බෙහෙත් බීලා සනීප වෙන්න පුළුවන්. ඒත් ලෙඩ උනේ හිතනේ කොහොම සනීප කරගන්නද? අදත් මේ හිත ඔයා වෙනුවෙන් ලෙඩ වෙලා. ධන්නවාද සහෝදරිය. පුළුවන් හිතත් සනීප කරගන්න. ඒකටත් දැන් ලෝකෙ බෙහෙත් තියෙනවා. නිවෙන්නෙම නැත්නම් මනෝ වෛද්‍ය උපදේශනය ගාක් වටිනවා. රිදෙන තැන් පිරිමදින්න ඕන්න ඔබට උදව් කරයි. මන්දාරම් රෑ 7යි විනාඩි 15යි.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: හැමතේකම එක වගේ නෙමෙයි. ලාඕජි පරම්පරා ගණනාවක් විශ්වාසයෙන් තෝරන ඉදා වගේම අදත් නොවෙනස් වූ තේ රසය. ඔබත් අදම ලාඕජි ගන්න.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත ලයිෆ්ස්ටයිල් රෙසිඩෙන්සිස් දැන්මම තන්න. ප්‍රයිම් ගෲප් 13/22.
4: 2026 ෆීෆා උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
5: SLT Mobitel Pure TV නිල විකාශක.

ආදරණීය තරංගාට එයා මැත්ස් මං කොමස් මැත්ස් කරපු එවුන්ට හැඟීම් හරියට කොකේන් වගේලු මත්තුනාම විතරයි රොමෑන්ටික් හැඟීම් එන්නේ උන්දන් නොයි රොමෑන්ටික් හැඟීම් වලින් මිනිස්සු එමීට මරන්න වාකලේ මැත්ස් කොකේන් වගේ හැඟීම් වලින් ඔයා මැරුවමාව කිව්වේ ආදරේ නම් අතඇරලා දාන්න කියලා ඒත් ඔයා දන්න නැතුව ඇති යනවා කියලා ගිහින් මං හිටිය එක තැනක ක්ෂය වෙමින් මොකද මං කලේ කොමස් බලාකුළු ආදරවන්තී

අපි තරුවතරේ හමුවීම ටනිය මෙතයි. සියුතු නිගිල යන බලාකුල් රෑන් පිටින් පාවෙන අහසේ අපේ ප්‍රේමය ලියා තබන්නට නියමිතයි.

කෙනෙක් ඔබතුරු ලේද්දී තවකෙකු සිනහවේ සිරකිරීම සුදුසුද? සිනහවේ ඉන්න කෙනා නොගැලපෙනවා නම් හීනවල ඉන්න කෙනා වැරදි වෙන්නේ කොහොමද? හොරකමට දඬුවම් තියනවා නම් හිත රිදෙනවටත් දඬුවම් තිබිය යුතුයි නේද? හදපු ගෙයක් හඩා බිඳ දමනවාට උසාවි නියෝග තිබේ නම් ආදර කූඩුවක් විනාශ කිරීමටත් දඬුවම් තිබිය යුතුයි නේද? එකෙකුට පමණක් මුළු හදින්ම ආදරය කිරීම හරිනම් ඔහුහු ඇය වෙනකෙකුට ආදරය කිරීම අපිට වැරදියට පෙනෙන්නේ ඇයි? එයා හරිනම් මම වැරදි වුණේ කොහොමද? මේ හරි හෝ වැරද්ද අතර මොනයම් හෝ දෙයක් තියද ආදරේ පූජාවක් නම් ධර්මය ගැන අපි කේන්ති ගන්නේ ඇයි? සැනසීම ඕන නම් ඔවුන්න හමුවෙන්න හදවත කියන්නේ ඇයි? මේ හරි හෝ වැරැද්ද වැරදි හෝ හරි තීරණය කරන්න අපි කවුද? හැමදේම විශ්මිතයි නේද? මං අප්සරාවී.

ආදරණීය තරංගා හිතර වටගෙන තදින් අල්ලන් ඉන්නවට වඩා එයාගේ සතුට හොයාගෙන යන්න දෙන එකම තමයි ආදරේ. මං ආයේෂා.

0: දහස් විසිහය ෆීෆා උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
1: SLT මොබිටෙල් පියෝ TV නිල විකාශක.
2: SLT මොබිටෙල් ෆයිබර් නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
3: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවාතැනක් උතුර දකුණ මධ්‍යම ආකරණ කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සියලු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences දැන්ම අවතන්න. prime group 13/22
0: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව pure mobile app එකේ නොමිලේ බලන්න.
1: SLT mobitel pure TV නිල විකාශක.
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් විදින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමිය රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න. ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල්, අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.

කුවේනිය යකින්නක් වුණු පලියට මද විජය අතහැරියව යශෝදරාව තනි කළේ සිද්ධාර්ථයන් ආදරේ මති වන නිසාමද කන්නගේ ගිනි තැබේ පුරයක් අන්සතු කෝවලෙන් හින්දමද සීතාවන් තන් තනිකර මහ කැලයක යන්නට ගියේ රාම පතිවත සුරකි බලයටද ඉතින් ආලය ආලයට ආලය නොකර තනිකමට ආලය කරන්නද අංආන්දී ඉතින් ආලය ආලයට ආලය නොකර තනිකමට ආලය කර

ආදරණීය තරංග, මේවා අපි අපි ලියාගත්තු පරිච්ඡේද මිස කිසි කෙනෙක් ලියලා දීපුව නෙවෙයි. දන්නවද, අල්ලගත්ත තැන නෙවෙයි ආදරේ තිබුණේ, අතහැරුණු තැන්වල. ඉතින් වදයක් වෙලා රැකගන්න හදපු සම්බන්ධකම් අගයක් නෑ කියලා දැනුණම කරන්න ඕනේ හොඳම දේ එයාලට සතුටින් ඉන්න පුළුවන් සම්බන්ධයක් ළඟ ඉන්න දීලා පැත්තකට වෙන එක තමයි. මං සුමේදා. වසන්තයක් පසුකර ඉඩෝරයක් අබියස දරාගමි. ඔබ තුටින් නැයි සිතා හීන් සුළඟට කියා සැනසෙමි. දරාගෙන සෝසුසුම් නොඹ තුටින් නැයි සිතා තුන් සිතක රිදුම් දරාගමි. හිමි අහිමි නිසා අනේ සිහිනක තබා යන උණුසුම් හාදුව සැනසීමිය දෙන්න. නොඹේ මතක සිතින් යාලි භවයක හිමිවෙන් අපි අපේ වේ උපදින්න, ඒ භවේවත් සැනසෙන්න. මං මිලාන් මාලකා. කල්වාරියේ කඳුමඳුනකට නගින විට, කුසිනාරාව වෙත පියවර මනින විට, සීතල දිය පුදක් වී මා දෙතො ළඟට ඔබ සිටීනම් යැයි විටකදි සිතුනි මට. යන්න නම් දෙන්න පුළුවන් තරංග, ඒත් හිටියනම් කියලා හිතන වාර අනන්තයි. චතුරිකා දබරැල්ලෙන් සීතල දියපු දක්වීමා දෙතො ළඟට ඔබ සිටියා නම් යැයි විටකදි සිතුනි මට.

0: बिंदु हद से कलाई अनुपहाय अनुपहाय अनुपहा जाना इटे अन्न देने के द आदरे मंदारम रहता है विनादी हतली साताए
1: वेलाव ओबो बेटा गेने इन्ने
2: सिंडरेल्ला वागे मन्ना इन्ने माओ बेल गान्न कावरुत तनका
3: अपे दरुवन अपट वडा इदिरेन इतिन अगे कतावली अन्न ऐट इदारिन्न कमर्शियल क्रेडिट
4: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක්. උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. රුපියල් මිලියන 31 සිට සීළු පහසුකම් සහිත සුරක්ෂිත පරිසරයක පිහිටි සුපිරි වටිනාකමක් සහිත apartment එක අදම වෙන් කරගන්න. කඩවත lifestyle residences. දැන්මම තන්න. Prime Group 1322.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: අලුතන කාටම මිල කසාගල ග්‍රීන් සුපර්. ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122777 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: කොත්තුවත් ගණන් දාපු geopolitics.
10: මම කොටද මේ ආචි ගැන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
11: යුද්ධමද හැංගුණ economics.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
13: හඳ වටේ රවුම් ගහපු stories.
14: ක්‍රිස්ටිනා කෝච්චින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ?
13: සිලිකන් නිම්නයේ top secrets.
12: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
11: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
13: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
15: Brought to you by
8: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
16: රසට ගුණට උයන්න. පිටේ තුන පහ.
5: වැවක් වෙලක් ළඟ නුවර පාරට ඇවිදින තුරින් නිස්කලංක නිදහස් නවා තැනක් උතුර දකුණ මැදමෙ ආකරන කඩවත අධිවේගී පිවිසුමට විනාඩි 3යි. කඩවත lifestyle residences දැන්මම තන්න. Prime Group 1322.
17: දම්රෝ ෆෝම් මිට සඳහා 15%ක වට්ටම්. දිවයින පුරා දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්.
18: Net FM Algo Town.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
0: මන්දාරම් රෑ.
19: මන්දාරම් රෑ.
0: මන්දාරම් රෑ with තරංගා.
3: ආදරණීය තරංග අක්කා ආදරේ නිසා දුක් විඳ විඳ යන එකද ජීවිතේ යන්න හදන අය බලෙන් තියාගෙන විඳවනවට වඩා අත්හැරියම හරි සහැල්ලුයි හිත දෙකක සුන්දර හමුවීමක් ඇතුලේ ගෙතන බැඳීමක් ලස්සන ආදරයක් අරන් එනවා මිස බලෙන් තියාගන්න හදන ආදරේ වේදනාවක් විතරයි සදාකාලිකවම අත්හැරියම දැනෙන සහැල්ලුව විඳින්න අතරින්න මොනේ නිවෙන්න පුළුවන් එතන තමයි එහෙම කියන්නේ රාගෙම ඉඳලා රසි ආදරණීය තරංග යනායට යන්න දෙන්න ඕනේ ඒ මොහොතෙම මොකද අපි මේ මොහොතේ අඬලා දොඩලා නවත්තන්න ගත්තොත් අපේ ජීවිතේට මහ විශාල විනාශයක් කරලා තමයි කවද හරි යාලා යන්නේ එහෙනම් යන්න හදනායට යන්න දෙන්න ඕනේ ඒක අපිට විශ්වය දෙන තෑග්ගක් එහෙම කියන්නේ මැලේසියාවේ නදි අතරලා යනවා නෑ යන්න දෙන්න ඕනේ තරංගක්කේ බලෙන් ළඟ තියාගත්ත කියලා හිතක් නවත්තන්න පුළුවන් කමක් නෑ ශරීරයේ ළඟ හිටියත් හිත වෙන තැනක නා ඒක ආදරයක් වෙන්නේ කොහොමද ආදරය කියන්නේ නිදහසේ විඳින හැඟීමක් මිසක සිරකුටියක හදවත දමා දියාගන්න එක නෙවෙයි අන්තිමට හැම හිතක්ම නවතින්නේ සැනසීමක් තියෙන තැනක මිසක් බලෙන් රැඳ වූ සිරමැදිරියක නෙවේ. හොරණින් හසිනී එහෙම කියන්නේ. කටුක අතීතය මතක තබා ගන්න. ඒත් එහි ජීවත් නොවන්න. අතීතේ පාඩමක්, හිට දවස අභිරහසක්, ඒත් අද දවස තෑග්ගක්. රත්නපුරයෙන් ලාලනී.

Tube mandaram rātriyak veva tarangakka. E nilasimi kolu parane. Bahi kurule gante mage hitthase. Imakkana natu piyambo matakai. Katakronas tiken tika. Bahi diye gilena kota. Meedum saluakko ge mangvata veli no veli. Nikmayana kota. Paravenna langa nilpaata. Iron chasmalak wage mam balen kadala langata gannada kiyanna ko itti eya mewa kandu kare ekola paata desi malwala sudu paata gregory enil paata eya ekkama yanna me avida ehemai kiyala ivy attak gahaka meewana gahaka velena wage velennada man itim man thoragatta hitak nathi attak සදින් අල්ල ගන්නවට වඩා මතක ඇමෙනු මල් වැලක් වගේ එයා ගැන වචන ගලපන්න. අදත් හෙටත් මගේ නොනො හිතකට මම මගේ කරන් ආදරය කරන්න තෝරගත්තම ඒ මුණ ගැහීම් ඒ හැඟීම් මිල කළ නොහැකි නිසාමයි. නෝරා තිනුවියල් නහත් නෙතු අනුත්තර.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: අහලා තියෙනවද මැරිලත් ජීවත් වෙන මිනිස්සු

ආදරණීය තරංග මහා සෞරක හෙලෝ කඳුලල් සසර පුරාවට අකාලික දහමේ සරණක් නැති මිලිනව නටුවෙන් ගිලෙහෙන කුසුමක් විලසින් අකාලික මියදුණු ඉවන් මග පෙනිපෙනි ඒ ඉන්දිකගේ පබැඳුම සුබමන්දරම් රැකලා බැඳිය ආදරය කියන්නේ ළඟ ඉන්න කෙනා අල්ලගෙන ඉන්න එක නෙවෙයි දුර ගියත් හිතේ ලස්සනම තැන ඔහුට හොයාට ඉතුරු කරන එක ඒ මතකේ රිදුවත් ඒක තමයි ඇත්ත ආදරයට ඉතිරි වෙන සුවඳ එහෙම කියන්නේ ලරංගන බස්නායක ආදරණීය තරංගක්කේ යන කෙනාවත් ඉන් අල්ලලා තාවකාලිකව

නැවතිය නොහැකි නමුත් ආදරය කියන්නේ අයිති කර ගැනීම නෙවෙයි. එයාගේ සතුට වෙනුවෙන් දුක දරාගෙන නිහඬ වෙන එකයි. ඒ නිසා රිදෙන බව දැන දැනම මම නුඹට සතුටින් ඉන්න කියලා ඉතින් නවතින්නම්. ඒක තමයි ඇත්තම ආදරේ. හොරෙනින්

सुबह मंदारम रात रियाक्तरंगा का वायट के अंदर देवल नंगुदाई एतमां को हम दे देवल की अन्ने मावे मुनेगे हैन्न वत इन्ने नेता मैं अस्वलीन तमाई वायट लोगी पेन्नुए माँ मागे हुस्म फुदीन तमाई वाह हुस्म गत्ते मैं हादगेस मनीसा तमाई थामत्तो जीवत वेन्ने एत मागे अतीन मागे हितीन अंगा मदो आवतारी අතින් අතහැරියත් හිතින් නම් අතහැරගන්න බැරි වෙයි මට. කමක් නැහැ ඒත්. මටම වාව ගන්න බැරි හිත. මං කොමාරිය හදාගන්න ඔයා යන්න. අනේ මන්ද මං ආදරේ ඔයාට. ආදරේට ආදරේ කරපු මට ඔයාට යන්න දෙන්න පුළුවන්. එහෙම බැරි වෙන්න විදියක් නැහැ. කෑගල්ලෙන් ජේ.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: තැඹිලිතෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය
2: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636 ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0747 31 33 540

ආදරය වෙන්වීම හරිම සංකීර්ණ හැඟීමක්. අතහැරීම බොහොම පහසුයි, අල්ලාගෙන සිටීමට වැඩිය සංකීර්ණයි. මන්නන් කියන්නේ තේරුම් ගැනීම මත අතහැරීම හෝ බැඳීම දෙන්න එකතු වෙලාම කරන්න ඕනි තීරණයක් කියලා තරංගා. එහෙම කියන්නේ නිකවැරටියෙන් චම්පික. ආදරණීය තරංගා, අතින් අල්ලගෙන කාලයක්, හිතින් අල්ලගෙන තව කාලයක්. ඔව් මං හිතේ කොහොම හරි මල්ලඟ විතරක් නෙවෙයි, අපි වෙනුවෙන්වත් තියාගන්න බැහැ කවදාවත් මේ යන්න දෙන්න. ඒත් යන්න දෙන්න උනා. ආදරේ කියන්නේ මෙයාගේ සතුට මල්ලක් මාලියේ. වසන්තයක් පහු කර ඉඩෝරයක් අභියස දරාගමි නඹ තොටි නැයි සිතා. ඒ ඇති මට මං මාලක.

අද අපේ හිතවතයන් දෙදෙනෙකුගෙම උපන්දින කමනි සිල්වා අපේලා බැන්දියේ ඒවාගේම මොනුරාගල ශාලිනි සුන්දරලා බැන්දියේ දෙදෙනාටම සුභම සුභ උපන්දින වේවා.

0: කැස්සය අදරයි හංගන්න බෑ කියල තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වාම හංගන්න නෙමේ නැති කල්ලම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ

ඔබ හීනයක් වී පිපෙනවා නම් රයේ අනන්තය තෙක් දුර ඇවිත යන ගමනේ අවදි වන්නේද කෙසේ? මේ පාළු රාත්‍රිය මගේමයි. මං අවදි වන්නේ කෙසේ? නුඹ මලක් නම් ඒ පාට මගෙනම් නොවේ. දුර අනන්තය තෙක් ඈත පාවෙන ඔය සුවඳ විතරක් මගේ රෑහීනයෙන් මට දැනෙයි. නුඹ සඳක් නම් ඔය එළිය මගේ නම් නොවේ. බිමතෙමා වෑහෙන රෑයේ හීතල කිරම බිඳන මගේ රෑහීනයෙන් මට හැඟේ. සුන්දර කවිකාර්යවත් අසුර අවගන

මම අතුරුදහන්වනයාගේ ජීවිතය විතරයි. තාමත් මගේ හැම හුස්මක මෙයා ඉන්නවා. ආදරේ කියන්නේ මේ යෑමක් නම් මං අදටත් එයා වෙනුවෙන් දහස් වාරයක් මෙයා යනවා තරංගක්කේ. රත්නපුරෙන් ලවා.

ඔබ දැකීම දිනක හම්බයක් වුණත් ඒ මගේ අතීත මතකයේ තිගැස්මකින් අවදි කිරීමක්. එතැන් සිට විටක දිනපතා දැකීමත් මා සිතට මහත් සතුටක් ගෙනෙමින් ඔබ මා හලෙන් ගත වුණා. දින මාස ගත වූ පසු දිනක රාත්‍රියක සිහිනෙන් ඔබ මගේ අහනේ, ඇත්තමයි එදා අපි කොච්චර සතුටු වුණාද. පසු ඒ බව නොකිය මා ඔබත් එක්ක පෙර පරිදි සුහදව කල් ගෙව්වා. ඔබ ආයතනයේ වැඩි යමක් දොඩන්න බැරි නිසා හැම දෙයක්ම හිතේ දරාගෙන හිටියා. ඒත් අනේ ඔබ නොකියම යන්න ගිහින් මගේ හිත දරාගන්න බැරිව මහා දුකකින් හැමදාම රාත්‍රියට නිින්දක් නැති රැයක් වුණා. අදත් මසිත වේදනාවෙන් පිරීලා ඔබ විනිත්‍රම මගේ ඇස් ඉස්සරහම ඇවෙනවා. මනෝන්දී ඔබ කවදා හෝ මට යළි දකින්නට ලැබේවා මම ප්‍රියංකර.

ඔව් තරංග අතින්වත් නාල්ල හිතින් අල්ලගන්නවා ඒක ආදරේ තමයි ප්‍රියන්ත අත්තර ගමින් අතහැර යන එක ආදරය නෙවෙයි අහිමි කරගන්න එකත් ආදරය නෙවෙයි අමතක කරන එකත් ආදරය නෙවෙයි අමතක වෙන එකත් ආදරය නෙවෙයි ඒව තීරණ ඒව තේරීම් ඒව දුර්වලකම් ආදරය කියන්නේ සැපේදී දුකේදී කාලයක් දුරත් තත්වයක් පරාජය කරන්න තරම් හදවතක රැඳී සිටින එක ආදරය නැති වෙන්නේ නැහැ නැති වෙන්නේ ආදරය නොකළ මිනිස්සු ඩොක්ටර් දිනේෂ්

සමහරට ඔයාලා තියනවා කවදාවත් කැලල් ඉතුරු නොකරන ඒ දරා ගන්න බැරි තරම් රිදවන මුළු ලෝකෙටම හොරෙන් මම ඒ හැම රිදුමක්ම හිත ඇතුලේ හංගගෙන ඉවසුවේ කොහොමද කියලා දන්නේ මගේ ඇස් දෙකයි පපුවයි විතරයි. මම කුරුණෑගලින් නිමේෂා.

ආදරෙන් ළඟ හිටියා නම් යන්න කිසිම උවමනාවක් එනවද? ඒත් යන්න ඕන කියලා අපිට දැනෙනවා නම් ඒ පළමු දවසේම යන්න දෙන එක තමයි ආදරණීය හිතක තියෙන පරිත්‍යාගය. අදටත් හෙටටත් එකම ප්‍රාර්ථනාව ගියත් යන්න හොඳක්ම වෙන්න ඕනේ හැමදාම. එච්චරයි. නෝරෙලියන් සංජීව. ඔව්. එකපාර ඔබට බැරි වෙයි එහෙම කරන්න. බොහෝ අය කිව්වා. ඒත් ඒ කිව්වේ එකපාරම එහෙම කරපු අය නෙමෙයි. කාලයත් එක්ක ලතවුල් දරාගෙන තමන් පන්නමෙන් පෙම් කළ අයට යන්න ඉඩ හැරලා හිතවලින් අතර කරගත්ත ප්‍රේමවන්තයෝ ප්‍රේමවන්තයෝ. හිතින් යන අයට යන්න දෙන්න ඕනේ. අත්වලින් අල්ලගෙන නවත්ත ගන්න බෑ තරංගා. යන්න දීලා හිත හදාගන්න එකයි උතුම් ආදරේ. කන්තලේ ජයන්තිපුරින් සන්ධ්‍යා හිම කියනවා. අත් නොහැරෙන ආදරයක හිමිකරුවන් වීම ඔව් ඒක වාසනාවක්. ඒ වාසනාව හැමෝටම නෑ. නිශාන්ති මාතලේ ඉඳන් එහෙමයි කියන්නේ.

ආදරණීය තරංග ධම්මිතාමත් සුගත්‍රේ දවගේ මාදරේ කියලා කියන් කුරුණෑගලින් ධම්මේ ආදරණීය තරංග අවසන් මොහොතේ ඔබ එද්දි කොහොමද කියන්න නොකියව යන්නේ. ආදරේ නම් එයාට මම දුකින් කියලා දැනෙන්න ඕනේ. මට නම් අදටත් හිතෙනවා එයා තනි වෙලා ඇති කියලා. අනේ එයාට මගේ ආදරය දැනෙන්නේ නැහැ. ඔයා සතුටින් ඉන්න. මට දැනෙන තනිකම නම් ඔයාට දැනෙන්න එපා. මම දරණිය ගලින් සමරේ.

සමහර අහිමි වීම අපිට දැනෙන්නෙම සමු ගැනීම වලින් පස්සේ. හිටියට වැඩිය ආදරේ හිතෙන්නේ යන්නම යන්න ගියාට පස්සේ. අවුරුදු 39ක් ඔහු යන්න ගෙහින් යන්නම යන්න ගෙහින් අනපේක්ෂිත වෙලාවක. හැබැයි ඒ කටහඬ තාමත් අපිව ජීවත් කරවනවා. බොහෝ විට අපේ හදවත්වල රිදුණු තැන් පිරිමදිමින්. H.R. ජෝතිපාල ඔහු හොඳම ගායකයා වෙනුවෙන් එකම එක වරක් සම්මානිත වෙනවා. ඒ මෙන්න මේ ගීතය වෙනුවෙන්. හැබැයි ඔහු මිනිසුන්ගේ හදවත්වල හැමදාම සම්මානිතයි.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up. Saturday hormones. Alpha Studio.
3: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
2: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
3: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
4: Good morning.
2: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා

මෙයුතුම් ධර්මදේශනාවට යොමුවන්න පෙර ඔබට අපි සතුටින් සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසේ 29 වනදා බදාදා දිනේට දෙන ඇසළ පුර පසළොස්වක පොහෝ දිනේදී නැත් FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන්නේ බණ්ඩාරගම කලුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලේදී විහාරාධිපති අතිපූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අතිපූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වයේ ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේ වැඩිම වේලාවක් සජීවීව සිද්ධ කරන එකම වැඩසටහන වන ශ්‍රේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න ජූලි මාසේ 29 වනදා බදාදා ඇසළ පුර පසළොස්වක පොහෝදා බණ්ඩාරගම කලුතර පාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලට එන්න කියලා. මේ උතුම් වැඩසටහනේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙන නිසා අපි දැන්ම ඔබට සිහිපත් කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියලා ඇසළ පුර පසළොස්වක පොහෝදා ශ්‍රේත පූජා වැඩසටහනේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා. ඉතින් මේ වැඩසටහන සිද්ධ කිරීම සඳහා අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුනේ KD ශාන්ති මහත්මිය වගේම KD ස්වර්ණාමෙනවිය. ඒ පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. අද අඟහරුවාදා නෙත් FM ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමින් වහන්සේට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා සුපින්වත්නි අදත් මේ රාත්‍රියේ පිනතුන් හැම දෙනාම බලාපොරොත්තු වන්නේ net fm නාලිකාව තුලින් උතුම් ධර්මය ශ්‍රවණය කරන්නටයි අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ දැනට දකුණු කොරියාවේ සේවයේ නියුතු පත්තිනී වසම් රුවන්චාමර මහත්මා සහ පින්නතුන්. ඒ රුවන්චාමර මහත්මා ප්‍රධාන පින්නතුන්ට දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි අපේ ජීවිතවලට මේ ධර්මය පුදුමාකාර ඖෂධයක්. කවදාවත් මේ බුද්ධ වචනය අපිව කලඹවන්නේ නැහැ. අපිව අවුල් කරන්නේ නැහැ. හැම වෙලාවකම අපිව සනසනවා. නමුත් මේ අපේ සිත දෙස ඉතා සමීපව විමසා බලනකොට අපට තේරෙනවා මේ සිතේ ස්වභාවය කුමක්ද? මේ සිතේ ස්වභාවය තමයි පින්වත්නි සෑම අවකාශයකදීම දුක පැත්තටම නැමුණු කමක්, දුක පැත්තටම බර වුණු කමක්, දුක නම් වූ දිසානතියටම යට වුණු කමක් මේ සිත තුළ දකින්න ලැබෙනවා. ඒක මේ සිතේ ආවේනික තත්ත්වයක්. හරියට සූර්යකාන්ත මල පිච්චෙන බව දැන දැනම, දැවෙන බව දැන දැනම ඉර දෙසට නැමී පවතිනවා වගේ. පින්වත්නි මේ ජීවිතය ඇතුලේ දුකෙන් පීඩිත බවක්, දුක මත දායාද වුණු බවක්, දුකට වැටුණු කමක් අපේ ජීවිත

0: වල තියෙනවා. හැබැයි එහෙම දුක මත තැවරුණු, දුක මත දැවටුණු, දුකට බර වුණු කමක් අපේ ජීවිතවල තිබුණට පින්වත්නි, අපි ඉන්නේ අනාර්ය පරේෂණයක. ඒ කියන්නේ දුක නිමා වෙන රටාවකට අපි එකතු වෙලා නැහැ. අපි එකතු වෙලා ඉන්නේ දුක මෝරණ අවකාශයකට. නමුත් අපි හිතනවා, අපි බලාපොරොත්තු වෙනවා, අපි ප්‍රාර්ථනා කරනවා දුකේ නිමාවක් අපට හමු වේවි කියලා. දුකේ නිමාවක් අපට මුණ ගැහෙවි කියලා. මේ ජීවත් වෙන රටාව ඇතුලේ අපි අපේක්ෂා කරනවා අපට දුකේ නිමාවක් සනිටුහන් කරගන්න පුළුවන් වෙයි කියලා. පින්වත්නි, ඔබ දන්නවද මේ ගත කරන ජීවන රටාවට අනුව අපට කවදාවත් දුකේ නිමාවක් සනිටුහන් කරගන්න බෑ. එන්න එන්න දුකේ වර්ධනයක් අපට දකින්න ලැබෙන්නේ. අපගේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අනුව පිනතුන්ලා අපට කියන එක දෙයක් තියෙනවා. මෙබඳු අවකාශයක් ඇතුලේ ඔබ වහන්සේලා කියන ධර්මය අපට දියුණු කිරීම දුෂ්කර බව, ඔබේ තියෙන කාර්ය බහුලත්වය තුළින් ඔබට ධර්මයට එකතු වෙන්න අපහසු බව, පින්වත්නි ස්වභාවයෙන්ම ඔබට විතරක් නෙමෙයි පැවිද්දෙකුට පවා ධර්මයේ දියුණු කිරීම මේ යුගයේ අපහසු දෙයක්. පැවිද්දෙකුට උනත් ධර්මයක් දියුණු කරගෙන ඉස්සරහට යන්නේක පහසු නෑ. ලෝකේ ප්‍රතිපදා හතරක් තියෙනවා. දුක්ඛා පටිපදා කිප්පා බිඤ්ඤා, දුක්ඛා පටිපදා දන්තා බිඤ්ඤා. දුක් ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ වගේම දුක් ප්‍රතිපදාවෙන් හෙමින් අවබෝධය කරා යන ශ්‍රාවකයෝ ඉන්නවා. ඒ වගේම තවත් පැත්තකින් ධර්මයේ පෙන්නනවා සුඛා පටිපදා කිප්පා බිඤ්ඤා, සුඛා පටිපදා දන්තා බිඤ්ඤා කියලා. තවත් සමහර අය ඉන්නවා සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන අය, සුඛ ප්‍රතිපදාවෙන් හෙමින් අවබෝධය කරා යන අය. මෙන්න මේ බඳු හතර දෙනෙක් මේ ලෝකේ විද්‍යාමාන වෙනවා. මේ හතර දෙනාම දෙස බලනකොට අපට දැනෙනවා, අපට තේරෙනවා මේ හතර දෙනාගෙන් අපි කොතනද ඉන්නේ කියලා. ඔබත් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ ඉන්න තැන ඔබ ඔබේ ජීවිතය තුළ ධර්මයේ ඉදිරියෙන් තියාගෙන දකින්න පින්වත්නි. සුඛා පටිපදා කිප්පා බිඤ්ඤා, සුඛා පටිපදා දන්තා බිඤ්ඤා. සුඛ ප්‍රතිපදාවෙන් වහා අවබෝධය කරා යන අයද හෙමින් අවබෝධය කරා යන අයද ඉන්නවා. දුක්ඛා පටිපදා කිප්පා බිඤ්ඤා, දුක්ඛා පටිපදා දන්තා බිඤ්ඤා. දුක් ප්‍රතිපදාවෙන් හෙමින් අවබෝධය කරා යන අයත් ඉන්නවා, දුක් ප්‍රතිපදාවෙන් වේගෙන් අවබෝධය කරා යන අයත් ඉන්නවා. මේ දෙදෙනාම අපට ලෝකයේ තුල දකින්න ලැබෙනවා. පින්වත්නි, මේ සුඛ ප්‍රතිපදාව කියන්නේ හොඳට ආහාර පාන අරගෙන ඔබ ගත කරන කාම ලෝකයේ සැප උරගාන ගමන් අවබෝධය කරා යනවා කියන එක සමහර අය විස්තර කරන්න උත්සාහ කරනවා. නමුත් අපගේ බුදුරජාණන් වහන්සේ එහෙම නෙමෙයි අපට වදාළේ. උන්වහන්සේ වදාලා සුඛ ප්‍රතිපදාව කියලා කියන්නේ පින්වත්නි, අපේ සිත තුළ රාගයේ දුරවල නම්, ද්වේෂයේ දුරවල නම්, මෝහයේ දුරවල නම්, රාග ද්වේෂ මෝහ දුරවලයි නම්, ඒ රාග ද්වේෂ මෝහ නිසා පැන නගින දුක් දුම්නසු දුරවල වෙනවා. රාග ද්වේෂ මෝහ දුරවල වෙනකොට රාග ද්වේෂ මෝහ නිසා පැන නගින දුක් දුම්නසු දුරවල වෙනවා. අන්න ඒකට තමයි සුඛා පටිපදා කියන්නේ. යම් වෙලාවක ඔබ දුක් විඳිනවා නම් එක්කෝ රාගේ නිසා, එක්කෝ ද්වේෂේ නිසා, එක්කෝ මෝහේ නිසා. රාගයෙන් පිච්චෙන්නේ නැතුව, ද්වේෂයෙන් ගිනිගන්නේ නැතුව, මෝහයෙන් මුලා වෙන්නේ නැතුව කිසිම මිනිසෙකුට දුක තමන්ට උරුම වෙන්නේ නැහැ. වීතරාගී මුනිවරුන්ට දුක අදාළ නැහැ. වීතදෝෂී උත්තමයන්ට දුක අදාළ නැහැ. ප්‍රඥාවෙන් ජීවිතේ විමසා බලමින් ජීවිතයට එකතු වෙච්ච මිනිසුන්ට දුක අදාළ නැහැ. එමනම් අපට එක දෙයක් පේන්න තියෙනවා. මේ සුඛා පටිපදා කියන්නේ හොඳට කාලබීලා අවබෝධය කරා යනවා වගේ එකක් නෙමෙයි. සුඛා පටිපදා කියලා අපි මෙතන කතා කරන්නේ පින්වත්නි, හොඳ සනීපෙට සත්‍ය අවබෝධයට එකතු වෙනවා කියන එක නෙමෙයි. සුඛා පටිපදා කියන්නේ ස්වභාවයෙන්ම සිත තුළ රාග ද්වේෂ මොහොල අඩුකමක් පවතින නිසාම ඒ අයගේ ජීවිතය තුළ පහසුවක් දකින්න ලැබෙනවා. ඒගොල්ලන්ගේ ජීවිතවල අපහසුවක් නැහැ. දුක්ඛා පටිපදා කියලා කියන්නේ මේ අඬ අඬා ඉන්න, එදාවේල කණ්ඩ නැතිකම වගේ එකක් නෙමෙයි. දුක්කා පටිපදා කියන්නේ යාගේ ඇතුළේ රාගේ බලවත්, ද්වේෂේ බලවත්, මෝහේ බලවත්. ඒ රාග ද්වේෂ මෝහ බලවත් නිසාම, ඒ රාග ද්වේෂ මෝහ නිසා පැන නගින දුක් දොම්නස් බහුලයි. යම් වෙලාවක ලෝකයට රාගයෙන් ගැට ගැහුනොත් එතකොටයි කඳුල නිර්මාණය වෙන්නේ. ප්‍රියමනාපකම කියලා කියන්නේ රාගේ ප්‍රතිලාභයක්. ඒක වීතරාගී භවයේ ප්‍රතිලාභයක් නෙමෙයි මේ කෙලෙස් සහගත ලෝකේ ප්‍රියමනාපකම කියන කතාව. ඒක රාගයට අදාළ භාවයක්. බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාළ දේ ගැඹුරෙන් විමසා ගන්න. දැන් එක්තරා වෙලාවක බුදුරජාණන් වහන්සේ එක බමුණෙකුට මතක් කළා. එයා අඬ අඬ බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම උන්වහන්සේ වදාළා, ඇයි ඔයා ඔච්චර අඬන්නේ කියලා. එතකොට එයා කිව්වා, මගේ දරුවා මිය ගිය ආශ්‍රමණයන් වහන්සේ කියලා. මං දරුවට ගොඩාක් ආසයි, ආදරෙයි, මගේ දරුවා මිය ගියානේ ස්වාමීනි කියලා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක්ද? නාඬන්න කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රියමනාප දේවල් නිසා දුක එනවා තමයි කියලා. ඒකෙන් එයා දැඩි කම්පණයකට පත් වුණා, දේශයකට පත් වුණා. එයා බුදුරජාණන් වහන්සේට නොසෑහෙන්න දොස් කිව්වා. එයාට මේ කතාව තේරුණේ නෑ, ප්‍රියමනාප දේවල් නිසා දුක එනවා කියන එක. එයා හිතුවේ ප්‍රියමනාප දේවල් නිසා සැප එනවා කියලා. එයා ප්‍රියමනාප ලෝකයේ ඇසුරේ සැප බලාපොරොත්තු වුණා, සැප අපේක්ෂා කළා. නමුත් ප්‍රියමනාප ලෝකයේ ඇතුළේ හැමදාමත් අපට දුකයි ගලන්නේ. ඉතින් එයා මේ කතාව කී කියා ගිහින් බුදුරජාණන් වහන්සේට වීදියක් වීදියක් ගානේ දොස් කිව්වා, චෝදනා කළා, දෝෂාරෝපණය කළා. ශ්‍රමණ බවත් ගෞතමියෝ ප්‍රියමනාප දේවල් නිසා දුක එනවා කියනවා, ප්‍රියමනාප දේවල් නිසා ලෝකේ සැපනේ ඉන්නේ කියලා. ඒක සම්මාදම් වෙච්ච මිනිස්සුත් ඉඳලා තියෙනවා. කොසල් රජුරවණ්ඩත් මේ පණිවිඩේ ගියාම රජුරෝ දවසක් මල්ලිකා බිසවට කියනවා, බලන්න මල්ලිකා, මේ බුදුරජාණන් වහන්සේ සමහර කියන කතා ගැටලුකාරි බවක් දැන් මටත් තේරෙනවා. මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා ප්‍රියමනාප දේවල් නිසා දුක එනවා කියලා. මල්ලිකා ප්‍රියමනාප දේවල් නිසා සැපනේ ඉන්නේ. ඇය හරීම සද්ධානුසාරි කෙනෙක්. ඇයගේ ජීවිතේ සුන්දර දෙයක් තිබුණා, ඒ සද්ධාව. ඇයි කිව්වා, රජතුමනි, ප්‍රියමනාප දේවල් නිසා දුක එනවා කියලා භාගතුන් වහන්සේ වදාලා නම් ඒක එහෙමමයි. එතකොට යා මල්ලිකා බිසවට පවා දොස් කියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට ගැතිකම වැඩි කියලා. ඒ වෙලාවේ මල්ලිකා බිසව සිහිය උපද්දවනවා. රජතුමනි, ඔබතුමා ඔබතුමාගේ ජීවිතයට ආසයි නේද? ඔබතුමාගේ ජීවිතයේ අභියෝගයට ලක් වෙනවා කිව්වොත් ඔබතුමාට සැපයිද? නෑ කිව්වා. ඔබතුමා දරුවන්ට කොච්චර ආදරෙයිද? මගේ රාජ්‍ය වගේ මට දරුවන්ට මං ආදරෙයි කිව්වා. දරුවෝ අහිමි වුණොත් ඔබතුමාට සැපද කියලා ඇහුවා. දුකයි කිව්වා. ඔබතුමා මේ රාජ්‍යයට කොච්චර ආසයිද? මේ රාජ්‍ය තමයි මගේ ඇස් දෙක කිව්වා. රාජ්‍ය අහිමි වුණොත් ඔබතුමාට සතුටුද? මට දුකයි කිව්වා. ඒක දරන්න බෑ කිව්වා. රජතුමනි, ඔබතුමා මට කොච්චර ආදරෙයිද? ඔබට මං ගොඩක් ආදරෙයි කිව්වා. මම අහිමි වුණොත් ඔබතුමාට සතුටුද? දරන්න බෑ කිව්වා. ඉතින් රජතුමනි, ලෝකේ ප්‍රියමනාප දේවල් නිසා දුක නැව ඉන්නේ. ලෝකේ ප්‍රියමනාප දේවල් නිසා රජතුමනි දුකනේ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ වදාළ දේ කොච්චර ඇත්තද කියලා ඇය සිහියයි පැද්දුවා. එහෙනම් ලෝකයා පිළිගන්න කැමති නැහැ ප්‍රියමනාප දේවල් නිසා දුක එනවා කියලා. ඒ නිසා ලෝකයා හැමදාමත් කැමති, හැමදාමත් සූදානම් වෙලා ඉන්නේ ලෝකයේ තුරුල් කරගෙන වාසය කරන්නයි. ලෝකයට එකතු වෙලා වාසය කරන්නයි ලෝකේ හැමදාමත් ලෑස්ති වෙලා ඉන්නේ. ලෝකේ කිසිම සූදානමක් නැහැ ප්‍රියමනාප දේවල් නිසා දුක එනවා කියන්නේ. එතකොට ප්‍රියමනාප බවට අදාළ චිත්ත සංස්කාර ගලන්නේ ඇලීම පදනම් කරගෙනයි, රාගයේ පදනම් කරගෙනයි, කැමැත්ත පදනම් කරගෙනයි. එතකොට රාගයේ පදනම් කරගෙන ඒක බහුල වෙනකොට යාට ලෝකේ ප්‍රියමනාප වශයෙන් පිළිගත්ත දේවල් බහුලයි. ඒක ඇතුලේ පින්වත් න්යාට දුකත් බහුලයි. ප්‍රියමනාප බව අඩුයි නම් ලෝකේ යා මැඳහත්ව නම් හිතන්නේ උපේක්ඛා සහගතව විමස ගන්න පුළුවන් මට්ටමට යාට ඇතුළාන්තයක් තියෙනවා නම් ඒ උපේක්ඛා සහගතව විමසා බලන කෙනෙකුට පින්වත්නි දුක බොහොම අඩුයි. එයාගේ ජීවිතේ ගොඩාක් දුක අඩුයි. දුක අඩු ජීවිතයක් කියලා කියන්නේ රාග ද්වේෂ මොහ අඩු ජීවිතයක්. රාග ද්වේෂ මොහ අඩු වෙන්න දුක් දොම්නස් එයාගේ ජීවිතේ ගොඩාක් අඩු වෙනවා. නමුත් අද ස්වභාවයෙන් අපේ රාග ද්වේෂ මොහ වැඩි. ඒවා දුර්වල කරන්න අපට මේ බුද්ධ ශාසනය ඇතුලේ විවිධ උපාය මාර්ගවලට අපට එකතු වෙන්න වෙනවා. මුළු බුද්ධ ශාසනය පුරාවටම ඊට අදාළ උපාය මාර්ග අපගේ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වලා දීලායි පින්වත්නි පිරිණිවන් පාවදාලේ. ඉතින් පින්වත්නි මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ යථාර්ථය අපි අපේ ජීවිතවල දකිමින් පුළුවන් තරම් ධර්මයට එකතු වෙමින් මේ ස්වභාවය ඇතුලේ යථාර්ථවාදීව ජීවිතය ගෙවන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවයට එකතු වීම පිණිස පිනතුන්ලා උත්සාහ කරන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව පුරාවටම තිබෙන දේ හරි විශේෂ දෙයක්. මොකක්ද ඒ විශේෂ දේ? ඒ තමයි පින්වත්නි අතීත ඉක්ම ගිය බවත් අනාගතේ නූපන් බවත් වර්තමානයේ පමණක් කෙලෙස් නිරුද්ධ කළ යුතු බවත් වර්තමානයේ කෙලෙස් නිරුද්ධ කිරීම පිණිස සිහිය උපදවා ගත යුතු බවත් සිහිය උපදවාගෙන වාසය කරන ශ්‍රාවකයෙකුට අවස්ථානුකූලව දුක නිමා කිරීම පිණිස ජවයක් දුක නිමා කිරීම පිණිස උපකාරාර්ථයක් තමා තුළම ගොඩනගා ගන්න පුළුවන් බව අපගේ භාග්‍යවතුන් වහන්සේ නිරතුරුවම අපට පැහැදිලි කොට වදාලා. එනිසා පින්වත්නි පිනතුන් නිරතුරුවම බුදුරජාණන්සේගේ ශ්‍රාවකයන් හැටියට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට එකතු වීම පිණිස රුචියක් දක්වන කැමැත්තක් දක්වන පිරිසක් හැටියට ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට දායාද විය යුතුයි. ලෝකේ විවිධ දේවල් වලට දායාද වී සිටින අපි ඒවායේ අර්ථයන් හඹාගෙන යනවා. ඒ වගේම විවිධ පුද්ගල සරණට අපි අහු වෙලා ඉන්නවා. මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනය සම්මර්ෂණය කරන අවකාශයකයි ඔබ මේ මොහොතේ පවා මේ දේශනාවට එකතු වෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ක්‍රමානුකූලව ධර්මයේ මතු කරද්දී ලක්වාසීන් තුළ බලවත් මිත්‍යා දෘෂ්ටියක් පැලවිලා තිබුණා. ඒ මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගෙන ඒ අය ගනුදෙනු කරපු විදිහ, ඒ අය ලෝකයේත් එක්ක ඇයි හොඳයි කම්පාපු විදිය ඇතුලේ මිහිඳු මහරහතන් වහන්සේ ධර්මීය මතු කරද්දී ඔවුන් කැමති වුණා තමන්ගේ දෘෂ්ටි අතාරින්ට. ඒතර තමන්ගේ දෘෂ්ටි අතාරිනකොට ඔවුන්ට විකල්පයක් වුවමනා වුණා. ඒ විකල්පයේ හැටියට ඔවුන් බුදුරජාණන් වහන්සේ පිළිගත්තා. පින්නතුන්ලා තුල ඇතිවෙන්න ඕන ඉතා විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි මේ මොහොතේ තමන්ගේ දෘෂ්ටි අතහැර දමා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට එකතු වෙන එක. තම තමා තුළ විවිධාකාරයෙන් ගොඩනැගුණු දෘෂ්ටිවලට අනුගත වෙමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට එකතු වෙනවා කියලා දෙයක් ලෝකේ විද්‍යාමාන වෙන්නේ නැහැ. විවිධ දෘෂ්ටීන්ට අනුගත වෙමින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමවදිනවා කියලා දෙයක් මේ මිහිමත විද්‍යාමාන වෙන්නේ නැහැ. එනිසා විවිධ දෘෂ්ටිවලට අහුවෙලා පීඩිතව ගෙවන ජීවිතය ඇතුලේ අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට තමන්ගේ දෘෂ්ටිවලට වටිනාකම් නොදී සම්මා දිට්ඨියට විවෘත වෙන්න. ඒ සම්මා දිට්ඨියට විවෘත වෙච්ච කෙනා හැම වෙලාවකම මා කුමක් කළ යුතුදැයි ධර්මයෙන් ප්‍රශ්න කරනවා. ඔබ කවදාවත් ඒ විදිහට ධර්මයෙන් ප්‍රශ්න කරලා තියෙනවද? මා කුමක් කළ යුතුදැයි, මා දැන් කවරක් කළ යුතුද, කවරකට එකතු විය යුතුද? මේ ආදි වශයෙන් ධර්මයෙන් ප්‍රශ්න කිරීමෙන් තමයි ධර්මයට ගොඩ වෙන්න තියෙන්නේ. මේ ධර්මයට එකතු වෙච්ච කෙනා සදාතනික ക്ഷേම භූමිය කරා එකතු වෙනවා. බලන්න පින්වත්නි බුද්ධ කාලේ වුණත් හැම සිද්ධියකම තියෙන මේ යථාර්ථය. උදාහරණයක් විදියට ඔබ හොඟාක් දන්න සිද්ධියක් අපි ගමු. ඒ කාලේ හිටපු කිසා ගෝතමිය ගන්න. ඇයි මැරිච්ච දරුවා තුරුල් කරගෙන වීදියක් වීදියක් ගාන යවිද්දා. අවසානෙට ඇයට තේරුණා බුදුරජාණන් වහන්සේගේ පිළිසරණ තමන්ව සුරක්ෂිත කර බව. ඇයට ඊට මඟ පෙන්වුවේ, ඇයට ඊට දොරගුල් විවර වුණේ විශාල පිරිසක් ආරාමී කරා එනකොට ඇය මැරිච්ච දරුවත් උරුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණ ප්‍රශ්න කළේ, මේ මගේ දරුවා සුවපත් කිරීම පිණිස මා විවිධ ක්‍රියාමාර්ගවලට එකතු වෙනවා. ඔබ වහන්සේ මේ ප්‍රදේශයේ කීර්තිමත් මුනිවරයෙක්. ඔබ වහන්සේ කරා බොහෝ පිරිසක් පැමිණෙනවා. ඒ බොහෝ අය ඔබ වහන්සේගේ පිළිසරණ
1: උපකාරය ප්‍රාර්ථනා කරනවා. ඒ උපකාරය ඇතුලේ පිළිසරණ ලබාගත් අය යොවුන් ප්‍රතිචාර දෙනවා.
0: ඔබ වහන්සේ කරා පැමිණෙන බොහෝ දෙනෙක් ඔබ වහන්සේගේ ශාසනයේ පිළිසරණ ලබාගත් අයයි ප්‍රතිඥා දෙනවා. මං හිතන්නේ ඔබ වහන්සේට මගේ ප්‍රශ්නේ තේරුම් ගන්න පුළුවන්. ඔබ වහන්සේට පුළුවන්ද මේ මගේ දරුවා සුව කරන්න බුදුරජාන් වහන්සේ වදාළ සුව කරන්න පුළුවන් කියලා? එතකොට ඇයගේ අදහස ආවේ කුමක්ද? ඔබ වහන්සේ සුවපත් කිරීම පිණිස මා කවරක් කළ යුතුද? අද බොහෝ දෙනෙක් ධර්මයෙන් එහෙම අහන්නේ නැහැ. ධර්මයේ හරහාම නිවෙන්න බලාගෙන ඉන්නවා. නිවීම පිණිස තමන්ගේ කෘත්‍ය විමර්ශනය කරන්නේ. නිවීම තමන්ගේ දෝතට નિરાයාසයෙන් ලැබේවියයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. බලන්න පින්වත්නි, කිසා ගෞතමිය විමසන්නේ සුවපත් කිරීම වෙනුවෙන් මා කුමක් කළ යුතුද? එවිට අපගේ භාගතුන් හන්සේ වදාළ ජනප්‍රිය වචනේ කුමක්ද? නැගණිය, නොමලගේ කිං අබමිට කරන් එන්න. එතකොට ඇය අබ හොයාගෙන ගයක් ගයක් ගානේ ගියා. ඒ බොහෝ ගෙවල් වලින් ඇයට අබ ලැබුණා. හැබැයි නොමලගයක් ඇයට හමු වුණේ නැහැ. අබ හමු වුණත් නොමලගයක් හමු නොවීම ඇතුලේ ඇය එකම එක යථාර්ථයක් ජීවිතේ දැක්කා. එකම එක යථාර්ථයකට ඇය එකතු වුණා. ඒ යථාර්ථේ කුමක්ද? සියලු දෙනාට මරණය අතවනා ඇති බව. සියලු දෙනා මරණයෙන් ජීවිතේ කෙලවර කොට ඇති බව. මරණයෙන් ජීවිතේ කෙලවර නොකළ කිසිදු ගයක් මේ මිහිමත නැති බව. ගෙවල් ඉතුරු වී ගෙවල් වල උරුමකරුවන් ජීවිතය අතහරින බව. ඇය සියලු ගෙවල් ඉදිරියේ යථාර්ථවාදී වුණේ විදියටයි. ඇය බුදුරජාණන් වහන්සේ කරා ගිහින් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල වන්දනා කරන්නේ, අනේ ඔබ වහන්සේ මට උපකාර කළා. මට දැන් එක දෙයක් තේරෙනවා. කුමක්ද තේරෙන්නේ? මරණය සියලු දෙනාටම පොදු සාධාරණ ධර්මතාවයක් බව. ඒ නිසාම මම මේ දරුවා අතාරින්ට ලෑස්ති. ඔබ වහන්සේ මට කියන්න, මේ දරුවා අතෑරියට පස්සේ මා කුමක් කළ යුතුදැයි ඔබ වහන්සේ මට කියන්න. මම මේ දරුවා අතාරින්නම් මා කළ යුතු දේ ඔබ වහන්සේ වහා මට ප්‍රකාශ කරන්න. බලන්න පින්වත්නි, එයා තමන්ගේ කුණු ටික, තමන්ගේ රොඩු ටික අතාරින්ට එයා ලෑස්ති වුණා. එතකොට තමන්ගේ රොඩු ටික අතාරිනකොට ඇය කිව්වේ, අතහැරපු තැනක මා කළ යුතු දේ කියන්න. පින්වත්නි, මෙබඳු තත්ත්වයක් ඇතුලේ ඇය සදාතනිකව සංසිඳී ගියේ. අද බොහෝ දෙනෙකුට සදාතනිකව සංසිඳෙන්න බැරියයි. බොහෝ දෙනෙකුට සදාතනිකව සංසිඳෙන්න බැරි වී තිබෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. සංසිඳීමට තරම් ධර්මයේ ප්‍රතිබල සම්පන්න නැ නෙමෙයි. තමන්ගේ හුදු දෘෂ්ටිවාදවල එළඹී ඉන්න කොටසක්. තවත් කොටසක් ඒ දෘෂ්ටිවාද ඉවත් කරන්න ලෑස්ති. නමුත් ඔවුන් එබඳු පිරිසුදු අභ්‍යන්තරයකට අවශ්‍ය ධර්මය අවශෝෂණය කරගන්නේ නැහැ. ඉතා වැදගත් සාධකේ වන්නේ තමන්ගේ දෘෂ්ටිවාද පැත්තකින් තබපු තැනක සම්මා දිට්ඨිය මත ශක්තිමත් වෙන්නේ කෙසේදැයි ධර්මයෙන් විමසා බලන එක. සම්මා දිට්ඨිය ඔස්සේ ඉදිරියට යන රටාව, සම්මා දිට්ඨිය ඔස්සේ නැගී සිටින විදිහ අපගේ බුදුරජාණන් වහන්සේ මැනවින් අපට මතුකොට වදාලා, සම්මා දිට්ඨිය ඔස්සේ නැගී සිටින ආකාරය අපගේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව වදාලා. පින්වත්නි, සම්මා දිට්ඨිය වනාහි කුමක්ද? සම්මා දිට්ඨි, සම්මා දිට්ඨි කියනවා මොකද්ද? සම්මා දිට්ඨිය කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විමසනවා. එතනදී භාගතුන් වහන්සේගේ දේශනාව කියන්නේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියන්නේ පින්වත්නි ඥානගත වීමමයි. අන් කවර දෙයක්වත් නෙමෙයි. මේ තමා තුළ හටගන්නා වූ, නිරතුරුව හටගන්නා වූ ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ ස්කන්ධ පංචකයක් හටගත් තැනක යථාර්ථවාදී බාහිර ලෝකයක් තියෙනවා යයි ලෝකේ විමසාගත් තැනක යාගේ සම්මා දිට්ඨියට අහිමි වෙනවා.
1: සම්මාදිට්ඨිය තමා තුළ අහිමි කරගන්නේ නැතුව නැගී සිටින්න අපි දක්ෂ වෙන්න ඕන. සම්මාදිට්ඨි සම්මාදිට්ඨිය කියන්නේ පින්වත්නි අන් කවර දෙයක්වත් නෙමේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ තමා තුළ පින්වත්නි දර්ශන සම්පන්නකමයි. ඒ දර්ශනේ පින්වත්නි යථාර්ථවාදී දර්ශනයක්. ඒ යථාර්ථවාදී දර්ශනය තුළ තිබෙන්නේ කුමක්ද පින්වත්නි? මේ ස්කන්ධයන් දුකක් හැටියට දකින්නකම, තමන්ගේ ගතසිත දුකක් හැටියට දකින්නකම, තමන්ගේ ආයතන ටික දුකක් හැටියට දකින්නකම, අභ්‍යන්තරය සකස් වීම, ඒකට අදාළ පදනම දුකේ සමුදය හැටියට දකින්නකම, පෙර සංසාරයේ අවිද්‍යා සහගතකමක්, තණ්හා සහගතකමක්, මාන සහගතකමක්, දිට්ටි සහගතකමක්, උපාදානීය ස්වභාවයක් පෙර සංසාරයේ අපි තුල නොහට ගත්තා නම් අද වගේ දුක්ඛදායක අත්දැකීමක් අපි තුල හටගන්නේ නැහැ. දුක වනාහි කවරක්ද? පංචස්කන්ධේ පහළවීමයි. මේ පංචස්කන්ධේ පහළ වෙන තැනක ඒවා තව සිතකින් දැඩිව උපාදානී කරගන්නේ තම තමන් තුල අවිද්‍යාව ක්‍රියාත්මක වන නිසයි. අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච තැනක යාට හිම ලේසියෙන් අතාරින්න බෑ. අවිද්‍යාව ක්‍රියාත්මක වෙච්ච තැනක පින්වත්නි එයා දුක මත බැස ගන්නවා, දුක තුරුල් කර ගන්නවා. එයා දුක පිළිගන්නේ සැපේ හැටියට, සැප පිළිගන්නේ දුක හැටියට. ඒ නිසා මේ පෘථග්ජන ලෝකය හැමදාමත් හිතන්නේ කන පිටට. මේ පෘථග්ජන ලෝකය හැමදාමත් කල්පනා කරන්නේ යහපත් විදියට නෙමෙයි. එයා යහපත කියලා හිතාගෙන අයහපතක්මයි කරගන්නේ. එයා ලෝකයට අභියෝග කරන්න කියලා හිතාගෙන එයා තමන්ම අභියෝගයට වැටෙන්නේ. ඒක මේ පෘථග්ජන සත්වයාගේ ස්වභාවයක්. මේ පෘථග්ජන ගතිය ඇතුලේ අමාරු වැටෙන්නේ නැතුව ධර්මයට අනුව ජීවිතේ විමසා බලමින්, ධර්මයට අනුව ජීවිතේ කියවා බලමින්, ධර්මයේ තුලින්ම නැගී සිටින දක්ෂකමක් අපි අපේ ජීවිතවල ගොඩනගා ගන්න ඕන. ඒක අපේ ක්‍රමානුකූලව අපේ ජීවිතවල ගොඩනගා ගත යුතු දෙයක්. අපගේ භාගතුන් වහන්සේ වදාළ විදියට පින්වත්නි, මේ දුකේ නිරෝධේ වනාහි ස්කන්ධ ටිකක් ඇති වෙමින් නැති වෙමින් යන බව දකිමින්, ලෝකයට එරෙහිව අරගල නොකරමින්, ලෝකයට එරෙහිව නැගිටින්නේ නැතුව, ලෝකයට චෝදනා කරන්නේ නැතුව, ඒ සියල්ල මැදහත් සිතකින් දරාගෙන, ඒ මැදහත් සිතද විදර්ශනා කරමින්, මැදහත් සිත කෙරෙහි පවා මැදහත් වෙමින් ජීවිතේ ගෙවීමෙන් තමයි නැවත මේ සාංසාරික පරිදාහය නිමා කරලා අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ රටාවට ධර්මයේ තුල ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන් වෙන්නේ. ඒ විදියටයි අපට නැගිටින්න පුළුවන් වෙන්නේ. පින්වත්නි බලන්න මේ බුද්ධ ශාසනයේ දෙස. බුදුරජාණන් වහන්සේ අපට වදාළ ධර්මයේ තුල ඉතා ගැඹුරින් විමස ගන්නද. එහෙම ගැඹුරින් විමසා ගන්නකොට ඔබට තේරේවි මේ අවිද්‍යාව බලවත් වෙච්ච තැනක හැම වෙලාවකම අපි අමාරු වැටෙන බව. ඒ අමාරු වැටෙන්නේ පින්වත්නි අපිව කවුරුවත් අමාරුවේ දානවා නෙමෙයි, සම්මාදිට්ඨිය අහිමිවීම, සම්මාදිට්ඨිය දුර්වල වීම, සම්මාදිට්ඨිය කඩා වැටීම. මේ සම්මාදිට්ඨියේ කඩා වැටීමත් එක්ක, සම්මාදිට්ඨියේ දුර්වල වීමත් එක්ක, සම්මාදිට්ඨිය අරබුදේ වැටීමත් එක්ක පින්වත්නි හැමදාමත් ලෝකේ දුක විතරයි. අද බොහෝ දෙනෙකුට මේ සම්මාදිට්ඨිය උපදවා ගන්න බැරි වෙලා තියෙන්නේ. අපි ඉන්නේ දුක් ප්‍රතිපදාවක. මොකද්ද දුක් ප්‍රතිපදාව? රාග ද්වේෂ මොහ ගොඩාක් බහුලයි. ඒ රාග ද්වේෂ මොහ බහුල නිසාම අතුලාන්තය තුල රාග ද්වේෂ බහුල වෙච්ච තැනක දුක් දොම්නස් බහුලයි. නමුත් අපට අපේ රාගේ පේන්නෙත් නැහැ, ද්වේෂේ පේන්නෙත් නැහැ, මුලා වෙමින් ගනුදෙනු කරන මෝහයේ තත්ත්වේ පේන්නෙත් නැහැ. ඒ නිසා අපි හිතනවා හැමදාමත් ප්‍රශ්නේ තියෙන්නේ එළිය කියලා, ප්‍රශ්නේ තියෙන්නේ ලෝකේ කියලා, ප්‍රශ්නේ තියෙන්නේ බාහිර කියලා. නමුත් පින්වත්නි ඔබ තේරුම් ගත යුතු යථාර්ථයක් තියෙනවා. අපේ සිත තුළ ස්වභාවයෙන්ම රාග ද්වේෂ මෝහ බහුල වුණොත්, ඒ රාග ද්වේෂ මෝහ නිසා පැන නගින දුක් දොම්නස් බහුල වුණොත් පින්වත්නි අපට තියෙන දුක් ප්‍රතිපදාවකින් අවබෝධය කරා යන්න. නමුත් අපි හරි වාසනාවන්තයි. මොකද බුද්ධ ශාසනයේ තියෙනවා දුක්ඛා පටිපදා කිප්පා විඤ්ඤා, දුක්ඛා පටිපදා දන්තා විඤ්ඤා කියලා. මේ දුක් ප්‍රතිපදාවෙන් සමහර අය ඉන්නව වහා අවබෝධය කරා යනවා. රාග දේශ මොහ බහුල වුණාට කමන්නේ. හැබැයි වහා අවබෝධය කරා යන්න අපිට බැරි නෑ. රාගදේශ මොහ අපිට තුළ බහුල වුණත් වහා අවබෝධය කරා යන්න අපිට පුළුවන්. රාගදේශ මොහ බහුල වෙච්ච තැනක පවා වහා අවබෝධය කරා යන ශ්‍රාවකයන් මේ මිහිමත බිහිවෙනවා කියලයි අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළේ. ඒ නිසා අපට බයවෙන්න දෙයක් නැහැ. අපට තැතිගන්න දෙයක් නැහැ. රාගදේශ මොහ බහුල වුණත් සත්‍ය අවබෝධයේ වේගින් කරගන්න පුළුවන් බව අපගේ බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කළා. පින්වත්නි, මේ රාගදේශ මොහ බහුල වෙච්ච තැනක වහා අවබෝධය කරා යන්නේ කෙසේදැයි අප ධර්මයෙන් විමසා බැලිය යුතුයි. පින්වත්නි, අපි තුල රාගය උපදින්නේ, ද්වේෂය උපදින්නේ කුමක් ඇසුරු කරගෙනද? ස්පර්ශය ඇසුරු කරගෙනයි. යම් වෙලාවක අපි තුල රාගසිත ස්මතු වුණා නම් ඒ රාගසිත මතු වුණේ ස්පර්ශයේ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය කියන්නේ ආයතනයන්ගේ ස්පර්ශයයි. ස්පර්ශය කියන්නේ කාරණා තුනක එකතුව. උදාහරණයක් විදියට ඇසේ ස්පර්ශය කියන්නේ ඇසද රූපයද, මානසිකාරය පදනම් කරගෙන හටගන්නා වූ චක්කු විඥානයද කියන කාරණා තුන එකතුවට ස්පර්ශය කියන්නේ. මේ කාරණා තුන එකතු වෙච්ච තැනට අපි කියනවා ස්පර්ශය කියලා. ඇසද රූපයද චක්කු විඥානයද කියන තුන එකතු වෙච්ච තැනට අපි කියනවා ස්පර්ශය කියලා. ඇසද රූපයද චක්කු විඥානයද එකතු වෙච්ච තැන අපි කියන්නේ චක්කු සම්පස්සේ කියලා. ඒ ස්පර්ශ වෙනකොට පින්වත්නි, අවිද්‍යාව අපේ ඇතුළාන්තයේ තියෙන නිසා අවිද්‍යා සහගත සිතකින් ඒ ස්පර්ශ වෙච්ච තැන ස්පර්ශේ නිසා හටගත්ත බව දකින්නේ නැතුව ලෝකය නිසා පේනවා කියලා දැක්කට පස්සේ, පේනකම ස්පර්ශේ නිසා හටගත්ත කියලා දකින්නේ නැතුව ලෝකේ තියෙන නිසායි පේන්නේ කියලා එයා දැක්කට පස්සේ තමන්ගේ ස්පර්ශේ නොදකින තැනක පින්වත්නි, ඒ ස්පර්ශේ නිසා පින්වත්නි පේන මට්ටම තුල එයාගේ සිත තුල රාග ద్వේස ආදී හට ගන්නවා. ඒ රාග ద్వේස ආදී හට ගන්නකොට ඒක බාහිර රූපේ පැත්තට ගැට ගහලා, ඒ බාහිර රූපේ පැත්තට දාලා රූපේට අදාළ ආකාරයටයි අපි අපේ රාගය පිළිගන්නේ. ඒ රූපේට අදාළ ආකාරයට අපි රාගය පිළිගන්නකොට ඒක ස්පර්ශෙන් හටගත්තා කියන දර්ශන නුවණ නැත්තම්, දර්ශන ඥානෙ නැත්තම් එයා රූපේ පිළිගන්නේ, රාගය පිළිගන්නේ ඇසට අදාළ රූපේට අදාළ තත්වයක් හැටියටයි. ඒ නිසා යා රාගයෙන් සම්තෘප්තිමත් වීම පිණිස බාහිර රූප නඩත්තු කිරීමට යනවා, රූපේ හොයන්න යනවා. බාහිර රූපේ විසින් මාතුල රාගේ ඉපැද්දුවා යයි රාගේ රූපේ පැත්තට දමා ගැට ගසා ගන්නවා. මෙන්න මේ ගැට ගසා ගැනීමටමයි බුද්ධ ශාසනයේ පින්වත්නි තණ්හාව කියලා කියන්නේ. පින්වත්නි, මෙබඳු තත්වයක නම් අපි ඉන්නේ, අපිට කවදාවත් මේ සංසාර දුක නිමා කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. අපිට කවදාවත් මේ සංසාරෙන් ගැලවෙන්න බෑ. මෙන්න මේ අවිද්‍යා සහගත දෘෂ්ටි ජාලයක පැටලිලා වාසය කරන තාක්කල් අපිට ගැලවෙනවා බොරු පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයන් මේ යථාර්ථය දැක්කා. තමන්ගේම ඇතුළාන්තේ වුන් කියවා ගත්තා. තමන්ගේම ඇතුළාන්තේ වුන් දැක්කේ දුකක් හැටියටයි. මේ දුක කියන එක බාහිර ලෝකයට අදාළ කරලා බලන්නේ නැතුව බාහිර ලෝකයත් එක්ක ඉතා සිහිනුවණින් ගනුදෙනු කරන ගමන් පින්වත්නි, තමන්ගේම ඇතුළාන්තයේ තුල දුක සකස් වන ආකාරය දැක්කා. තමන්ගේම ඇතුළාන්තයේ තුල දුක සකස් වන ආකාරය දකිමින් දකිමින් ඔවුන් තමන්ගේම තුල ධර්මයේ මත ශක්තිමත්ව නැගිටින්න උත්සාහ කළා. ධර්මයේ මත ශක්තිමත්ව නැගිටිනකොට ඔවුන් බලාගෙන ඉද්දී තම තමා තුළ දුක නිමා වෙන්න පටන් ගත්තා. ඒ තම තමා තුළ දුක නිමා වෙනකොට ඇතිවෙන සැහැල්ලුව ලෝකේ කවර දේවල් අත්පත් කරගත්තත් නොලැබෙන බව ඔවුන් දැනගත්තා. තින් ඉබඳු දැන ගැනීමක් තුළින් තමන්ගේම ජීවිතය තුළ ඒක දැකගත්තා. ඒ දැන ගැනීම සහ දැක ගැනීම කියන කාරණා දෙකෙන් සමන්නාගත තත්ත්වයක් හැටියට ඔවුන් අවබෝධය තමන්ගේම ජීවිතය තුළ සාක්ෂාත් කළා. ඒකයි බුද්ධ ශාසනය කියන්නේ, ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මේ ලෝකේ දැනගන්නා කෙනාටද දැකගන්නා කෙනාටද ආශ්‍රව දුරු වෙනවා කියලයි මහණෙනි මම දේශනා කරන්නේ. ආශ්‍රව දුරු වීම කියන එක දැන නොගන්නා කෙනාට, නෝ අජානතෝ නෝ අපස්සතෝ, දැක නොගන්නා කෙනාගේ අත්දැකීමක් නෙමෙයි. ඒ දැන ගැනීම කියන එකට අදාළ වෙන්නේ පින්වත්නි සම්මා දිට්ඨිය. දැක ගැනීමට උදව් කරන්නේ විදර්ශනාව. විදර්ශනාත්මක ශ්‍රාවකයෙකුට විතරයි දැක ගන්න පුළුවන්. සම්මාදිට්ඨිය උපන් ශ්‍රාවකයෙකුට දැනගන්න පුළුවන්. ඒ සම්මාදිට්ඨිය තවදුරටත් වැඩිවීමක් ඇතුලේ. ඇත්තට මේ දැන ගැනීම කියන්නේ මණිකක් ලැබීම වගේ, දැක ගැනීම කියන්නේ මණික උපදැමීම වගේ. මණිකක් ලැබුණු පමණින් වටිනාකමක් නැහැ පින්වත්නි. මණික කියන එකේම වටිනාකමක් තියෙනවා. හැබැයි මණිකක් අගනා වටිනාකමකින් සහිතව ඒක ඉහළ මිලකට තක්සේරු කරන්න පුළුවන් වෙන්නේ, අලවි කරන්න පුළුවන් වෙන්නේ පින්වත්නි දක්ෂ උපදමන්නෙක් විසින්, උපදැමුවොත් විතරයි. දක්ෂ මණික්කරුවෙකුට මණිකක් හම්බුනොත් ඒ මණිකේ වටිනාකම මෙන් 10-15 ගුණයකටත් වඩා වැඩියෙන් වටිනාකම ඔසවා තබන්න ඔහුට පුළුවන් උපදැමීම ඇතුලේ. එමනම් ඉතා වැදගත් දෙයක් ධර්මය ඇතුලේ පේනවා. කුමක් දේ වැදගත්ද පින්වත්නි? දර්ශනය කියලා කියන්නේ ඉතා වැදගත් දෙයක් පින්වත්නි. ජානාමි කියලා කියන්නේ මණිකක් ලැබීම. ජානතෝ කියලා කියන්නේ මණිකේ උරුම කරුවා වීම. පස්සතෝ කියන්නේ මණික උපදැමීම. මේ පස්සතෝ කියලා කියන්නේ එක කාගේවත් අවබෝධයක් නෙමෙයි, මේ ධර්මයේ යාතුළම අවබෝධ කිරීමට, මේ ධර්මයේ යාතුළම සාක්ෂාත් කර ගැනීමට එයා දරන උත්සාහයයි ඒක ඇතුලේ තියෙන්නේ. එනිසා පින්වත්නි මේ ජානතෝ අහම් භික්කවේ පස්සතෝ ආසවාණං කයං වදාමි කියන එක ඇතුලේ මේ ස්කන්ධ දුක තම තමා විසින්ම අවබෝධ කරනකොට, තමාන්ගේ ඇතුලේ රාග ద్వේස ආදී හටගන්නකොට ඒවා බාහිර ලෝකෙට අදාළ කරලා බලන්නේ නැත්තම්, බාහිර ලෝකෙට අදාළ කරලා එයා ඒවා ගැට ගහ ගන්න නැත්තම්, බාහිර ලෝකෙට අදාළ කරලා එයා ඒක විමස ගන්න නැත්තම්, එබඳු විමසා ගැනීමක් නැති ශ්‍රාවකයෙකුට පින්වත්නි ජීවිතේ අවබෝධය කරා යන්න පුළුවන්. බාහිර ලෝකෙට අදාළ කරලා විමසා ගන්න මිනිස්සේ කමාරුවේ වැටෙනවමයි පින්වත්නි. අමාරුවේ නොවැටීම පිණිස ඔබ කළ යුත්තේ කුමක්ද? ඥාණයෙන් විමසන්ට, ඇස් දෙකෙන්ම ලෝකෙ විමසන්ට පුරුදු වෙන්න එපා. ඇස් දෙක මතම ලෝකෙ විශ්වාසය තියන්න එපා. පින්වත්නි මේ ඇහෙන් දැක්ක රූප මොන තරම්නම් අපිව අවුල් කරාද, ඇහෙන් දකින්න රූප මොන තරම් අපිව ඇවිස්සුවාද, අපේ ඇතුළාන්තය තුළ රාගේ කොයි තරම් ඇවිස්සුවාද, ද්වේෂේ කොයි තරම් ඇවිස්සුවාද පින්වත්නි? ඇස මත කෙසේද විශ්වාසය තියන්නේ? මේ ඇහැ මොන තරම්නම් අපි නිරේට අරන් ගිහින් තියනවද? මේ ඇහැ මොන තරම්නම් අපි ප්‍රේත ලෝකෙට අරන් ගිහින් තියනවද? මේ ඇහැ මොන තරම්නම් අපි පින්වත්නි තිරිතන් ලෝකෙට අරන් ගිහින් තියනවද? මේ ඇහැම තමයි ඇතැම් විට අපි මේ මනුස්ස ලෝකෙට අරන් එන්න ඇත්තේ. හැබැයි මේ මොන තරම් අස්ථාවර ජීවිතයක්ද මේ මනුස්ස ලෝකෙ ලැබිලා තියෙන්නේ? අපේක්ෂා දල්වගෙන, බලාපොරොත්තු තියාගෙන, ඒවා පොදි ගහගෙන, ඒ බලාපොරොත්තු ඇතුලේ ලෝකය තමන්ගේ යයි කියලා හිතාගෙන ඒවා නඩත්තු කරමින්, ඒවාට වටිනාකම දෙමින්, ඒවා ප්‍රවර්ධනය කරමින්, තමන් අත්පත් කරගත්ත දේවල් පිළිබඳ සෑහීමකට පත් නොවී තවදුරටත් තමන්ගේ ගොඩ වැඩි කරගන්න දරන විවිධාකාර උපාය මාර්ග ඇතුලේ පින්වත්නි අපට කවරක්ද වෙලා තියෙන්නේ? අපට වෙච්ච යහපත මොකද්ද? සැබෑවටම අපට යහපතක් වුණාද? නෑ පින්වත්නි. අතෘප්තිකර, අසහනකාරී, සතුටු නොවන සිතක් විතරයි අපට තියෙන්නේ. ඒ සිත ඇතුළෙත් සනීපෙට නිදාගන්න අපට පුළුවන්කමක් නෑ, සනීපෙට අවදි වෙන්න පුළුවන්කමක් නෑ පින්වත්නි. අපි අපේ කියලා හිතාගෙන ඉන්න ලෝකයක් නඩත්තු කරමින් ඒවා ඇතුළේ පීඩිත ජීවිතයක් අපට තියෙන්නේ. මරණය දක්වාම මේ පීඩාව පවතින බවයි අප තේරුම් ගත යුතු වන්නේ. අපට සැහැල්ලු වෙන්න ඕන නම්, අපේ ජීවිතයේ ඇතුළේ සැහැල්ලුවක් අපි බලාපොරොත්තු වෙනවා නම් පින්වත්නි, අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් හැර අපට සැහැල්ලු වෙන්න වෙන විදිහක් නැහැ. මිහිඳු මහරහතන් වහන්සේගේ නාමයෙන් ජීවිතේ සැහැල්ලු කර ගැනීම පිණිස සීලේ මත ශක්තිමත් වෙන්න, දුක් ප්‍රතිපදාවෙන් තමයි සිල් රකින්න වෙන්නේ. ස්වභාවයෙන්ම රාග ద్వේස වැඩි වෙන්න සිල් රකින්න එක අභියෝගයක්. නමුත් අප අඬාඬා හෝ සිල් රැකිය යුතුයි. වැළපි වැළපි හරි සිල් රැකිය යුතුයි. සීලයක් තරං අපිව ධර්මයේ තුල ප්‍රවේශම් කරන තවත් දෙයක් නැහැ. සමාධිය කියන්නේ දුක් ප්‍රතිපදාව බහුල වෙච්ච තැනක අමාරු දෙයක්. රාග ద్వේස පදනම් කරගෙන සිතුවිලි විතර්ක ගොඩාක් හැසිරෙන තැනක සමාහිත සිතක් කියන්නේ දුෂ්කර දෙයක්. වික්ෂිප්ත සිත තමයි යට අදාළ වෙන්නේ. විසිරුණු සිත කියන එක තමයි යට අදාළ වෙන්නේ. නමුත් අඬ අඬා හෝ සමාහිත සිතකට එකතු වීමට අපි දක්ෂ විය යුතුයි. ප්‍රඥාව කියන්නේ දුක් ප්‍රතිපදාවක්. රාග ద్వේස බහුල වෙලා ඒවා නිසා පැන නගිච්ච දුක් දොම්නස් බහුල වෙච්ච මිනිහෙකුට ලේසි පහසු දෙයක් නෙමෙයි පින්වත්නි. ඒක අමාරු දෙයක්. හැබැයි පින්වත්නි අපි අඬ අඬා හෝ ප්‍රඥාවෙන් ආලෝකමත් වීමට උත්සාහ කළ යුතුයි. ප්‍රඥාවෙන් ආලෝකමත් වීමට අප උත්සාහ කළ යුතුයි. පින්වත්නි අපේ ජීවිතේ ප්‍රඥාවෙන් ආලෝකමත් වීම කියන්නේ විදුලි බුබුළු වලින් අලංකාරවත් කිරීමම නෙමෙයි. ප්‍රඥාවෙන් ආලෝකමත් කිරීම කියලා කියන්නේ ප්‍රඥාවට අදාළ ධර්මයන් තියෙනවා. ඒ ප්‍රඥාවට අදාළ ධර්මයන් සුතා දතා වචසා පරිචිතා මනසානු පෙක්කිතා දිට්ඨියා සුප්පටි විද්දා. ඒ ප්‍රඥාවෙන් විමසාගත යුතු ධර්මයන් අහලා ඒවා දරාගෙන වචසා පරිචිතා ඒවා වචනෙනුත් පුරුදු කරලා මනසානු පෙක්කිතා තම තමා තුළ මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ජීවිතයට අනුබද්ධ කරගෙන දිට්ඨියා සුප්පටි විද්දා තම තමන්ගේ දෘෂ්ටියෙන් අවබෝධ කළ යුතු දෙයක්. තම තමා තුළ ඇතිවෙන දිට්ටි සම්පන්න කමට අදාළ දෙයක් ප්‍රඥාව. ප්‍රඥාව කියන්නේ බන්දේසියක් තුල තබා ඔබගේ දෝතට ලැබෙන දෙයක් නෙමෙයි. ප්‍රඥාව උපදවා ගන්නේ කෙසේදැයි පණිවිඩේ පමණක් ඔබේ දෝතට මුණ ගැහෙවි. ප්‍රඥාව උපදවා ගැනීම පිණිස ඔබලා කුමක් කළ යුතුදැයි ධර්මයේ හරහා මාර්ගෝපදේශනයක් ඔබට ලැබේවි. නමුත් ඒ මාර්ගයට අනුගත විය යුත්තේ, ඒ මාර්ගයේ ඉදිරියට යා යුත්තේ පින්වත්නි ඔබ විසින්මයි. ඒ මාර්ගයට එකතු වන දක්ෂතා සහිත ශ්‍රාවකත්වය ඔබේම උරුමයක්. ඔබමයි ඊට අනුගත විය යුත්තේ. ඔබමයි ඒ සඳහා ක්‍රියාත්මක විය යුත්තේ. ඒ ක්‍රියාත්මක වීමට අපි වහා සමවැදිය යුතුයි. එසේ සමවදින ශ්‍රාවකයෙකුට ඊටාම වැදගත් දේ තමයි පින්වත්නි පිරිසිදු සීලයකින් උපකාරාර්ථී ගොඩනගා ගන්න එක. ඒකට බුද්ධ ශාසනය කියනවා සීල විසුද්ධිය කියලා. පිරිසිදු සීලයකින් උපකාරය ගන්නකොට එයා ලෝකේ ඇසුරු කරගෙන වාසය කරන මට්ටම ඇතුලේ හිතන කියන කරන කම ඊටාම ප්‍රවේසම් සහගතව හිතන කියන කරන කමකට එයා එකතු වෙනවා. මේ ලෝකය ඇසුරේ අපි හිතන විදිය, අපි කියන විදිය, අපි වැඩ කරන විදිය ඇතුලේ අපි ගොඩනගා ගන්න අපිරිසුදු වීම, පාලනයකින් තොරව හිතන කියන කරනකම ඇතුලේ ගොඩනගා ගන්න අනවශ්‍ය සංස්කාරයන්ගේ රැස්වීම, සම්පූර්ණයෙන් ඉවත් වීම ඒ පුද්ගලයා තුළ දකින්න ලැබෙනවා සීල විසුද්ධියට එකතු වීමත් සමගම. ඒ සීල විසුද්ධියට එකතු වෙච්ච කෙනා හැම වෙලාවකම තමන්ගේ සිත දෙසම බලන්න පුරුදු වෙන්න ඕන. තමන්ගේ සිත දෙසම බලනකොට තමන්ගේ සිතම විමසා බලන කෙනාට පින්වත්නි සිත කිලිටි කරන නීවරණ ධර්මයන් මේ කාමභූමිය මට්ටමේදී අපිව පෙළනවා, අපිව යට කරනවා. මේ කාමභූමියේදී සිත කිලිටි කරන නීවරණ ධර්මයන් යටපත්කොට සමාහිත සිතකින් වාසය කරන්නට එයාට ලැබෙනවා. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් සිත මුදවාගෙන කාම භූමියට අදාළ මනෝභාවයන්ට වටිනාකම නොදී ඒවා ඇසුරේ විතර්ක විචාර නොකොට සිත මුදවාගෙන වාසය කිරීමක් එයා තුළ දකින්න ලැබෙනවා. ඒකට අපි කියන්නේ චිත්ත විසුද්ධිය කියලා. සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට එකතු වෙච්ච ශ්‍රාවකයාට මේ තමන්ගේ ගත සහ සිත දෙක මනවින් ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ගතේ ස්වභාවයත් සිතේ ස්වභාවයත් එයා මනවින් දකිනවා, මනවින් අඳුනා ගන්නවා. ගත සහ සිත කියන කාරණා ද්විත්වය, එමත් නැත්නම් බුද්ධ වචනයට අදාළ පැහැදිලි කළොත් නාම රූප ධර්මයන් ඒ ආකාරයෙන් මෙයා අඳුනා ගන්නවා. ඒ නාම රූප අත්දැකීමට පුද්ගල දෘෂ්ටියකින්, මමත්වයකින්, මගේ කියන හැඟීමකින් ගන්න කම එයා තුළ දුර්වල වෙලා යනවා. එයා නාම රූප ධර්මයන් නාම රූප ධර්මයන් විදිහටම දකිනවා. මේ නාම රූප ධර්මයන් සත්වයේ කියලා දැක්ක තැනක තමයි පින්වත්නි මේ කෙලෙස් කෝලහලයේ නිර්මාණය වෙන්නේ. නාම රූප ධර්මයන් සත්වයේ වශයෙන් දකිනකමින් එයා ඉවත් වෙලා පින්වත්නි ඒ පුද්ගලයා තුළ මම මගේ කියන හැඟීම අයින් වෙලා ගිහින් මේ නාම රූප ධර්මයන් ඒ ආකාරයෙන් ඇත්ත ඇති සැටියෙන්ම දකින කමක් එයා තුළ ගොඩ නැගෙනවා. ඇත්ත ඇති සැටියෙන්ම දකින කමක් යම් කෙනෙක් තුළ තියෙනවා නම් එයාට වරදින්න විදියක් නැහැ. ඇත්ත ඇති සැටියෙන් දැකීමටම තමයි පින්වත්නි අපි යථාභූත ඥාණය කියලා කියන්නේ. යම් කෙනෙක් තුළ යථාභූත ඥාණයක් තියෙනවා නම් ඒ යථාභූත ඥාණයක් තියෙන කෙනාට කවදාකවත් වරදින්නේ නැහැ. ඒ යථාභූත ඥාණයකට සමවැදිච්ච කෙනා පින්වත්නි ඒ නාම රූප ධර්මයන් තමන්ට ඕන ඕන විදිහට පාලනය කරන්න බැරි බව එයා දකිනවා. එතනින් ඒ ශ්‍රාවකයා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට පැමිණ දිට්ටි විසුද්ධියටද ගොඩ වෙනවා. දිට්ටි විසුද්ධියට ගොඩ වෙනකොට මේ නාම රූප ධර්මයන් කවුරු හරි නිර්මාණය කරපු දෙයක්ද? එහෙමත් නැත්නම් ලෝකේ කවුරු හරි සකස් කරලා මගේ මට දුන්න දෙයක්ද? ඒක අපේ මව කරපු දෙයක්ද? පියා කරපු දෙයක්ද? එහෙමත් නැත්නම් ලෝකේ කවුරු හරි කෙනෙක් කරපු දෙයක්ද? මෙන්න මේ ආකාරයට එයා විමසා ගන්නකොට මේ නාම රූප ධර්මවලට අදාළ හේතුඵල දහම එයාට පේන්න පටන් ගන්නවා. ඒ නාම රූප ධර්මවල හේතුඵල වශයෙන් පවතින පටිච්ච සමුප්පන්න අවබෝධය එයාට ඇති වෙන්න පටන් ගන්නවා. ඒක අපගේ බුදුරජාණන් වහන්සේ අපට දුන්න විශිෂ්ට දෙයක්. අතීතයේ නාම රූප ධර්මයන් සකස් වුණු විදිය එයාට පේන්න පටන් ගන්නවා. අතීතයේ නාම රූප ධර්මයන් සකස් වෙච්ච විදිය දකින්න බැරි කමින් අතීතයේ මම හිටියාය කියලා හිතාගෙන, මගේ කියලා හිතාගෙන, මට පාලනය කරන්න පුළුවන් ය කියන අදහස ඇතුලේ එයා සැකසංකා සහිතව අතීතයේ තුල ආපු සසර ගමනේ ගොඩ නැගිච්ච අමිහිරි කටුක සංස්කාර දෙයට පේන්න පටන් ගන්නවා. අනාගතේ මම ඉන්නවාය කියන හුදු දෘෂ්ටියක් ඇතුලේ වැඩ කරන කමක් එයා තුල ස්මතු වෙන්නේ නැහැ. අනාගතේ හටගන්නේ නාම රූප ධර්මයන්, ඒවා නූපන් නාම රූප ධර්මයන්, ඒවා පටිච්ච සමුප්පන්න වේ කෙසේ කෙසේ ඇතිවේවි දැයි නොදන්නා කම එයාට පේන්න පටන් ගන්නවා. වර්තමානයේද මම කියන බව අභිබවා ගිහින් එයාට මේ වර්තමානයේ නාම රූප ධර්ම ටික පේන්න පටන් ගන්නවා. දැන් ඒ පුද්ගලයාට නාම රූප ධර්මයන් පිළිබඳ අබමල් රේණුවකවත් සැකසංකා ඇත්තේ නැහැ. නාම රූප ධර්ම පිළිබඳ පුද්ගල බවකින් පිළිගන්නා අවිද්‍යා සහගත කමක් එයා තුල ඇත්තේ නැහැ. දැන් යා ඒ නාම රූප ධර්ම නාම රූප වශයෙන්ම දකිනවා, තේරුම් ගන්නවා, ඒ ආකාරයෙන්ම අඳුනා ගන්නවා. මෙන්න මෙතනදී පින්වත්නි, ඒ පුද්ගලයාට කංකා විතරණ විසුද්ධියක් සම්පූර්ණයෙන් අතීත අනාගත වර්තමාන නාම රූප ධර්මයන්ගේ හේතුඵල වශයෙන් පවතින සම්බන්ධය පිළිබඳ අබමල් රේණුවක්වත් සැක නැතුව මේ ආකාරයටම නේද මේ සත්‍යයේ ගමන් මඟ, මම ආපු ගමන් මඟ ගොඩ නැගිලා තියෙන්නේ කියලා කංකා විතරණ විසුද්ධියක් යාතුල උපදිනවා. ඒ කංකා විතරණ විසුද්ධිය කියලා කියන්නේ මේ පෘථග්ජන භූමියේ ඉන්න ශ්‍රාවකයෙකුට විස්මිත ජයග්‍රහණයක්. මෙන්න මේ විස්මිත ජයග්‍රහණය කියන්නේ යම් කෙනෙකුට නිවන් මඟට අවතීර්ණී වෙලා නිවන් මඟ තුල පහසුවෙන් යන්න මහ විශාල ජවයක් දෙනවා. නිවන් මඟේ ඉදිරියට පහසුවෙන් යන්න විශාල හයියක් දෙනවා. මේ නිවන් මඟේ පහසුවෙන් යන්න විශාල හයියක් ලැබෙනකොට එයා තුල පින්වත්නි නිවන් මඟ කරා ගමන් කරන විදර්ශනා මාර්ගයට අදාළව නුවණක් එයා තුල පහළ වෙනවා. මෙයයි ප්‍රතිපදාව. මෙය ප්‍රතිපදාවට අදාළ නුවණ තත්වය කියලා ප්‍රතිපදාවට අදාළ තත්වයත් ප්‍රතිපදාවට අදාළ නොවන තත්වයක් එයාට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. එකම එක මාර්ගයක් සදාතනික සැනසීමක් පවතින බව, ඒ නිර්වාණ මාර්ගයේ බව. සැනසීම සම්පූර්ණයෙන් බිඳවැටෙන මාර්ගය අපවිත්‍ර මාර්ගය. මේ කෙලෙස් මත, අවිද්‍යාව මත, තණ්හාව මත, අකුසලයේ මත, අරතිය මත අපේ ජීවිතයේ ගොඩ නැගෙන එක අපවිත්‍ර මාර්ගය. ආර්ය වූ මාර්ගය සීලයෙන් පටන් අරගෙන ප්‍රඥාවෙන් අවසන් වන විමුක්ති ස්වභාවයේ උරගාන මාර්ගය ඒකායන මාර්ගයේ බවත්, කෙලෙසුන්ගෙන් තෙත්වීම අපවිත්‍ර වීම අමාර්ගයේ බවත් එයාට පැහැදිලිව මේ වෙනස අඳුන ගන්න පුළුවන්. සාමාන්‍ය පෘථග්ජනයෙකුට මේ වෙනස අඳුන ගන්න බෑ. ඒ නිසා තමයි මාර්ගයයි අමාර්ගයයි පටලවගෙන ඉන්නේ. සමහර අය ඉන්නවා මාර්ගය කියලා අමාර්ගයට එකතු වෙලා, අමාර්ගය කියලා මාර්ගයට එකතු වෙලා. මෙන්න මෙතනින් යා මාර්ගයත් අමාර්ගයත් පැහැදිලිව දකින ඥානගත විසුද්ධියකට, පිරිසුදුකමකට එකතු වෙනවා. ඒකට අපි කියනවා මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය කියලා. මෙන්න මේ මාර්ගයේද අමාර්ගයේද පේනකොට අමා නිවන් මඟ කරා ගමන් කරන
0: විදර්ශනා මාර්ගයේ නුවණින් ක්‍රමානුකූලව දකිමින් දකිමින් එය වඩමින් එය පුරුදු කරමින් එයා ධර්ම මාර්ගයේ ඉදිරියට ඇදෙනවා. අන්නේ ඉදිරියට ඇදෙන තැන එයා තුල ස්මතු වෙනවා පින්වත්නි පටිපදා ඥාන දර්ශන විසුද්ධියක්. ඒක තමයි යා හයවෙනි වරට යාගේ ඇතුළ පිරිසුදු කරන ප්‍රබල සාධකය. පින්වත්නි මේ විදියට ඉදිරියට එන ශ්‍රාවකයා තුළ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගයටත් ඵලයටත් අදාළ අවබෝධ කරගත යුතු යමක් වේද, දුරු කළ යුතු යම් නීවරණයක් වේද, ඒවා දුරු වී අවබෝධයට අදාළ විදියට එයාගේ ඥාන දර්ශනය එයා තුළ පහළ වෙනවා. ඒ ඥාන දර්ශනය පදනම් කරගෙන එයා තුළ පිරිසිදු වීමක් ස්මතු වෙනවා. ඒ ඥාන දර්ශනය පදනම් කරගෙන එයා ඕරම්භාගිය සංයෝජනත් උද්දම්භාගිය සංයෝජනත් කියන සංයෝජනයන්ගෙන් එයාගේ සිත සම්පූර්ණයෙන්ම මිදී යනවා. මෙන්න මේ ආකාරයට සංයෝජනයන්ගෙන් මිදෙනකොට මිදීම පදනම් කරගෙන එයා තුළ පිරිසුදු වීමක් ඇති වෙනවා. ඒකට කියන්නේ ඥාන දස්සන විසුද්ධිය කියලා. බලන්න පින්වත්නි සීල විසුද්ධියෙන් පටන් අරගෙන සිත කිලිටි වෙන දෙස දකිමින් ඒ කිලිටි වෙන ධර්මයන්ගෙන් සිත මුදවාගෙන වාසය කිරීමෙන් ගොඩනැගෙන චිත්ත විසුද්ධියට ගොඩනැගිලා මම කියලා දෙයක් නැහැ, මගේ කියලා ගන්න කෙනෙක් දෙයක් පුද්ගලයෙක් නැහැ, සම්පූර්ණ නාම රූප ධර්ම ටිකක් ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා පමණයි මේ දැක්ම ඇතුලේ දිට්ටි විසුද්ධියකටපත් වෙලා අතීතයේද මම හිටියානෝ නාම රූප ධර්මයන් නැතිවි ඇතිවි නැතිවි නැතිවි ගියා, අනාගතේ මම ඉන්නවා නෙමේ නාම රූප ධර්ම ටිකක් ඇතිවෙමින් නැතිවෙමින් යනවා. මේ ආකාරයට දකිමින් යා දිට්ටි විසුද්ධියට එකතු වෙනකොට ඒ කාංකා විතරණ විසුද්ධියෙන් මේවා ගැන සැකසංකා දුරු වෙලා පටිච්ච සමුප්පන්න සම්බන්ධය දකිමින් පින්වත්නි මාර්ගයේද අමාර්ගයේද දකිමින් අමාර්ගයට හසු නොවි මාර්ගයට මෙකතු වෙමින් මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියට සමවැදිලා අමා නිවනටම යොමුණු විදර්ශනා නුවණකින් පටිපදා ඥාන දර්ශන විසුද්ධියෙන් යා පිරිසුදු වෙලා සතර මාර්ගඵල එයාට යාගෙම ජීවිතයේ අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ අත්දැකීමයි අපගේ බුදුරජාන් වහන්සේ සදාතනික නිවීම පිණිස උපකාර වන ධර්ම හැටියට වදාළේ. මෙන්න මේ ආකාරයට ඔබටත් පුළුවන් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ නාමයෙන් පිළිවෙත් පුරාගෙන ගුණධර්ම දියුණු කරගෙන ඉදිරියට පැමිණෙන්න. එබඳු පැමිණෙන ශ්‍රාවකත්වයක් පිණිස අපට මේ දේශනා උපකාර වේවායි අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාවට net fm නාලිකාව හරහා ශ්‍රවණය කළ ශ්‍රාවක පින්තුන් හැම දිනාටම අතිශයින් පිරිසුදු බව තමන්ගේම දායාදයක් කොට වාසය කිරීමටත් සැබෑ පිරිසුදු බව තුළින් සදාතනික නිවීම පිණිස අපගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සමවැදීම පිණිසත් පින්තුන්ලා සියලු දෙනාටම මේ උතුම් ධර්මානුශාසනාව උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම net fm නාලිකාවේ පින්වත් කාර්ය මණ්ඩලයේ පින්තුන්ටත් මේ ධර්ම දේශනාව සඳහා කැපවන සියලු දෙනාටත් තම තමන්ගේ సంతානය තුළ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වැඩි ගුණ ධර්ම දියුණු වී නිවන් මඟට අවතීර්ණේ වී සදාතනික සැනසීම පිණිස මේ දේශනාව හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ ධර්ම දානමේ කුසල් පිනතුන්ලා නමින් මියගිය සියලු ඥාතීන්ටත් බලවත් වේවා. හැම දිනාගේම භවගාමී සසර සුවපත් වේවා. සියලු ඥාතීන්ටද මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ධර්මී කෙරෙහි කැමැත්තෙන් ධර්මය පිළිබඳ අර්ථය දරීමේ අදහසින් වැඩිමේ අදහසින් මේ දේශනාවට එකතු වුණා වූ සියලු දෙනාටම ත්‍රි හේතුක කුසල් බලවත් වේවා. සම්මා දිට්ඨිය පහළ වේවා. මේ ගෞතම බුදු සසුනේදීම සැබෑ පාරිශුද්ධියේ මන් පෙත්වන සෝතාපන්න ඵලයට පත්වීමට පිනතුන්ලාට මේ කුසල් හේතු ආසනා වේවා. පින්වත්නි අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා සදැහැති දායකත්වයේගෙන කටයුතු කරන්නේ දැනට දකුණු කොරියාවේ සේවය කරන
1: පත්තිනි වසම් රුවන් චාමර මහත්මා ප්‍රදාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ. රුවන් චාමර මහත්මා ප්‍රදාන පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. මෙලෝ යහපත වේවා, පරලෝ සුගතිය වේවා. මේ ධර්ම දානමේ කුසලානිසංස ධර්මයන් සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. රුවන්චාමර මහත්මා බලාපොරොත්තු වෙනවා ඇඹිලිපිටිය උඩගම තල්ගස්වත්තේ පදිංචි 2026 හත්වෙනි මාසේ 7 වන දින 11 වන ජන්මදිනයේ යෙදෙන PW සෙනුදි තිනායා සනුතකී කියන පින්වත් දියණියට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම 2026 හත්වෙනි මාසේ 27 වන දිනට ජන්මදිනයේ යෙදෙන WG ගීතා කුමුදුනි තමන්ගේ දයාබරණීය බිරිඳට සෙත් ප්‍රාර්ථනා කරන්නටද බලාපොරොත්තු වෙනවා. සෙනුදි තිනායා සනුතකී පින්වත් දියණියටත් කුමුදුනි මහත්මියටත් අපි තා මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ වේවා, දිගාසිරි සම්පත් වේවා, මෙලෝ යහපත වේවා, මෙලෝ වශයෙන් ඇති වී තිබෙන ඇති වෙන්නට තිබෙන කායික මානසික පීඩා සමනය වී සුවසේ වාසය කරන්නට මේ ධර්ම දානයේ තුලින් රැස්ුණා වූ සියලු කුසලානිසංස ධර්මයන් හේතු උපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් සමගම සෙනුදි තිනායා දියණිය සහ පැහැසර දුල්මෙත් පුතාගේද අධ්‍යාපන කටයුතු සරුව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්නට මේ ධර්ම දානමේ කුසලානිසංස ධර්මයන් උපකාර වේවායි රුවන් චාමර මහත්මා ප්‍රාර්ථනා කොට තිබෙනවා. රුවන් චාමර මහත්මා, ගීතා කුමුදුනි මහත්මිය, සෙනුදි තිනායා දියණිය සහ පැහැසර දුල්මෙත් දරුවන්, පවුලේ අනිකුත් සියලු දෙනා, දෙමව්පියන් ඇතුළු සියලු ඥාතීන්ට අනුමෝදන් කොට තිබෙනවා. ඩී විහස් ගෙත්මිර පුතාටත් එම පවුලේ එම දෙමව්පියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ඇඹිලිපිටිය ගල්වංගුව හා සූර්යවැව පදිංචි දෙපාර්ශව ගත දෙමව්පියන්ටද ආශිර්වාද අනුමෝදනා කොට තිබෙනවා. රුවන්චාමර මහත්මා සහ එම නෝනා මහත්මියගේ නමින් වර්ග පරම්පරානුගතව සංසාරගතව මියගිය සියලු ඥාතීන්ටද මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා, ජීවිතාවබෝධය ධර්මාවබෝධයේ පිණිස බලවත් වේවායි අදිෂ්ඨාන කොට තිබෙනවා. WG හරිස්චන්ද්‍ර මහත්මා, WG ධර්මදාස මහත්මා, WG තුෂාර සහෝදරයා ඇතුළු අනෙකුත් වර්ග පරම්පරානුගතව මියගිය ඥාතීන්ගේද භවය සුවපත් වේවායි ඒ මහත්මා ප්‍රාර්ථනා කරලා තිබෙනවා. එසේම වේවායි මේ ධර්ම දානයේ තුලින් අප අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ උතුම් දේශනාවට සවන්පත් යොමු කරපු ශ්‍රාවක පින්තුන්ලා හැම දිනාගේම ජීවිත ධර්මයෙන් හාත්පසාලෝකමත් වේවා. NET FM නාලිකාවේ පින්වත් සියලු කාර්ය මණ්ඩලයටද මේ කුසල් බලවත් වේවා. ඒ වගේම සතරවරම් රජ දරුවන්, සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටද, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රය දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටම මේ උතුම් කුසල් සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ කුසල් බලවත් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමේද අපගේ නමස්කාරය වේවා.
2: සාදු සාදු සාදු. අද අඟහරුවාදා NET FM ධර්ම දක්ෂිණා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු අතිපූජනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට අපි සිහිපත් කරන්නට ඕනේ ජූලි මාසේ 29 වනදා බදාදා දිනයට යෙදෙන ඇසළ පුර පසළොස්වක පොහෝ දිනයේදී NET FM රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන්නේ බණ්ඩාරගම කළුතරපාරේ ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරස්ථ පුණ්‍ය භූමියේදී. නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලේදී. විහාරාධිපති අති පූජනීය කරන්නාගොඩ අමරවංශ නායක ස්වාමින් වහන්සේගේ ආශිර්වාදයෙන් විහාරාධිකාරී රාජකීය පණ්ඩිත අති පූජනීය පන්නිල තිලක ස්වාමින් වහන්සේ තමයි අනුශාසකත්වය ලබා දෙන්නේ. ඉතින් ඒ නිසා අපි ආරාධනා කරනවා ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක්

වර්ධනාරාම විහාරස්ථානයට නැත්නම් කවුරුත් දන්න පින්වත්ත පන්සලට එන්න කියලා. මේ උතුම් වැඩසටහනේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වෙන නිසා අපි දැන්ම ඔබට සිහිපත් කරනවා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දල්වන්නට යමක් සූදානම් කරගන්න කියලා. ඇසලපුර පසළොස්වක පොහෝදා ශ්වේත පූජා වැඩසටහනේදී රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා. ඉතින් මේ වැඩසටහන සිද්ධ කිරීම සඳහා අපිව සම්බන්ධීකරණය කිරීම සිද්ධ කරන්නට යෙදුනේ KD ශාන්ති මහත්මිය වගේම KD ස්වර්ණා මෙනවිය. ඒ පිළිබඳවත් අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටම ස්ථාන වේවා, සොළොස්ම ස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින්, සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 061-2-863-0-1-1-2-863-0-1-1-2 එවගේම 076-6-1-63-872 076-6-1-63-872 තමයි දුරකථන අංක.

දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව

Net FM. Net FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහ පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොළ මේතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Net FM. Spirit Mandebeeld. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්නේ

Nit FM, Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමෙතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වස්

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM. Net FM. Spirit Mandebeer. Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගලකාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථාරත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි මේ.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.